පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථා රත්නය චත්තමානවක ගාථා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

0: වීතරාගේ මුනිගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත්ධර්ම සන්ධ්‍යාව
1: නැත්තෆෙම් බුදුගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා නෙත් අද්දර රැඳෙන්න

0: පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබක නම් ඇල්ෆා ස්ටූඩියෝ. ඇල්ෆා ස්ටූඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
1: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
0: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
3: නෙත්තෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
4: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
5: මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
6: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
7: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
3: නෙත්තෙම් ධර්ම දක්ෂිනා. ධර්ම
0: දක්ෂිනා. හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
8: කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, මේ මහපොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි, සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේ නම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් තරමටයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පෞලුතුමන් එක් තැනක ලියනවා ශුද්ධ වූ සුභාරංචියේ, සම්විධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා, ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදහන්නේ නම්, විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ තුල පවතින අපේ උන්වහන්සේව අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිති කරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග, උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සම්විධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලිය කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට

0: ඒ වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, "ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්නේ නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත් ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා." මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritani Naraganna Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: ZFM Alpha Studio with Kasuni and Lehansa.
1: Hello, very good morning. Oyala hamotoma. Good morning, Kasuni Aki.
2: Good morning. Ode hayai vinadi pahai velawa. අද 2026 සැප්තැම්බර් 2 බදාදා දවස. ඉතින් ඊයේ දවසේ හරි විදිහට සැප්තැම්බර් මාසෙට වටිනාකමක් ඔයාට වටිනාකමක් දෙන්න බැරි වුණා නම් අපි අද ඉඳලා පටන් ගමුද වැඩේ. මොකද කියන්නේ ලෙහන්සා?
1: අනිවාර්යයෙන්ම ඒක හොඳ අදහසක්.
2: එහෙනම් ඔන්න අද ඉඳලා ඔයා පටන් ගන්න මේ වැඩේ මෙහෙම කරන්න. 1, 2, 3. ආදරණීය සැප්තැම්බර්, ආදරණීය සැප්තැම්බර්, සාදරයෙන් පිළිගන්නවා ඔයාව. ඉතින් එහෙම කියනකොට ලෙහන්සට ආදරයක් දැනෙනවා නේද?
1: ඔව්.
2: ඉතින් ආදරණීය සැප්තැම්බර්, සාමයත් එක්ක අපිත් එක්ක හරීම ලස්සනට ඉන්න. අපිට හොඳ ආරංචි අරගෙන එන්න. සතුට අපේ ජීවිතවලට අරගෙන එන්න. ඒ වගේම සතුටින් පිරුණු ලස්සනම ලස්සන සැප්තැම්බර් මාසයක් අපිට දෙන්න. අලුත් බලාපොරොත්තු, අලුත් ආරම්භයන්, ලස්සන මතකයන්ගෙන් පිරුණු ලස්සනම ලස්සන සැප්තැම්බර් මාසයක් අපිට දීලා ඔයත් පරිස්සමින් ඉන්න.
1: මං නම් හිතන්නේ කසුනියකි, ඔය තරම් ආදරෙන් සැප්තැම්බර් මාසෙ පිළිගත්තම එයා අපිට දුකක් දෙන්න තුන් හිතකින්වත් හිතන්න ඇතු ඇති සතුට දෙන්නම මෙන්න සැප්තැම්බර් බලන් ඉන්නවා.
2: හරියටම හරි. ඉතින් අපි අපේ දේවල් හොඳම හොඳ විදිහට කරගන්න, යහපත් විදිහට කරගෙන යන්න. අද මේ සැප්තැම්බර් 2 තාම මං අර ඊයේත් මතක් කරා වගේ ලෙහන්සා, තව මාස පොඩි ප්‍රමාණයක් නේ අපිට තියෙන්නේ 2027 යන්න. ඉතින් 2026 මේ ඉතුරු වෙලා තියෙන කාලයට, මේ ඉතුරු වෙලා තියෙන දවස් වලට අපි හරිම වටිනාකම හරිම විදිහට දෙමු. එහෙනම් ආදරණීය සැප්තැම්බර්, ආදරණීය ඔක්තෝබර්, ආදරණීය නොවැම්බර්, ආදරණීය දෙසැම්බර්, අපිට ලස්සනම ලස්සන මතක ගොඩාක් අපේ ජීවිතවලට එකතු කරන්න. ඒ විදිහට ඔයා කියලා බලන්න, ඒ විදිහට ඔයා දවස පටන් අරගෙන බලන්න, හරිම ලස්සනම ලස්සන සුන්දර හැඟීමක් අපේ ජීවිතවලට එනවා. ඒක අපි කාටත් නොදැනීම. ඉතින් ඔයාට සුභ වේවා.

0: ජීවිතයට ලස්සනම ලස්සන මතක ගොඩාක් එකතු කරගන්න ඕන. එතකොට තමයි ජීවිතේ රහත්, එතකොට තමයි ජීවිතේ හරි ශෝක්මයනේ කියලා තැනෙන්නේ. ඉතින් උදේ 6 විනාඩි 9 වෙලාව තාම ඔයා පරක්කු නැහැ. තාම මමත් ලෙහසත් පරක්කු නැහැ. අපි හැමෝම පරක්කු නැහැ. ඉතින් ජීවිතේට මතක ගොඩාක් එකතු කරගෙන ලස්සනම ලස්සනට අපේ ජීවිතේ අරගෙන යමු. ඔන්න මම බලාගෙන ඉන්නවා ලෙහන්ස අද මොනවද කියන්නේ කියලා අහන්න.
1: අපි චුට්ටක් කලින්ම කියනවාද?
0: එහෙම හෙවුනොත් හොඳයි කියලා හිතන. මොකද දැන් අද දෙවනිදානේ සැප්තැම්බර්, ඒ නිසා.
1: එහෙනම් ඔන්න කසුනියකි මේ කතාව අහගන්නකෝ. ඔන්න එක ගමක හිටියා චුට්ටක් විතර මහලු සීයෙක්. ඉතින් මේ සීයා හැම උදැස්සනකම එයාගේ වත්තේ තියෙන මල් ගස් වලින් ලස්සනම ලස්සන මල් කඩලා පාරේ යන්නේ ණය. එයා දන්නේවත් නැති අයගේ අතට දෙනවලු. එහෙම දීලා මෙයා සතුටින් හිනා වෙනවලු. ඉතින් මේක දැක්කලු ඔන්න ඔය පැත්තෙන් ගියපු එක තරුණෙක්. එයා ඇහුවලු, මේ සීයේ ඔයා මෙච්චර ආදරෙන් මේ මල් පාරේ යන අයට දෙන්නේ ඒ අයකින් ඔයාට මොනවා හරි ලැබෙන නිසාද? ඔන්න එහෙම ඇහුවලු අර තරුණයා. එතකොට අර සීයා හිනාවෙලා මෙහෙම කිව්වලු, පුතා, මම මල් දෙන්නේ ඒ අයගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම මලක් දුන්නම ඒ අයගේ මූණේ ඇඳෙන පුංචි හිනාව දැක්කම මගේ හිතට ලැබෙන සතුට මේ ලෝකේ තියෙන කිසිම දෙයකින් මිලදී ගන්න බෑ කියලා. ඉතින් කසුනියකි, ඕකෙන් අපේ ජීවිතයට ගන්න ගොඩාක් ලොකු පාඩමක් තියෙනවා.
0: ඕනේ.
1: ඉතින් මෙන්න ඒක ස්මයර් සිම්ප්ලි කිසිම අර අපි කියන්නේ අටුවා ටිකා නැතුව කිව්වොත් ඒක හරියට ලෝකේ ලොකුම සතුට තියෙන්නේ ලබා ගැනීම තුල නෙවෙයි, ලබා දීම තුල. ඉතින් කසුනියක් එහෙම කිව්වම මට නම් මතක් වෙන්නේ අපේ අම්මවයි තාත්තවයි. ඔයා නිකම්මට හිතලා බලන්නකෝ, ඔයාගේ අම්මයි තාත්තයි ඔයා ලොකු වෙලා ඔයා බලා ගනී කියලා. දැන් අම්මයි තාත්තයි දන්නේ නැහැනේ කසුනියක්, අපි අම්මවයි තාත්තවයි වයසට ගියව බලා ගනීද නැද්ද කියලා.
0: කනේ
1: කිසිම ගැරන්ටි එකක් නැතුව ඔයාගේ හිතේ තියෙන සතුට වෙනුවෙන් ඔයාගේ අම්මයි තාත්තයි කොච්චර මහන්සි වෙනවද, ඔයා දියුණු වෙනව දකින්න එක විතරමයි එයාගේ තියෙන බලාපොරොත්තුව, එයාලගේ තියෙන ආශාව. ඉතින් ලෝකයේ ලොකුම සතුට තියෙන්නේ ලබා ගන්න එක තුළ නෙමෙයි, ලබා දීම තුළ. එහෙම ලබා දීලා අනිත් කෙනාගේ හිත ඇත්තටම අව්‍යාජ්‍යම සතුටින් පිරෙනව දකින්න එක තරම් සතුටක් අපේ ජීවිතවලට නැත්තම් අන්න එතකොට අපි ජීවිතය දිනලා ඉවරයි. සමහර වෙලාවට කසුනියක් අපිට හිතනවා, නෑ නෑ නෑ, මම නෙමෙයි මුලින්ම ආදරේ කරන්න ඕනේ, එයා තමයි මට ආදරේ කරන්න ඕනේ. ඔන්න දැන් අපි යාළුවෙක් ගැන හිතනකොට අපි එහෙම හිතන්න පුළුවන්. ඔන්න මෙයා ඉතින් මට කෝල් කරෙත් නෑනේ, මං කෝල් කරන්නෙත් නෑ,
0: මට ගුඩ් මෝර්නින් කිව්වේ නෑනේ, මම කියන්නෙත් නෑ.
1: ඒක නිකන් හරියට මොන වගේ දන්නවද? ඒක නිකන් කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා මේ කණ්ණාඩිය ඔයා හිනා වුන් නැත්තම් මම හිනා වෙන්නේ නැහැ කියලා තරේ කියනවා වගේ වැඩක්.
0: ඔව්, අපරාධනේ දන්නේ.
1: ඉතින් එතකොට කණ්ණාඩිය හිනා වෙයිද? නෑනේ. ඉතින් ඔයා හිනා වෙන්නකෝ. ඊට පස්සේ කණ්ණාඩිය හිනා වෙනවාමයි. ආදරෙත් ඒ වගේ. මුලින්ම අපි තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒක හැම තැනින්ම ලැබෙන අපිට හිතා ගන්නවත් බැරි විදිහට.
0: හරියටම හරි.
1: ඉතින් කසුනියා කි, මම දැන් කියන්නද චූටි බබාලගෙන් එක පරීක්ෂණයක් කළාලු.
0: ආරෝරෙ මන් දැක්ක මේ සමාජ මාධ්‍යයක තියෙන TikTok වල එහෙම අර පොඩි ප්‍රශ්න අහන, කොහොමද ඔයා කාටද වැඩිපුර ආදරේ, ඔයා කොහොමද ආදරේ ගැන දන්නේ, එහෙම කිව්වා. මේගොල්ලෝ හරි ලස්සන හොරතල් දේවල් කියනවා නේද?
1: හරියටම හරි. ඒක අපේ රටේ නෙමෙයි කරලා තිබ්බේ. ඉතින් මේ කසුනියා කියලා දීපු උත්තර අපිට හිතෙන්නේ නැද්ද? දැන් කසුනියා කිට එහෙම චුට්ටක් හිතුන්නේ නැද්ද? මට නම් හිතුණා. ඔය එක වස්ස දෙක වසර ළමයි දන්නවද අනේ ආදරේ, මේ චූටි ළමයි. ඒ වුණාට කසුනියකි එයාලා තමයි හරිම උත්තර දෙන්නේ. ඔන්න මම මේ ලස්සන කියුට් උත්තර එකක් දෙකක් ඔයාලට කියන්නම්. අපේ සීයා එක තේ කෝප්පයක් හදලා ආච්චිට දීලා එයා වෙනුවෙන් තව උගුරක් ඉතුරු කරනවා. ආච්චි ඒක බීලා සීය දිහා බල හිනා වෙනවා. මං නම් හිතන්නේ ආදරේ කියන්නේ ඒක තමයි, තමන් ආසම දේ අනිත් එක්කෙනායක බෙදා ගන්න එක. ඔන්න ඊට පස්සේ මම ආසම එක සීයාගේ අතින් අල්ලගත්තම ආච්චිගේ ඇස් දෙක ඇතුලේ තරුවගේ පුංචි ඇලි දිලිස්සෙනවා. මම හිතන්නේ කෙනෙක් දිහා බලද්දී ඇස් ඇතුලින් කොණ්ඩේ කැරලි වෙන එක දිලිස්සන එක තමයි ආදරේ කියන්නේ.
0: අය මම දැක්කා එක මේ බබෙක් හරිම කටකාර බබෙක් කියනවා. බොල බබෙක් ඇස් කරකව කරකව කට හද හද කියනවා මෙන්න මෙහෙම. දැන් අපේ තාත්තට අම්මා දානවා ලිස්ට් එකක් හවසට. මේක ගේන්න කියලා සමහර වෙලාවට WhatsApp එකේ දානවා, සමහර වෙලාවට කෝල් කරලා කියනවා. තාත්තා ඉතින් ওই දේවල් ලොකුම අරගෙන එන එක නේද ආදරේ කියලා කියන්නේ. ඒගොල්ල හිතන විදිය නේද?
1: මංගව තව එකක් තියෙනවා. තාත්තා වැඩ ඇරිලා එනකොට අම්මා එයාගේ සිරෙප්පු දෙක දොර ළඟින් තියලා සීතල වතුර වීදුරුවක් අතට දෙනවා. ඔන්න එතකොට තාත්තගේ මහන්සි පාට මූණ එක පාරටම හිනාවකින් පිරෙනවා. මම හිතන්නේ ආදරේ කියන්නේ ඒක වෙන්න ඕනි. තව කෙනෙක්ගේ මහන්සිය එක තප්පරෙන් නැති කළා දාන මැජික් එකකට.
0: තව මේ මම දැක්ක තේනවා. මොනවද අත කන්නේ? අද රැට මොනවද කන්නේ කියලා සාමාන්‍යයෙන් අහනවනේ ගොඩක් වෙලාවට. අනේ මන්ද කිසිම අදහසක් නැහැ. ඊට පස්සේ කාගෙන් හරි අදහසක් එනවා. ඉඳ අපිට කමුද? එක්ක මං එනකොට මොනා හරි ගේමුද? ඒකනේ ආදරේ කියන්නේ කියලා සමහර චූටි පැටව කියලා තිබුණා. ඉතින් ආදරේ කියන්නේ ඒගොල්ලෝ හිතන විදිය. ඇත්තටම ඇස් කොණෙන් බලලා චූටි ඉංගියක් කවුරු හරි ආට කරා නම් මොනවා හරි බලාපොරොත්තුවක් ඇතුව හෝ නැතුව ඒ ගැන අහක දානවට වැටිය ඇයියා එහෙම කරේ කියලා පොඩ්ඩක් හිතලා බලන එක කමක් නෑ කියලායි මම හිතන්නේ. සමහර විට ඒකෙන් ලොකු පණිවිඩයක් ඔයාට දෙනවා වෙන්න පුළුවන්. හරියට මේ සින්දුවේ ඇහෙනවා වගේ දුම් බලාකුලේ තරුකට හැංගිලා ඇස් කොණෙන් බලා මට ඉඟිබිඟි කළා. ඉතින් කමක් නෑනේ යන්නේ.

0: අර බලන්න අර පුරහඳ අහසේ. අහස දැන් මේ පහුගිය දවස් ටිකේ නම් හඳ අම්මෝ ෂෝක් එකට පායලා තිබුණා.
1: දැක්ක උල්කාපාතෙකුත් එනවා කිව්වා. මම බලන් හිටියාවේ නෑනි.
0: ඒකනේ. ඉතින් මේ දැන් අර ලෙහන්ස කිව්ව වගේ අපි බලාපොරොත්තු හිතේ තියාගන්න එක හොඳයි. හැබැයි අපි දෙනකොට දේවල් බලාපොරොත්තු නැතුව දෙනකොට ඒක හිතට මාර සැනසීමක් තියෙනවා. මම ඒක ඇත්තටම අත්දැකීමෙන් කියන්නේ. වෙනස් වෙලා බැලුවොත් එහෙම ඇත්තටම වෙනසක් කරන්න පුළුවන්. මම හිනා වුණොත් එහෙම, එයා හිනා වුණත් නැතත් මට ප්‍රශ්නයක් නෑ. මම හිනා වෙලා ඉවරයි. මම ගුඩ් මෝර්නින් කිව්වා, එතනින් ඒක ඉවරයි. එයා මට ගුඩ් මෝර්නින් කිව්වත් එකයි නැතත් එකයි. අනේ වගේ දෙයක්. ඉතින් ඒක කරලා බලන්න ඕන. ඉතින් කරලා බැලුවොත් නම් මාර සැනසීමක් හිතට එනවා.
1: ඉතින් කසුනියා කී, ඔය කෝමික අපේ ආල්ෆා ස්ටුඩියෝ එකේ වැඩ පැත්තට හැරුණොත් මේ ටිකේම අපිත් එක්ක දක්ෂෝ එකතු වුණානේ. ඒ වගේම අපි ඔන්න නැත් FM YouTube එකට චුට්ටක් ගිහින් බලන්න. අපිත් එක්ක තවත් කටකාර හැඩකාරු මල්ලි කෙනෙක් එකතු වුණා, ජේතක මල්ලි.
0: ඕ, ඉතින් ඒ ජේතක කියන කතා ඇත්තටම හරිම ෂෝක්. ජේතක කතිකත්වයේදීම හරිම දක්ෂ කෙනෙක්. හැබැයි එයා හිතන විදිය අපිටත් ඒකෙන් කොච්චර දේවල් ගන්න පුළුවන්ද කියලා ඔන්න බලන්න. කුණෙත් FM Facebook එකෙත් තියෙනවා චූටි වීඩියෝ එකක්. මම කැමති YouTube එක පැත්තට එනවා නම් නෙත් FM YouTube එකට ආව නම් ඊට අමතරව තව ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. එයා කියන්නේ කියනවට වැඩිය කරලා පෙන්නන්නකෝ. එහෙම තමයි යාට තාත්තා ඉගැන්නේ කියලා.
1: ඒ වගේම තමයි කසුනියා කී, ඔන්න YouTube එකට ගිය ගමන් ඔයාලා දකි කවුරු හරි කිව්වොත් ඔයාට දිනන්න බෑ කියලා, ඔයා ඒක දිනලම පෙන්නන්න ඕනේ. අනේක තමයි අපේ ජේතක මල්ලි කියලා තියෙන මට දැනුණු ලස්සනම දේ. ඉතින් අන්න ඒ දේ YouTube එකට ගිහින් ඔයාටත් බලන්න පුළුවන්.
0: ඔය තනෝත ලෙහන්සා, මේ කතාවක් තියෙනවා. කතාවක් නෙමෙයි, කතා ගොඩක් තියෙනවා. මේක මං හිතන්නේ අපි හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මට හිතුණා අපි කියන හැම දෙයක් අතරෙම ඔයාට වයස අවුරුදු 20-30 අතර නම් දැන් ලෙහන්සට තාම වයස කීයද?
1: 16යි.
0: 20-30 අතර නම් ඔයා හොඳ බොස් කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනේ. ඇත්තටම මේ කියන්නේ හොඳ බොස් කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනේ. මේක මම නෙමෙයි කියන්නේ, සමීක්ෂණයකින් කියන්නේ. ලෝකේ තැනක වෙන්න, මේ කියන්නේ ලෝකේ වෙන තැනක වෙන්නම ඕනේ නැහැ. ඔයාට හිතනවා නම් මේ බොස් හොඳයි කියලා, ඔයා ඒ බොස් යටතේ වැඩ කරලා බලන්න. බොස්කෙන් ඉගෙන ගන්න කොහොමද වැඩ කරන්නේ කියලා. කොහොමද යා පිළිවෙලට, වෙලාවට, අකුරට කියන දේ කරනවද? ඔයා පොඩක් ඒ ගැන පොඩි ඇනලයිස් එකක් තියාගන්න. ඔයාට අවුරුදු 30-40 අතර කෙනෙක් නම් ඔන්න තව ටිකක් හිතන්න ඕනි. ඔයා කිම කියලා යමක් කරන්න උත්සාහ කරන්න. හරි, එතකොට ඔයාට 30-40 වෙලා නම් ඒකත් හිතලා බලන්න. ඔයාට ඇත්තටම උත්සාහ කරන්න ඕනේ නම් ඔයාගේ වයස අවුරුදු 40-50 අතර නම් ඔයාට තව උත්සාහ කරලා බලන්න පුළුවන්. කරන්නම ඕන හොඳම දේ මොකක්ද කියලා ඔයාට තීරණය කරන්න පුළුවන්. කරන්න ඕන හොඳම දේ ඔයාට තීරණය කරලා හොඳටම ඒ දේ කරන්න පුළුවන් වටපිටාවක් ඔයාට හදාගන්න පුළුවන්. දැන් ඔන්න ඒකට එන්නේ අවුරුදු කීයේ ඉඳලාද? 20 ඉඳලා. හා, ඊට කලින් ඉඳලා අපි කොච්චර දේවල් ජීවිතයට එකතු කරගන්නවද? අම්මගෙන්, තාත්තගෙන්, ගුරුවරුන්ගෙන්. ලෙහන්ස එක නේද ඔය කල්පනා කරන්නේ? අවුරුදු 20ක් ඉගෙන ගත්තට පස්සේ ඔයා කරන්න ඕන ඔයාට හොඳටම කරන්න පුළුවන් දේවල්. හරි, බැරි දේවල් නෙමෙයි. ඔයාට වයස අවුරුදු 50-60 අතර නම් දැන් ඔන්න ඔයා ඒ කාලේ, ළමා කාලේ ඉඳලා ඉගෙන ගත්ත දේවල් තරුණයන්ට උදව් කරන්න, ඔවුන්ගේ ජීවිතේ ඉස්සරහට යවන්න, සාර්ථකත්වයට ළඟා කරවන්න ඔයාටත් ඒගොල්ලන්ට පුංචි පුංචි ටිප්ස් දෙන්න පුළුවන්. දැන් ඔයා එතනට ඇවිල්ලානේ තියෙන්නේ. අවුරුදු 60න් පස්සේ මොකද කරන්නේ හිතවතුනි? මොකද කරන්නේ?
1: සැඳැස්ුවේ ගත කරනවද?
0: අන්න හරි, සැඳැස්ුවේ ගත කරන්න පුළුවන් ඔයාට. ඔයාගේ පවුලේ හිතවතුන් සමගින්, නෑදෑයන් සමගින්, එතකොට හිතවතුන් සමගින්. ඉතින් මේකට කාලයක් යනවා. අද කරන හෙට ප්‍රතිඵල ළඟා කරගන්න බෑ. ළමා කාලේ ඉඳලා අපි යන්නේ ඔතෙන්ට නේද ලෙහන්සා?
1: ඔව්, මම ඒක මෙහෙම කියන්නේද කසුනියකි. මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වෙලා හිටියොත් අර අවුරුදු 60 දී හාන්සි වෙන්න ඕන කාලේ ඔයාට මහන්සි වෙන්න වෙයි.
0: හිතන්නේ?

0: நெட் எஃப்எம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா காசுனி அண்ட் லெஹான்சா.
1: උදැස්සන 6:26
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමඟ උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713013636.
1: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
6: FM 95.8 NET FM.
7: Net FM Alpha Studio with Kasuni and Lehansa.
1: ඔන්න කසුනියකි දැන් අපි අපේ WhatsApp එක පැත්තට තමයි යන්නේ. බර්දේ විශස් එහෙම තියෙනවා. අපි තව ටිකකින් කියනවා ලස්සනම ලස්සන බදාද බර්දේ කේක් එකක් තමයි අද කපන්නේ හිතවතුනි. ඉතින් ඒ නිසා පරක්කු නෑ ඉක්මන් කරන්න. ඉස්කෝලේ නම ඔක්කොමත් එක්ක එවන්න. මම හරිම කැමති ඉස්කෝලෙත් එක්ක මෙවනවාට. මොකද එතකොට ඉස්කෝලෙටත් ආඩම්බරයක් නේක නේද? එතකොට ඉස්කෝලේ අයත් දැන් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඒ ඔක්කොම සමරන්න පුළුවන්නේ.
8: සමහර විට ඉස්කෝලේ කට්ටියත් අපෙන් වෙන්නේ නැති දැනගනි. ආනේ අද මියාගේ බර්ත්ඩේ කනේ කියලා.
1: කේක් එකක් ඉල්ලන්න ඕනේ.
8: ඉතින් ඔන්න ඒ බර්ත්ඩේ විශේෂණික සුනියකි තව අපිව සතුටින් පුරවන්න පුළුවන් මැසේජස් අපේ යාළුවෝ එවනවා.
1: මොනාද නිසදැස්ස එවනවා, කවි එවනවා, එක එක රැප් ස්ටයිල් එකේ දේවල් එවනවා නේද? අපි ඒ පැත්තට යමු.
8: ඔන්න අහගන්නකෝ. කසුනි, ඒ හඬන ඔබ දන්නවද? පිනි වැටුණු මාවත්වල තනි මන්පෙත් ගෙවාගෙන අලුත් තිරක් පායනතුරු බලා සිටි මිනිස්සුන්ගේ මහන්සිය නිවන උල්පතක් බව.
1: ලෙහන්ස ළඟින්ම සිටින ඒ නිහඬ සෙවනැල්ලයි හස්තයක උණුසුමෙන් නොදැසනක් පණකන්වන ප්‍රේමේ සහ අරුතේ නොනිමුණු පහන් තැබයි. ඉතින් නුඹලා දෙපළගේ සෙනෙහසට අපි තවත් වරක් හිස නමමු. හරිම ලස්සනයි දේව පන්හිඳ. ඊළඟට අපි යනවා රැප් ස්ටයිල් එකට. හෝ හෝ, හරි ජේජේ,
8: මමද කියන්න ඕනේ?
1: ඔව්,
8: වෙනසක් නෑ අදත් හය උනා නොදැනීම.
1: ජේජේ,
8: සිනිදු සුමුදු වදන් සතුටු කඳුළු වලින් හැඬවීම. මේ කසුනියගේ වරහන් ඇතුලේ තියෙන එකත් කියනවද? කසුනි අක්කා ඇන්ඩ් ලෙහන්ස නංගී වොයිසස් නිවැරදි තැන නැත. ඇත පාඩමයි ඒ තැන වැරදීම. දින්න දවසට තමයි හිතටත් සැනසීම.
1: හෝ හෝ, ඒ රැප්ස් මරුනේද? යස්සිරු නේද?
8: ඔව් අපරාදේ. ඒ අයියට පේන්න තිබ්බේ කසුනියක් කී අර දාන ඇක්ෂන්ස් ටික කෙලින්ම.
1: තවරේ ඊට කලින් එවලා තියෙනවා කවුරුත් වෙන්න ආස නෑ, වෙන්න ආසයි මමම මං.
8: තියෙදි පියාපත් ඉන්න එපා ඔයත් අටු හකුළුවන්.
1: ඇහෝ තහන්නේ නම් ප්‍රෝග්‍රෑම් එක ඇල්ෆ නම්
8: හැරිලා බලද්දි පරපුරක් සෑදී ඇත ගුණ නැනවන්.
1: ඕහෝ මරුවනේ. ඉතින් මේ සතුට මේ හැම දේම අපි තියාගෙන යමු.
8: මං කිව්වනේ මේ සැප්තැම්බර් මාසෙට අපි ඇවිල්ලා තියෙන්නේ.
1: 2026 ඉවර වෙන්න තව වැඩි කාලයක් නෑනේ අපිට. ඉතින් අපි මේ හැම කාලයකටම හැම තත්පරයකටම වටිනාකමක් දීලා අපි ආදරෙන් පුරෝගමුද. ඉතින් ආදරණීය සැප්තැම්බර් මාසය ලස්සනම ලස්සන මේ වගේ සතුට හිතෙන දේවල් ලස්සන වයිබ්‍රේෂන් එකක් අපිට දෙන්නකෝ.

0: ස්ටඩියෝ මේ හොඳම මෝනිින් වයිබ් එක එක තැනකින් නවතින්නේ නෑ ලෙහස්ස. ඒක පේනවන ඉතින්නේද?
1: පේනවා පේනවා.
0: හැකියාව දක්ෂතාවේ මේ දේවල් අරගෙන ගොඩක් අයල්ෆ ස්ටඩියෝ එකට එනවා. රටට ලෝකෙතේ දේවල් අරගෙන යන්න කියන්න පෙන්නන්න. ඒවගේම ලස්සන ලස්සන දේවල් අපිට මග හැරුණු දේවල් අපේ තියෙන අඩුපාඩු මෙ හැමතේම පවුලක් විදිහට අපි ඇයි බෙදාගන්නවා කතා කරනවා. වට්සැප් එකේ අපිත් එක ගොඩාක් කතන්දර කියනවා කතා කියනවා. ඉතින් ඒවා අපි හරි ලස්සනට විඳිනවා නේද? ඉතින් මේක එක පවුලක්ින්ද අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. එක තැනකින් නවතින්න ඕන නෑ අපි.
1: මේක ඕල් ඉන් වන් වැඩක්.
0: කමෝන් ගයිස්, දැන් මොකද වෙන්නේ?
1: මම මේ කියන්න ගිය අර මං කිව්ව නේද අර කසුනියක්ගේ ඇක්ෂන්ස් ටික බලන්න තිබ්බනම් කියලා.
0: ඔව්, රැප් එකේදීද?
1: ඔව් ඔව්. මෙන්න අපිට එවලා තියෙනවා වීඩියෝ කල් එවන්නකෝ ඇක්ෂන්ස් ටික බලන්න කියලා.
0: හා, එවන්නම්කෝ. ඒ වගේම අපිට කරවිල මූජේ වල තියෙනවා නේද ගුණදායක දේවල්. හැමදාම එවන අම්ම කෙනෙක් ඉන්නවා. කරවිල මූජු හදලා හැම අපිට ෆොටෝස් දානවා. අපි ඒව රස බලනවා. හරි, දැන් අපි බර්ත්ඩේ කේක් එක කපමු.
1: හා, අන මුලින්ම ෂයින් ස්ටාර් පෙර පාසලේ ඉගෙන ගන්න අශී ගායනා බබාගේ උපන්දිනේ අද. අනයාගේ පවුල හැමෝම එයාට විශ් කරනවා. අද අපේ ලොකු අම්මා ශ්‍රියානි පෙරේරාගේ උපන්දිනේ. මම විශ් කරන්නේ සුදු දෝනි. ඔන්න සුබම සුබ උපන්දිනයක් වේවා ලොකු අම්මට. ඊට පස්සේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අමේෂා රත්නායක නංගිගේ 13 වැනි උපන්දිනය අද.
0: මේ දැම් මැසේජ් එකක් ආව හොරණ තක්ෂිලා විද්‍යාලයේ අවුරුදු 17 වැනි උපන්දිනය සමරන විහංගේ සඳකිනී නේද? හරි, විහංගේ සඳකිනීගේ උපන්දිනය අද. සුබ උපන්දිනයක් වේවා දෝනි මැණික.
1: ඊට පස්සේ මෙන්න 3 වසර ඉගෙන ගන්න බබෙක් අපිට යක් ඉස්කෝලේ වල නැහැ. ආශාවරි සිහස්යා ලස්සන නමක්. ඔන්න එයාගේ උපන්දිනේ අද. එයාගේ අම්මා තමයි මේ ආදරණීය විශ්වක බබාට එකතු කරන්නේ.
0: ඉතින් අද උපන්දිනේ සමරන හැමෝටම ජය වේවා, සුබ වේවා. හිතේ තියෙන හැම පැතුමක්ම ඉටු වේවා. හරි, ඉතින් අපි උදේ 6:45 වෙනකන් ඉන්නවා. දැන් ඔයා මේ වෙනකොට උදේ කාර්යබහුල වෙලාව නේද? යන ගමන් වෙන්න පුළුවන්, එන ගමන් වෙන්න පුළුවන්, ඉන්න තැනට වෙලා පරිස්සමින් වැඩ ටික කරන ගමන් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් දවස ලස්සන කරගන්න, සුබ කරගන්න.

0: හෙටලොව දකින මාගේ දැස්. හෙටලොව දකින මාගේ දැස් මාතෘකාව කොච්චර දුරකට අපිට හිතන්න පුළුවන්ද? විෂන් කියා පාට සිත්තම් තරගයට මේ වෙනකොට මන් දන්නවා ලොකු උනන්දුවක් තියෙනවා හැම කෙනෙකුටම. දැන් ඉස්කෝලේ නිවාඩු කාලේ ඉවර වෙන්නම ළඟයිනේ. සැප්තැම්බර් 18 වෙනකම් විෂන් කියා පාට සිත්තම් තරගයට එකතු වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ කියන්නේ අන්තිම දවස සැප්තැම්බර් 18. දැන් අද සැප්තැම්බර් 2 වෙනිදා. ඉතින් දිය සායම්, පැස්ටල්, පෝස්ට් සායම්, ඇක්‍රලික් තෙල් සායම් මේ ඕනම මාධ්‍යකින් විෂන් කියා පාට සිත්තම් තරගයට එකතු වෙන්න 18-14 තමයි අංගල් ප්‍රමාණය, චිත්‍රයේ ප්‍රමාණය වෙන්නේ. කඩදාසි බෝඩ් කැන්වස් මේ ඕනම මතුපිටක ඉදිරිපත් කරන්න පුළුවන්. තිරස්සතට සිරස්සතට මාතෘකාව ගැන වැඩි වැඩියෙන් හිතලා අම්මල තාතල තමයි මේකට ලොකුම උනන්දුව තියෙන්නේ, දරුවන්ට උනන්දු කරවන්න. ඉතින් එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම වෙන වෙන අංශවලට බෙදලා මේකට අවස්ථාව දීලා තියෙනවා. මුදල් ටෑගි ගොඩාක් තියෙනවා පළමුවන ස්ථානයේ ඉඳලා කුසලාන වෙනකම්. ඉතින් ලෙහන්සත් දැන් මේ චිත්‍ර අඳින්න බැරුවත්
1: ඒකනේ. ඉතින් ඔයාලා නොඇඳ කොහොමද
0: අපරාධනේ? ඒ නිසා සැප්තැම්බර් 18ට කලින් අනිවාර්යෙන්ම විෂන් කියා පාට සිත්තම් තරගෙට චිත්‍රය ඇඳලා එවන්න. මේ උනන්දුවට මං හරි මාසයි. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505 යුනියන් පෙදෙස, කොළඹ 2 තමයි ලිපිනය.
1: 0777-981-6713 නම්බරයකට WhatsApp message එකක් දැම්මොත් ඔයාට තවත් විස්තර දැනගන්න පුළුවන්.
0: ඉක්මන් කරන්න. හෙටලොව දකින මාගේ දැස් මාතෘකාවට විෂන් කියා පාට සිත්තම් තරගෙට චිත්‍රය වල තෑගි දිනා ගන්න.
2: Net FM Alpha Studio with Vision Kia. Kasuni and Lehansa. FM 95 FM 94.8 Net FM.
3: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 වනදා පෙරවරු 9:00 පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් දරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක්. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය, පොල් සංවර්ධන අධිකාරිය.
4: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප, කැකුළු බේබි සබන්, බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහගුණ වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: විජයපාල ගමගේ මායිල්ල දෙලියත්. මට පපුවේ අමාරුව හැදුවා. අවසානයේ පරීක්ෂණ කළා. ආයුවා බ්ලොක් 4ක් තියෙනවායි බේත් කරන්න කියලා මට කිව්වා. මං ඒ ගමන හම්බෙන් මට දැනගන්න ලැබුණා පිළිපිටිය කමල්බන්දු වේද මහත්තයයි කියලා කෙනෙක් ඉන්නවා. මං ඒ ගමන ගියා හොයාගෙ. අන්ට බේත් දුන්නා. බේත් මුර 4යි මට සනීපයි නිස්සාව. ඒ වගේ අමුත්තමේ මුදු වෙන්න ඕන.
9: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
2: Net FM Alpha Studio.
11: Brought to you by
12: Haride Haritani Naraganna. Vision Care. Supahadili Dasanak Paripurna Jeevitayak.
0: Onna lehasa jeevitaye gana igena ganna. Mokada hitenne dan me gana apita ahuwahama?
1: අනේ දෙවියනි, මම වචන නැතුව ගොළු වෙනවා කසුනියා. කී අපි සතුට තියෙන තැනමයි දුක තියෙන්නේ.
0: අන්න හරි, දුක තියෙන තැනමයි සතුට තියෙන්නේ. I think මේ ගැන තමයි අපි හැමදාකම ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපේ ප්‍රියංකර පෙරේරා මහත්මයා අභව ප්‍රාප්ත වෙලා තියෙනවා. එතුමා කාලයක් තිස්සේ අසනීපෙන් හිටියේ. ඉතින් ලස්සන සින්දු ගොඩාක් තියෙනවා. එතුමාගේ කටහඬ වෙනම කටහඬක්, ඒක වෙනම වයිබ් එකක් ඇත්තටම කියනවා නම්.
1: අපි ගොඩාක් ආදරය කරන චරිතයක්. අර අපි කතා වුණේ අපි ගොඩාක් ආදරය කරන මිනිස්සු ඇයි අනේ අපින් මෙහෙම යන්නේ එහෙම කියලා අපිට හිතනවානේ. ඉතින් ඔන්න ජීවිතය. ජීවිතය තේරුම් ගන්න, අවබෝධ කරගන්න, මේ මොහොතේ සතුටින් ඉන්න එක, මේ මොහොත තියාගන්න එක ගොඩාක්ම වැදගත් වෙනවා. ඉන්න අයත් එක්ක ආදරෙන් ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. මම කස්සනේ.
13: මම ලෙහන්සා.

0: තාත්ත ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
1: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: FM 95.8 Net FM. Divine Pura.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: වෙනුවෙන් කරගන්න.
1: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වත පරිශ්‍රයේදී.
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් තමතන්න 011-2-863-363 076-716-3672
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

0: Media.
1: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් දෙවනදා අදාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: සිරස්තල 22ට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන දිනටත් ඊයේ දින පෙත්සම් විභාගය රෑ 10:30 දක්වා දිග්ගැස්සෙයි. රටින් පැනගිය අපරාධකරුවන් 35ක් සිටින තැන් හෙළිවෙයි. මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්. අනුරාධපුර රැලියට කලින් තමන් අත්අඩංගුවට ගනීදැයි නාමල් සැකයෙන්. සිරදඬුවම් නියම වූ හිටපු ඇමති පියංකර වැලිකඩ විශේෂ ස්ථානයක රඳවයි. මෙදපෙරදිග යලි උණුසුම් කරමින් ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්. ඉරානයනුත් ප්‍රතිප්‍රහාර. විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් ඇති පෙත්සම් විභාගය අද දෙවන දිනටත් සිදු කිරීමට නියමිතයි. ඒ අතර මෙදපෙරදිග යුද උණුසුම යලි තීව්‍ර කරමින් ඇමරිකාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම තොරතුරු ඇතුළු උණුසුම් පුවත්පෙළේ සත්‍ය අනාවරණය මෙතැන් සිට. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය අද යළි ආරම්භ වනවා. ඊයේ දිනේදී පෙත්සම්කාර පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරීම රාත්‍රී 10:30 පමණ වන තෙක් සිදු කෙරුණා. රාත්‍රී 10:30 පමණ පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන අද දිනේ දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨ අධිකරණය නියම කළේ. අද දිනේදී පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන මෙන්ම අතරමැදි පෙත්සම්කරුවන්ගේ සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීමද සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙරටින් පලා ගොස් විදේශයන්හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 35 දෙනෙකු රැඳී සිටින ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
2: මේ වෙනකොට විදේශීය රටවල්වලින් අපරාධකරුවන් ලංකාවට ගෙන එනවා. ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනගන්න
3: ඕනේ. පසුගිය වසර දෙක තුලදී, දෙකට ආසන කාලයක් තුලදී රතු නිවේදන සහිත සංවිධානාත්මක අපරාධකරුවන් 28 දෙනෙක් ලංකාවට අරගෙන ආවිලා තියෙනවා. ඒ වගේම රතු නිවේදන නොමැති සංවිධානාත්මක අපරාධකරුවන් සහ වෙනත් අපරාධවලට අවශ්‍ය 38 දෙනෙක් අරගෙන ආවිලා තියෙනවා. සමස්තයක් හැටියට මේ මුළු සැකකරුවන් 66 දෙනෙක් මේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සහ වෙනත් අපරාධවලට සම්බන්ධයි 66 දෙනෙක් දැන් ලංකාවට අරගෙන ආවිලා තියෙනවා. ඊට අමතරව අපේ රජය බලයට පත් වුණා පස්සේදී ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන 110ක් ලබාගෙන තියෙනවා. මේ අතරින් 55 දෙනෙක් සංවිධානාත්මක අපරාධකරුවන් සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනවා. මේ අයගෙන් 35 දෙනෙක් ඉන්න තැන් දැනටමත් හඳුනාගෙන තිබෙනවා. ඒ රටවල රාජතාන්ත්‍රික මට්ටමින් මේ අය ගෙනා ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා.

0: යමවන සිරකරුවන්ට ලබා දෙන ජම්පරය ඔහුටද ලබා දීමයි. සාමාන්‍යයෙන් සිරකරුවෙකුට ලබා දෙන ජම්පර දෙක හිටපු අමාත්‍යපියංකර ජයරත්න මහතාට ද නිකුත් කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. ඒ අනුව ඔහු එම ජම්පරය හැඳගත් පසු සිරකරුවෙකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ ලියාපදිංචි කර තිබෙනවා. එහිදී හිටපු අමාත්‍යවරයාටද සිරකරුවන්ට නියම කරන බෙලෙක් පිඟාන, බෙලෙක් කෝපය සහ සුළුදිය පහ කිරීම සඳහා බාස්කට් එකක්ද නිකුත් කර තිබෙනවා. එහිදී ඔහුගේ නමින්ද සිරකරු අංකයක් නිකුත් කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ අනුව සිරදඬුවම ගෙවී යන ගෙවී අවසන් වනතෙක් ඔහුව බන්ධනාගාරය තුළදී අමතනු ලබන්නේ සහ සියලු කටයුතු සිදු කරන්නේ එම අංකය භාවිත කරමින්. බන්ධනාගාරය වෙත රැගෙනෙන සිරකරුවන් වෛද්‍යවරයෙකු විසින්ද පළමු දිනේදීම පරීක්ෂා කරනු ලබනවා. හිටපු අමාත්‍යවරයාද ඊයේ රාත්‍රියේ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමට නියමිතව තිබුණා. හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණය මගින් වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ඊයේ දිනේදී. ඒ 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාලියට පැමිණි දේශපාලන ආධාරකරුවන්ට දිවා ආහාරයේ සැපයීම සඳහා රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා කේටරින් ආයතනයෙන් මුදල් යෙදවීමට එහි ප්‍රධාන විධායක නිලධාරීවරයාට බලපෑම් කිරීමේ චෝදනාවට අදාළවයි. ලබන 12 වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලියට පෙර තමන් අත්අඩංගුවට පත්වේ දැයි සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සමීපතම දේශපාලන හිතවතුන් වෙත පවසා ඇතැයි වාර්තා වනවා. එම තොරතුරු ඇතුළත් කණින් කොළින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
1: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. මේ දවස්වල නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ කණ්ඩායම රටවටේම යන විවිධ රැලි තියමින් රැලිටික බොහොම ජනප්‍රිය වේගෙන යනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියන කතාත් සමාජ මාධ්‍යයේ හැමතැනම වටේම යන ගමන් තියෙනවා. ඔයතරතුරේදී ආණ්ඩුව දැන් රටවටේම රැලි තියෙති යන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ. කොහොම හරි පොහොට්ටුව මේ දවස්වල තියෙන රැලි සම්බන්ධයෙන් හැමෝගෙම කතාව සහ දේශපාලනයේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. දොළොස්වෙනිදා ලොකුම රැස්වීමක් තියන ප්ලෑන් කරලා තියෙනනේ පොහොට්ටුව. මේ දවස්වල කට්ටිය එහි ගිහිල්ලා ඒකට බරට දේශපාලන වේදිකාවේ තිරේ පිටුපසින් අපිට අහන්න දකින්න තියෙන්නේ. සමග ජනබලවේගයේ කට්ටියක් ගිහිල්ලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයව හම්බෙන්න. ඔබතුමා බොහොම නිහඬයිනේ මේ කාලේ. මේ කාලේනේ බොහොම සද්ද දාලා ඉන්න ඕනේ. ඇයි ඔබතුමා කිසිම සද්දයක් නැත්තේ කියලා මන්ත්‍රීවරු සජිත්ගේ මූණටම අහලා තියෙනවා. සජිත් කියලා තියෙනවා බය වෙන්න එපා, බය වෙන්න එපා. මම සද්ද නැතුව වැඩ. මම මෙච්චර කාල නායකත්වෙ දුන්නනේ අවුලක් උනේ නෑනේ. ඉස්සරහටත් එහෙම තමයි. ඒ හින්දා කලබල නැතුව ඉන්න. මන්ත්‍රීවරු කියලා තියෙනවා නෑ සර්, මේකනේ කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ සර්ගේ නිශ්ශබ්දතාවය. මොකද දන්නේ නෑනේ මේ එහෙම සද්ද නැතුව ඉන්නේ. සද්ද දාලා වැඩ කරන්න තියෙන කාලේනේ මේක. ඒකයි ඇහුවේ කියලා. සජිත් කියලා තියෙනවා හරි හරි හරි, ඒකට ප්‍රශ්නයක් නෑ. කලබල නැතුව ඉන්න කියලා. ඔය අතරතුරේදී එක മന്ത്രി කෙනෙක් අහලා තියෙනවා අර කාවින්ද ජයවර්ධන මේ മന്ത്രിවරයා මොකද අර මේ මොඩි කිට් එක ඇඳගෙන නටන්නේ. එතකොට මේක ඇහිලා කාවින්ද කියලා තියෙනවා හරි හරි മന്ത്രിතුමා ඔබතුමා කලබල වෙන්න එපා. මේක අවුලක් කරගන්න එපා. මම මේ උත්සව වලට විතරයි යෝක අඳින්නේ. නෑ නෑ නෑ മന്ത്രിතුමා, මේ සමහර අය ඔබතුමා ඔය මොඩි කිට් එක අඳින එකත් ප්‍රශ්නයක් කරගෙනනේ. සමහර අය කියනවා මේ ඔබතුමා ඉන්දියාවේ ප්‍රොජෙක්ට් එකක් කරනවද දන්නෙත් නෑ කියලා. ඒකයි නිගමට අහලා බැලුවේ කියලා. ඔබට මතක ඇති අර පහුගිය ඡන්දෙදී සමග ජනබලවේගයත් එක්ක එකතු වුණා කට්ටියක් ඩලස් ඇතුළු කට්ටියක් 13 දෙනෙක්. දැන් කොහේ කට්ටිය කියලා දේශපාලනේ මේ දවස්වල කතාවක් මතුවෙලා. ඒ 13 දෙනාගෙන් මේ වෙද්දී දේශපාලන කරන තත්වයේ ඉන්නේ 5යි. ඒ කෙනෙක් ප්‍රධාන දෙන්නයි. එක්කෙනෙක් දිගමඩුලේ වෛද්‍ය තිලක් රාජපක්ෂ, අනිත් කෙනා වෛද්‍ය චන්න ජයසුමන. ඩලස්ගේ තාම තීරණයක් නැහැ තවදුරටත් දේශපාලනය කරනවද කියලා. පොහොට්ටුවේ නම් දිගින් දිගටම ආරාධනා ඇවිල්ලා තිනවා. ඒත් ඩලස් නිහඬයි කියලායි වාර්තා වෙන්නේ. ඔය අතරතුරේදී හිටපු මන්ත්‍රී ලලිත් එල්ලාවල මේ වෙද්දී කඩයක් දාගෙන ඔහේ ජීවත් වෙනවා කියලා වාර්තා වෙනවා. සමහර මන්ත්‍රී වරුන්ට අතේ සතේ නැතු ඉන්නවා කියලා කියනවා. ඒතර හිටමු නාල ගොඩේ වගේ සද්දයක් නැහැ. ඇඩිලාන් පෙරලා හිටියත් ෆිසිකලි ෆිට්නස් නැහැ දේශපාලනය කරන්න තරම්. මේ කතන්දර ටික ඔක්කොම ඇදිලා ආවේ එක മന്ത്രി කෙනෙක් නිසා. ඔහු වෙන කවුරුත් නෙමෙයි වෛද්‍ය තිලක් රාජපක්ෂ. ආය පොහොට්ටුවට පැමිණීමත් එක්ක පොහොට්ටුවේ ලොකුම තැන් වලින් ඔහුට ආරාධනා ලැබිලා තිබෙනවා ආපහු පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න කියලා. ඒ නිසා තමයි ඔහු පොහොට්ටුවත් එක්ක එකතුනේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අතින්ම තිලක් රාජපක්ෂ ඔහුගේ පක්ෂ සමාජිකත්වයේ ආයෙත් අරගෙන තියෙනවා. දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා එක යලිත් මොණගැසෙමු කණින් කොණින් ඇසුණු කතා සමග.
2: කණින් කොණින් ඇසුණු කතා
0: ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් අසනීප තත්ත්වයකින් පසු වූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින්

0: යෙදි ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. මිය යන විට ඒ මහතා 64 වන වියේ පසු වුණා. ගායන ශිල්පී මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයෙකු වන ප්‍රියංකර පෙරේරා මහතා රංගන ශිල්පියෙකු ලෙසද ජනාදරයට පත්ව සිටියා. ඕමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට සහ කලාපයේ රැඳී සිටින අමරිකානු සෙබළුන්ට එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් අමරිකානු හමුදා විසින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ඉලක්ක වෙත යලිත් වරක් දැවැන්ත ගුවන් සහ මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අමරිකානු මධ්‍යම බලකාය සඳහන් කරන්නේ ඉරාන හමුදාව සතු ගුවන් ආරක්ෂණ පද්ධති, රේඩාර් මධ්‍යස්ථාන, නාවික ප්‍රහාරක පහසුකම්, සමුද්‍රීය බෝම්බ හෙලීමේ හැකියාවන් සහ සන්නිවේදන මධ්‍යස්ථාන කිහිපයක් සාර්ථක ලෙස විනාශ කළ බවයි. මසකට ආසන්න කාලයකට පසුව දෙපාර්ශ්වය අතර ඍජු ප්‍රහාරමාලාවක් හුවමාරු වූ දෙවන අවස්ථාව ලෙසයි මෙය වාර්තා වන්නේ. ඉරානය විසින් හෝමු සමුද්‍ර සන්ධියයේ ලාරක් දූපතය සිට මුහුදු බෝම්බ හෙලීමට දැරූ ප්‍රයත්නයකට ප්‍රතිචාර ලෙස අමරිකාව එල්ල කළ ප්‍රහාරයට පසුව ඉරානයද ජෝදානී සහ එක්සත් අරාබ් එමිරාජ්‍ය පිහිටි අමරිකානු හමුදා ඉලක්ක වෙත මිසයිල් ප්‍රහාර එල්ල කර තිබුණා. අමරිකානු පරිපාලනය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ හමුදාමය ප්‍රහාර වෙනුවට ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක දැඩි කිරීමේ උපාය මාර්ගයකට යොමු වන බවයි. G20 මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවේදීද අමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණා. කෙසේ වෙතත් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා සිටින්නේ ඉරානය මෙම ප්‍රහාරයන්ට එරෙහිව නැවත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළහොත් මෙතෙක් එල්ල නොකළ මට්ටමේ දරුණුතම හමුදාමය ප්‍රහාරයකට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇති බවයි. ප්‍රහාර මාරාව හේතුවෙන් කලාපේ ආරක්ෂිත තත්ත්වය සහ ලෝක තෙල් ගමනාගමනය කෙරෙහි දැඩි අවධානමක් මතු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9:00 පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
3: FM 95 FM 94.8 Net FM Divine Pura
4: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
5: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: Good morning. උදේ 7:00 වෙනාඩියේ කයිදන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මින්ම ගහල තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාව එක. හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසයක් රුපියල් 685,000 සිට අමතන ප්‍රයිම් ලෑන්ස් 13.22.
3: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
5: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන්කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
7: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
10: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
12: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
13: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
14: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
15: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
13: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
14: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
15: 69 දී හදටත් යනවා.
14: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
13: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
16: මිස් කරගන්න බැරි රහස් දැනගන්න කොයිසක් වෙලත් අහන මෝනිං ෂෝ එක සතියේ දිනවල උදේ 7ට
17: Net FM Algo Town.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
2: DFM.

0: Good morning. උදේ 7යි විනාඩි 8යි. On another Wednesday. Wednesday 3 දෙනාම ඇවිල්ලා ඉන්නවා. Good morning, Achino.
1: Good morning.
2: Good morning.
1: Good morning.
2: මොන රටෙන්ද?
0: අද රටක් හොයන් ආවේ නැහැ.
1: ආ.
2: අද හොයාගන්න රටක් තියෙනවා.
0: තියෙනවද?
1: හොයාගන්න රට.
2: ඔව්. අද ඔයාට හොයාගන්න ඕන නම් හොයාගන්න විශේෂම රටක් තියෙනවා.
0: ඒ කොහෙද?
2: ඒ තමයි වියට්නාමේ.
0: වියට්නාමේ.
2: මොකද එකක් අද වියට්නාමේ ජාතික දිනය.
0: ආහ්.
2: ඒ විතරක් නෙමෙයි. වියට්නාමේ එක පැත්තරකින් අද දවස ශෝක දිනයක්.
1: ආහ්.
2: කෙසේ වෙතත් මේ වියට්නාමය මේ කලාපයේ තියෙන දැන් බලවත්ව නැගී සිටපු රටක්නේ.
1: ඔව්.
2: හැබැයි මීට අවුරුදු ගානකට කලින් වියට්නාමය කියන්නේ යුරෝපයෙන් ඇමරිකාවෙන් සෑහෙන්න වැටකාපු රටක්.
1: ඔව්.
2: දැන් රට ඇතුලේ තිබිච්ච යුද්ධය වෙනම ගම්මුකෝ.
1: උතුරු දකුණු වියට්නාම්.
2: වියට්නාම යුද්ධය ඊට පස්සේ ඇමරිකාව ගිහිල්ලා ඒ කරපු කතන්දර ටික ඔක්කොම ටික පැත්තකින් තියෙමුකෝ. දැන් ඒක ඉවර වුණා කියලා වියට්නාම් ජාතිකයන්ට හිත හදාගන්නත් බැරි වුණා. මොකද ඊට පස්සේ චිත්‍රපටි හදන්න ගත්තානේ ඇමරිකන් කාරයෝ.
1: ඔව් නේ. රම්බෝ එහෙම දාලා.
2: ඔව් රම්බෝ දාලා මේ කොච්චර මං හිතන්නේ මේ ප්ලැටූන් චිත්‍රපටයේ විතරයි මං හිතන්නේ මැද්‍යස්ත මේ කතන්දරේ තිබ්බේ. ඒ කියන්නේ අම්බානක කාලා වියට්නාමෙන් ගිය ඇමරිකාව ඇමරිකාවට ගිහිල්ලා ලැජ්ජාව වහගන්න චිත්‍රපටි ගැහුවා මේ ඇමරිකාව දින්නවා කියලා.
1: චිත්‍රපටි විතරක් නෙමෙයි මේ කම්පියුටර් ගේම්ස් හැදුවා.
2: ඔව් කම්පියුටර් ගේම්ස් හැදුවා. ඉතින් ඇමරිකාවට මොකුත් කියන්නත් බෑ.
1: බෑ.
2: නේද? ජාමේ බේරගන්න මොන හරි කරන්න. ඉතින් ඇත්තටම මේ වියට්නාමයේ කලින් මේ ප්‍රංශයට සහ ජපානයට හවුල්ලේ බෙදාගෙන කාපු රටක්. හැබැයි දෙවන ලෝක යුද්ධය අපි ඊයේ කිව්වනේ.
1: ඔව්.
2: මේ දෙවන ලෝක යුද්ධේ කතන්දරෙත් එක්ක ජපානයට හිරෝෂිමා නාගසාකි වලට අගෝස්තු මාසේ වැටිච්ච බෝම්බත් එක්ක මේ ජපානයට දැන් වෙන වෙන රටවල් බලාගන්න වෙලාවක් නැතු යනවා.
1: ඔව්.
2: ඊට පස්සේ තමන්ගේ රට ආරක්ෂාව වෙනුවෙන් මේ කටයුතු කරන්න වෙනවා. හැබැයි ප්‍රංශය දාලා යන්නේ නැහැ වියට්නාමයේ.
1: ඔව්.
2: ඉතින් මේ කාලේ 1921 දී විතර මේ එක්තරා තරුණෙක් තමන්ගේ රටෙන් පිට වෙනවා ප්‍රංශයේ බලා. ප්‍රංශයේ බලා විතරක් නෙමෙයි එයා ඇමරිකාවට යනවා.
1: ඔව්.
2: ලංකාවට එනවා. ලෝකේ ලොකු සවාරියක් යනවා. එහෙම ගිහිල්ලා එයා අවුරුදු 30කට පස්සේ ආයේ තමන්ගේ රටට එනවා. එයා තමයි අද වියට්නාමේ සදාදරණීය නායකයා බවට පත් වෙලා ඉන්න හෝචිමින්.
1: හෝචිමින්
2: මහත්තයා ලංකාවට තුන් පාරක් ඇවිල්ලා තියෙනවා වියට්නාම් තානාපති කාර්යාලය කියන විදිහට. මුලින්ම අර රටින් පිට වෙලා ලෝක සවාරිය ගිය වෙලාවේ ඊට පස්සේ අවසානයේදී ඒ රටේ නායකයා විදිහටත් කෙසේ හෝ තුන් පාරක් ඇවිල්ලා තියෙනවා. මනට මතක විදිහට මහජන පුස්තකාලයේ අද වෙනකොට තියෙනවා මේ හෝචිමින් මහත්මයාගේ පිළිරුවක්. මං හිතන්නේ එතුමා ඇවිල්ලා ගහකුත් හිටෝලා ගියා. ඒ ගහත් මං හිතන්නේ කොළඹ වාචන පුස්තකාල භූමියේ තියෙනවා. මගේ මතකේ නිවැරදි නම්. ඉතින් කෙසේ හෝ අවසානයේදී මේ ඔහු රටෙන් පිට වෙලා මුලින්ම යන්නේ ප්‍රංශයටනේ. ගිහාම ඔහුට ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ ප්‍රංශය කියන්නේ ලෝකේ පාර නිදහසක් භුක්ති විඳින රටක්. මිනිස්සු වෙනම සංස්කෘතියක ජීවත් වෙන රටක්. ඇයි මෙහෙම මාර හොඳ රටක් අපිව අල්ලගෙන ඉන්නේ? ඇයි අපේ රටේ මිනිස්සුන්ට වියට්නාම් මිනිස්සුන්ට ඒ නිදහස දෙන්නේ නැත්තේ? එතෙන්දි තමයි එයාගේ සිත ඒ කියන්නේ ඒ යම්කිසි ආකාරයක අදහසක් එක්ක යන්න ඇති. කෙසේ වෙතත් හෝචිමින් මේ වියට්නාමෙන් පිට වෙලා යනකොට ඇමරිකාව ජපානයට සහ ප්‍රංශයට විරුද්ධව වියට්නාමයට උදව් කරමින් හිටියේ. හැබැයි හෝචිමින් වටේ ගහලා වියට්නාමයට ආයි ඇවිල්ලා වියට්නාමේ නිදහස වෙනුවෙන් කටයුතු කරන්න ගත්තයින් පස්සේ ඔහුට ඒ කාලේ චීන විප්ලවය සිද්ධ වෙලා තිබ්බා. 1949 වෙනකොට 1917 වෙනකොට රුසියානු විප්ලවය සිද්ධ වෙලා තිබ්බා. ඉතින් නයාට මොනවද වහකදුරු වගේනේ.
1: ඈ අඳුකොළ වගේ
2: අඳුකොළ වහකදුරු නෙවෙයි නේ. වහකදුරු අපිටනේ මේ නෑට අඳුකොල වගේන මේ ඇමරිකාවට කොමිනිස් වාදය කියලා කියන්නේ. ඉතින් ඇමරිකාව බය වුණා. එතනින් පල්ලෑ තියෙනවා, කාම්බෝජය තියෙනවා, ලාඕසය තියෙනවා, තමනාත් තියෙනවා. හොමෝමාවම තනිකර අග්නිදික ආසියාව පැත්තටම එන්න පුළුවන්. අනිත් පැත්තෙන් නේපාලේ පැත්තට යන්න පුළුවන්, භූතානේ පැත්තට යන්න පුළුවන්. ඉතින් දැන් රුසියාවෙන් පටන් ගත්තම රුසියාවේ බෝඩරේ චීනේ තියෙනවා. චීනෙන් පස්සේ චීන කෙරෝල කායි වියට්නාමේ එනවා, ලාඕසේ එනවා, කාම්බෝජය එනවා, මැද්ද ජපානය විතරයි වෙන් වෙලා තියෙන්නේ. මේ සෙට් එකම කොමියුනිස් වුණොත් පල්ලෑන් ලතින් ඇමරිකාව ලොකු රැල්ලක්
1: එනවනේ.
2: කොමියුනිස්ට්වාදය මේ කියුබාව, වියට්නාමය, බ්‍රසීලෙත් ඒ කතාව මේ වැඩි ගණාව. ඊළඟට ඇල් සල්වදෝරය, ඒ පැත්තනුත් ඇමරිකාවට ඔය උණුසුම දැනෙන්න ගත්තා. ඉතින් කෙසේ හෝ අවසානයේදී ඇමරිකාව වියට්නාමයේ මේ හෝචිමින් කොමියුනිස්ට්වාදියෙක් වෙච්ච හින්දා වියට්නාමයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. මේවා ඔක්කොම වෙන්නේ වියට්නාම මෙහෙමයි. දැන් වියට්නාමයේ නිදහස ප්‍රකාශයට පත් කරන්නේ ලොකු යුද්ධය මේවා කරලා නෙමෙයි, යම් කිසි ආකාරයක සටන් ප්‍රමාණයක් තිබ්බා. හැබැයි ඔවුන් මේ 1945 සැප්තැම්බර් 2 හෝචිමින් මේ ඇමරිකානු නිදහස් සටනේ මේ අර ඩෙක්ලරේෂන් ඔෆ් ඇමරිකා කියන එකෙන් කෑල්ලකුත් අරගෙන තමයි මේ තමන්ගේ රට නිදහස් රටක් කියලා
1: ලෝකයට කියන්නේ.
2: ඔව්, හැනෝන් නගරයට අගනගරයට ඇවිල්ලා ප්‍රකාශ කරන්නේ. හැබැයි එහෙම වුණා කියලා ප්‍රංශය අතහැරලා ගියේ නැහැ. එතනින් පස්සේ ගැටුම් ඇති වෙන්න ගත්තා. කොහොම හරි ඔවුන් නිදහස ප්‍රකාශයට පත් කරා. එතනින් පස්සේ ඇමරිකාව එනවා වියට්නාමයට. වියට්නාමයට ඇවිල්ලා අවුරුදු ගණනාවක්, මං හිතන්නේ අවුරුදු 10ක් 12ක් විතර, 60 ගණන් විතර වෙනකම්ම ඇමරිකාව වියට්නාමයේ සුන්නත් දූලි කරන්න හදනවා. ඇමරිකාව අර තාක්ෂණික අවි, අලුත්ම අවි, ඒ කාලට සාපේක්ෂව අදටත් ඇමරිකාව සතුව ලොකු අවි තියෙනවානේ. ඒ කාලට සාපේක්ෂව තියෙන අවි විතරක් නෙමේ, ලෝකය යුද්ධයේදී පාවිච්චි නොකර යුතුයි කියලා කියන මේ රසායනිකාවි, ජීවාවි පවා පාවිච්චි කළා වියට්නාම ජනතාවට පුදුම වදයක් දෙනවා. හැබැයි වියට් ඒ විතරක් නෙමෙයි, ඔවුන්ට නමකුත් හදනනේ වියට්කොන් කියලා. වියට්කොන් ගරිල්ලෝ කියනවා. මේ තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන කට්ටිය
1: ගරිල්ලන් විදිහට හඳුන්වනවා.
2: දැන් අපිට මේ අපිට කියන්න පුළුවන් ද වීරපුරන්නප්පුට මේ මොකක් හරි එකක් දාලිවල්ලා මේ ත්‍රස්තවාදීෙක් හරි කවුරු හරි කියලා. වීරපුරන්නප්පු තමයි අපේ රටේ මේ නිදහස වෙනුවෙන් සටන් කරේ.
1: සටන් කරපු කෙනා.
2: මොන්රොවිල කැප්පටි පොල්ට අපිට එහෙම කියන්න පුළුවන්ද? හැබැයි මේ ලඟක් වෙනකන් ඔය එක සෙට් එකක්ම ද්‍රෝහීන් විදිහට
1: තමයි. ද්‍රෝහීන් විදිහට හිටියනේ.
2: හිටියනේ අපි ඊට පස්සේ ඒක මේ අයින් වුණා. මේ කෙසේ හෝ අවසානයේදී මේ ඇමරිකාව වියට්නාමයේ උමං හාරගෙන උණ බම්බු වලින් හදපු අවි පාවිච්චි කරලා ඇමරිකාවට වියට්නාමේ දුවන්න ගැහුවා. ඕක තමයි යථාර්ථය. ඉතින් හැබැයි පහුගිය සියවස බලනකොට ඇචි ඇමරිකාවට කාට හරි ගහන්න නැතුව ඉන්නම බැරි ගායක් තියෙනවා.
1: කොහෙට හරි ප්‍රජාතන්ත්‍රවාදී අරන් යන්න.
2: කොහෙට හරි ප්‍රජාතන්ත්‍රවාදී අරන් යන්න තමයි හදන්නේ. මේ දැන් වියට්නාමය අතහැරලා ගියා. ඊට පස්සේ තව රටවල් අල්ලගත්තා. දැන් මේ වෙනකොට ඉරානය අල්ලගෙන තියෙනවා. මේ
1: afghanistanaye
2: afghanistanaye අල්ලගත්තා.
1: ලිබියාව, ඉරානය.
2: ඉරානය මේ ඉතින් පුදුම ගායක් තියෙන්නේ. කාව හරි අල්ලගෙන මේ එදා වේල සරි කරගන්න වගේ යුද්ධ කරන එක ජොලියක් වෙලා තියෙනවා ඇමරිකාවට. අනේ ඉතින් ඇමරිකාවට ඒ මොලේ පෑදෙන දවස ඉක්මනින්ම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම හෝචිමින් කියන්නේ අද ලෝකෙම පිළිගන්න විශිෂ්ට නායකයෙක්. තමන්ගේ රට වෙනුවෙන්, තමන්ගේ ජාතිය ගොඩනැගීම වෙනුවෙන් ඔහු ලොකු සේවයක් කළා. ඉතින් ඔහු 1945 සැප්තැම්බර් 2 වියට්නාම් නිදහස් දිනේ ප්‍රකාශයට පත් කරා. ඊට කාලෙකට පස්සේ හරියටම සැප්තැම්බර් 2 එතුමා මෙලොවින් සමුගත්තා. ඒ සමුගැනීම මතක් කරනකොට අද උදේ වෙනකොට අපේ සුන්දර මිත්‍රයෙක් සමු අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ තමයි ප්‍රියංකර පෙරේරා. ඒක පරම්පරාවක්. මිල්ටන් පෙරේරා, ප්‍රියංකර පෙරේරා, ඩිල්මින් පෙරේරා.
1: ඊට පස්සේ
2: පෙරේරා. ඉතින් ලංකාවේ සංගීතයට ලස්සන සේවයක් කරපු ප්‍රියංකර අපි කොහෙදී හරි හම්බ වෙනවා. මෙයල් කොටවුණා.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 22යි දැන්
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 01122200.
4: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේසර් රුපියල් 685000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
5: බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න 13:88 අමතන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණයශ්‍රේණි කරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bank වේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: ආ එන්න එන්න.
8: ෂා පාරටම එනවා කෑමවල සුවඳ.
7: රසත් එහෙම තමයි.
8: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
7: මොකක්දනේ ඔයාගේ රහස?
8: මම හැමදාම ගන්නේ Fortune Oil නේ. ඉතින් මොකද්ද වෙනස?
7: ක්වොලිටි එකම තමයි.
8: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oil නේ.
7: ඇත්තම තමයි.
9: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
10: ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 01122200.
11: Daily drive එකකට smart choice එකක් BYD C-Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Lion 5. Smart drive, smart savings. 01221-125-125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
12: FM 95. FM 94.8. Net FM.

0: හතයි විනාඩි 28යි අල්ගටවුමේ වෙලාව. හරිද?
1: හරි ඇති
2: නේ. හරි ඇති නේ.
0: හරි.
2: හරියට කියන්න.
0: හරියට කිව්වා.
2: හරියටම කිව්වා ඔයා.
0: හරියටම කිව්වා.
2: දැන් මේ අපි මතක් කරන දේවල් ටිකුත් තියෙනවා. ඊට කලින් මේ අපිට මේ පැත්තට කට්ටිය මැසේජ් කරලා කියලා තියෙනවා. උදේට පොඩ්ඩක් මේ තියෙන මේ කාලගුණික දේශගුණික තත්ත්වයන් ගැනත් ඉස්සරහට එන්න පුළුවන් දේවල් ගැනත් කතා කරන්න කියලා අපි කතා කරනවානේ. අපි නිතරම සෑහෙන්න දැනුවත් කරලා තියෙනවා. ඉතින් එල් නීනෝ තත්ත්වයන් ගැන වෙන්න පුළුවන්, ඊට කලින් ඇති වෙච්ච තත්ත්වයන්, ඉස්සරහට එන්න පුළුවන් තත්ත්වයන් ගැන. ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පහුගිය අගෝස්තු 31 වෙනිදා ලේටස්ම රිපෝට් එක නිකුත් කරනවා. ලෝකේ රටවල් කිහිපයකට අදාළව මේකේ ලංකාවේ නමක් තියෙනවා. දීර්ඝ විස්තරයක් තියෙනවා ලංකාවට අනාගතයේදී වෙන්න පුළුවන් දේවල් ගැන පුරෝකථනය කරලා. ඒව ගැන අපි හිමින් සැරේ මේ අල්ගෝ ටවුන් එකේ කතා කරමු. සහ අපි ඉස්සරහට මේ අපේ නෙත් FM YouTube එකේ Sunset Podcast එකෙත් මාත් චනුත්‍යත් ඒ ගැන විශේෂඥයෝ ටිකක් එකතු කරගෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි දෙන්න විතරක් කියලා හරියන්නේ නැහැ. ඒ සම්බන්ධ කට්ටිය ඉන්නවනේ ඒව ගැන හොඳට දන්න කාලගුණ විද්‍යාඥයින් ලංකාවේ. ඉතින් ඒවත් ඉස්සරහට ඔයගලන්ට බලන්න පුළුවන්. කොහොම හරි මේ නුවා කියලා තියෙන දේ තමයි 2027 වෙනකන් ලංකාවට මේ එල් නීනෝ තත්ත්වයේ බලපෑම තියනවා කියන එක.
1: ඒ කියන්නේ ලබන අවුරුද්ද වෙනකන්.
2: ලබන අවුරුද්දෙත් පෙබරවාරි මාසයේ විතර වෙනකන් මේ තත්ත්වයේ තියෙයි කියලා තමයි පුරවගතනය කරලා තියෙන්නේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒ වගේම තමයි ඒගොල්ලෝ විශේෂයෙන්ම කියන දෙයක් තියෙනවා ආහාර සුරක්ෂිතතාවය ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඔය කනබොන දේවල් නිකන් අපතේ යවන්න එපා කියලා තමයි විශේෂයෙන්ම කියන්න ඕන. ඒ වගේම තමයි මේ දැන් ඔය යුද්ධයක් යනවන එක කොනක මේ ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය මැදිහත්වලා යුද්ධයක් යනවා. ඊට පස්සේ ඔය හෝමු සරහා අපි දන්නවා මේ තෙල් විතරක් නෙමෙයි ලෝකයට ඕන කරන පොහොර ෆර්ටිලයිසර්ස් උත් සෑහෙන ප්‍රමාණයක් එන්නේ ඔය හෝමු සමුද්‍ර සන්ධිය හරහා. ඉතින් ඒ ෆර්ටිලයිසර්ස් නිසි විදිහට නැත්නම් පොහොර නිසි විදිහට අපේ රටට ආවේ නැත්නම් අපේ වගා කටයුතු වලට මේකෙන් ලොකු බලපෑමක් වෙනවා. ඒක අපිට දැනෙන්නේ දැන් නෙමෙයි. මොකද දැන් අපිට අර කලින් වගා කරපුවානේ
0: තියෙන්නේ.
2: දැන් වගා කරපුවස්ස යන නෙලන්නේ අපි ඉස්සරහටනේ. එතකොට තමයි අපිට මේක දැනෙන්න පටන් ගන්නෙ. ඒවත් සැහැණ හිතන්න ඕනේ කියලා එක්සත් ජාතීන් කියලා තියෙනවා. ලොකු විස්තරයක් තියෙනවා. ඒ ගැන අපි තව විශ්ලේෂණය කරලා ඉස්සරහට කියන්නම්. තේරෙන විදිහට සරලව මේ ඒකින්ද කල්පනාවෙන් ඉන්න ඕන කාලයක්. මේක හරිද? ඒකින්ද මේ කාලගුණය ගැන දේශගුණය ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන කාරණය. මේ අපි නෙමෙයි කියන්නේ ඇල්ගෝ ටවුන් එක අපි වාව කරන්න දැනුවත් කරන එක ලෝකේ ඉන්න විශිෂ්ටතම කාලගුණ විද්‍යාඥයින් එක රටක් නෙමෙයි එක්සත් ජාතීන් කියවම ලෝකේ රටවල් ගණනාවක දත්ත එක තැනකට එකතු කරලා තමයි මේ විදිහට විශ්ලේෂණය කරලා ඒවයෙන් මේ විදිහේ තොරතුරු අපිට අරගෙන එන්නේ පුරෝකතන අපිට අරගෙන එන්නේ. හරි. දැන් ওই විදිහට මේ පෝෂණය ගැන අපි හිතන්න ඕන ආහාර සුරක්ෂිතතාවය ගැන නිතර හිතන්න ඕන කියලා කිව්වනේ. ඔය කන බොන එක මේ ආවට ගියාට එහෙම කරලා හරියන්නේ නැහැ. හරිද? විශේෂයෙන්ම අපේ පොඩි ළමයින්ට ඕක ආවට ගියාට නිකන් කන්න බොන්න දීලා හරියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ වයසින් පොඩි වුණාට එයාලා හරි ලොකුවට හිතනවා. දැන් පරම්පරාව එහෙමනේ. දැන් අපි ඔය ජෙන් සීලා ගැන කතා කරනවා. දැන් ජෙන් ඇල්ෆා ගැන කතා කරනවා. ජෙන් බෙටා එක තමයි දැන් ඔය 25න් පස්සේ ඉපදෙන කට්ටිය. එතකොට ඒගොල්ලන්ගේ පොඩි වයසේදීම ඒගොල්ලෝ මේ අපේ ළමා කාලයට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස්
0: ලොකු ලොකු දේවල් තමයි කරන්නේ.
2: මොකද ඒගොල්ලෝ දැන් ඉන්නේ මේ ලොකු ලොකු දේවල් එක්කනේ. ඒගොල්ලෝ පොඩි කාලෙම අපි දන්නවා මේ ඩිවයිසස් වලට පුරුදු වෙන ළමයි ඉන්නවා. ඒක මේ අපි වැරද්දක් කියන්නේ නැහැ. ඒක යම් පාලනයකට නතුව තමයි කරන්න ඕන. මොකද ඒගොල්ලන්ට ඒක මේ උපතින්ම වගේ එනවා මේ දේවල්. ඉස්සර අපිට මේ දේවල් උපතින් ආවේ නැතුවට දැන් පරම්පරාවට ඒව ටික ටික ෆෝන් එකක් පාවිච්චි කරන එක, ටැබ් එකක් පාවිච්චි කරන එක එනවා. හැබැයි මේ අපි දැන් කතා කරන්නේ ඔය අවුරුදු 5න් උඩ කට්ටිය නෙමෙයි, ඊට පහළ කට්ටිය ඉන්නවනේ පොඩි අය. ඒගොල්ලන්ගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ වැඩි හිටියෝනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ නේ ඒගොල්ලෝ මේ දේවල් කන්න බොන්න ඕන, මේ විදියට ගන්න ඕන, මේ ප්‍රමාණයෙන් ගන්න ඕන කියලා. හැබැයි ඒගොල්ලන්ගේ පෝෂණය ඒ වයසේදී හරි විදියට ලැබුණ නැත්නම් සාරා ඒක ඒගොල්ලන්ගේ දීර්ඝකාලීන වර්ධනයට සෑහෙන්න බලපෑම් කරනවා. හරිද? මොකද ඒගොල්ලෝ ලොකුවට හිතන්න නම් ඒගොල්ලන්ගේ මොළේ හොඳට වැඩ කරන්න ඕන. ඒකට හොඳට පෝෂ පදාර්ථයන්, යකඩ ප්‍රෝටීන් වෙන්න පුළුවන්, වෙනත් වැදගත් පෝෂ පදාර්ථයන් වෙන්න පුළුවන්, මේවා හරි විදියට ලැබෙන්න ඕන.
0: අනිවාර්යයෙන්.
2: ඒව ලැබුණම තමයි ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණය, මොන දේ කරන්නත් ලෙඩ රෝග හැදෙන්නේ නැතුව ඉන්න බෑ. පොඩ්ඩෝ ටිකව ලෙඩ වලින් බේර ගන්න ඕන. ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන්න ඕන. ඒ වගේම තමයි ශාරීරික වර්ධනය. ආයෙත් දන්නවනේ 6 4 පොරවල්ලගේ අපේ කොල්ලෝ ඉන්න ඕනේ. කෙල්ලොත් එහෙම තමයි. උසට මහතර ලස්සන්ට ඉන්න ඕනේ. ශාරීරික වර්ධනය කියන්නේ වැදගත් කාරණාවක්. ඒගොල්ලෝ අද ගන්න පෝෂණය ඒගොල්ලන්ගේ තව අවුරුදු 10කින් විතර ඇතිවන ශරීරයේ වර්ධනයට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ආහාර ජීර්ණය, ඊට පස්සේ දෘෂ්ටිය, පෙනීම කියන එක. ඒකත් තියෙන්න ඕනේ.
0: ඔව් ගොඩක් වැදගත් ඒක.
2: ඒ කියන්නේ පෙනීම ආකාර දෙකකින් වර්ධනය වෙන්න ඕනේ. එකක් තමයි මේ අර හිතලා දුරබල්ල වැඩ කරන එක.
0: අනේ
2: ඒකත් වර්ධනය වෙන්න ඕනේ. අනිත් එක අපේ S2 පෙනීම භෞතිකව තියෙන පෙනීමත් වර්ධනය වෙන්න ඕනේ. ওই දෙකටම පෝෂණය බලපානවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔන්න Anchorpedia Pro MFGM ඔයාගේ පොඩ්ඩට දෙන්න කියලා. ඉතින් අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෞදානම වෙනුවෙන් තමයි අම්මලා තාත්තලා ටික මේ විදියට පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න ඕනේ කියලා මතක් කරන්නේ. ඉතින් ඒ වගේමයි Anchor මතක් කරනවා. ඔයා තව එයාගේ සමබල පෝෂණය ගැනත් හිතන්න ඕන කියලා. ඒ ගැන සැලකිලිමත් වෙලා එයාට ඕන පෝෂක පදාර්ථයන් ලැබෙන විදිහට ඒ ඕන කරන දේවල් කෑම බීම දෙන්න. මොකද මේ ආහාර සුරක්ෂිතතාවය වගේම තමයි නිවැරදි විදිහට හොඳ බැලන්ස් ඩයට් එකක් සමබල ආහාර වේලක් ලබා ගන්න එකත් ජාතියක වර්ධනයට සෑහෙන්න බලපානවා.
0: අනිවාර්යයෙන්.
2: තනි පොඩ්ඩෙක් විතරක් නෙමෙයි මේ පොඩ්ඩෝ කියලා කියන්නේ අපේ අනාගතේනේ. ජාතියක වර්ධනයට ඒක බලපානවා. ඉතින් පොඩ්ඩන්ට අවශ්‍ය පෝෂක පදාර්ථ නිසි වයසේදී නිසි විදිහට ලැබෙන්න Anchorpedia Pro MFGM දෙන්න කියලා අපි මතක් කරනවා.
0: ඕකේ. හරි, ඊට පස්සේ අපි යනවා මතක් කරන්න ඔයාට ටාටා අල්ට්‍රා ගැන.
2: අල්ට්‍රා කියන්නේ ට්‍රක් එකක්.
0: ට්‍රක් එකක්.
2: හරිද, දැන් ඔයා බිස්නස් කරන කෙනෙක් නම්
0: හරි
2: හිතන්නකෝ, ඔයා එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, වෙන මොන හරි ලොජිස්ටික් වැඩක් වෙන්න පුළුවන්. රට මැද ඉඳන් රටේ කෙළවරට අරගෙන යනවා
0: නම්,
2: නැත්තම් කෙළවරේ ඉඳලා මැදට අරගෙන යනවා නම්, ඕනම තැනක ඕනම විදිහක භූගෝලීය පිහිටීමක් තියෙන පාරක ඔයා ගමන් යනවා නම් මේ විදිහට ප්‍රවාහනය කරගෙන ඔයා ගාව තියෙන ඕනම වාහනය තමයි ටාටා අල්ට්‍රා කියලා කියන්නේ.
0: රයිට්.
2: මෙහෙමයි. ඔයාට මේ වාහනේ තට්ටුව දිගාඩි 14.5 ඒ විදිහට ගන්නත් පුළුවන්. ඊට වඩා ඔයාට ඕන නම් දිගාඩි 22.5 නොත් වාහනේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
2: වගේමයි මේ නැරෝ ෆේස් එකයි වයිට් ෆේස් එකයි කියලා අපි කියනවානේ, අර පටු සහ පුළුල් මොනත කියලා මේක වෙනස් වෙනවා. දැන් ඔය ව්‍යාපාර කරන කට්ටිය දන්නවා තමන්ගේ අවශ්‍යතාවය අනුව කොහොමද ඒක තෝරගන්න ඕනේ කියලා.
0: අපි ඒකකින් ඔයාලට ගන්න පුළුවන්.
2: අපි ඒගොල්ල වෙනුවෙන් තමයි කිව්වේ මේ choices දෙකෙන්, මේ තීරීම් දෙකෙන් ඔයාට ඩීමෝ වාහනය ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ටාටා අල්ට්‍රා කියලා කියන්නේ ටාටාලගේ අලුත්ම මේ ට්‍රක් රේන්ජ් එක. මේක මේ වෙනකොට දකුණු අප්‍රිකාවේ, ඩුබායි, ඒ වගේම තමයි සෞදි අරාබියේ පාවිච්චි වෙනවා. එතකොට ලෝකයේ අංක එකේ මාකට් නේ ඩුබායි, ඊට පස්සේ සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව කියන්නේ අප්‍රිකානු කලාපේ ඉන්ටර්නැෂනල් මාකට්ස් වලත් චින වාහනය. ඒ වගේම තමයි දැනට ලෝකේ 45,000කට වැඩි ප්‍රමාණයක් කන්ෆර්ම් ඕඩර්ස් තියෙනවා. තහවුරු කරපු ඇනෝම් තියෙනවා.
0: ඉතින්
2: අපි ගන්නවා කියලා සල්ලි දාලා LC ඕපන් කරලා ඔක්කොම වැඩේ ඉවරයි. දැන් වාහනේ යවන්න විතරයි තියෙන්නේ.
0: කන්ෆර්ම්
2: කරපු ඕඩර්ස් තියෙනවා. ඉතින් ටාටා අල්ට්‍රා එකක් ගද්දි ඔයා මතක තියාගන්න, ඔයා ගන්න අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක, ඩීමෝ තමයි ලංකාවට අරගෙන ඉන්නේ ටාටා අල්ට්‍රා එක. ඔයාට ඒ වාහනේ වෙනුවෙන් අවුරුදු 3ක්, එහෙමත් නැත්නම් කිලෝමීටර් 300,000ක් දක්වා අසම සම වොරන්ටි එකක් හම්බ වෙනවා. වාහනේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට ලංකාව පුරාම තියෙනවා ඒගොල්ලන්ගේ සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඕන තැනකින් වාහනේ හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ජෙනුවින් ස්පෙයාර් පාර්ට්ස් ඕන නම් ලංකාව පුරාම 600කට අධික අපි කියවනේ ඒජන්ට්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. බලයලත් අලවි නියෝජිතයන් ඉන්නවා. ටාටා ජෙනුවින් පාර්ට්ස් ඔයාට ගන්න පුළුවන් තැන්. ඉතින් බය වෙන කිසිම හේතුවක් නැහැ. ඔයාට පුළුවන් 13:80ට කෝල් එකක් අරගෙන ටාටා අල්ට්‍රා ගැන වැඩි විස්තර දැනගන්න. වගේම ඔයා ගත්තට පස්සේ පොඩි හරි බ්‍රේක් ඩවුන් එකක් වුණොත්, ඔයා ඉතින් අපි දන්නවානේ ආයි නිදි නැතුව වැඩි වැඩ කරනවානේ. එතකොට ඉතින් වාහන එහෙම එහෙ වෙන්න පුළුවන්, පොඩි පොඩි බ්‍රේක් ඩවුන්ස් එන්න පුළුවන්. එහෙම ආවට පස්සේ 13:80ට කෝල් එකක් දෙන්න ලංකාවේ ඕන තැනකට ඇවිල්ලා ඔයාගේ ටාටා අල්ට්‍රා එක ඒගොල්ලෝ හදලා දෙනවා.
0: හරි, දැන් ඔයාගේ ගෙදරට මේ ඔයා බඩු ගන්න ඕනේ නම් ෆර්නිචර් වගේ දෙයක් වෙන්න පුළුවන්, AC වගේ නැත්නම් මොකද ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්, මේවා ගන්න වාට හිතුනොත් ඔයාගේ ඔළුවට එන එකම නම තමයි දම්රෝ කියලා කියන්නේ.
2: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ යන්න දම්රෝ එකට.
0: දම්රෝ
2: ප්‍රදර්ශනාගාර දැන් තියෙනවා ලංකාව පුරාම 160කට වඩා.
0: ඒක
2: හින්දා ඔයාගේ ටවුන් එකේ වයි ගම.
3: කොයි පැත්තට ඔළුව හැරෙව්වත් දම්රෝ පේන්න තියෙනවා.
2: දම්රෝ එකක් පේන්න තියෙනවා.
3: මෙච්චර පේන්න තියලත් ඉතින් අපි මෙච්චර කියලා ගන්න නැත්තම් ඉතින් හරි ගිහිල්ලා දවස් දෙකක් පාවිච්චි කරලා කන්න පුටුවක් අරන් යන්න ඕක
2: අරන් යන්නකෝ. හරිද, ඉතින් අපි මේ දම්රෝ එකටම යන්න කියලා කියන්නේ ප්‍රධානම හේතුවක් තමයි නෝ මේ ආෆ්ටර් සේල් සර්විස් එක. ආයි විකුණුවට පස්සෙත් මොන හරි ප්‍රශ්නයක් වුණොත්
3: අත්ත බලාගෙන ඉන්නේ
2: නැහැ.
3: අපි ඕවා දන්නේ නැහැ කියන්නේ. අපින්ද ගත්තේ කියලා අහන්නේ.
2: කෝල් කට් කරන්නේ නැහැ. එහෙම ප්‍රශ්න මොකුත් එන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ වෙලේම ආන්සර් කරලා වාගේ තැනට ඇවිල්ලා ඕන කරන විදිහට වාගේ ඒ ප්‍රොඩක්ට් එක හදලා දෙනවා. ඉතින් දැන් අපි දම්රෝ කිව්වට පස්සේ ගෘහ භාණ්ඩනේ මේ සාර මතක් වෙන්නේ. ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ. දැන් වාට Samsung ඊට පස්සේ Panasonic Innovex වගේ ලෝ ප්‍රකට සන්නාම වලින් බ්‍රෑන්ඩ්ස් වලින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ AC එයා කන්ඩිෂන් එහෙම ඕන නම් ඔන්නවට ගිහිල්ලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා Samsung Panasonic සහ Innovex කියන බ්‍රෑන්ඩ්ස් වලින්. ඒ වගේම තමයි සුවපහසුව කල්පවැත්ම සහ නිමාවතින් ඉහළ ඔෆිස් චෙයාර්ස් වාර තියෙනවා, ඔෆිස් වෙයාස් තියෙනවා. ඒ කියන්නේ ඔෆිස් එකක් වා කරන කෙනෙක් නම් වාගේම ව්‍යාපාරයක් තියෙනවා නම් ගෙදර වාගේ කාමරයක වා පොඩි ඔෆිස් එකක් කරගෙන යනවා. ෆ්‍රීලාන්ස් කරන කට්ටිය ඉන්නවා එහෙම වැඩ කරන. ගෙවල කාමරවල
0: ෆුල් සෙටප් එක හදාගන්න කට්ටිය ඉන්නවනේ.
2: ඉන්නවනේ. ඕගොල්ලන්ට ඔෆිස් වෙයා එකක් ඔයා ගිය ඇතුළෙම කැමති විදිහට ඔයා ආස විදිහට හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට ගැළපෙන තීම් එකක් එක්ක. ඒ වගේම තමයි කස්ටමයිස් කරලත් ඔයාට ඕන කරන ගෘහ භාණ්ඩ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මතක් කරන්න ඕන ඔයාට ඩබල් වොරන්ටි හම්බෙනවා. ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් මිලදී ගනිද්දි. ඉතින් මේ හැමදේම වෙන කොහෙන්වත් නෙමෙයි ඔයාට හම්බ වෙන්නේ දම්රෝ එකෙන්. ඔය Samsung ප්‍රොඩක්ට්ස් එහෙම ගනිද්දි ඔයාට ඔරිජිනල් Samsung වොරන්ටි එක තමයි හම්බ වෙන්නේ.
0: ඕකේ.
2: ඉතින් ප්‍රශ්නයක් වුණාට පස්සේ ඔයාට කම්පැනි දුවන්න නම් මනම් ඕනේ දම්රෝ එක හරහාම වැඩ ටික කරගන්න පුළුවන්. හරිද? ඉතින් අපි කියන්නේ ඔයාට දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙනවා, ෂෝරූම්ස් තියෙනවා 160කට වඩා ලංකාව පුරාම. මේ ඕනතනකින් ඔයාට ගිහිල්ලා මේ අපි කියපු දේවල් අත්දකින්න පුළුවන්.
0: ඒ වගේම තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිතව ගෙවන්න ගන්නත් පුළුවන්. නේද?
2: පුළුවන් පුළුවන්.
3: අනිවාර්යෙන් පුළුවන්.
0: හරි.
2: ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ ගිහිල්ලා ගෙවන්න. ඒ කියන්නේ පොලි රහිතව. ඒක තමයි හයිලයිට් කරගන්න.
0: පොලි රහිතව.
2: ඉන්ට්‍රස්ට් ෆ්‍රී.
0: Yes.
2: ඔයාට ගෙවන්න ගන්න පුළුවන්.
0: රයිට්. හරි. දැන් අපි යන්නේ අපේ ගෘහණියන්ට උපදෙසක් දෙන්න. උපදෙසක්
2: දෙන්නේ
0: ගෘහණියම විතරක් නෙමෙයි ඉතින් දැන් මේ මේ කාලේ හස්බන්ඩ්ලා තුයනවා. හරිද? අයියලා මල්ලිලා
3: තරුපයේ හෝටල් එකට.
0: ඔව්.
3: ඈ? ඔව්. මේ
0: ඒ ෂෙෆ්ලා ගෙවල් ලියනවාද කියලා අහන්නකෝ.
3: නෑ නෑ ගේ නෑ ඒ ෂෙෆ්ලා ඉන්න ගෙවල් ලු යන්න නෙමෙයිනේ. හරිද? ගෙව ගෙදර වුණාට ආර් ෂෙෆ් කියනවාද?
0: ඒක තමයි ප්‍රශ්නේ. අම්මා හැමදාම වුණා අම්මා ෂෙෆ් කියනවාද?
3: අන්න ඒකනේ. ඒක වෙන තනතුරක්. ඒ නිකන් ඒක නිකන් හැල්ුවට ලක් කරගන්න එපා. නේද?
2: ඒව අන්‍යෝන්‍ය අවබෝධයෙන් වෙන වැඩ.
3: ඔව්. නිකන් පිරිමින්ට උයන්ඩෙන්ඩ කියලා නිකන් ඒ අර මොනවද මේ ඔකට ලස්සන නමක් තියෙනවා මට මේ වෙලාවේ මතක් වෙන්නේ.
0: හරි, පස්සේ මතක් කරගන්න.
3: ඔව්. ඒ සංස්කෘත නමක්. ඒකේ තියෙන්නේ මේ බිරිඳ කියන එකට. ආ බාරි කියන එකේ තේරුම තමයි ලිප ගිනි මෙලවන්නේ කියන එක.
2: බාරි
3: කියන. ඔව් බාරි කියන එකේ තේරුම ලිප ගිනි මෙලවන්නේ කියන එක. ඉතින් ඒක ඉතින් අපේ අතීත චාරිත්‍රයක් අපි ඒවා නැති කරගන්න ඕනේ දාචි.
0: අපි
2: ඓතිහාසිකව පැවතාපු
3: දේවල් මේ කලාපේම පැවති අපි මේ කලාපීය දේශපාලනය ගැන හෝ චිමින්ලා ගැන කතා කරලා
2: අපේ සංස්කෘතියේ
3: අපේ මුල් නැති කරගන්න කැමති නැහැ සාරාපි.
0: මුල පරිස්සම් කරගෙන
3: ඒක තමයි. ඒකින්ද ඒ ගෙදෙද්දි ඒක එහෙමයි. මම අපි කිව්වේ තරුපහේ අපි ධර්ම යන තැන තැන්ගෙන අපි මේක
2: අපි එක මේ ඒ වයිෆ්ලට දීලා තියෙන මහත් වූ ගෞරවයක. ඒ කාලේ ඉඳන් ආපු ඒ ඔක්කොම සංස්කෘතිය සම්ප්‍රදාය එකතු කරලා දීලා තියෙන.
0: මේවට මම මොනවද කියන්නේ?
3: මෙහෙමනේ ඉතින් පිරිමින්ට පුළුවන් ගොඩකට උයන්න.
2: ඔව්නේ.
3: ගැහැණුන්ට පුළුවන් රසට
0: එකකට උයන්න.
3: නෑ ඒකලන්ට පුළුවන් ගොඩකට උයන්න. අපිත් ගෙවල් වල යන්න බෑනේ.
0: හරි කොහොම හරි. දැන් අද වෙනකොට ඇත්තටම මේ කාන්තාව විතරක් නෙවෙයිනේ ගොඩක් හස්බන්ඩ් ලා තුයනවා.
2: ඔව්
0: ඉතින් වයිෆ්ට උදව් වෙන්න.
2: ඔව් උපින් කියන්නේ දැන් ආට් එකක් නේ. ඉතින් හැමෝම වගේ කරනවා.
3: පොල් ගාලා දෙනවා කියන එකත් උයන එකේම කොටසක් තමයි.
2: කොටසක් තමයි. ආව් නැත්තම් පොල් නෑ.
3: ලුණු සුද්ධ කරලා දෙනවා කියන එකත් ඒකේම කොටසක්.
2: කොටසක් කොටසක්.
0: හරි. ඔව් ලුණු සුද්ධ කරන එක නම් ටිකක් අමාරු කාර්යභාරයක් කඩන්න වෙනවනේ. මේ කොහොම හරි ඔය උයන
2: නැතත් අඩන්න වෙනවා.
0: නැතත් අඩන්න.
3: සුද්ධ කරලා
2: නොකර ඉදියත් අඩන්න
3: වෙනවා. අඩන්න වෙනවා. ඉතින් සුද්ධ කරලා මඩන්නේ කොහොඳයි කියන්නකෝ දැන්.
0: මං කියන්නේ ගියේ ඔය දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න ඕනේ ඔයිල් එකක් තියෙනවා.
3: හරි. මම මේක දැන් පොල් ගාන ගැන කිව්ව මොකක්ද දන්නවද?
0: මොකද?
3: අද ජාත්‍යන්තර පොල් දිනේ.
2: සැප්තැම්බර් 2 වෙනිදානේ.
3: ඔව්. ඉතින් අද තරම් පොල් තෙල් ගැන කතා කරන්න සුදුසු දිනයක් නැහැ. පොල් තෙලුත් නිකන් මේ අර මුඩු තෙල්, හඩු තෙල් ඒවා මේව නෙමෙයි. නිකන් ඔය පීප් වල දාලා ගැරන්ටි පොලොංගු එක මේ ඉඳලා ගන්න තෙල් නෙමෙයි. තෙල් උනත් එක්ස්පයර් වෙනවනේ. අද මේ ලෝක පොල් දිනේ, ජාත්‍යන්තර පොල් දිනේ මේවා කිව්වා කියලා ඉවරලා පොල් තෙල් එක්ස්පයර් නොවී තියෙන්නේ
2: නැහැ.
3: දැන් අපි පොල් තෙල් ගන්නකොට එක්ස්පයර් වෙන ඩේට් එක බලලා අපේ රටේ සංස්කෘතියක් තිබුණාද පොල් තෙල් ගන්න?
2: හැබැයි
3: පොල් තෙල් එක්ස්පයර් වුණාම භයානකම දේ විස වෙන්න පුළුවන්. ඉතින් ඒක හිඳයි හදපු දවසයි එක්ස්පයර් ඩේට් එකයි ඒකේ තියෙන සංඝටකයි ඔක්කොමත් එක්ක බෝතලේම ගහලා දෙන ෆෝචුන් පොල් තෙල් සහ තව අනිත් තෙල් ඔක්කොම ගන්න කියලා අපි මේ නිතරම උදේට මතක් කරන්නේ.
0: Yes, ඔයාලට පොල් තෙල් ගන්න පුළුවන් ෆෝචුන් ඔයිල් වලින්, ඒ වගේම sunflower oil, cooking oil, corn oil, වා කැමති oil එකක් අරගෙන රසට උයා ගන්න තමයි තියෙන්නේ. අද හැබැයි මම නම් කියන්නේ පොල් තෙල් ටිකක් දාලා උයලා බලන්න. අද පොල් දිනේ නේ.
2: පොල් දිනේ ආහාරයක් විදියටනේ.
3: ඔව් පොල් සම්බෝලයක් හදලා කන්න.
2: ඔව්. ඒ කියන්නේ පොල් දිනේ දවසෙවත් නියම පොල් තෙල් රහ
3: එන්නේ යන්න. අදවත් නියම පොල් තෙල් රහ අත්විඳින්න ෆෝචුන් oil ගන්න. ඉතින් මේ ඔය පොල් ගැන අපේ MS ප්‍රාන්දු මහත්තයා ලස්සන සින්දුවක් කිව්වා. ඉතින් අද නොගහන මේ සින්දුව කවදා ගහන්නද?
2: කවදා ගහන්නද?
3: ඒකනේ

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 7 විනාඩි 48යි දැන්.
4: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය. දැන් මාසික වාර්ගික රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙතින්.
6: ලංකා ටයිල්ස් වසර මැදවාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112 187 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: ලෝක පොල් දිනයට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියරය ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම 2030 වන විට පොල් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.5 අපනයන ආයමක් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැඩිවිය හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය.
9: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
10: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
0: FM 95 FM 94.8 Net FM Net FM Algo

0: උදේ 7 විනාඩි 50යි අල්ගටාවේ වෙලාව. අපි ඔයාට මතක් කරනවා ඔයාගේ ඩ්‍රීම් කා එක BYD එක විදිහට ගන්න කියලා.
1: ඔව්. දැන් අර අපි කිව්වනේ මේ එක්සත් ජාතීන්ගේ අනතුරු වැගවීමක් තියෙනවා කියලා. ඔව්. ඔයා දන්නවද මේ සාරා ඔක්තෝබර් මාසෙන් පස්සේ වගේ ඒගොල්ලෝ කියන්නේ ලංකාවට බලපාන්නේ ගොඩක් මේ වෙටර් කන්ඩිෂන් එකක්. දැන් අපි හිතන්නේ මේ එල් නීනෝත් එක්ක මේ ලොකුවට මේ පායන ගතියක් එයි කියලානේ. හැබැයි දැන් මෝසම් වැසි ආරම්භ වීමත් එක්ක අපිට ටිකක් වෙනදට ලැබෙන වැසි තත්ත්වයන්ට වඩා වැසි තත්ත්වයන් ලැබෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. දැන් එතකොට එක පැත්තෙන් ওই යුද්ධ නිසා තෙල් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කිව්වා පොහොර ලැබීමෙත් අපිට අඩුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මහ කන්නේ විතර ආරම්භ වෙන කාලෙට වහින්නත් ගත්තට පස්සේ ඒකත් අස්වැන්නට බලපෑමක් වෙනවා. එතකොට අපිට ලොකු පිරිවැයක් දරන්න වෙනවා වගා කටයුතු වලට. එකක් පොහොර හොයාගන්න, ඊට පස්සේ ඉන්ධන ඕනේ වෙනවා. ඒ වගේම තමයි දැන් නෝමල් ප්‍රමාණයට වඩා වහිනවනම්, සාමාන්‍යයෙන් ලැබෙන අගයට වඩා වහිනවනම් ඒකෙන් අපේ අස්වනු හානි වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ එක්සත් ජාතීන් කියන්නේ මේක අපිට බලපාන්නේ වෙන විදිහකට. සහ ආහාර සුරක්ෂිතතාව වගේ ප්‍රශ්න එන්නේ අපිට ඉස්සරහට කියලා. දැන් අපිට අවුලක් නැහැ. කලින් ස්ටොක් තියෙන හින්දා කොහොම හරි ලෝකෙ මෙහෙමනේ. සමස්ත ලෝකෙම ගත්තට පස්සේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය දැන් කලින් රැස් කරපු තොග තමයි මේ දුවන්නේ. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක ලෝකේ අර්බුදයට වඩා ඉස්සරහින් තියෙන හින්දා මේ ප්‍රශ්නයක් නැතුව අපිට දුවන්න පුළුවන්. හැබැයි අනාගතේදී තමයි අපිට අලුත් ප්‍රශ්න මතු වෙන්නේ. ඉතින් එහෙම තමයි සබාධාම සම්බන්ධයෙන් තියෙන කාරණාවලදී අපිට බලපාන ආකාරය ගැන ලෝකේ වගකිව යුතු සංවිධාන අපිට අනතුරු වගවලා තියෙන. ඉතින් ඒ දත් එකතු කරලා පුරෝගතනය කරලා අනාගත වෙනේ සූදානම් වෙන එක තමයි අපි කරන්න ඕන. ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ මේ දැන් ඔන්න කාලේ ඇවිල්ලා තෙල් ගහලා වාහන පදින එකත් අඩු කරන්න. හරිද? ඒකෙන් ඔයා මේ සබාධාමට වගේම ලෝකයට කරන මෙහෙය මෙච්චරයි කියන්න බෑ. ඒ නිසාමයි අපි වාට කියන්නේ රයිඩ් එක අප්ග්‍රේඩ් කරනවා බලාපොරොත්තු වෙනවා නම්

0: එකයි දෙකයි එකසේ විසිපහ එකසේ විසිපහ. ඒ වගේම තමයි කොළඹ, ගාල්ල, නුවර, කුරුණෑගල, මොරටුව, යාපනය, රත්නපුර, අම්පාර, ඊට පස්සේ මඩකලපුව, ඒ වගේම තමයි ඉස්සරහට මීගමුවටත් BYD ෂෝරූම් වෙනවා. ඊට පස්සේ වාට ඒ තැන්වලට පහසුවෙන් ගිහිල්ලා ඔය ගෙදර ආසන්න නගරේ ඉඳලා ඔයාට BYD එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
1: ඕකේ. හරි. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනේ ඔයාගේ දැන් ඩ්‍රීම් කා එකනේ. ඩ්‍රීම් හවුස් එකක්
2: කියලා
0: පාක් කරගන්න වත්තක් එපේ.
1: වත්තක් එපේ. ඒ වත්ත අපි ගන්නකොට සෑහෙන්න හිතන්න ඕන හොඳ තැනක්ද, ඔයාගේ වැඩ ටික කරගන්න ලේසි පහසු තැනක්ද. මොකද ගෙදර හැදුවට පස්සේ ඔවා හිතන්න බෑනේ.
0: හිතන්න බෑනේ.
1: ගණිද්දි තමයි හිතන්න.
0: ඔව් කල්තියා ඒවා සලසුම් කරලා ඉන්න ඕනේ. ඒ නිසා තමයි හෝමාගම බෙරුකැටිය ප්‍රයිම් ලොකේෂන් එක ගැන අපි වාට මතක් කරන්නේ. ඔව්. ඉතින් ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ් ලා තමයි වාට මේ ප්‍රයිම් ලොකේෂන් එක අරගෙන ඉන්නේ. පර්චේස් එක රුපියල් 685,000 ඉඳලා වාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මුලින් වාට 140ක් පේ කරා නම් ඇති. එකපාර මුළු මුදල ගෙවන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඉතිරි කොටස, ඒ කියන්නේ මාස 24ක කාලයක් හම්බෙනවා. වාට පොලී රහිතව පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. කොට්ටාවට විනාඩි 15ක දුර මාර්ග අංක 280129 කියන බස් රූට් එකට මීටර් 400යි. NSBM හරිත සරසවියට සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5ක දුර. ඊට පස්සේ මීගඩ ආර්ථික මධ්‍යස්ථානය තියෙනවා. සොපිරි වෙළඳසැල්, රෝහල්, බැංකු පහසුකම් මේ හැමදේම වාගේ අතේ දුරින් තියෙන තැනක් තමයි මේ ප්‍රයිම් ලොකේෂන් එක. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 1322 නම්බර් එකට.
1: ඕකේ. ඒත් එක මතක් කරනවා වාගේ ඉදිකිරීම් මොන හරි තියෙනවා නම් නැත්නම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි මොනවද දාන්න ඕනේ ආචි?
0: ආයේ වෙන මොකුත් නෙමෙයි වා දාන්න ඕනේ මෙල්වා ස්ටීල්ම තමයි.
1: හරියට හරි.
0: ලංකාවේ අංක එකේ ස්ටීල් එක තමයි මෙල්වා ස්ටීල් කියලා කියන්නේ. ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති රසකට භාවිතා කරපු ශක්තිය දුන්නු ස්ට්‍රක්චර්ස් නැත්නම් ව්‍යුහයන් ගොඩනගපු ස්ටීල් එක තමයි මෙල්වා ස්ටීල් කියලා කියන්නේ. ඉතින් වාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන් ඕනම ඉදිකිරීමක්. මේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන විදිහට කල්පවතින් නිදි කරන්න නම් ඔයත් අනිවාර්යයෙන්ම දාන්න ඕන මෙල්වා ස්ටීල්. මොකද මෙල්වා කියලා කියන්නේ ලංකාවේ අපේ එක නිසා.

0: මුලින් 40%යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
1: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
4: NSB පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
8: හිරුසාල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසය දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසාල්. පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත්ත්වයේ ලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසාල් නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සලින් අදම මිලදී ගන්න.
9: කඩේත් ලොකු කරලා නේද?
10: නැතුව සර්, එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
11: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
12: FM 95.8 Net FM Divaina Pura
13: Velavu de 8 minadi ekai dan

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍යය නිත්‍යුස් සමග මම කේසර. චීනයේ සිට ආනයනය කර තිබූ බහලුමක් තුළ වාණී දොරවල් ලෙස හැඟෙන පරිදි සූක්ෂම ලෙස සංගවා මෙරටට ගෙන්වූ දුම්මෙටි තොගයක් රේගු ආදායම් අධීක්ෂණ බලකායේ ප්‍රධාන කාර්යාලයේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි තිබී රේගු භාරයට ගෙන ඇති දුම්මෙටි ප්‍රමාණය 102කට අධිකයි. චීනයේ නිෂ්පාදිත එම දුම්මෙටි තොගේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 30කට අධික බවයි රේගුව පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ බලකා ප්‍රධාන කාර්යාලයේ රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා. මීළඟ net news පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people we trust. ඔබ වෙත ගෙන ආවේ
2: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
4: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8යි විනාඩිය 8යි අල්ගටම වෙලාව 8යි 8යි හරිනේ
1: හරියටම 8යි 8යි ටයිමින්
0: මේ වෙලාව වරද්දන්න බෑද
1: දැන් බෑ
0: කට්ටිය අහගෙන ඉන්නේ
1: හරිද දැන් කොහොමත් වයර් මාරු කරගන්න බෑ
0: බෑනේ
1: ඇල්ගොටවුන් එකේ වයර් මාරු වෙන්න විදියකුත් නැහැ
0: දැන් විදියක් නැහැ
1: දැන් නැහැ අපි මොකද ඊයේ ගිහිල්ලා
0: නෝ
1: වයර් බැලුව ඇති වෙන්නේ
0: නෝ
1: වයර් බලලා වයර් ඔතලා ඔතපුව දිගෑරලා
0: පොඩි කෑල්ලක් අරගෙන
1: තා ඔව් මේ අපේ සාරා එක කෑල්ලක් ඔන්න හොරෙන් අරගෙන ඇවිල්ලා මුද්දක් හදාගෙන දාගෙන ඉන්නවා ඇති
0: ඔව්
1: ඒ තරම් අපි වයර් එක ගනුදෙනු කරලා ආවේ
0: පුදුම වැඳීමක් ඒක
1: අපි වයර් කතාවට කියන්න වයර් මාරුනොත් මොකද වෙන්නේ කියලාත් අපි වාට කියන්න හරි දැන් ඊට කලින් මේ අපි අද කතා කරන්නේ මේ පාගෝ හවුරුගෙනද වියට්නාමය ගැන
0: ඔව්
2: හෝචිමින් ගැන
1: ඔව් හෝචිමින්ලා ගැන වියට්නාම් දේශය ගැන මේ ඔයා දන්නවද මේ සාරා වියට්නාමය කියන්නේ දැන් ඔය නැගෙනහිර ආසියාව පැත්තෙන් එන රටවල් එක ගත්තට පස්සේ ලෝකයේ මේ නැගිටින යෝධෙක්
0: ඔව්
1: නැගී සිටින යෝධෙක් බවට පත් වෙලා තියෙනවා
0: ඉකනොමික් ජයන්ට් කෙනෙක් වෙන්න යන රටක්
1: සහ මේ
2: රටමත් වෙලා තියෙන්නේ ගොඩාක් ඔය අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපකරණ වියට්නාමයේ නිෂ්පාදනය වෙමින් තියෙනවා
1: සහ මේ ඔය ඕනම ප්‍රොඩක්ට් එකක් අපි දන්නානේ මේ කොපීස් තියෙනවානේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක තියෙනවා ඊට පස්සේ හයි කොපි එකක් තියෙනවා කොපීස් තියෙනවා ඔහොම තියෙනවා ඔගොය ආයි ඒ ග්‍රේඩ් කියලා තියෙනවා එහෙම තියෙනවා මේ ඕනම යම් යම් බ්‍රෑන්ඩ්ස් ටිකක් තියෙනවා අපි නම් ටික කියන්නේ ඒ බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් එක වගේම කොපියක්
0: තියෙනවා
1: හයි කොපි එකකුත් තියෙනවා
0: අපි සමහර ලාට ගන්න ඒකනේ
1: අපි ආව එහෙම ගිහිල්ලා මේ එහෙම ඉන්න හරිද
0: එහෙම මේ අරක ගන්න පොඩ සල්ලි නැති වුණාම
1: එහෙම ඉන්නවා මෙහෙත් ඉන්න එහෙම නංගිලා මේක නියම ෆෝන් එක කියලා අරගෙන ආපු හැබැයි නියම එක නෙමෙයි
0: ඒ සපත්තුත් එහෙමයි
1: නේ නියම එක කොහොමද දන්නවද මේ සාර හොයාගන්නේ ඒ වගේ නිෂ්පාදනවල made in vietnam කියලා තියෙනවා නම් අන්න ඒක ඔරිජිනල් ප්‍රොඩක්ට් එක.
0: ඕ හරි.
1: ඒ තරම් මේ වෙනකොට වියට්නාමයේ ලෝකයේ මේ සිලිකන් නිම්නේ තමන්ගේ නම තහවුරු කරලා තියෙනවා.
2: ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් මේ ඇඟලුම්
1: ක්ෂේත්‍රය. ඔව්.
2: branded denim එහෙම අපි දන්නවා ගොඩක් වෙලාවට වියට්නාමයේ තමයි
1: හැදෙන්නේ කියලා.
2: දැන් branded denim එකක් ඇඳලා තිනවනම් ගලවපු වෙලාවට පිටිපස්සේ තියෙන ටැග් එක බලන්න.
1: බලන්න. නැත්තම් ඔය කාගේ හරි යාළුවෙක්ගේ හරි එහෙම ගලවලා බලන්න යන්න. සාදිසියර ඔක branded දෙකල බලන්න මේ වෙලාවේ පුළුවන් නේද
2: ඔන්න උදේම ඔෆිස් එකට ගිහිල්ලා ඔන්න වැඩක්
1: අන්න වැඩක්
0: අන්දන්නේ දැන් ඔෆිස් වල ප්‍රශ්න ඇති වෙනවා තොයි දෙන්න වගේ කියන්න ඕනේ
1: හරි ඔෆිස් වලම ඉන්නවනේ යාළුවෙක් මම branded මචං යූස් කරන්න කියලා ගලවලා බලන්න හරිද ඉතින් මේ මේක ඇතුලේ අපිට ගන්න හරි ලොකු පාඩමක් තියෙනවා මේ වියට්නාමේ ආපු දුර සහ වියට්නාමේ බෙදුණානේ අතරම බෙදිච්ච නිසා නෝ යුද්ධය ඇති වුණේ සහ ඕක මැද්දට මේ කවුද ඇමරිකාව පැන්නේ දකුණු සහ උතුරු වියට්නාමයේ කියලා වියට් කොං ගරිල්ලන් හිටිය එක පැත්තක අනිත් පැත්තේ හිටිය ඇමරිකාවට පක්ෂ වියට්නාමය හරිද ඉතින් දන්නවද මේ අර නුවා කලින් උදේ මතක් කරා ලෝකේ හරි ප්‍රසිද්ධ ඡායාරූපයකුත් තියෙනවා ඒ වෙනුවෙන් විශ්ව සම්මාන පවා ලැබුණා මේ වියට්නාමයේ දරුවන් නිර්වතින් පාරේ ඇවිදින මේ ෆොටෝ තියෙනවා ලෝක ප්‍රකට ඡායාරූප තියෙනවා මේ ජාත්‍යන්තර ඔය ෆොටෝ ජර්නලිස්ට්ලා ජනමාධ්‍යවේදීන් තමන්ගේ
2: කැමරා පොකුරු බෝම්බ දැමීම නිසා
1: පොකුරු බෝම්බ දාපු නිසා ඊට පස්සේ රසායනික අවි භාවිත කරපු නිසා වියට්නාමයේ දරුවන් නිර්වතින් පාරේ ඇවිදින ෆොටෝ තියෙනවා අර ඒ ප්‍රහාරයේ තියෙන කම්පණය නිසා يعني යන්නේ නම් කොහෙද කියලා අඳුන ගන්න බැරුව දරුවෝ ඇවිදින ඡායාරූප තියෙනවා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය මානව ගුණධර්ම උගන්නන ඇමරිකාව තමයි ඒ විදිහට ගිහිල්ලා වියට්නාමයට මේ ප්‍රහාරය එල්ල කරේ. හැබැයි වියට්නාමයේ අර ෆීනික්ස් කුරුල්ලෙක් වගේ ආයේ නැගිට්ටා මුළු ලෝකයටම ලොකු පාඩමක් කියලා දුන්නා. ඇමරිකාවත් එක්ක මේ වෙනකොට ට්‍රේඩ් කරනවා. වෙළදාමේදී එහෙම තමයි. ඒවා මාකට් එකේදී එහෙම තමයි.
2: මුදාර ජපානයේ.
1: ජපානයේ. ඔව්. ජපානයේට ගිහිල්ලා බෝම්බ නැෂ්ටික බෝම්බ අතහැරියට හිරෝෂිමා නාගසාකි වලට අද වෙනකොට ජපානයේ ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරනවානේ. ඉතින් ඒ වගේ තමයි වියට්නාමයේත් ලොකු ගමනක් ආපු රටක් දුර ගමනක් ආපු රටක් කෘෂිකාර්මික රටක් කියලා තමයි ඒ කියන්නේ ඇග්‍රිකල්චරල් ඉකොනොමි එකක් තියෙන රටක් කියලා තමයි වියට්නාමය මේ ලේබල් කරලා තිබ්බේ කෘෂිකර්මාන්තයෙන් තමයි ඉස්සරහට යන්න පුළුවන් කියලා මේගොල්ලන්ට ලේබල් කරලා තිබ්බේ හැබැයි අද වෙනකොට ලෝකයේ අංක එකේ බ්‍රෑන්ඩ්ස් ගණනාවක් අපි නම් වශයෙන් කියන්න එහෙම කියන්න කිව්වොත් ගොඩාක් තියෙනවා පොත් තරහ කරගන්න බෑනේ එහෙම මම කියන්නේ නම් වශයෙන් කියන්න කිව්වොත් ගොඩාක් තියෙනවා ඒ බ්‍රෑන්ඩ්ස් ගණනාවක් මේ වෙනකොට ඔයාට හම්බ වෙනවා වෙන කොහෙවත් නෙමෙයි වියට්නාමේ. ඒකින්ද ඔයත් ඔය ප්‍රොඩක්ට් එකක් ගන්න ගියාට පස්සේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ගන්න ගියාට පස්සේ විශේෂයෙන්ම ස්මාර්ට් ෆෝන්ස් වගේ Android ස්මාර්ට් ෆෝන්ස් වගේ ගන්න ගියාට පස්සේ වාය ගන්නන බ්‍රෑන්ඩ් ඇත්තේ කොහොමද දන්නව මේ කතාව? පොඩක් කරවල බලන්න මේඩ් ඉන් වියට්නාම්ද කියලා. මේඩ් ඉන් වියට්නාම් නම් බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි නුවා කිව්ව වගේ ඇපරල්ස් ගන්න යද්දි ඔය ක්ලෝතින් නැත්තම් ගාමන්ට්ස් ගන්න යද්දි ඇඳුම් ගන්න යද්දි මේඩ් ඉන් වියට්නාම් කියලා කියන්නේ ආයි තින් ලේසියෙන් කිට්ටු කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ප්‍රීමියම් ලෙවල් එකේ තමයි ඒගොල්ලන්ගේ වැඩ තියෙන්නේ. ඒකින්ද ඉතින් අද ඔෆිස් එකේ ගියාට පස්සේ ඔය යාළුවගේ කලිසම් ගලවන්න යන්න එපා. අහලා බලන්න මේඩ් ඉන් වියට්නාම්ද කියලා. එහෙම බ්‍රෑන්ඩඩ් කියලා කියන කට්ටිය ඔය ඇත්තටම හරිම බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන්නේ නැහැ.
0: කියන කට්ටිය එහෙම
1: පාවිච්චි කරන්නේ
0: නැහැ. නිශ්ශබ්ද වෙන කට්ටිය සමහර වෙලාවට
1: පාවිච්චි කරනවා. ඉතින් වියට්නාමයේ කියන්නේ අන්න ඒ වගේ අලු ගසා දාලා ඉස්සරහට ආපු රටක්. අදටත් ඇමරිකාව එක්ක බොහොම සමීපව ගනුදෙනු කරනවා. හැබැයි කමියුනිස්ට් අදහස් ඉරානෙන් එන ඉරානෙන් නෙමෙයි මේ වියට්නාමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා නැහැ. ඒ වගේ විදිහටම තියෙනවා. හැබැයි ඒ ඔක්කොම බැලන්ස් කරගෙන පොඩි මැද තැනකට ඇවිල්ලා මේ වෙනකොට වියට්නාමය ඉස්සරහට ගමනක් යමින් ඉන්නවා.
2: අර නාප්ලම් ගර්ල් ගැන අපි කිව්වනේ. අර නිර්වතින් මේ දුවගෙන ගිය දැරිය. ඒක මේ අර රසායන ද්‍රව්‍යයක් ගුවන් හමුදාව මගින් හෙලීම නිසා තමයි ඇයට ඇඳුම් ගලවලා දුවන්න උනේ. බොහෝ දෙනෙක් හිතුවා ඇය මිය ගියයි කියලා. හැබැයි ඇය මිය ගියේ නැහැ. ඇය සෑහෙන පිළිසුම් තුවාල ලැබුවා. පසුව ඇය ලෝකේ ප්‍රබල සාමක්‍රියාකාරණියක් බවට පත් වුණා. ඉතින් ඒ කියන්නේ මේ ජීවිතේ හැරදාලා දුව ගියේ නැහැ. ලෝකේ සාමය වෙනුවෙන් ඇය පෙනී හිටියා. ඇයට කොච්චර පීඩාවන්ට ලක් වෙන්න උනත්
1: සහ මේ ඒ විදිහට වියට්නාමයේ ආක්‍රමණය කරපු ඇමරිකාව අවසානයේදී සයිගොන් වලින් පටන් අරගෙන ඔය මුහුද පුරාවට තමන්ගේ බෙල් හෙලිකොප්ටර් යානා අතෑරලා ආයේ ඇමරිකාවටම දුවලා ගියා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 8යි විනාඩි 18යි දැන්.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 smart drive smart savings 0.111125125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟපැති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 2 වනදා හලාවත පොදු වෙළඳ සංකීර්ණයේ අසල SLT Mobitel Fiber Real Fiber Real Performance.
11: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0.112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
13: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
14: මෙල්වා එක ලංකාවේ එක.
0: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 8යි විනාඩි 27යි අල්ගටාව මේ වෙලාව
1: 8යි 27යි
0: 8යි 27යි
2: මේ ලිය කියලා දාම්මම හ්ම්
1: ලිය
2: ඔව් එයාම අදහසක් එනවා නේද හ්ම්
1: ඔව්
0: ලිය
1: ලිය හ්ම් ලියන්ව මතක් වෙනවද
2: මේ එගෙන අපේ ඔළුවට යම්කි සංකල්පයක්
1: එනවනේ
2: එනවනේ හ්ම් ඒක ඉස්සරහට විදු කියලා දැම්මොත් එහෙම මොකද වෙන්නේ?
1: විදුලිය වෙනවා.
2: අර සංකල්ප ඔක්කොම නේද? අර සංකල්ප ඔක්කොම බබලින්ද ගන්නවා නේද?
1: පත්තු වෙන්න ගන්නවා.
2: ඈ පත්තු වෙන්න ගන්නවා නේද? ඈ සාර.
0: ඈ
2: බලන්න ඒ දෙකේ
1: විදුවාවම. ඈ ලිය ඉස්සරහට විදුවාවම.
2: ඔව් විදුවාවම මේ බලන්න ඔච්චර ලස්සන වෙනවද කියලා ඒ වචනේ නේද?
1: ඔව්.
2: එතනින් එහාට අපි මොකුත් කියන්න යන්නේ නැහැ.
0: ඉතින් ගැළපෙන හැටි බලන්න.
2: බලන්න කොච්චර ගැළපෙනවද කියලා නේද? ඔව්. මේ ඒ කියන්නේ ආරක්ෂා සහිතව පාවිච්චි කරන්න අවශ්‍ය දෙකක් නේ
0: දෙකම. handle with caution.
2: අනිවාර්යෙන්. අනවශ්‍ය විදියට අල්ලන්න ගියොත් ඉතින් ජීවිතේ විනාශ වෙනවා තමයි නවතින්නේ.
1: ප්‍රශ්න වෙන්න
2: පුළුවන්. ලියත් එහෙමයි විදුලියත්
1: එහෙමයි. විදුලියත් එහෙමයි.
2: කොහොම වුණත් මේ අපි ඊයේ ලස්සන ට්‍රිප් එකක් ගියා අපි තුන්දෙනා.
1: අපි තුන්දෙනානේ.
2: නේද? මෙච්චර කල් මේ අපිට ලොකු සේවාවක් සපයපු මේ වයර් හැදෙන්නේ කොහොමද කියලා අපි ඊයේ කැලණි කේබල් එකට ගියා බලන්න
1: බලන්න.
2: ඉතින් ඇත්තට මේක පුදුමාකාර වැඩක් නේද? කොහෙවත් තිබිච්ච තඹ කම්.
1: ඔව්.
2: කොහෙවත් තිබිච්ච ඇල්මිනියම්.
1: ඔව්.
2: ඒව කම්බි හැටියට ලංකාවට ගෙනල්ලා. ආරක්ෂා සහිත ලේයර් එකක් බවට පත් කරලා අපේම රටේ සුවිශේෂී නිෂ්පාදනයක් විදියට හදලා දැන් දම් පාටින් දිලිසි දිලිසි ලෝකයක් අතික්‍රමණය කරමින් යනවා. දැන් මම ඇත්තටම ඊයේ තමයි දැනගත්තේ මේ අපේ කැලණි කේබල් තමයි මෝල්ඩිව්ස් වල දාලා තියෙන්නේ කියලා.
1: නෑ.
2: ජපානෙත් පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි පකිස්තානයේ වගේ රටවල් වලත් අපේ කැලණි කේබල් තමයි ඒගොල්ලන්ගේ ගෙවල් වලත් තියෙන්නේ බොහෝ විට කියලා. ඉතින් හිතන්න ඒ නම එහෙමයි. ඉතින් කැලණි කියන්නේ ආ
1: බ්‍රෑන්ඩ් යන්නේ
2: සුපර් බ්‍රෑන්ඩ් එකක් තමයි.
1: ඈ
2: මේ අපි නයි අරිනවා එහෙම නෙමෙයි.
1: ඔව් කැලණියෙන් පටන් ගත්තොත් නවතින දැන් හිතා ගන්න
2: බෑ. ඉතින් ඒකෙන්ද මේ කැලණි කේබල් මට මතකයි මම පුංචි කාලෙත් මේ කැලණි කේබල් ආයතනෙට ගිහිල්ලා තියෙනවා. දැන් ඊට වැඩිය ගොඩාක් ඒ පරිසරයත් වෙනස් වෙලා තැනත් වෙනස් වෙලා තැනත් ලොකු වෙලා මේ ලොකු සේවාවක් සපයමින් ඉන්නවා. එතෙන්දි ඇත්තටම අපි දැනගත්තා වයර් එක කොච්චර ප්‍රමිතීන්ට අනුකූලව හදන්න ඕනේද කියලා.
1: ඔව්.
2: නැහෙන් එහෙම මේ මූට්ටු කරලා හදනවා කියන්නේ ජාතියක් විනාශ වෙන. සමහරවිට මුළු පවුලක්ම විනාශ වෙන. අපි කොච්චර දකලා තියෙනවද මේ ලස්සන්ට ගේ හදලා පදිංචි වෙලා මොනවද ඒ වයරින් වලට හරියට ඒ ප්‍රමිතීන්ට අනුව වියදම් කරන්නේ නැතුව එහෙම මෙහෙන් ඇදලා සමහරලාවට අර සතුටින් ඉන්න හදපු ගේම අවසානයේදී අර පිරිතක් පාටියක් කියනවත් ඉස්සලා ගන්න වෙන්නේ අවමංගල්‍යය.
1: ඔව්.
2: අවමංගල්‍ය උස්සලා තමයි ගන්න වෙන්නේ හදපු ගෙදර. ඔව්. මොකද හේතුව වයර් ෂෝට් වෙලා ගිනි අරගෙන ලොකු අල කලංචි වෙලා. ඒකින්ද ඉතින් දැන් කොහෙන්වත් ඔව උස්සන් ඉන්න ඕනේ නැහැ.
1: ඔව්.
2: මේ කලාපේම ප්‍රමිතිගතම වයර් එක හදන්නේ අපි.
1: ඔව්
2: කැලණි වයර් කිව්වොත් ඉතින් වයර් තමයි.
1: ඔව් ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට කැලණි ෆයර් ෂීල් ගැන මතක් කරන්නේ. මේක එන්නේ දම්පාටින්. දම්පාටින් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක. ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලණි ෆයර් ෂීල් පර්පල් කියලා කියන්නේ.
0: ඔකේ.
1: හරි. ඊට පස්සේ අපි යනවා CDB එක පැත්තට.
0: දැන් ඔය
1: වගේම ආයෝජනය කරලා තියෙන්නත් ඕන. හරිද? ඔය අපි ගාව තියෙන මුදල් අපි හරි විදියට ආයෝජනය කරන්න ඕන. ගෙදරට කේබල් දාන එක වගේම තමයි අනිත් පැත්තේ මූල්‍ය ආයෝජනය කියන්නේත් වැදගත් දෙයක්.
0: රයිට්.
1: ඉතින් ඒ නිසා අපි ඔයාලට මතක් කරනවා යන්න කියලා අනිවාර්යයෙන්ම CDB එකට. මොකද ස්ථාවර තැන්පතුවක් වෙනුවෙන් ඔයාලට වසරකට 15%ක පොලී අනුපාතයක් ලැබෙනවා CDB එකෙන්.
0: ඒ
1: වගේම තමයි CDB කියලා කියන්නේ ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය. බය වෙන්න ඕනේ නැහැ. 15% දෙනවා කියනවා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මොකද
1: ස්ටේබල් කම්පැනි එකක්. ස්ථාවරයි.
0: එහෙම
1: ස්ථාවරයි කියනයි දන්නවද? දැන් එකක් කිව්වා අපි ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම කියලා. අනිත් හේතුව තමයි මූල්‍ය ශේෂ්ත්‍රයේ අවුරුදු 30ක්
0: අවුරුදු 30ක් දශක 3ක්
1: දශක 3ක් දශක 3කට අධික කාලයක් ඉන්න ආයතනය. ඒ වගේමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් තමයි CDB කියලා කියන්නේ.
0: ඕකේ.
1: ඔයාට පුළුවන් ඔයාගේ FD එක දාන්න කලින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට
0: 0111738388
1: 0111738388
0: හරි.
1: Unmatched returns හම්බෙන්නේ.
0: අන්න හරි. ඔයා FD එකට unmatched returns ඕන නම් යන්න ඕනේ CDB එකට.
1: වෙන ගොයෙන්වත් හම්බ වෙන්නේ නැහැ
0: ඒවා. Yes. හරි. ඊට පස්සේ ඔයාට කියන්න කතාවක් තියෙනවා.
2: කියන්නනේ කතාව.
1: මේ සාරා මේක හොයාගෙන ආපු පොඩි menu එකක් එහෙම තියෙනවනේ යාගේ. එක රෙසිපීස් menus
0: තියෙන
1: පොඩි එක එක.
0: මං දැන් කියන්න හැදුවේ. ඔයගොල්ලෝ දන්නවද? මේ gluten free කෑම.
1: අහහ.
0: අපේ මිනිස්සු කන්න පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නිකන් ග්ලූටන් ෆ්‍රී ඇඟට හොඳයි කියලා. හරිද? ඒතකොට සමහරුන්ට ඇලර්ජික් මේ ග්ලූටන් කියන එක. එතකොට අහනවා මේක ග්ලූටන් ෆ්‍රීද කියලා. හරිද? සමහරු ට්‍රෙන්ඩ් එකට සමහරු ඇත්තටම ඇලර්ජි නිසා. හැබැයි ඔය හෙල්දි කන කට්ටිය ගොඩක් ග්ලූටන් ෆ්‍රී කෑම තමයි කන්නේ. වැඩිය හොයන්න දෙයක් නැහැ. කුරක්කන් කියන්නේ ග්ලූටන් ෆ්‍රී කෑමක් තමයි. ඔව්. හරිද? ඉතින් ඔයාට කුරක්කන් වෙන කොහෙන්ද කුරක්කන් වලින් කෑම කීයක් හදන්න පුළුවන්ද නෝ?
2: අම්මෝ වැඩියෙන් මම කැමති හැලපෝල්ට.
1: හැලපෝල්ටනේ.
0: ඒකනේ කුරක්කන්
2: හැලපෝල්. හැලපෝල්නියා
1: උතානියා.
2: ඔව්. විද්‍යාත්මක නාමය කැඳකොලේ.
1: කැඳකොලේ.
0: ඔව්. ඊට පස්සේ කුරක්කන් කැඳ.
1: ඔව්.
0: කුරක්කන් කැඳත් මේ මාර හෙල්දි මේ කැඳ වර්ගයක්නේ අපේ සමහර දවසට මෙතන පල්ලෙහා තියෙනවා.
1: තියෙනවා.
0: හරිද?
1: අපි නුවා දන්නවද?
2: ඔව්.
1: එතෙන් තමයි.
2: මේ ඊළඟට කුරක්කන් තලප, කුරහන් තලප කියලා කියනවා.
1: කුරහන් තලප.
0: අනම මාරාසෙක
2: කණ්ඩ තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කුරහන් තලප කණ්ඩ බෑනේ.
0: ගිලින්න ඕනේ.
2: ගිලින්න ඕනේ. ඒක යානා හොද්දා අදලා තියෙනවා. මම ඇත්තටම මුලින් හිතුවේ මේ කුරහන් තලපයි ආනම් හොද්දයි ගැන ඔය වනසරණ වගේ පොත්වල එහෙම ලියවිලා තිබුණානේ. ඉතින් ඒකත් එක්ක ගිහිල්ලා මම හිතුවා මොකක් හරි මාළු වර්ගයක් වෙන්න ඇති. මේ වැව් වලින් එහෙම අල්ලන්නේ නැත්තම් දඩමස් වගේ දෙයක් වෙන්න ඇති. මේ ආනම් හොද්ද කියන බලනකොට එහෙම එකක් නෙමෙයි. ඒක වෙනම ඒකට හදන මේ වෙනම රසම් එකක් වගේ එකක්. ඒකත් එක්ක කලා ගිලින්න තමයි
0: තියෙන්නේ.
2: වෙන මේකක්.
0: ඉතින් කුරක්කන්
2: අතම ලෝකේ එකම එහෙම ගිලින්න තියෙන කෑම මන් දන්නේ අපේ කුරහන් තලපේ කියලා.
0: ආහ්. ගිලින්න කන්න බලන්නේ.
2: දැන් සාමාන්‍යයෙන් ලෝකේ කොහෙවත් කෑම නැහැ නේද මේ දැන් විශාල වශයෙන් තියෙන කෑම තියෙන රටක් නේ චීනය කියලා කියන්නේ.
0: ඔව්.
2: එතකොට ඉන්දියාවත් ඒ වගේ කෑම සංස්කෘතිය කොච්චර තියෙනවද? අපෙත් එහෙමයි. අපේ මම අපි එක දවසකුත් කිව්වේ අර කැලිසැන්නස වගේ පොතක මේ ඒක තියෙන ආමුදුරන්ට දාන්නේ දෙන්න ඕන විදිය බඩ වර්ග විතරක් 100 ගාණක් උයන විදිය තියෙනවා.
1: තියෙනවානේ.
2: එතකොට තවත් ඒවා බලන්න කොච්චර තියෙනවද කියලා. ඉතින් හැබැයි මම මේ දැන් කල්පනා වුණේ දැන් කුරහන් තලපේ විදිහට අනුභව කරන කිසිම කෑමක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. ඒක ප්‍රොමෝට් කරන්න පුළුවන්නේ.
1: ඇත්තටම.
2: ඒ කියන්නේ ඔක්කොම තියෙන හපල කණේවනේ. ගිලින කෑම තියෙන කිමුල කිරිමේට ගිලිනා වගේ. ඔහොම විතරයි.
0: ඔව්. ඉතින් ඒ වගේ කෑම තියෙන කුරක්කන් රොටි තියෙනවා, කුරක්කන් පිට්ටු තියෙනවා, ඒ කුරක්කන් තලප ගිලලා කන්න.
2: පාන් තියෙනවා දැන්.
0: ඒකනේ. ඔය ඔක්කොම හදන්න අපිට කුරක්කන් පිටිය ඕනනේ.
1: හොඳට
0: හරි කුරක්කන් පිටි එකක් ඔයාට හම්බුනේ නැත්නම් ඔය එකක්වත් හරියට ඔයාට කන්න හම්බෙන්නේ නැහැ. එදෙන අනිත් ඒවා කුරක්කන් කුරක්කන් තලප විතරක් නෙමෙයි අනිත් ඔක්කොමත් ගිලින්න තමා වෙන්නේ ඔයාට අර එන්ජොයි කරලා කන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඔයාට කියන්නේ විජය ප්‍රොඩක්ට්ස් වලින් එන කුරක්කන් පිටි ගන්න කියලා. WP ලාංඡනය බලලා හරියටම විජය ප්‍රොඩක්ට්ස්ද කියලා බලලම කුරක්කන් පිටි ගෙදර අරගෙන ගිහිල්ලා මං කියන්නේ අද හවසට හැලප් එකක් හදාගෙන ප්ලේන් ටියක් හදාගෙන සිල්ලකේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා
2: හැලප හදන විදිහත් විදි දෙකක් තියෙනවානේ.
0: ඒ
2: කියන්නේ දකුණු පළාතේ හැලප හදන්නේ වෙන විදිහකට.
0: ඒ විදිහ තමයි හොඳම විදිහ.
1: ඔව් කියලා ඉතින් ඉන්න දකුණේ.
2: ඔව්. ඒ සෑන්ඩ්විච් හැලපේක.
0: ආහ්.
2: ඒ කියන්නේ සෑන්ඩ්විච් හැලපේ කියලා. මම හැලපේ මැද්ද තමයි පැණි පොල්
1: තියෙන. පැණි පොල් තියෙන. අපිට එහෙම හම්බුණා.
2: ඔව්. ඉතින් ඊට පරිබාහිර පළාත් වල හැලප හදන්නේ ඒ ඔක්කොම එකතු කරලා. ඉතින් ඒ දෙකම රසවල් දෙකක්.
1: රසවල් දෙකක්.
2: ඔය දෙවි දෙවි විදිහටම හදන්න. දැන් ඔය පලාත් ભેදයක් ඕනේ නැහැ අප්පා.
1: ඕනේ නැහැ. අන්න ඒකයි. එහෙම ඕනේ නැහැ. මේ ඔයාට
2: අපි ඔය දෙක දෙවි විදිහටම කනවා.
1: කනවා. අපි කනවා. අපිට එහෙම කිසිම දේශ සීමා ප්‍රශ්න අ르බුද නැහැ මොකද?
2: නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ.
1: අපි කනවා. ඉතින් 100%ක් ස්වාභාවික අපි කුරක්කම් පිටි වලින් හදන්න ඕනේ. එතකොට මේ රහයෙන් ඔතෙන්ටික් රහයෙන් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ. විජය කුරක්කම් පිටි ගන්න කියලා අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි විජය අපිත් එක්ක ඉන්නේ.
0: Right.
1: ඒ වගේම තමයි ස්වාභාවිකත්වය ගැන කතා කරද්දී ඉතින් ආයේ විජය තමයි අපිට මතක් වෙන නම. මොකද ලංකාවට විතරක් නෙමෙයි ලංකාවේ රස කුළුබඩු රස මුළු ලෝකෙටම අරන් ගියන නම. ඔන්න දැන් ඔයාට විජය කුරක්කම් පිටිත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා වෙලද පොලෙන් අරගෙන. අපි මේ කියපු විදිහට try කරලා. ඉතින් ඊළඟට කරන්න ඕනේ දේ
0: දන්නවනේ.
1: ඔව්. ඔක තනියම කාලේ ඉන්න එපා.
0: ඉන්න එපා. මෙහෙටවන අපි ඉන්නේ බම්බල පිටි.
1: අපි ඉන්නේ බම්බල පිටි.
0: මේ මම කියන්නේ ගියේ ඔයා මේ දැන් ඇල්ගොටවුන් ලංකාව විතරක් නෙමෙයිනේ වෙන රටවල ඉඳගෙනත් අහනවානේ. ඕගොල්ලෝ දැන් හිතයි අපිට කොහෙද කුරක්කම් පිටි කියලා. ඒ ළඟම තියෙන ඉන්ඩියන් ස්ටෝ එකට යන්න. හරිද? ඒකේ තියෙනවා ලංකාවෙන් එන විජය ප්‍රොඩක්ට්.
1: අනිවාර්යෙන්ම.
0: ඒ හැම ටවුමෙම තියෙනවා ඒ වගේ.
1: ආයේ මෙහෙ විතරක් නෙමෙයි.
0: ඔව්.
1: එහෙත් තියෙනවා.
0: එහෙත් තියෙනවා.
1: පොඩ්ඩ එළියට බහලා හොයන්න තියෙනවා.
0: හොයන්න තියෙන්නේ. ඔයාට ඉතින් කුරක්කම් පිටි අරන් ගිහිල්ලා රසට කන්න කියලා තමයි ඔයාලට මතක් කරේ. හරිද? ඊට පස්සේ මතක් කරන්න ඕන දැන් මේ දවස්වල හැදෙන පොඩ්ඩෝ පොඩි නෑ.
1: පොඩි නෑ පොඩි නෑ.
0: හරිද? ඒගොල්ලෝ ශරීරයෙන් විතරයි පොඩි, වයසෙන් විතරයි පොඩි. එනාට ඒගොල්ලන්ගේ මනස, කියන්නේ හිතන විදිය හරි ලොකුයි. ලොකු ලොකු දේවල් තමයි ඒගොල්ලෝ හිතන්නේ.
1: ඔව්, ඒගොල්ලෝ මේ කියන්නේ අර අපි කියන්නේ out of box හිතනවා කියලා.
0: Yes.
1: මේ ෆ්‍රේම් වලින් එහා ඒගොල්ලෝ සෑහෙන දේවල් හිතනවා වෙනස්
0: විදිහට. හරි ක්‍රියේටිව් නේද?
1: ක්‍රියේටිව් නිර්මාණශීලී කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ගොඩක් දේවල් දකිනවා, අහනවා, තේරුම් ගන්නවා, අලුත් විදියට හිතනවා. ඕව නිසා ගොඩක් කලකට මේ අසරණ වෙන්නේ අම්මලා තාත්තා. අහන ප්‍රශ්න එහෙම හරි මේ සංකීර්ණ දේවල්නේ. හරිම තාර්කික ලොජිකල් දේවල් අහන්නේ. හැබැයි එහෙම තමයි. එයාලට එහෙම ප්‍රශ්න කරලා නිදහසේ වැඩෙන්න අපි ඉඩ හදලා දෙන්න ඕන. එතකොට තමයි එයාලා ක්‍රියේටිව් වෙන්නේ, නිර්මාණශීලී වෙන්නේ, අලුත් විදියට හිතන්න පටන් ගන්නෙ. හැබැයි මේ අම්මලා තාත්තාට ඔය ඔක්කොම අතරේ හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි එයාලගේ පෝෂණ අවශ්‍යතාවයන් කියන එක. යකඩ ප්‍රෝටීන් වෙන්න පුළුවන්, වෙනත් වැදගත් පෝෂක පදාර්ථයන් වෙන්න පුළුවන්. මේ දේවල් අදාළ වයසේදී හරි විදියට ලැබෙන්න ඕන. ඒ දේවල් ලැබුණ නැත්නම් යාළට අර විදියට නිදහසේ වර්ධනය වෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මානසික ක්‍රියාකාරීත්වය, ඊට පස්සේ ප්‍රතිශක්තිකරණය, ඒ වගේම තමයි ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, දෘෂ්ටිය, සාමාන්‍ය දෘෂ්ටිය පෙනීම, මේ හැම දෙයකටම පෝෂණය කියන දේ වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔයාගේ පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා. ලොකුවට හිතන පොඩ්ඩන්ට අද ඉඳලම ස්මාර්ට් විදියට සූදානම් වෙන්න තමයි Anchorpedia Pro MFGM දෙන්න ඕනේ.

0: FM Anupaha, FM Anuhatrai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්
2: උදේ 8 විනාඩි 42යි දැන්
3: හිරුසාල් පෞලේ සීල දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලෙන් අදම මිලදී ගන්න
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: හෝමාගම බෙරු කැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් purchase රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24 න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
6: සුවපහසුව කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැළපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර පිළිගනී.

0: business trend මාර්ගු වෙන්න.
1: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
2: ආ, ඔයා ගත්තෙත් Fortune Oil-ද? Quality එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil-ම තමයි. ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් Fortune Oil-ම තමයි. පොල් තෙල් විතරක්කේ corn oil, sunflower oil, ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
7: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස 4කින්.
8: FM 95.8 Net FM Divaina Pura
9: Net FM Algo Town
10: Hashanti

0: උදයාටයි විනාඩි 49යි අල්ගටෝමේ වෙලාව.
1: හරි එහෙනම් මේ තමයි කූල් වෙන්න වෙලාව.
0: Yes.
1: කූල් වෙන්න නම් ඔයා ගන්න ඕන හොඳ AC එකක් ගෙදරට.
0: අනිවාර්යෙන්.
1: හරිද ගෙදරට විතරක් නෙමෙයි ඔයාගේ ඔෆිස් ස්පේස් එකට වෙන්න පුළුවන් ඔයාට AC එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔය AC ගනිද්දී එම ආවට ගියාට ගන්න බෑනේ.
0: හරිද
1: ඒවයේ තියෙනවා යම් යම් මගයන් බලන්න ඕනේ. ඒ කියන්නේ ඔය කාමරේ නම් ඒ කාමරේ සයිස් එකට මොන වගේ AC එකක්ද ගැලපෙන්නේ. ඒකට කියනවා අගයක් BTU මතක විදිහට.
0: හරිද
1: බලමු BTU වගේ වෙන්න ඕන. එහෙම බලලා ඒ අගයට ගැලපෙන විදිහට තමයි AC එක තෝරගන්න ඕන. ගාවට ගියාට කරන්න බෑ සමහර අය. සමහර ACs ගෙනල්ලා ඉන්ස්ටෝල් කරනවා ඒක කාමරේට මදි. තවත් වෙලාවට ගෙනල්ලා ඉන්ස්ටෝල් කරනවා ඒක ඕනවට වැඩි. නිකන් අපරාදේ මේ කරන්ට් එක පිච්චිලා යනවා. ඒකින්ද එම ආවට ගියාට ඒ දේවල් කරන්න බෑ. ඒවට හොඳ විශේෂඥ දැනුමක් තියෙන්න ඕන. හොඳ මග පෙන්වීමක් ලැබෙන්න ඕන. මිස් මේක මෙතනින් මෙහෙම හයි කරොත් මේ වගේ එකක් හයි කරොත් මෙන්න මේ අගයක් තියෙන එකක් හයි කරොත් තමයි වැඩේ හරියන්නේ කියලා එහෙම මිස්ලට කියන ඊට සර්ලට එහෙම කියලා දෙන එහෙම තැන් තියෙනවා.
0: ඉතින්
1: එහෙම හොඳ ආෆ්ටර් සේල් සර්විස් එකක් ලැබෙන තැනක් තමයි දම්රෝ එක කියලා කියන්නේ.
0: ආය
1: ලංකාවේ ඔය දම්රෝ එක ඇත්තටම හැමෝම දම්රෝ එකට යන්න ප්‍රධානම හේතුවක් තමයි වෙන මොකුත් නෙමෙයි ආෆ්ටර් සේල් සර්විස් එක.
0: ඒ
1: කියන්නේ විකුණුවට පස්සේ ඒක අමතක කරලා දාන්නේ නැහැ.
0: ඔයාලට
1: එක කෝල් එකක් දීලා හරි ඒගොල්ලන්ගේ ඉන්න තාක්ෂණික ශිල්පියෙක් ගෙන්නගෙන ඒ ඕන කරන අවශ්‍ය කරන දේවල් ටික කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ඔයාලට මතක් කරනවා ඔන්න දැන් ඔයාලට ලෝ සුපතල බ්‍රෑන්ඩ්ස් වලින් AC ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දම්රෝ එකට ගියොත් Samsung, Panasonic, Innovex කියන බ්‍රෑන්ඩ්ස් වලින්
0: ඔයාලට
1: පුළුවන් දිවයින පුරාම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාර වලින් AC මිලදී ගන්න.
0: මේකේ
1: රස්නෙත් වැඩිනේ. දැන් ඉස්සරහට නම් ටිකක් වහින කාලයක් එන්නේ කිව්වට වැස්සයි රස්නේ දෙකම පොඩක් මික්ස් එකේ තමයි අපිට මේ පාර එල් නිනෝ බලපාලා තියෙන්නේ. ඔය ජාත්‍යන්තර සංවිධාන කියන විදිහට.
0: ඉතින්
1: AC එකක් ගන්න ඕන නම් ඔයා ගෙදරට වෙන්න පුළුවන් ඔෆිස් එකට වෙන්න පුළුවන් දැම්ම යන්න දම්රෝ එකට.
0: ඒ
1: වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ සුව පහසු. ඒ වගේම තමයි කල්පවතින විදිහට නිර්මාණය කරපු ඔෆිස් චෙයාර්ස් වෙන්න පුළුවන්.
0: ඒ
1: වගේම තමයි ඔෆිස් වෙයාර්ස් වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් ඔයාලට ගන්න පුළුවන් දම්රෝ එකට ගියාට පස්සේ.
0: ඒ
1: වගේමයි මතක් කරන්න ඕන මේ ගෘහ භාණ්ඩ කිව්වට පස්සේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. නිදන කාමර කට්ටල.
0: අන්න.
1: ඒ කියන්නේ මුළු සෙටප් එකම නිදන කාමරයට ඕනේ කරන.
0: ඇඳක්
1: විතරක් නෙමෙයි. ඔක්කොම ටික ඔයාලට එකම තැනකින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: කෑම මේස කට්ටල.
0: ඊට
1: පස්සේ නවීන සෝෆා මාදිලීන් කියලා තියෙනවා.
0: ඕකේ.
1: බහුවචනෙන් තියෙනවා.
0: ඒ කියන්නේ කේක වර්ගී ගොඩක් තියෙනවා.
1: ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔගේ ඔෆිස් එකට ඕනේ කරන දේවලුත් එකම තැනකින් ගන්න පුළුවන්. ඉතින් යන්න
0: දම්රෝ
1: එකට. අපි කිව්වා දම්රෝ ප්‍රදර්ශනාගාරයක 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා.
0: රයිට්.
1: ලංකාව පුරාම ඒ ඕන තැනකින් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ අපි කියපු දේවල්.
0: ඕකේ. හරි දැන් අද පොල් දිනේ දවසේ කට්ටිය ගිහිල්ලා ෆෝචුන් කොකනට් ඔයිල් එක අරගෙන ආවද?
1: එන්න ඕනේ හරි නන්නේ
0: දැන් අපි. දැන් එන්න ඕනේ.
1: අද නැති පොල් මොනාටද?
0: ඒකනේ.
1: අදනේ ලෝක පොල් දිනේ.
0: ඔව්. දැන් අරන් ආවේ නැත්නම් ඉක්මනට ඔයාගේ ළඟම තියෙන සිල්ලර වෙළඳ සැල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුපර් මාකට් එක වෙන්න පුළුවන්.
1: ඕන
0: තැනකින් ඔයාට ගන්න පුළුවන් ෆෝචුන් ඔයිල්. දැන් ඔයාට තියෙනවා කොකනට් ඔයිල් තියෙනවා,
1: සන්ෆ්ලවර්
0: ඔයිල්, කුකින් ඔයිල්, කෝන් ඔයිල් මේ ඕන වර්ගයක්. ඔයා කැමති රසක් ඔයාලා තෝරගන්න පුළුවන්. මොකද අර කෑමක උයද්දි නියම සුවඳක් එන්න ඕන ආචි. ඒ වගේම තමයි රසය ගුණය.
1: මේ
0: තුනම ඕනනේ අපිට.
1: ඔය
0: තුනම ගන්න නම් ඔයාට ෆෝචුන් ඔයිල් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. දැන් ලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් ඔයාට තියෙනවා බ්‍රේන් එක කියන්නේ අවශ්‍යතාවය අනුව සයිස් එක ඔයා තෝරගන්න.
1: තෝරගන්න පුළුවන්. ඉතින් ෆෝචුන් ඔයිල් දිවෙන පුරාම තියෙන සිල්වර් වෙළඳ සැල් වලින් වගේම සුපිරි වෙළඳ සැල් වලින් සුපර් මාකට්ස් වලින් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මිලීටර්
1: 200 බෝතල් තියෙනවා, ලීටර් 20 වෙනකනුත් ලොකු කෑනුත් තියෙනවා ඔයාට ගන්න පුළුවන්.
0: රුපියල්
1: 340 තමයි ගණන් පටන් ගන්නෙ.
0: ඉතින්
1: අවුරුදු ගණනාවක් පුරාවට අපේ ගෘහණියන්ගේ විශ්වාසය දිනාගත්තු නමක් තමයි ෆෝචුන් ඔයිල් කියන්නේ.
0: ඒ
1: විශ්වාසයත් එක්ක අපි කිව්වා ලේබල් කරලා
0: එක්ස්පයර්
1: ඩේට් දාලා මැනුෆැක්චර් ඩේට් දාලා ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා දාලා
0: හදන
1: ප්‍රොසෙස් එක පැහැදිලිව දාලා හැමදේම හරිම විනිවිද භාවයෙන් ඔයාට බලන්න පුළුවන් විදියට ඉදිරිපත් කරලා තියෙනවා.

0: ඕන ස්කේල්ල එක විශ්නසයක් කරනන වාට ලොජිස්ටික්ස් කියන එක කියැනෙ ට්‍රන්ස්පෝර්ට් වගේ දේවල් ලොයාගේ බඩු ටික පරිස්සමට නිෂ්පාදනය කරන තැනේ ඉඳලා ඒක අදාළ තැනට ට්‍රන්ස්පෝර්ට් කරන එක හරි ලොකු වගකීම.
1: හරි ලොකු වගකීමක්. ඉතින් ඒ වගකීම ගැන මතක් කරද්දී ලෝකයේ රටවල් 35කට එහා විශ්වාස කරන නම තමයි ටාටා කියලා කියන්නේ.
0: යස්.
1: එතකොට ලංකාවේ අපිට ටාටා අරගෙන ආවේ වෙන කවුරුත් නෙමෙයි. කවුද? ඩී මෝලා.
0: ඕකේ.
1: අවුරුදු 65ක විශ්වාසයත් එක්ක ලංකාව ටාටා අරගෙන ආවේ ඩී මෝලා. ඉතින් ඩීමෝ බට්ටගෙන් පටන් ගත්තට පස්සේ ඊළඟට ආව මේ ඩීමෝ ලොක්කා. එයාට තමයි කියන්නේ මේ ටාටා සුපර් ඒස් කියලා.
0: ඕකේ.
1: ටාටා සුපර් ඒස් එකට පස්සෙත් අපි ආපු දේවල් දැන් ඔයාලට මීට කලින් කිව්වා. ඒ වගේම තමයි ලොකු ප්‍රයිම් මූවර්ස් පවාවිලා තියෙනවා මහා පරිමාණයේ වැඩවලට, ට්‍රාන්ස්පෝටේෂන් වැඩවලට. ඉතින් දැන් ඉච්චර ලොකු තැනකට යන්න ඕන හිතන්නකෝ මේ වෙනකොට ඔයාගේ නිකන් අලුතෙන් පටන් ගත්ත ස්ටාර්ට්අප් එක ව්‍යාපාරය සුළු පරිමාණ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔයාගේ වැඩ ටික, ඔය ප්‍රවාහන කටයුතු ටික ලොකුවට ඕනේ නම් එහෙම, පොඩියට ඕන නම් එහෙම, හැමති විදිහකට කරගන්න පුළුවන් වාහනයක් තමයි ටාටා සුපර් ඒස් කියලා කියන්නේ. ඒ කියන්නේ බට්ටට වඩා ටිකක් ලොකු එකක් වාමේ වෙලාවේ බලාපොරොත්තු වෙනවනම් බට්ටා හොඳයි. හැබැයි මගේ ව්‍යාපාරයේ වැඩ ටික කරගන්න තව ටිකක් ලොකු එකක් තිබ්බනම් හොඳයි. හැබැයි මට ප්‍රයිම මූවර් එකක් ඕනෙත් නැහැ මේ වෙලාවේ. එච්චර ලොකු එකක් ඕනෙත් නැහැ. අන්න ඒ වගේ වෙලාවක ඔයා ගන්න ඕන වාහනය තමයි ටාටා සුපර් ඒස් කියලා කියන්නේ. ඉතින් ලංකාවේ ගොඩාක් බිස්නසස් වලට සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ඉඳලා මහා පරිමාණ ව්‍යාපාර වෙනකන් වර්ධනය වෙන්න, ඒ කියන්නේ විශාල වෙන්න, අලුත් වෙන්න උදව් කරපෝ වාහනයක් තමයි ටාටා සුපර් ඒස් කියලා කියන්නේ. මොකද නඩත්තු ආඩුයි, තෙල් කරනවා හොඳට, හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ වගේමයි හොඳ සුව පහසුවක් තියෙනවා. පවර් ස්ටියරින්, AC කැබින් එකක් තියෙනවා. රියදුරු මහත්තයාට සැපසේ යන්න පුළුවන් යන දුරක්. කිසි ප්‍රශ්නයක් නැහැ. මහන්සිය දැනින්නේ නැහැ. AC කරලා තියෙන හින්දා කැබින් එක. ඉතින් මේ ඔක්කොම එක තමයි ටාටා සුපර් ඒස් එන්නේ. ඔයාලට පුළුවන් 1388ට කෝල් එකක් දීලා ටාටා සුපර් ඒස් ගැන වැඩි විස්තර දැනගන්න.

0: Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
1: ඔබේ විස්රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagare ekata paminenna nathohot 0112 125 125 amatanna
3: parampara gananawak api upawa pala ganbowa eha mehan upenana vidyak athule thibunu ape namaya usas tattwaya upa ope jeevithaya taram vishwas kala denen dina taakshanaya aarakshawa ihala nanwamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshita karanaya galani fine shield purple wire then vilanda pole
4: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24 න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
5: Youth again no yage future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner RDB Youth Plus kinuma oba winuenma
6: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
7: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
8: බෙල්ලෙ කොන්දේ වේදනාද ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශපේශි වේදනාද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම මතන්න 0.34 22 17 870 හෝ 0.77 511 39 18 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්
9: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම
10: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරකන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරකම් පිටේ ලෙඩ නැති රජ කෑමකට
11: FM 95 FM 94.8 net FM
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
14: එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
16: උදේ 9:02

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
3: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. අමරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරාන හමුදා ඉරාකේ අමරිකානු හමුදා ඉලක්ක වෙත මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. උතුරු ඉරාකේ අරබෙල් පළාතේ පිහිටි අමරිකානු හමුදා පහසුකම් ඉලක්ක කරගනිමින් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ. එම ප්‍රහාරින් අර්බිල් හි පිහිටි අමරිකානු හමුදා තාක්ෂණික උපකරණ ගබඩා කර තිබූ ගබඩාවක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවත්, අමරිකානු සෙබළුන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් ඉරානය වැඩිදුරටත් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිදු හානිය හෝ අමරිකානු සෙබළුන් මියගිය බවට වන ඉරානයේ සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අමරිකානු බලධාරීන් මෙතෙක් තහවුරු කිරීමක් සිදු කර නැහැ. අමරිකානු හමුදා විසින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ඉලක්ක වෙත යලිත්වරක් දැවැන්ත ගුවන් සහ මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල කළේ ඊයේ දිනේදී. හොමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට සහ කලාපයේ රැඳී සිටින අමරිකානු සෙබළුන්ට එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි අමරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කළේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook twitter පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
5: FM 95, FM 94.8, NET FM.

0: උදේ 9 විනාඩි 11යි අල්ගටාව මේ වෙලාව. අපි ආවේ අපේ අවසාන පැයට.
1: ඔව්. සමහර අවසානයන් හරිම සොඳුරුයි. ඔන්න දවසක් මේ මහත්තෙක් අර ඉස්සර ලෑන්ඩ් ෆෝන් වැඩි හරියට තාමත් තියෙනවා. කෝල් එකක් දුන්නා ගෙදරට.
2: ගෙදරට.
1: ඔව්. ගෙදරට මේ ගෙදර රින්ගනවා රින්ගනවා. ආන්සර් කරන්නේ නැහැ. එතකොට ආය ගත්තා. ආයෙත් ගත්තා. හරිද? තුන්වෙනි පාර ආන්සර් කරා. ආන්සර් කරේ කවුරුවත් නෙමේ. ඒ ගෙදර මේ ඉන්න සේවකයා. තමයි ෆෝන් එක ආන්සර් කරේ. දැන් මහත්තයා ආනවා අර පැත්තෙන්. කොහොන ඕන? සර් මේ නෝනා ඇයි නෝනා ඇයි මොකද කෝ නෝන මේ සර් නෝන මේ මහත්තයත් එක්ක කාමරේ මහත්තයත් එක්ක කාමරේ ඔට හොඳටම විශ්වාසද කියලා හෙව ඔහු සර් මේ ඉතින් ඒගොල්ලන්ගේ පෞද්ගලික කාමරේනේ මන් කැමති නෑ ඒකට යන්න මේ නෝන මහත්තයත් එක්ක කාමරේ ඉන්නවා කිව්වා හරි සරපැත්තෙන් කියන
2: කොල්ලකින්
1: මං මේ කියන හැමදේම තමුන් කරන්න ඕනේ කිසි දෙයකට බය වෙන්න එපා මං ඉන්නවා බලාගන්න දැන් යනවා මගේ ඔෆිස් කාමරයට ඔෆිස් කාමරයට ගිහිල්ලා ඔෆිස් මේසේ වම් පැත්තේ දෙවනි ලාච්චුවේ තියෙනවා මගේ පිස්තෝලෙ. කොහෙද ඔෆිස් කාමරේ? ඔෆිස් මේසේ
2: වම් පැත්තේ
1: දෙවනි ලාච්චුවේ තියෙනවා මගේ පිස්තෝලෙ. අරන් එනවා ඉක්මනට ගිහලා. දැන් අර සේවකයා කිව්ව විදියටම ගියා. අර මේසේ ඔෆිස් කාමරේ මේසේ දෙවනි ලාච්චුවේ තිබ්බ පිස්තෝලෙ
2: ගත්තා.
1: අරගෙන ආවා. මේ හරි. දැන් තමු මං කියන මේ වැඩේ මේ විදිහටම කරන්න
2: ඕනේ.
1: එක පාටම කාමරේ අරගෙන ඇතුළට යනවා. ගිහිල්ලා උන් දෙන්නටම වෙඩි තියනවා. වෙඩි තියලා ඉල මට කියනවා. කියලා කිව්වා. දැන් අර කාමරේ තින්නේ කාමරේට ගියා. ගිහිල්ලා ඉවර වෙලා අර කිව්වාගේම දොරේ හැරියා විතරයි ඩිෂුම් ඩිෂුම් දෙකයි තිබ්බ ඇවිල්ලා ආයි කිව්වා හරි සර් මං කිව්ව විදියට දෙන්නටම තිබ්බා දෙන්නම එතනමයි ආයි ඔන් ද ස්පොට් තමේ හරි දැන් තමු කිසි දෙයකට බය වෙන්න එපා යනවා අපේ උඩ තට්ටුවට ගිහිල්ලා යනවා බැල්කනියට ගිහිල්ලා බැල්කනිය උඩ ඉඳලා පල්ලෙහා තියෙන පූල් එකට දානවා ඔය පිස්තෝලේ මං තමුසේ බේර ගන්න සර් හරි මේ හැබැයි අපේ ගෙදර පූල් එකක් නැහැ සර් කිව්වා රෝං නම්බර් කියලා හැබැයි ෆෝන් එක තිබ්බා
2: කල්පනාවෙන් ඉන්න බෑ
1: කල්පනාවෙන් ඉන්න
2: බෑ දැන් ආයෙ රිවර්ස් කරන්න බෑ
0: ජීවිත දෙකක්
2: ඔව් එහෙනම් වෙඩි තියන්න ඉක්මන් වෙන්න එපා
0: ඔව්
2: කාගෙත් දන්නේ
1: නෑනේ වෙඩි තියන්න මේ කිසි දෙයකට ඉක්මන් වෙන්න එපා කියලා තමයි අද අපි ඇල්ගෝ ටවුන් එකෙන් දවස පුරාම කියන්නේ

0: FM Anubaha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 9යි විනාඩි 20යි දැන්.
4: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: විජය නූඩ්ල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112187388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: පෘථිවියෙන්ද ළඟහරුට රේල් පාරක්? ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
9: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.

0: උදේ 9යි විනාඩි 26යි අල්ගොටෝමේ වෙලාව.
1: සාරා දන්නවද මේ තෝමස් ෆැනරිව?
0: නෑ.
1: තෝමස් ෆැනරි දන්නේ
0: නෑ. නෑනේ.
2: ෆැනරි.
1: තෝමස් ෆැනරි යන්නේ අර බේකරිය කරපු තෝමස් අයියා.
0: තෝමස් අයියා.
1: ඈ
0: ඒ දන්නෙත් නෑ.
2: තෝමස් අයියා වෙන වෙන ගොඩක් මතක් කරනවාද එහෙම තෝමස්
1: අයියා? ආ ඔව්.
2: එහෙම තියෙනවා.
1: නෑ නෑ සපත්තු හදන එක්ක නෑ මං කිව්වේ පාන් හදන එක්ක නෑ. ඈ?
0: නෑ
1: දන්නේ නෑ නේ කොහොමවත් දැනගන්න විදිහක් නෑ මෙයා 1000 ජීවත් වුණේ 1666 නෑ
0: ඒකයි
1: මෙයාගේ බේකරිය හින්දා වෙච්ච දේ එසේ මෙසේ දෙයක් නෙමෙයි මේ තෝමස් ෆැනරිගේ බේකරියේ 1666 සැප්තැම්බර් 2 වෙනිදා අද වගේ දවසක 3:00 බේකරියේ තියෙන ගිනි පුලිඟු ටිකක් එහාට මෙහාට වෙලා ගින්නක් කට ගන්නවා මේ ගින්න අවසානයේ ලන්ඩන් නුවර භාගයක්ම දවා හලු කරලා දවස් 4ක් එක දිගට පැතිරිලා ගොඩනැගිලි 13,000 විතර විනාශ වෙලා ඒ දවස්වල ලන්ඩන් නගරයේ මහා ආඩ්‍ය මේ වාස්තු විද්‍යාත්මක විශ්මය වෙච්ච සාන්ත පාවුළු දේවස්ථානයත් දවා හලු කරලා
0: දානවා.
1: ඒකට තමයි අදත් කියන්නේ ග්‍රේට් ලන්ඩන් ෆයර් කියලා.
2: ග්‍රේට් ලන්ඩන් ෆයර්.
1: ඔව්. ඉතින් ලන්ඩනේ මහා ගින්න.
2: ඔව්.
1: හැබැයි ජීවිත සංඛ්‍යාව නම් බොහොම ටිකයි. මේ කීප දෙනයි මිය ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ලන්ඩන් නුවරට දරා ගන්න බැරි විනාශයක් කරනවා. මේකට හේතුව ඒ දවස්වල ලන්ඩනේ ගෙවල් හදලා තිබ්බේ ලී වලින්. සහ සෙවිලි කරලා තිබුණේ පිදුරු වගේ ද්‍රව්‍ය. අනිත් එක පටු වීදිවල එකින් එකට සම්බන්ධ වෙච්ච ගෙවල් තමයි තිබ්බේ. ඒකින්ද බේකරිය හටගත්ත ගින්න අවසානයේදී කැතීරියල්ලයක් ආසන දේවමතුරුකුත් විනාශ කරලා තමයි නැවතුනේ. පටන් ගත්තේ 2 වෙනිදා දවස් 4ක් දක්වා ගියා. ඉතින් මේ බේකරියේ වෙච්ච ෂෝට් එකක් නේ මේකට හේතුව.
2: ඔව්නේ.
1: එක්තරා ආකාරයක
2: සර්කිට් එකක
1: වැඩි වෙන්නේ. මේ හැබැයි ඒ දවස්වල ඉතින් විදුලිය සොයාගෙන තිබුණ නැහැ. මේ හැබැයි ඊට පස්සේ ලන්ඩන් නුවර විතරක් නෙමේ ලෝකයේ ගෘහාශ්‍රිතව වෙන ගිනි ගැනීම් වලින් ප්‍රධානම හේතුවක් බවට අර මයිකල් පැරඩේ කියන මනුස්සයා හොයාගත්ත කාරණේ හේතු වෙන්න ගත්තා. ඒ තමයි විදුලිය.
2: විදුලිය.
1: ඉතින් අද මේ ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ විදුලි කාර්මිකයන්ගේ ප්‍රධාන හිසරදයක් බවට පත් වෙලා තියෙන්නේ මේ විදුලිය හින්දා. කරන්ට් එක නැතුවත් බෑනේ දැන් ගෙවල් වලට.
2: ඔව්.
1: මේ විදුලිය හින්දා ඇති වෙන ගිනි ගැනීම්.
2: ගිනි ගැනීම්.
1: ඉතින් ඒක නවත්තන්න ලෝකෙ පුරා පරීක්ෂණ පැවතුණා. මේ කලාපයේ විතරක් නෙමෙයි ලෝකයේම නම ගිය වයර් නිෂ්පාදකයා වන කැලණි කේබල් එකේ ලැබ් එක ඇතුළෙත් අඛණ්ඩව පරීක්ෂණ පැවැත්තුණා. අවසානයේදී ඔවුන් හොයාගත්තා ගිනි ගැනීම් අවම කරන්න පුළුවන් සංඝටක සහිත වයර් එකක් නිපදවන්න. අපි ගිහිල්ලා
2: ඒ වයර්
1: එක FM අපි අපේ නුවන් වලින් ඒ සංඝටක එක්ක වයර් හැදෙන හැටි ඊයේ බලාගත්තා.
2: ඊයේ බලාගත්තා. ඔව්. ඒ තමයි මේ කැලණි ෆයර් ෂීල් වයර් කියලා කියන්නේ. මේක දම් පාටයි. පර්පල් වයර් කියන්නේ මේ ස්ටෑන්ඩඩ් එකක්. මේ පර්පල් ස්ටෑන්ඩඩ් දැන් අර කිව්වනේ විද්‍යාගාරය ඇතුලේ ඒ කැලණි මේ කේබල්ස් ලොකු පරීක්ෂණ කරා කියලා. ඒ පරීක්ෂණ කරලා කරලා මේ ඉන්ඩස්ට්‍රි එකට පර්පල් කියන සම්මතය මේ අරගෙන ඉන්නේ කැලණි මේ කේබල්ස්ලා. ඔය විදිහට කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එකත් එක්ක ඉතින් ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයේ වෙන්න පුළුවන් ඔය විදිහට මේ වයරින් වල අවුල් නිසා ගිනි ගැනීම් වලින් බේර ගන්න නම් ඔය අනිවාර්යෙන්ම කැලණි ෆයර් ෂීල් පර්පල් වයර්ම දාන්න කියලා අපි ඔයාට මතක් කරනවා.
0: ඕකේ.
2: උඹලා ටවුමක වයරින් හරි වැදගත්. නැත්තම් ටවුමම ගිනි තියලා තමයි නවතින්නේ
0: අන්තිමට.
1: ටවුම් පිටින් ගිනි ගන්න හේතුවක් කරගන්න එපා. මේ අපි හැමදේ අපි මේ ඊයේ කිව්ව මේ කාරණේ ඔයාගේ ගේ හදන්න යන සල්ලි වලින් 10%ක්වත් යන්නේ නැහැ හොඳ වයර් එකක් දාලා ගේ වයරින් කරගන්න.
2: වයරින් කරගන්න.
1: ඉතින් වයර් නම් කැලණිනේ.
2: අන්න ඒකයි. හරි. ඉතින් ඒ වගේම තමයි අපි වාට ඊළඟට මතක් කරන්න ඕන CDB ගැන. CDB එක ඔයාලට පුළුවන්කම තියෙන ස්ථාවර තැන්පතුවකට යන්න. වසරකට 15%ක පොලි අනුපාතය යටතේ ඔයාලට පුළුවන් ඔයාගේ FD එක ආරම්භ කරන්න. CDB කියලා කියන්නේ මේ වෙනකොටත් ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ඒ වගේම තමයි මේ ස්ථාවර තැන්පතු ශ්‍රේත්‍රයේ unmatched return දෙන තැන. සම කරන්න බැරි විදිහේ ප්‍රතිලාභ අරගෙන ඉන්න තැන. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ ආය බලාගෙන ඉන්න එපා කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට 01178388 01178 388 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේ CDB එකට ගිහිල්ලා මේ අසම සම ප්‍රතිලාභ අත්විඳින්න.
0: හරි. ඊට පස්සේ ඔයාට මතක් කරනවා හෝමගම බිරු කැටියේ තියෙන ප්‍රයිම් ලොකේෂන් එකේ ඔයාගේ ගෙදර හදාගන්න ඕනේ නම් ඔයාට ඉක්මන් කරන්න වෙනවා.
2: ප්‍රයිම් ලොකේෂන් එකක් නම් ඉතින් ප්‍රයිම් ලා තමයි.
0: ප්‍රයිම් ලා තමයි.
2: ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා තමයි ඔයාට මේ ප්‍රයිම් ලොකේෂන් එක අරගෙන ඉන්නේ. පර්චේස් එකක් රුපියල් 685,000 ඉදලා තියෙනවා. හෝමගම බෙරු කැටියෙන්. බෙරු කැටියෙන් තියෙන මේ ප්‍රයිම් ලොකේෂන් එක ගැන අපි කියන්නේ බොරුවක් නෙමෙයි. ඔයාට හරිද? එකපාර ඔයා මුළු මුදල ගෙවන්න ඕනේ නැහැ. 140ක් ගෙවන්න. ඉතුරු මුදල 100ට දැන් 60ක්
0: තියෙනවානේ.
2: 160 මාස 24කින්. ඒ කියන්නේ අවුරුදු 2කින්. පොලි රහිතව ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් මේ තැන ගැන කිව්වට පස්සේ මේක හරිම විශේෂයි. වටරග දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට බොහොම සමීපයි. සුපිරි වෙළඳසල් තියෙනවා. රෝහල් තියෙනවා. බැංකු පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි කොට්ටාවට විනාඩි 15 යන්න පුළුවන්. NSBM හරිත සරසවියට වගේම හොමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයටත් කිලෝමීටර් 5ක දුර තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එක.

0: FM Anu Paha, FM Anu Hatarai Tashmaata, Net FM.
1: Velava obaveta gena enne.
2: Anda kale hondama ayojaneya. Brand new Bajaj Trirodha Rathaya. Masika warike rupiyal 22000 sita. Dan divenu pura DPMC pradarshanagara saha dealerun gen.
3: උදේ 9යි විනාඩි 36යි දැන්
4: ජාතික ආර්ථික ශක්තිමත් කිරීමේ අරමුණෙන් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැඩිලි හා ප්‍රජා යටිතල පහසුකම් දරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුලින් පොහොසත් රටක් වැඩිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: එහෙයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5. Smart drive, smart savings. Bidway 112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
4: හිරුසාල් පෞලේ සීලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරු සහල් හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
9: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
10: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
11: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවක් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 9:46 යල්ගුටාම වෙලාව අපිට යන්න වෙලාව හරි හැබැයි ඊට කලින් ඔයාට මතක් කරනවා මොකක්ද දන්නවද කුරක් කම්පිටි අරගෙන අද පොල් දිනේ දවසේ
1: පොල් ටිකක්
0: ගාගෙන
1: සීනි ටිකක් දාලා පුළුවන් නම් හකුරු ටිකකුත් දා
0: හොයාගෙන හැලපයක් හදාගන්න කියලා
1: මං හැලප නෙමෙයි හදන්නේ අයියෝ මගේ රෙසපි එක කෑවනේ
2: කවන්නේ හරි දැන්
1: කන්නනේ නේද
0: දැන් නුවාගේ රෙසපි එක
2: නුවාගේ එකක් කියනවා
1: උරක් කන් ටිකක් අරගෙන පොඩ්ඩක් ඒක කබලේ දාලා බැදලා ඊට පස්සේ ඒකට පොල් හොඳට ගාලා දාලා
0: ගෘහණියෝ මේක අහගන්න
1: හකුරු ටිකකුත් දාලා පුළුවන් නම් කොස් ඇටයක් දෙකකුත් දාලා මංගෙඩියක දාලා කොටලා දාලා හොඳ අග්ගලයක් හදාගන්න
0: බලන්න අග්ගල හදන්නත් පුළුවන් පොඩි
1: ගම්බිරිස් ටිකකුත්
2: දාලා තිබ්බොත්
1: පිටින් ගම්බිරිස් දාලා කෙටුවොත් තමයි හරියට කරන්නේ දැන් මේ මට මේ එක එක එක නම මේ ඇල්ගොටවුම දාලා ඉවරලා ඊට පස්සේ ඇල්ගොටවුම් එක ඉවරලා මේ කොත්තු කඩවල වලයි මේ රෙස්ටුරන්ට් වලයි ගෙවල් වලයි අග්ගල හදන්න දෙන්න කියන්න එපා ඈ
0: අපි දන්නේ නැහැ WhatsApp එකට මැසේජ් එයි
1: මම part time job එකක් ඉදිරියට කරන්න පුළුවන්
2: හැබැයි මේක ඉවර වෙලා ගිහින් අපිට පුළුවන් වෙලාවක් තියෙනවා
0: මට ආස හිතුණා ඇත්තටම අග්ගල එකක් කන්න හරි අපි හදමු අග්ගල
1: පොඩි සීනි ටිකක් වටේ දාලා ගම්බිරිස් ඇටයක් දෙකකුත් හැපිලා
2: නේද සැරට දිනන
1: සැරට දිනනවට
0: පැණි රසයි සැරයි දෙකම එකක්
2: ඔව් විජේ තේ එකක් එහෙම
0: තිබ්බා මාරු නේද
2: මොනවාද නේ
0: හරි බඩගිනි වෙලාවට කියන්න ඕන හොඳ කතා නෙමෙයි
2: ඔය අනවශ්‍ය දෙයක් අපි මේ කරේ
0: හරි ඔයාට කියන්න ඕනේ අග්ගල මොනවාද පිට්ටු ඊට පස්සේ හැලප
2: මොනවාද ඕනේ තව
0: කුරක්කන් රොටි මේ මොක හැදුවත් ඔයාට ගන්න තියෙන්නේ විජය කුරක්කන් පිටි තමයි මොකද කුරක්කන් පිටි
1: එන ගොඩක් කුරක්කන් පිටි වල
2: කුරක්කන් නැහැ
1: නෑ නම ගහලා තියෙනවා يعني මේකේ දැන් පුළුවන් නේ දැන් අපි දාන්නේ හරීම කර්කශක තැන් වලට
2: සුමුදු කියලා දාන
0: ආඩ්‍යාර්ථී
1: ඉතින් ඒ වගේ කුරක්කන් නමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්නේ. ඒකේ කුරක්කන් තමයි නැත්තේ.
0: හැබැයි විජේ කුරක්කන් පිටි ගත්තොත් ඔයාට එහෙම වෙන්නේ නැහැ. ඔයා හැබැයි WP ලාංඡනය බලලම ගන්න කියලා මතක් කරනවා. මොකද අනුකරණ තියෙන්න පුළුවන්. එතකොට අර කුරක්කන් නැති කුරක්කන් පිටි ඔයාට හම්බෙයි සමහර විට. ඒක නිසා මතක ඇතුව ඔයා බලන්න ඕනේ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP ලාංඡනේ තියනවාද
2: කියලා.
0: ගෙදර අරන් ගිහිල්ලා අද හැලප එකක් හදාගෙන නැත්නම් අග්ගල එකක් හදාගෙන තේ බොන්න මං කියන්නේ.
2: නැත්නම් ඉතින් රෑ වෙලා රොටියක් එහෙමත් හදාගන්න පුළුවන්. අග්ගලයි හැලපයි හදාද්දි මින්නේපා.
0: මොකද
2: සැරටත් මොන හරි ඕනේ.
1: මොන මිලිස් ඩිංගිත්තක් එක්ක නේද?
2: ඒක නේද? ආයි විජේ දේ එකක් එක්ක
1: අවසරේ මොකද?
0: මේ දෙන්න එක්ක මේ වැඩේ කරන්න පොඩ්ඩක් අමාරුයි. දැන් මේ දෙන්නගෙම මම හැලප එකක් හරි මේ රොටියක් හරි ඉල්ල ගන්නවා 10න් පස්සේ.
2: එහෙමද?
0: ඔව්.
2: බලමු ඉල්ලගෙන පෙන්නන්නකො.
0: හරි. ඊට පස්සේ ආවට මතක් කරනවා ඔයාගේ BYD එක. ඉක්මනට ආගි කරගන්න මොකද දැන් තියෙන ඔයාට රේන්ජ් ලොකු රේන්ජ් එකකින් ඔයාට ඕන වර්ගකින් BYD එකක් තෝරගන්න පුළුවන්.
2: ඇටෝ 1 එක තියෙනවා, ඇටෝ 2 එක තියෙනවා, ඊට පස්සේ ඩොල්ෆින් එක තියෙනවා. පවුලකට පරිස්සමට ගමනක් යන්න නම් ගැළපෙනම BYD මොඩල්ස් ටික.
0: ඒ
2: වගේම තමයි ඔයා SUV වලට කැමති කෙනෙක් නම් ඔන්න ඔයාට තියෙනවා BYD ඇටෝ 3 එක.
0: ඊට
2: පස්සේ C-Lion series එකම තියෙනවා, C-Lion 5 තියෙනවා, 6 තියෙනවා, දැන් 8 ඔන්න ඇවිල්ලා තියෙනවා.
0: Right.
2: BYD C-Lion 5 ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ plug-in hybrid EV එකක්. මොඩර්න් ටෙක් එකත් එක්ක හොඳට ඉඩකඩ තියාගෙන හරි කම්ෆර්ටබල් විදිහට ඔයාට ගමනක් යන්න ඕන නම්
0: ඔයාට
2: ගැළපෙනම වාහනයක් තමයි BYD C-Lion 5 කියලා කියන්නේ.
0: ඒ
2: කියන්නේ බජට් එක, එෆිෂන්සි එක, මේ හැමදේම සහ අනිත් පැත්තෙන් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එක මේ ඔක්කොම එකම තැනකින් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඉතින් මතක් කරන්න ඕන BYD ගරුසරු එක්කත් ඔන්නාට පුළුවන්කම තියෙනවා මේ සැප්තැම්බර් මාසෙත් මොනවාද BYD එකක් මාසිකව ගෙවලා ගෙදර අරගෙන යන්න. මාසිකව රුපියල් 68,000ක් වගේ ගෙවාගෙන යන්න. ඔයාට පුළුවන් BYD එකක් ගන්න. ඉතින් මේ හැම දෙයක් ගැනම ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් කෝල් එකක් ගන්න මේ නම්බරයකට. 0112125125 BYD ගරුසරු කියලා කියන්නේ මේ වෙනකොට රාජ්‍ය සේවයෙන් වගේම පුද්ගලික අංශයේ සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ පුරවැසියන්ට. මෙන්න මේ chance එක තියෙනවා. ඔයා විශ්‍රාම ගිය කෙනෙක් නම් රාජ්‍ය සේවෙන් හරි අනිත් පැත්තෙන් පුද්ගලික අංශයෙන් හරි ඔයාට පුළුවන් BYD ගරුසරු වෙතින් අපි අර කියපු විදිහට මාසිකව ගෙවාගෙන යන්න. installment plan එකකට ඔයාගේ BYD එක ගෙදරට අරගෙන යන්න.
0: ඕකේ.
2: ඉතින් BYD ප්‍රදර්ශනාගාර මේ වෙනකොට ලංකාව පුරාම තියෙනවා, කොළඹ තියෙනවා, ගාල්ලේ තියෙනවා, නුවර තියෙනවා, කුරුණෑගල තියෙනවා, මොරටුව යාපනයේ තියෙනවා, රත්නපුර තියෙනවා, අම්පාර තියෙනවා, මඩකලපුවේ තියෙනවා. සහ ළඟදීම ඔන්න මීගමුවටත් එනවා.
0: ඕකේ. හරි. එතකොට අපේ ඇති ඉන්නේ BYD එක.
2: ඒක මීගමුවට එනකන්
0: ඉන්නේ. මීගමුවට එනකන් ඉන්නේ.
2: මේ තියෙනවා සිරිතක් අපි වෙන කොහෙන්වත් ගන්න නැහැ, මීගමුවේ තියෙනවානේ. මීගමුවෙන් තමයි ගන්න.
0: ගන්නේ. රයිට්. හරි. ඔයාගේ පොඩි පොඩි ඔළුවේ කැක්කුමගේ පති අමාරු වෙනවානේ. දැන් මට අද උදේ නැගිටිද්දිත් පොඩි ඔළුවේ කැක්කුමක් තිබ්බා. හැබැයි මට වරි වෙන දෙයක් නැහැ. මගේ ඇඳහා පැත්තේ තියෙනවා මෙල්ඩෝල් කාඩ් එකක්.
2: මෙල්ඩෝල් කාඩ් එකක් ඔයාගේ ඇඳහා පැත්තේ වෙන්න පුළුවන්, බෑග් එකක වෙන්න පුළුවන්, හෑන්ඩ් බෑග් එකක වෙන්න පුළුවන්, සාක්කුවේ වෙන්න පුළුවන්, ඔෆිස් එකේ ලාච්චුවේ වෙන්න පුළුවන්, මේසෙ උඩ වෙන්න පුළුවන්, වාහනේ කැබින් එකේ වෙන්න පුළුවන්. ඕනම තැනක ඔයා අනිවාර්යයෙන්ම තියාගන්න. මොකද මේ ටිකේ තියෙන මේ කාලගුණ தত্ত্বය හරි ඉක්මනින් වෙනස් වෙන සුළුයි. අපි දැන් කිව්වනේ එල් නීනෝ කිව්වත් හිටපු ගමන් මේ පායන ගතිය අපිට දැන් තිබ්බට ඉස්සරහට එන්නේ වෙටර් කන්ඩිෂන් එකක්. මුළු රටම තෙත් වෙන්න නියමිතයි. හරිද? ඒකින්ද ඔය වැස්සට තෙත් උනාට පස්සේ එක එක ලෙඩ හැදෙන්න පුළුවන්. එහෙම ලෙඩ හැදුනා කියලා වාට වැඩ නවත්තන්න බෑනේ. ඉස්සරහට යන්න ඕන. වාගේ plans එක ඉස්සරහට move වෙන්න ඕන. ඒකින්ද ඕන ටවුමක වැඩ කරද්දි අර ප්‍රබෝධවත් බව තියාගන්න, ඔය අසනීප නිසා ලෙඩ නිසා මේ බැත්ත ගහලා වැඩ ඔක්කොම අතහැරලා දාලා ඉන්නේ නැතුව ඉන්නනම් ඔය අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් වාගාව තියාගන්න. හැබැයි දිගට මුණ තත්වයන් තියනවා නම් ඔයා වහාම ගිහිල්ලා වාගේ ටවුන් එකේ ඉන්න වාගේ ඩොක්ටර්ව ෆැමිලි ඩොක්ටර්ව හරි කමක් නැහැ හම්බ වෙලා මේ බෙහෙත් ගන්න ඒවට.
0: ඕකේ.
2: හරි.
0: හරි. අපිට යන්න වෙලාව හරි හෙට එනවා හැබැයි.
2: හෙට කවද්ද? බ්‍රහස්පති.
0: හෙට බ්‍රහස්පතින්දා හෙට එනවා. එතකන් පරිස්සමින් සතුටෙන් ඉන්න. හැබැයි මේ සින්දුව අපේ නුවා තමයි ඉල්ලගත්තේ.
1: ඔව්. ඒකට හේතුව තියෙනවා මේ අපේ අපිට ලස්සන සින්දු ගොඩාක් දීලා දීපු හරිය සිරිවර්ධනගේ අලුත්ම ගී පොත ප්‍රේමේ මුනිවරිය අද එළි දකිනවා. ඉතින් ඒක ඇත්තටම ලංකාවේ ගීත ක්ෂේත්‍රයටත් පොත් කීපයක්ම රවි ඒ වගේ මේ අපේ ගීත සාහිත්‍යයට එකතු කළා. ලස්සන සින්දු ගොඩක් තියෙනවා. මේ විඳින්න දුන් ජීවිතේ අරන් විඳවන්න කියන්නද කියලා මතකන දෑන් විතරන කිව්ව ලස්සන සින්දු නේද? ඉතින් ඒ ඔක්කොමත් එක්ක අද පුළුවන් අය පදනම් ආයතනයට එන්න, ප්‍රේමේ මුනිවරයත් එක්ක ලස්සන ගීත සමුච්චයක් ගන්න මේ රවි ලිව්ව තවත් අරුම ගීතයක්.

0: FM anu hatırayı taşıma ata ne FM ne FM Algo Town
1: brought to you by
2: Milwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Milwa එක ලංකාවේ එක.
3: හෝමාගම බිරුකැටි තවත් prime location එකක්. purchase එක රුපියල් 685,000 සිට අමතන prime lands 13.22.
4: Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: AC ගන්න එන්න තම්රෝ. ලෝකෙම cool කරන AC brands ගන්න එන්න තම්රෝ.
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
13: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
14: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
15: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
16: කවුද කැමති එක වෙන්න?
17: බිස්නස් කරන අපි එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් ඒස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි, තෙල් කරනවා ඉහළයි, සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් ඒස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 අමතන්න. බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් ඒස් එක.
18: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
19: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
20: විජයකුරක්කන්
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
21: රජන මමයි රජ මන්දිරේ මට පොලි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: Good morning. වේලාව උදේ 10:00.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා Bad News.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යුත් සමග මම කේසර. 21 අගෝස්තු මාස 17 වනදා අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු ගංගොඩවිල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන සැකකරු වයස අවුරුදු 42ක් වන නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක්ද අදාළ සැකකරුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇති අතර මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. එම යතුරුපැදියට සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු පසුගිය ජූලි මාස 19 වන දින දෙහිවල පොලිස් වසමේ සුසාන භූමියක් තුලදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයට හා ජූලි මාස 21 වනදා ගල්කිස්ස පොලිස් වසමේ පන්සලපාර ප්‍රදේශයේ නිවසකට පැමිණ ගිනිඅවියක් එල්ල කර බියගන්වා පහර දීමේ අපරාධයට සැකකරුවන් පැමිණි යතුරුපැදිවල සවිකර තිබූ අංක තහඩු බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙවනු ලබනවා. මේලකට නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news, the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩය.
4: FM 95, FM 94.8, Net FM.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
7: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
6: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
5: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.

0: වෙලාව 10යි විනාඩි 18යි. මේ වෙලාව වෙනකොටත් සෑහෙන කෝල්ස් ප්‍රමාණයක් මම ආන්ස කරලා තියෙන්නේ. කට්ටියගේ නම් ටික කියන්න ඕනේ. ඊට කලින් ඕගොල්ලන්ට මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ලින්ක් නැචරල් පස්පංගුව පිළිබඳ පණිවිඩය. මොකද මේ දවස්වල තියෙන අර කාලගුණයත් එක්ක අපිට හිතාගන්න බෑ කොයි වෙලේ වහීද, කොයි වෙලේ අවපායයිද. සහ අපි මේ දවස්වල එළියට පාලියට ගියාම සමහර වෙලාවට ඔල් මූණට දූවිල්ල වැදිලා වෙන්න පුළුවන්. ඊට පස්සේ වැස්සට පොඩ්ඩක් තෙමිලා වෙන්න පුළුවන්. එම්බෙරිස්සාව වගේ ලෙඩ හැදෙන්න තියෙන අවස්ථාව වැඩි. සෙම් ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග හැදුනට පස්සේ, කියන්නේ කැස්ස, ඊට පස්සේ උණ, ඔළුවේ කැක්කුම, ඊට පස්සේ හචින් යන එක කිවිසුම් යෑම, ඔය ඕනිම ලෙඩකින් රජෙක් වගේ නැගිටිනව නම් අපිට මුලින්ම මතක් වෙන දෙයක් තමයි ලින්ක් නැචරල් පස්පංගු. සාමාන්‍ය පස්පංගු ඔයාට තම්බ ගන්න පැයක් විතර ගියාට ලින්ක් නැචරල් පස්පංගු ඔයාට තම්බගෙන බොන්නම යන්නේ විනාඩි 5ක් 10ක් වගේ කාලයක්. ඒකට හේතුව වෙන්නේ මේ ලින්ක් නැචරල් පස්පංගු එන්නේ කුඩු එකක් විදිහට. ඔයාට තම්බලා පෙරලා බොන්න විතරයි තියෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ, සාමාන්‍යයෙන් ඔය කෑලි පස්පංගුව පැකට් එකක් ඔයාගේ බෑග් එකේ දාගෙන යන්න ගියොත් එහෙම ලොකු ගමන් මල්ලක් ඔයාගේ ඔෆිස් යන වැඩවලට එහෙමත් එකතු කරගන්න වෙනවා. හැබැයි ලින්ක් නැචරල් පස්පංගුව කියලා කියන්නේ මේ බොහොම පැතලි පැකට් එකක් විදිහට එන්නේ. හරිම ලේසියි පාවිච්චි කරන්න. නිකන් පොතක් ඇතුළුණක් දාගෙන ඔයාගේ වැඩ කටයුතු කරන අතරේ ඔයාගාව ළඟම තියාගන්න පුළුවන්. කොයි වෙලේ ඔළුව කැක්කමක් හැදෙයිද කියලා දන්නේ නැහැ නේ. කොයි වෙලේ ඇඟේ පතේ අමාරුවක් එයිද කියලා දන්නේ නැහැ නේ. දැන් නිකන් කල්පනා කරලා බලන්න ත්‍රිවිල් එකේ හයරට යනවා. හයරට යනකොට එකපාරට එනවා ඇඟේ පතේ අමාරුවක්. ඒ අමාරුවත් එක ආ ඉස්සරහට තියෙන හයරට කොහොමද ඇදගන්නේ? දවසේ වැඩ ටික කොහොමද කරගන්නේ? එහෙම කල්පනා වෙන වෙලාවට තමයි ඔයාට ලින්ක් නැචරල් පස්පංගුවක් අත්‍යවශ්‍ය වෙන්නේ. නිකමඩ ගිහිල්ලා කඩේකට ගිහිල්ලා ටක් ගාලා උණු වතුර ටිකක් අරගෙන තම්බලා විනාඩි 5කින් 10කින් බීලා රජෙක් වගේ එදා දවසේ වැඩ ටික කරගන්න ලින්ක් නැචරල් පස්පංගුවත් එක්ක ඔයාට පොළොව. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි මුළු දවසම ප්‍රබෝධයෙන් ඉන්න පුළුවන්. කෝපි එකක් බිව්වට පස්සේ අපි සාමාන්‍යයෙන් කෝපි වොන්නේ අසනීප වුණාට පස්සේ විතරයි නේද? ඒක නෙමෙයි හරි ක්‍රමය. කෝපි කියලා කියන්නේ මුළු දවසක්ම වුණත් ප්‍රබෝධයෙන් තියන්න පුළුවන් පානයක්. මොකද ඔය කැෆේන් එක ඒවැය තියෙන කෙමිස්ට්‍රි එකත් එක්ක ඔයාගේ මොළය උත්තේජනය වෙලා බොහොම ප්‍රබෝධයෙන් මුළු දවසම ගෙවන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. දැන් නිකන් කල්පනා කරලා බලන්න ඔයා වැඩ කරන ගමන් ඉන්නකොට ඒ වැඩ ටික අතරේ ඔයාට නිකන් දැනෙන පොඩි නිදිමත ගතියක්, ඊට පස්සේ කම්මැලි ගතියක්. සාමාන්‍ය දේවල් ඉතින් එහෙම දැනෙන එක. හැබැයි එහෙම දැනුණ කියලා වැඩ ටික නැවැත්තුවොත් එහෙම වැඩ කරන තැනින් පන්නලා යන්න ගෙදර කියලා. අන්න එතකොට තමයි ඔයාට කියන්නේ රසම රස කෝපි එකක රස බලන්න කියලා. හැබැයි ඒ බලන කෝපි එක නියම කෝපි රසය දැනෙන, නියම කෝපි සුවඳ දැනෙන නියම කෝපි එකක් වෙන්න ඕන. අන්න එහෙම නියම කෝපි එකක් තමයි ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ. ලංකාවේ තියෙන අපේ ස්වභාවික කෝපි අටවලින්ම නිෂ්පාදනය වෙන කෝපි එකක් තමයි ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ. ඒක හන්ද අපි කෝපි එකකින් බලාපොරොත්තු වෙන රස සුවඳ නිසි ගානට ඔයාට හම්බ වෙනවා. ෆ්‍රීලන් කෝපි එකක රස ඔයා බලනවන. ඒක හන්ද කඩේට ගිහිල්ලා කෝපි ඉල්ලනකොට නිකම් මේ කෝපි පැකට් එකක් දෙන්න කියලා ඉල්ලන්න එපා. ෆ්‍රීලන් කෝපි එකක් දෙන්න කියලා අනිවාර්යෙන් නම කියලම මුදලාලි මහත්තයාගෙන් හරි මුදලාලි නෝනගෙන් හරි ඉල්ලන්න. ඒ අතරේ මතක් කරන්න ඕනේ මේ පැත්තට කෝල් කරපු කට්ටිය ගැන. අද මට මුලින්ම කෝල් එක ගත්තේ අපේ තෝණිගල හන්දි ත්‍රිවීලර් පාක් එකේ ඉඳන්. අපේ ප්‍රසන්න එකතු කරගන්න කියලා කිව්වා. පතිරණ, ශාන්ත, පියදාස. පියදාස අයියා තමයි රොළු ඕනවට බලාගෙන ඉන්නේ යාගේ නම කියනකම්. හරිද? ඊට පස්සේ දිලීප, රංජුල මේ කට්ටියම එකතු කරගන්න. ඊයේ නම කියනවා ඇහිලා නැහැ. මගෙන් ඇහුවා ඊයේ නම් ටික කිව්වේ නැහැ නේද කියලා. ඊට පස්සේ කිතුල්කොටේ අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. කතා කරලා කිව්වා අම්මා ගුණවතීව. ඊට පස්සේ අපේ අසංක මලයව. අපේ අසංක මලයා කියන්නේ මේ හතර වටේන අසංක මලයා නෙවෙයි, ඒ මලයා වෙන මලෙක. ඊට පස්සේ අපේ දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර මේ කට්ටියම එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අලව් ඉඳන් අපේ මොවින්දු මල්ලි කතා කරා. දැන් ඉස්කෝලේ නිවාඩුනේ ඒක හන්ද දේදුරුමාව තහනවා හැමදාම. අලව්වේ කරුවක්කගේ මුණුපුරා තමයි මොවින්දු කියලා කියන්නේ. කරුවක්කව, ඊට පස්සේ රුක්මන්ව, අමපාණිව මේ කට්ටියම එකතු කරගන්න ඕනි මේ අහන්න යන සින්දුවට. WhatsApp එකෙත් ඉතින් කට්ටිය ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ නම් කියනකම්. මුලින්ම යන්න හදන්නේ යටියන්තොට පරුස්සැල්ලේ සේපාලි හෝටලයට ගිහිල්ලෙන්. මොකද අපේ සේපාලිකා අපිව අහගෙන ඉන්නවා. අර්ලිය ස්ටෝස් එකේ මල්ලිලා දෙන්නවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න. තව නම් ගොඩාක් තියෙනවා. මං කොහොම හරි දවල් එකට කලින් කට්ටිය ගැනම කියනවා. හොඳේ
1: ජනි එක දේ දුනු මාවත, දේ දුනු

0: Anupaha FM Anuhatarai Dashumata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: වේලාව 10යි විනාඩි 27යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆ්‍රෙම්ස් ඇයික ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol Paracetamol විශේෂයකි.
7: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
9: brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
11: හස්බන්ඩ්
12: මොකද වයිෆ්
11: හදන්න ඕන තේද කෝපිද?
12: දේදුණු මාවත.
11: තමුන් කොණ්ඩ හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද?
12: දේදුණු මාවත.
11: හරි එනක්. තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඊළඟ කාගන්න.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 38යි. මම මතක් කරා වගේම අකුරෙන් අකුර තරංග වටේ එක්ක සම්බන්ධ වෙන්න තමයි හදන්නේ. කෙනෙක්ව හොයාගෙන රට වටේම පීරගෙන ගිහිල්ලා මම නැවතුනේ ගෝණවලට ගිහිල්ලා. ගෝණවලින්දන් අපිට කතා කරපු කාන්ති අක්කව තමයි මම ගේම් එකට අද දවසේ සම්බන්ධ කරේ. අද ඇත්තටම කීප දෙනෙක්ම කතා කරා. මම කොහොමhari chance එකක් දුන්නා ඉතින් මේ වෙලාවේ කතා කරපු අපේ ගෝණවල කාන්ති අක්කට මං ඉතින් සුබ උදෑසන කියලා දේදුණු මාවතට පිළිගන්නවා. මේ වෙලාවේ මොකද කරන්නේ? නියමයි. ඒනම් ඉතින් අපි ගේම් එකට යන්න කලින් මතක් කරන්න ඕනි, දැන් මේ වෙනකොට ඔයාට හම්බ වෙලා තියෙන අභියෝගය තමයි මේ සතියේ කිරිබත්ගොඩ ඉඳන් කතා කරපු අපේ සත්මානි. එයා තප්පර 30ට වචන 63ක් කිව්වනේ. කොහොම කිව්වද කියලා මටත් හිතාගන්න බෑ. එයා තමයි මේ වෙනකොට අභියෝගය දීලා තියෙන්නේ. මං හිතනවා අපේ කාන්තියකටත් ඒ අභියෝගයට අභියෝගයක් කරන්න පුළුවන් වෙයි කියලා. ගේම් එක වෙන්නේ හැටි මං නිකන් මතක් කරන්නම්. දන්න ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕනේ. හරි, මම ඔයාට අකුරක් කියනවා. ඒ අකුරේ ඔයාට ඒ අකුරෙන් වචනයක් පටන් ගන්න තියෙන. ඊට පස්සේ හැම වචනකම අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තමා තියෙන්නේ. එහෙම කියාගෙන ගිහිල්ලා තප්පර 30 ඇතුලේ වචන 63කට වඩා කිව්වා කියලා කියන්නේ අර අපේ සත්මානි සාක්කුවේ දාගෙන ඉන්න රුපියල් 5000 ඔයාගේ සාක්කුවට දාගන්න පුළුවන්. හරිද?
1: හරි.
0: එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඒ වගේම තමයි අර වචන දෙක ගාන එකට අලෝප වචන තියෙන්නේ. වචන නෙවෙයි ඒ වාක්‍ය. මල් වත්, ඊට පස්සේ පොල් පැලය, ඒ වගේවා කියන්න බෑ. ලෑස්තිද? පෑදිලිද? රයිට්. ඔයාට දෙන අකුර මොකද්ද කියලා මම මේ කල්පනා කරේ. ගෝණවල තියෙන්නේ කොයි පැත්තේද?
1: ගෝණවල කැලණිය.
0: මේ කඩවතින් හැරිලා යන්න තියෙන්නේ ගෝණවල. එහි පැත්තද? හරි, ඒකනේ මම දන්නවා දැන්. රයිට්. ඔයාට දෙන වචනේ අකුර මොකද්ද දන්නවද? කඩවත කියන වචනේ තුන්වෙනි අකුර මොකද්ද? ඒක තමයි ඔයාට හම්බ වෙන වාසනාවන්ත අකුර. ලෑස්තිද? ලැස්තිද?
1: ලැස්තිද?
0: රයිට්. අපි හරි, අපි යමු එහෙනම් තරංගයට. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: වාසනා වේලා වායු විමන නෝන නිමාලි රාම්පුව වේලාසන නෙල්ලි නියුම මෝගිය යුවල නේන්සු වේලාසන යුවල නේන්සු වාසය යාරය යෝගට් තොලමි මිරිංගුව වතුව සම්බුතන් නයි ලස්සන නයනා නාගයා නයනා යතහත් සත්වය යලි සහනම් මාරයා යාගය යොවුන්
0: කාලේ අවසන්. මට නිකන් ඇහුණ විදිය හරිනම් ලේන්සුව කියලා දෙපාරක් කිව්වා. නිකන් ඇහුණ විදිය හරිනම් මං හිතනවා එහෙම හරි ඇති කියලා. ඒකනේ, එකම වචනේ දෙපාරක් කියන හම්බ වෙන්නේ. හරි, කමක් නැහැ. ඉතින් මෙහෙමයි chance එක. ඉතින් ආයෙත් පස්සේ දවසක ගන්න. සහභාගීත්වය තමයි වැදගත් වෙන්නේ නැද්ද කාන්තියක්? මේ සින්දුවට කාවද එකතු කරගන්න?
1: මගේ පුතා ඉන්න කසුන්.
0: අහහ.
1: අහල පහල ඉන්න ඔක්කොම යාළු නේදයි ඔක්කොම අය සබයි කරගන්නවා.
0: හරි, දැන් මේ අහල පහල ඉන්න කට්ටිය එකතු කරගත්තා වගේ නෙවෙයි. දැන් ඒගොල්ලන්ට ඇහෙන රේඩියෝ එකේ සද්ද වැඩි කරන්න වෙනවා එහෙනම්. හරි, එහෙනම් නට රෙදි හොදන්න අපි හින්දි සින්දුවක් ආගෙන වැඩෙන් යමු. සූති මේ පැත්තට සම්බන්ධ වුණාට.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: වේලාව 10යි විනාඩි 46යි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0173 273 540.
8: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
9: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
10: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
11: ගින්දර හැන්දෑව විජානු.
12: මොකද වයි
13: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
12: හරි.
13: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
12: මෙන්න කාටද වයිෆ්? ඔයාට
13: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නෑ. වයිෆ්ලා හැමදේම දන්නවා.
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
15: වෙලාව 10:48 අපි ඊළඟ පැයට යන්න කලින් ඉක්මනට ඔයාට දෙයක් මතක් කරන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් ගොඩාක් දේවල් තියෙනවා වෙන්න කලින් වළක්වා ගන්න එක වැදගත් දේවල්. එහෙම දෙයක් තමයි මත්ද්‍රව්‍ය වලට එබ්බෙහි වීම කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වලට එබ්බෙහි වුණාට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා ඒකට එබ්බෙහි වෙන්න කලින්ම වළක්වා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. අපේ දරුවන්, තරුණ පරපුර මේ හැමෝම ආරක්ෂා කරගන්න එක සෑහෙන වටින දෙයක් වෙලා තියෙනවා. මොකද මේ හානිකර මත්ද්‍රව්‍යත් එක්ක අපේ සමාජයට ලොකු විදිහටම බලපෑම් ඇති වෙලා තියෙන හන්ද. ඔය ගොඩාක් වෙලාවට දැන් ටිකකට කලිනුත් අපි ප්‍රවෘත්ති අහනකොට දැනගත්ත දේවල් තමයි මේ හැම දෙයකටම හානිකර මත්ද්‍රව්‍ය වලට එබ්බෙහි වුණු කට්ටිය ලොකුවට බලපාලා තියෙනවා. ඉතින් ඒ හන්ද තමයි මතක් කරන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා වෙන්න කියන කාරණාව. සතුටින් පිරුණු ශක්තිමත් සමාජයක් ගොඩනගන්න නම් මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් බවට ඒ සමාජය පත් වෙන්න. ඒ හින්ද තමයි රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරලා තියෙන්නේ හානිකර මත්ද්‍රව්‍ය අපේ රටෙන්ම තුරන් කිරීම වෙනුවෙන්. ආදරණීය දෙමව්පියන්ට මතක් කරන්න තියෙනවා වාගේ දුව පුතා දැනුවත් කරලා තියන්න ඒ වගේ දේවල් වලට ඇබ්බැහි නොවන ආකාරයට සමහර විට යාළුවෙක් කවුරු හරි මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න කියලා බලපෑම් කළොත් ඒ දේවල් වලට බෑ කියන්න පුළුවන් තත්ත්වෙට ඔයාගේ දරුවාව හදන එක තමයි අපේ දෙමව්පියන්ට මේ වෙනකොට තියලා ලොකුම වගකීම වෙන්නේ. සහ කවුරු හරි කෙනෙක් ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් ඒ අයව ප්‍රතිකාර වලට, උපදේශනයන් වලට යොමු කරන්නත් උත්සාහ කරන එක අපි හැමෝගෙම වගකීමක්. මොකද කාගේ හරි අනාගතයක් සාර්ථක කරගන්න අපිට උදව් වෙන්න පුළුවන් කියන සතුට අපිට ඇති කරගන්න පුළුවන් ඒකත් එක්ක. ඒකනම් මතක් කරන ගමන් අපි දේදුණු මාවතේ පළවෙනි පැයෙන් අලුත් පැයකට යන්න හදන්නේ. ඊළඟ පැයේදී Facebook live එකක් එනවා. ඒක හන්ද අපේ Net FM Facebook fan page එක follow කරලා තියාගන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
7: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
8: NSB පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ භාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
9: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 2 හලාවත පොදු වෙළඳ සංකීර්ණයේ අසල SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
10: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර

0: ෆ්‍රීලන්් චීස් රසති සොයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: අක්මා විතෙල් ෆැටිලිව බයවෙන්න එපා, සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
4: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: අලුත් පැයක් පටන් ගන්නෙ වෙලාව උදේ 11යි.
7: හා

0: මහත්තයා, ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. අභව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී. කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබෙන් සිටියේදී ඊයේ රාත්‍රියේ අභව ප්‍රාප්ත වුණා. මියන විට ඒ මහතාගේ වයස අවුරුදු 64ක්. ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය අද දහවල් සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි. රංගන ශිල්පියෙකු ලෙසද ජනාදරයට පත් වූ ප්‍රියංකර පෙරේරා මහතා ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා මහත්මියගේ ස්වාමි පුරුෂයායි. ප්‍රියංකර පෙරේරා මහතා අභව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයාද වනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: Dedunu Mavata.
7: Brought to you by
8: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesavama Rasakarakana Mother Freela Noodles Taste Take Trustaka.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
10: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
11: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
10: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
12: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
9: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන් ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
13: ජනී එක දේ දුනු මාවත.

0: பிச்சோன ரெடி
1: மூட்க சில் கரண ஹாப்பி பில்லக ஜானி ஏக தே துனுமா.

වෙලාව 11යි විනාඩි 10යි. අපි ඇවිල්ලා තියෙන්නේ net fm දේදුණු මාවතේ. අද දවසේ දෙවැනි පැයේ වැඩ ටික ආරම්භ කරන්න. ඉතින් මේ පැයේ වැඩ පටන් ගන්නකොට මතක් කරන්න තියෙන දේ තමයි ඔයගොල්ලෝ දැන් කොහොමද දන්නවා. net fm facebook fan page එකට ගියාට පස්සේ facebook live එකම ඇවිල්ලා තියෙන්නේ. දැන් live එකේ මේ වෙලාවේ මාත් එක්ක ඉන්න කට්ටියට වගේම ඔයාටත් පුළුවන් facebook live එකට join වෙලා මන් දිහා බලාගෙන මාත් එක්ක කතා කරන ගමන් net fm දේදුණු මාවත අහන්න. ඒ විතරකුත් නෙවෙයි අකුරු එක වචන ගලවලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයට කෙනෙක්ව මන් තෝරගන්නේ අද දවසේදී Facebook live එකට ඇවිල්ලා අපේ Facebook live එක ෂෙයා කරලා වැඩි වැඩියෙන් කමෙන්ට් කළොතින් විතරයි. ඒක හන්දා දැන්ම එන්න net fm Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකත් එක්ක join වෙලා අපි game එකත් එක්ක set වෙලා සුපිරි සැපක් ගමු කොහොම හරි. රයිට්, මේ පැය පටන් ගන්නකොටම ඔයාට මතක් කරන්න තියෙන වැදගත්ම දෙයක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි අපි මොනවා හරි හොඳ දෙයක් ගැන දැනගත්තට පස්සේ ඒ දේවල් හංගගෙන ඉන්න හොඳ නෑ. ඒ දේවල් අපි අනිවාර්යයෙන්ම හැමෝම එක්ක බෙදා ගන්න ඕනේ. ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්න හදන්නේ මේනක සහල් පිළිබඳව. මේනක සහල් කියලා කියන්නේ අර අපි හොයන ක්වොලිටි විදිහේ ප්‍රොඩක්ට් එකක්. සාමාන්‍යයෙන් දැන් ගෙදර වැඩිපුරම කෑම බීම හදාගන්න වැඩවලදී අපිට ප්‍රයෝජනවත් වෙන සහල් කියලා කියන්නේ හොඳම ක්වොලිටි එකෙන් තියෙන්න ඕනි දෙයක් නේ. දැන් එළවලු, කුළු, බඩු අර මේ ඔක්කොම හොඳම ක්වොලිටි එකෙන් අරගෙන හාල් ටික විතරක් හරි ක්වොලිටි එකෙන් නැති වුණා මේක ප්‍රශ්නයක් නේ. ගෙදර හදන කෑම වේලවත් රස වෙන්නේ නැහනේ. අන්න ඒ නිසා තමයි මේනක සහල් ගැන ඔයාට මතක් කරන්නේ. අපේම රටේ ගොවියන්ගෙන් අරගන්න හොඳම සහල් ලස්වැන්නෙන් තමයි මේනක සහල් ඔයා ගාවට අරගෙන එන්නේ. ඒ වගේම තමයි ස්පෙෂල්ම දේවාට මතක් කරන්න ඕනි. දැන් ඉතින් ගෙදර ඉඳන් ඔයාට ටීවී බලන ගමන් බත් කන්න ඊට පස්සේ තවමනාද තියෙන්නේ මේනක සහල් එකෙන්ම හම්බ වෙන රයිස් කුකර් එකෙන් බත් ටික හදා ගන්න. ඒ විතරකුත් නෙවෙයි මේනක සහල් එකෙන්ම හම්බ වෙන බ්ලෙන්ඩර් එකකින් බත් කෑවට පස්සේ ජූස් එකක් හදාගෙන බොන්න මේ වගේ චාන්ස් එකක් හම්බ වෙනවා. ඒ මේනක සහල් බයි ඇන්ඩ් වින් තරඟයත් එක්ක. මේ තරඟෙත් එක්ක ඔයාට අවස්ථාව තියෙනවා මේ මං කිව්ව තෑගි ටික දිනා ගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ ළඟම තියෙන කඩේකට ගිහිල්ලා මේනක සහල්ම තෝරලා අරගන්න එක. මේනක සහල් කවරේ ඇතුලේ තියෙනවා කූපන් එකක්. ඔය කූපන් එකේ තියෙනවා නම්බර් එකක්. ඒ නම්බර් එක අපි ඔයාට කියන්නේ. ඒක තියෙන කූපන් එක ඇතුලේ. කූපන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් කරගන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ එනවා ඒගොල්ලන්ගේ නියෝජිතයෙක්. ඔයාව හොයාගෙන හිස් අතින් නෙවෙයි ඉන්නේ. තෑගි අරන් ඉන්නේ. තෑගි අරන් ඉන්නේ. ඒක හන්ද අදම කඩේට ගිහිල්ලා මේනක සහල්ම තෝරලා අරගන්න. මොකද මේනක සහල් කියලා කියන්නේ අපේ දෙයක් සහ ක්වොලිටි දෙයක්. ඒක හන්දා මේනක සහල්ම තෝරලා අරගන්න කියලා මම ඔයාට මතක් කරනවා. වාහේ අහන්න යන්න හදන්නේ. සින්දුවට යන්න කලින් Facebook live එකේ ඉන්න මගේ මිතුරු කැල එකතු කරගන්න හදන්නේ. කට්ටිය ඉතින් කමෙන්ට් දාගෙන යනවා. අප්සරා ඉන්නවා. ඊට පස්සේ අපේ අනුර ලක්ෂ්මණ අයියා ඉතාලියේ ඉඳන් බලාගෙන ඉන්නවා. දැන් ඉතාලියේ ඉඳන් මට අයියා චොකලට් එවන්න ඇතිනේ වයිෆ්ගේ බර්ත්ඩේ එකට. තාම නැවේ එනව ඇත්තනේ. ඊට පස්සේ අපේ අනුෂා දවයන්ති ඉන්නවා. ඊට පස්සේ අපේ ඉමාෂා, සමාධි, සංදීපනී Facebook live එක බලාගෙන ඉන්නවා. ලස්සල වෙලා කියලා කියනවා. අපේ ඌරුවෝගේ සිරි කුමාර අයියා ඉන්නවා. අයේෂා සඳමාලි ඉන්නවා. දිලිනි මෙන්ඩිස් ඉන්නවා. අපේ ලලිත් ප්‍රියංකර අයියා ඉන්නවා. ඊට පස්සේ චතු සුදර්ශී කියලා තියෙනවා. ජනියෝ කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. මේ වගේ ගොඩ දෙනේ Facebook live එක බලාගෙන ඉන්නවා. හැමෝගෙම නම් ඉස්සරහදි මං කියන්නම්. කට්ටිය කමෙන්ට් කරනවා ඒ තරම් වේගෙන්. එතකොට හරි අමාරුයි කමෙන්ට් වල තියෙන නම් මොනවාද කියලා හොයාගන්න. දවල් එක වෙනකන් දිගට වහගෙන ඉන්නා මේ සින්දුවට යන්න කලින් මං ටග් ගාලා WhatsApp එකේ ඉන්න කට්ටිය මතක් කරන්න කියලා හිතාගෙන හිටියේ. වැඩේ තියෙන්නේ මෙතන තිබුණු කම්පියුටර් එකේ මවුස් එක නෑ හොයාගන්න. ඒක හොයාගෙන ඉස්සරහදි නම් ටික මතක් කරන්නම්.

වෙලාව 11යි විනාඩි 17යි. මේ වෙලාවේ Facebook live එකේ ඉන්න යාළුවෝ කට්ටිය එක දිගට කමෙන්ට් දාගෙන දාගෙන දාගෙන යනවා. ඉතින් ඒ කට්ටිය එකතු කරගන්න ඕනි. හංස මාලි බණ්ඩාර අපේ Facebook live එකට කමෙන්ට් එකක් දාලා දිනවා. කෑගල්ලේ මොරොන්තොට ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ තව ඉන්න පොඩ්ඩක් ඉන්න නම් ගම් පිටින් කමෙන්ට් කරලා තිබුණා. මම මේ හොයාගන්න අමාරුයි අප්ප කමෙන්ට් නොවේ තරම්. ජනි අපිවත් එකතු කරගන්න සින්දුවකට ඔයා ලස්සන වෙලා කියලා ගොඩ දෙනෙක් අද කියනවා. මට නම් අද අඩි දෙකක් තුනක් උඩින් තමයි ඇවිදින්න වෙන්නේ ඔෆිස් එකේ. අයියේ මම දියතලාවෙන් සයුරි. අද නම් මල්ලි නෑ. කරාටි ක්ලාස් ගිහිල්ලාලු මල්ලි. නිදහසේ දේදුරු මාවත අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. හසලක ඉඳන් අපේ චන්ද්‍රිකා කුමාරි Facebook live එක බලාගෙන ඉන්නවා. මම එකතු කරගන්නම්. ඊට පස්සේ හංස මාලි බණ්ඩාර. මම එයා ගැන කිව්ව නේද කෑගල්ලේ මොරොන්තොට ඉඳන් අපිව බලාගෙන ඉන්නවා කියලා. හයි ජනි මම තිසුමි. තිසුමි අපිට Facebook live එකේ කමෙන්ට් කරලා තියෙනවා. මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ දිලිනි මෙන්ඩිස් මොරටුවේ ඉඳන් තමයි අපිට කමෙන්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ නෑනේ ජායල කියලාත් කියලා තියෙනවානේ. මට තේරෙන්නේ නෑ ජායලද මොරටුවේද ඉන්නේ කියලා. කොහොම හරි දිලිනි මම ඔයාව එකතු කරගන්නවා මේ වෙලාවේ මේ අපි අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි සින්දුවට යන්න කලින් ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ ගෙදරදි හදන කෑම ටික රස කරගන්නේ කොහොමද කියලා. ගෙදරදි විතරක් නෙවෙයි, ඔයා කෑම කඩයක් කරන කෙනෙක් නම්, ආපන ශාලාවක් කරන කෙනෙක් නම්, ඔයාගේ කෑම වේලත් හදාගන්න කෑම වේල රස කරගන්න නම් ෆ්‍රීලන් කුළුබඩු එකතු කරන්න. මොකද ෆ්‍රීලන් කුළුබඩු කියලා කියන්නේ අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් යොදාගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදන. දැන් අර ඒ කාලේ ඉඳන් අපේ අම්මලා තාත්තලා කෑම හැදුවානේ, අපේ ආච්චි අම්මලා කෑම හැදුවානේ. ගොඩාක් වෙලාවට අපි ගිහිල්ලා ගමේ ගියාට පස්සේ ආච්චි අම්මගේ කෑම ටිකක් අම්මගේ කෑම ටිකක් කනකොට සාමාන්‍යයෙන් අපි වෙනද කන කෑම වලට වඩා රසට අපිට දැනෙනවා. ඒකට හේතුව වෙන්නේ ඒගොල්ලෝ අර හොඳම කුළුබඩු පාවිච්චි කරන එක. අන්න ඒ හොඳම කුළුබඩු මොනවද කියලා පොඩ්ඩක් ඔස්සියට ගිහිල්ලා හොයලා බලුවම තමයි හම්බ වෙන්නේ ෆ්‍රීලන් කුළුබඩු තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්න කියලා. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න කියන ෆ්‍රීලන් සන්නාමයේ යටතේ ඉන ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් එකක් දැන් ඔයාගේ ගෙදර අනිවාර්යයෙන්ම තියෙනවා. බැදපු තුන පහ කොටු. සාමාන්‍යයෙන් අමු තුන පහ කොටු විතරක් නෙමෙයි බැදපු තුන පහ කොටුත් එක එක එළවලු ಜಾති වලට එක එක විදිහට පාවිච්චි කරනවා. ඉතින් ඒ හින්දා තමයි කඩේට ගියාට පස්සේ ගන්න බඩු මල්ල ඇතුළට අනිවාර්යයෙන්ම ෆ්‍රීලන් බැදපු තුන පහ කොටු එකත් එකතු කරගන්න කියලා කියන්නේ. මොකද බැදපු තුන පහ කොටු දාලා කෑම හැදුවට පස්සේ එනවා පොඩි අමුතු සුවඳක්. අමුතු රසක් එකත් එක්ක ඔයාගේ කෑම වේල අනිවාර්යයෙන්ම රස වෙනවා. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපේ පොඩ්ඩ වෙනුවෙන් සංවිධානය කරලා තියෙන පාට හපන්කම් චිත්‍ර තරංගය ගැන. NSB පාට හපන්කම් චිත්‍ර තරංගයේ චිත්‍ර බාර ගන්න අවසාන දිනේ දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. සැප්තැම්බර් මාසේ 10 වෙනිදා වෙනකන් විතරයි ඔයාට චිත්‍ර බාර දෙන්න පුළුවන්. ඒක හන්දා ඉක්මන් කරලා පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ චිත්‍ර ඇඳලා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට බාර දෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඒ වගේම තමයි ආයුධම් පත්‍රය ලබා ගන්නත් ඔයාලා ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුවට යන්න පුළුවන්. NSB බැංකුවට ඒ කියන්නේ. ඒ වගේම තමයි www.nsb.lk කියන වෙබ් අඩවියට ගියාට පස්සෙත් ඔයාට ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ආයුධම් පත්‍රය. ඒ වගේම තමයි වැඩි විස්තර දැනගන්න පුළුවන්. ලංකාව පුරාම ඉන්න රජයේ සහ පුද්ගලික පාසල්වල 1 වසරින් ඉඳන් 13 වසර වෙනකන් ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ තරඟෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ පාසල් නිවාඩු කාලේ අවසාන සතිය, අවසන් දින කීපේ. ඒක හන්ද ඉක්මනටම අපේ දෙමව්පියන්ට අවස්ථාව තියෙනවා පුංචි දුවල පුතාලා මේ තරගයත් එක්ක සම්බන්ධ කරන්න. මොකද මේ එළමෙන ලෝක ළමා දිනය වෙනුවෙන් තමයි මේ වැඩ කටයුතු සියල්ලක්ම සංවිධානය වෙන්නේ. චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒ චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙන් මේ ජයග්‍රහණය කරන හොඳම චිත්‍ර ඇතුළත් කරන්න සූදානමින් ඉන්නවා. මුදලින් තෑගි ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒක හන්ද මේ අවස්ථාව මගේ හැරගන්න එපා. සින්දුවට යන්න කලින් අපේ සුජානි චන්දිමා එකතු කරගන්න ඕනේ. Facebook live එක බලාගෙන ඉන්නවා සුජානි චන්දිමා. ඊට පස්සේ චාන්දනී ප්‍රියංගිකා ගණේමුල්ලි ඉඳන් අපිට කමෙන්ට් කරලා තියෙනවා. එයත් ගේම් එකට එන්න වගේ හදන්නේ. ඊට පස්සේ අපේ සඳුනි නංගි කිරිබත්ගොඩ ඉඳන් අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා. ශෂිනි කෝෂිකා ගිය සතිය අපේ Facebook live එකෙන් අපේ ගේම් එකත් එක්ක ජොයින් වෙලා ජයග්‍රහණය කරව ශෂිනි කෝෂිකා Facebook live එක බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියත් Facebook live එක බලාගෙන ඉන්නවා. පුවක් පිටියේ ඉන්න තිසුමි එයත් ගේම් එකට එන්න වගේ හදන්නේ කමෙන්ට් දාගෙන යනවා. ඔන්න මන් දැම්මම කිව්වා Facebook live එක ෂෙයා කරලා වැඩියෙන් කමෙන්ට් කරන කෙනෙකුට තමයි අද දවසේ ගේම් එකත් එක්ක එකතු වෙන chance එක හම්බ වෙන්නේ. ඒක හන්ද මේ අවස්ථාව මිස් කරගන්න එපා. පොඩ්ඩක් ඉන්න. දැන් මම මේ මවුස් එක හොයාගෙන ආවා කම්පියුටර් එකේ. දැන් මන් කියන්න හදන්නේ WhatsApp එකේ ඉන්න කට්ටියගේ නම්. ජනි, good morning. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ කවුද දන්නවද? මේ වෙලාවේ සද්දරම මාව අහගෙන ඉන්න අපේ මදු නංගි. මදු නංගි ඇඹිලි පිටි ඉඳන් තමයි අපි
බලාගෙන ඉන්නේ. ඊට පස්සේ වරකාගොඩ නාහැල්ල හන්දියේ නදීෂානිගේ තේ කඩේ මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙම මැසේජ් එක දාලා තින්නේ වරකාගොඩ අනුරගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක. ඒගොල්ලෝ කියනවා ඉතින් අද දවසේ උපන්දිනය සමරන විනෝදිනීට සුබ පතන්න කියලා. සුබ උපන්දිනයක් වේවා කියලා අපි විනෝදිනීට සුබ පතනවා. අනුරගාමන්ට් එකේ ඉන්න සෙට් එක සඳුනි, නදී, සාම, ලක්ෂි, සමන්මලී, තමරා, සුජීව, වසන්ති, කොමුදු, අසානි, දේවි මේ කට්ටියත් ඉතින් සුබ පතන්න එකතු වෙනවා. කේක් ගෙඩියක් ගත්තට පස්සේ ලොකු කෑලි වලට කපන්න වෙන්නේ, පොඩි පොඩි කෑලි වලට කපලා තමයි දෙන්න වෙන්නේ. ඒ තරමට කට්ටිය ඉන්නවා සුබ පතන්න එකතු වෙලා. ඊට පස්සේ පැලෑඳ ඉස්කෝලේ ගාව ඉඳන් අපේ ලහිරු ගුණරත්න මල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දුවකට යාව එකතු කරගන්න කියලා මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මල්ලි. ඊළඟට යටියන්තොට හොරන්දලට යනවා. හිඳන් අපේ නිතූ ගරාජ් එකේ යාළුවෝ කට්ටිය මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි හොඳ සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් ඔගොල්ලන්වත් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. Taking hip hop to the big screen.

0: go to the movies, I'll be flashing my dimes, boy.
1: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඉතුරු ගිණුමකට 107ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: වේලාව දැන් 11:00 විනාඩි 27යි.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
8: පෘථිවියෙන් ළඟහරට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට, ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න. රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
9: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
10: ඊයෝ කවුදනේ මේ කලුවට කලුවේ?
9: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
10: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
9: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
10: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
11: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
12: net fm හතර වටේ හතර වටේ.
10: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
10: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
13: ඩිනර් එක. රෑනේ.
10: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන්න පොල්.
14: මණි මණි මේ
11: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
13: ලස්සර සින්දුවක් අහන්න යන්න හදන්නේ. පොඩ්ඩක් ඒ කාලේ මතක් වෙන සින්දුවක් අහන්න යන්න හදන්නේ. මේ සින්දුව අහන්න යන්න කලින් මං මතක් කරනවා මේ සින්දුවෙන් පස්සේ අපි එනවා Facebook live එකේ කාව හරි සම්බන්ධ කරගෙන අකුරෙන් අකුර තරඟයට. ඒක හන්ද දැන්ම එන්න net fm Facebook fan page එකට. මම live එක ඇවිල්ලා තියෙන්නේ. live එකේ මේ වෙනකොටත් කට්ටිය comment කරගෙන යනවා. ඔයාගේ නම, ගම, contact number එක comment කරන්න. තව බොහොම පුංචි වෙලාවයි ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ. මතකතෝ Facebook live එක share කරන්න. අපි ඔයාලව game එකට සම්බන්ධ කරගන්න ඇහැ දාගෙන බලාගෙන අවධානය දෙන්න බලාගෙන ඉන්නේ. ඒකන්ද පුළුවන් තරම් කමෙන්ට් කරලා chance එකක් අරගෙන try කරන්න කියලා තමයි මතක් කරන්න තියෙන්නේ. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි දෙයක් තමයි ඔයාට රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. මොකද මේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව අපි හැම වෙලෙම මතක් කරන්නේ ඒක යුතුයකමක් වගකීමක් කරගෙන හානිකර මද්‍රව්‍ය කියලා කියන්නේ මුළු සමාජයටම පිළිලයක් වගේ දෙයක් වෙලා තියෙන දෙයක්නේ. ඒක හන්දා මේ දේවල් වලින් සමාජය බේර ගන්න එක අපි හැමෝගෙම වගකීම. ඒ හින්දා තමයි කියන්නේ හානිකර මද්‍රව්‍යයන්ට පෙළඹිලා ඉන්න කවුරු හරි ඉන්නව නම් ඒ කෙනාව ඒවයින් මුදවා ගන්න ප්‍රතිකාරවලට උපදේශනයන්ට යොමු කරන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ දේවල් වලට යොමු කරන්න. මොකද කවුරු හරි කෙනෙක් ඒ වගේ වැරදි මාර්ගයකින් හොඳ මාර්ගයකට ගත්තා කියලා කියන්නේ ඒක ඔයාගේ හිතට සතුටක්. අදරණීය නංගිල මල්ලිලා අපේ ඉස්කෝලේ යන නංගිල මල්ලිලා දැන් ඉතින් මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුවේ අවසන් කාලේ ඉතින් යාළුවෝ නිතර දෙවියලි හම්බ වෙනවා හවසට පොඩ්ඩක් සෙල්ලම් කරන්න එකතු වෙනවා එහෙම ගියාට පස්සේ කවුරු හරි කෙනෙක් ඕගොල්ලන්ගේ නඩය ඇතුළේ හිටියොත් ඉන්නේ එහෙම හානිකර මත්ද්‍රව්‍යයන් පාවිච්චි කරන එයා තනියෙන් ඒ දේවල් පාවිච්චි කරන්නේ නැහැ ඔයාවත් ඒ දේවල් වලට ඇදලා ගන්න බලනවා ඒක හන්ද ඒ වගේ දේවල් වලට කිසිම වෙලාවක ඇතුල් වෙන්න එපා කියන මතක් කිරීම කරනවා මොකද ওই දේවල් එකපාරක් පාවිච්චි කරලා බේරෙන්න පුළුවන් කියලා කල්පනා කරාට එහෙම බෑ හානිකර මත්ද්‍රව්‍යයන් එකපාරක් හරි පාවිච්චි කරා කියලා කියන්නේ ඇබ්බැහි වෙනවා ඒක හන්දා ඒ දේවල් වලට කිසි ලෙසකින්වත් ඇබ්බැහි වෙන්න එපා කියන මතක් කිරීම කරනවා ඒ වගේම තමයි මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙතුරක දැන් අපි ගොඩාක් වෙලාවට ඔය මේ අසනීප වුණාට පස්සේ මානසිකව වැටෙනවනේ. ඒකට හේතුව වෙන්නේ මේ ලෙඩ රෝග සුවපත් කරගන්න හැකියාවක් නැති වෙයි කියලා අපේ හිතේ බයක් ඇති වෙන එක. හා වේ සුව කරන්න බෑ කියලා කියන ලෙඩ රෝග තියෙන්නේ. කැන්සර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිල්ලිකා වකුගඩු රෝග වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. මේවා විතරක් නෙවෙයි. චර්ම රෝග, හන්දිවල ප්‍රශ්න මේ හැම දෙයකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙනවා. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. ඒකහන්ද සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හම්බ වෙන්න යන්න කලින් කෝල් එකක් ගන්න 0777 300 940 හරි 0773 273 540 හරි රයිට් අපි යන්න හදන්නේ සින්දුවට සින්දුවෙන් පස්සේ අපි එන්නේ අකුරෙන් අකුර තරංග වටයත් එක්ක ඒකන්ද සූදානම් වෙන්න වැඩි වැඩියෙන් Facebook live එකට comment කරන්න තව පුංචි වෙලාවකින් එන call එක ඔයාලට එනවා වෙන්න පුළුවන්

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 36යි මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය නම් දන්නවා කාවද මම ගේම් එකට මේ වෙනකොට සම්බන්ධ කරගෙන ඉන්නේ කියලා. මේ ගේම් එකට යන්න කලින් Facebook live එකේ ඉන්න කට්ටියට මම මතක් කරා අපේ ගේම් එකට සම්බන්ධ වෙලා ඉන්න කෙනාව අමාරුවේ දාන්න පුළුවන් හොඳ අකුරක් කමෙන්ට් කරන්න කියලා. ඉතින් ඒ කිව්ව ගමන් අර අපි කැමති වෙන කාවද අමාරුවේ දාන්න කමෙන්ට් එනවා බර ගාණක් මේ වෙලාවේ අපේ සම්බන්ධ වෙලා ඉන්න කෙනාව ගේම් එකේදී අමාරුවේ දාන්න කමෙන්ට් කරනවා කට්ටිය. හරි. දැන් ඉතින් මේ කියන්න නැතුව ඉන්නේ නැහැ නම කවුද කියලා. මේ අපිට මේ වෙලාවේ ගණේ මුල්ල ඉඳන් කමෙන්ට් බර ගියද්දාපු අපේ චාන්දනියක්ක තමයි අපි මේ වෙලාවේ ගේම් එකට සම්බන්ධ කරගත්තේ. ආයෝ බොවන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා.
1: හයි බොවන්.
0: හරි රයිට්. දැන් අපි ගේම් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ මොකද කරන්නේ? හරි. මේ ගේම් එකට යන්න කලින් දැන් ඔයා Facebook live එකේ කමෙන්ට් කීයක් විතර නිකන් දැම්ම ගණන් කරගන්න පුළුවන්ද කියන්නේ ඔක්කොම කලින් දාපු කමෙන්ට් ගන්න? ඒක තමයි මම දැක්ක සෑහෙන කමෙන්ට් බර ගාණක් වැටෙනවා. දැන් ඒ වගේම බර ගාණක් කමෙන්ට් වැටෙනවා ඔයාව අමාරුවේ දාන්න පුළුවන් අකුරක් කියලා. දැන් කට්ටිය ඒ විදිහේ කමෙන්ට් දාගෙන දාගෙන යනවා. රයිට්. අපි කොහොම හරි යන්න හදන්නේ ගේම් එකට. මේ ගේම් එකේ වෙන්නේ මං ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. පළවෙනි වචනේ පටන් ගන්න අකුර මම කියන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තමයි තියෙන්නේ. කොහොම හරි තප්පර 30ක කාලය ඇතුලේ වැඩිම වචන ගාණක් කිව්වේ ඔයා නම්. මේ සතිය ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙන රුපියල් 5000. දැන් මේ වෙනකොට අපේ සත්මානි කිරිබත් ගොඩ ඉඳන් කතා කරලා එයා තමයි මේ රුපියල් 5000 අතේ තියාගෙන සාක්කුවේ දාගෙන ගුලි කරගෙන ඉන්නේ. ඒක එයාගෙන් ටක් ගාලා උදුරලා අරගෙන මම ඔයාට දෙනවා. ඔයා වැඩිපුරම වචන ගාණක් කිව්වොත්. හරිද?
1: හරි.
0: එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඒ වගේ තමයි අකුරු දෙකේ වචන කියන්න බෑ. සහ අකුරු දෙකේව කියන්න බෑ. එහෙම කොහමද? ඊට පස්සේ අර වචන දෙක ගන්න එකට එකතු කරලා කියන වචන තියෙන්නේ. මල් වත්ත, පාට පැන්සල. අන්න ඒ වගේව කියන්න බෑ. රයිට්. පැහැදිලි?
1: හරි.
0: අපි එහෙනම් යන්න හදන්නේ තරඟෙට. තරඟෙට යන්න කලින් අකුරක් හොයාගන්න එපා. පොඩ්ඩක් ඉන්න බලන්න කවුද මේ අකුර දෙන්නේ කියලා. රයිට්. හරි. මේ අකුර දෙන්නේ, මේක නම් ඇත්තටම අමාරු අකුරක්. හරිද? මේ අකුර දෙන්නේ ඔයාට අපිව බලාගෙන ඉන්න Facebook live එකේ බලාගෙන ඉන්න මහේෂි සුභාෂිනි. එයා යටියන්තරින් ඉඳන් තමයි Facebook live එක බලාගෙන ඉන්නේ. එයා දීලා තියෙන අකුරක් තමයි මම ඔයාට දෙන්නේ. ඉර කියන වචනයේ පළවෙනි අකුර මොකද්ද?
1: මොකද්ද?
0: ඉර ඉර ඉර කියන වචනයේ පළවෙනි අකුර මොකද්ද?
1: යන්න.
0: ඒක තමයි ඔයාලට හම්බ වෙන අකුර. පැහැදිලිද? ලෑස්තිද? ලෑස්ති නේද? රයිට්. අපි යමු තරංගයට. මේ පටන් ගන්න අකුරෙන් අකුර.
2: Your time starts now.
1: ලස්සන. ඉදල ලස්සන. නයනා. රත්තරන්. නංගි. ගමරාල. ලස්සන. නමිනම්. මෛරා.
0: හරි. කාලය අවසන්, කාලය අවසන්. මං හිතන්නේ මේ කාලය ඇතුළේ ඔයා වචන කීයක් කිව්වද කියලා Facebook live එක බලාගෙන හිටියනම් දකින්න පුළුවන් වෙයි. මං ගණන් කරා Facebook live එකේ ඉන්න කට්ටියට එක්ස්ක්ලූසිව් මම කියලා තියෙනවා ඔයා වචන කීයක් කිව්වද කියලා. කමන්න නෑ ඉතින්. එහෙම තමයි. ඩාම් වෙනවා, ඩූම් වෙනවා. එකම ගානට හැමෝටම කියාගෙන කියාගෙන යන්න බෑනේ. ඉතින් චාන්දනියක්ගේ කවුද ඉන්නේ සින්දුවට එකතු කරගන්න? ඔව්, එයාව අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. යානේ උදව් කරේ. හැමෝම එකතු කරගමු. විශේෂයෙන්ම ඔයාව අමාරුවේ දාපු යටියන්තොට මහේෂිව එකතු කරගන්න ඕනේ Facebook live එකේ. එයා තමයි ඒ අමාරු අකුර දුන්නේ ඔයාට. එහෙනම් බොහොම ස්තුතියි. දිගටම net අහගෙන ඉන්න.
1: හරි, බොහොම ස්තුතියි.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26.10 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
2: වේලාව 11 විනාඩි 45යි.
3: බෙල්ල කොන්දේ වේදනාද ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශ පේශි වේදනාද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තන්න 0742217870 හෝ 0775511039 ඇක්ටිව් ප්ලස් ඔබේ සුවය වෙනුවෙන්
4: youth එකේ ඉන්න ඔයාගේ future එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම සෙට් වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
7: මේ හස්බන්ඩ්
8: මොකද වයිෆ්
7: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා කවුද මුලින්ම සමාව ගන්න
8: මම ගන්නවා
7: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
8: ඒත් ඉතින් මම සමාව ගන්න
7: වැරද්දුවනේ වයිෆ් ලගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ් ලා කරන හැමදේම හරි.
9: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිළ ඔරු මල පුල්ලම්
10: පොදුම් පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
8: දැන් වයිෆ් ලා කියන හැමදේම හරි කියලා කිව්වට සමහර වෙලාවට වයිෆ්ලා කිව්වොතින් එහෙම මේ SRT ෆයිබර් කනෙක්ෂන් එකට වඩා වේගවත් කනෙක්ෂන් එකක් ලංකාවේ කොහේ හරි තියෙනවා කියලා. ඒක වැරදි. හොඳේ. මොකද ඔයාට ගෙදරට වෙන්න පුළුවන් ඔෆිස් එකට වෙන්න පුළුවන් රියල් ෆයිබර් කනෙක්ෂන් එකක් ඕනි නම් ඒ ඉතින් SLT ෆයිබර් කනෙක්ෂන් එකම තමයි අපි ඉතින් අවුරුදු ගාණක් තිස්සේ SLT ගැන දන්නවනේ. SLT ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක ඔයාට පුළුවන් තප්පරයට මෙගාබයිට් 1000ක්. ඒ කියන්නේ GB එකක් විතර වෙනකන් ස්පීඩ් එකක් අත් විඳින්න. නිකන් කල්පනා කරලා බලන්න අර හොඳම ක්වොලිටි එකේ තියෙන ෆිල්ම් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට යන්නේ තප්පර 4ක් විතර. නිකන් කම්මැලි හිතන වෙලාවට ගෙදරදී ෆිල්ම් එකක් බලන්න හිතනොත් එහෙම SLT ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ජොලිම තමයි ඉතින්. මේ දවස්වල SLT ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක අපේ ටීම් එක රට වටේටම යනවා. අද ඉන්නේ හලාවත පැත්තට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න අපේ ඉෂාන්ව සම්බන්ධ කරගත්තා. ආයුබෝ වන් ඉෂාන්.
11: ආයුබෝන් ආයුබෝන් දරි මතක් කළා වගේම ඔන්න පුළුල්ටම ආවරණයට හිමිකම් කියන ඒ විතරක් නෙමෙයි දැන් ලංකාවේ තියෙන වේගවත්ම සහ ස්ථාවර අන්තර්ජාල පහසුකම ඔබට ලබා දෙන්නේ වෙන කවුරුවත් නැති SLT මොබිටෙල් ආදරණීය එකම එක සබන්දියා විදිහට වටිනාකම ගැන කියන්නේ දරි මේ දවස්වල හැමෝම දන්නවා ඉස්සේ මනෝ පහ 94 දශමට කවදාත් අලුත් ටාගෙට් නෙත් අහන්නේ හැමෝම දන්නවා විශේෂයෙන් දෙහෙදොර මාවත අපි ජනියෙක් අහන්නේ හැමෝම දන්නවා මේ වටිනාකම ගැන මේ පැය තුරදී අපි වඩාත් කතා කරනවා මේ වටිනාකම කතා කරන හලාවත නගරයට නැත්නම් අපි කතා කරන සලාපුරට එකතු වෙලා තියෙන වෙලාවේ මේ වටිනාකම ගැන පාරිභෝගිකයන් අද දවසේ දැනුවත් වෙනවා ෆයිබර් කනෙක්ෂන් එක ගැන 4G රවුටර් එක ගැන ඉතින් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා SLT මොබිටෙල් හලාවත කාර්යාලයේ අලුවි කළමනාකාරතුමායි රත්නායක මහතා එතුම දන්නවා මටත් වඩා මොකද මේ වටිනාකම ගැන පාරිභෝගිකයකට ලැබෙන වරප්‍රසාද ගැන එතුමා තමයි අද දවසේ අපිත් එක්ක මේ වැඩ කටයුතුලත් මූලිකත්වයේ අරගෙන කටයුතු කරන එතුම ඉන්න මාත් එක්ක මේ වෙලාවේ ජනි මේ වැඩ ගැන බොළොට අටටම එන්න කතා කරන්න
8: ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමාට
11: ඔව් අද දවස හලාවත ටෙලිකොම් කාර්යාලයේ SLT මොබිටෙල් සහ නෙට් SMS එක කරන අලෙවි ප්‍රාණ විශේෂ දවස අද අපිට අමාත්‍ය තියෙනවා හලාවත ප්‍රදේශයට ඇත්තටම හලාවත හෙලෝ ඕ හලාවත ප්‍රදේශවාසී SLT පාරිභෝගික මහතුන්ට සහ අපගේ සේවාවන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබ හැමට මා ගෞරවයෙන් ආරාධනා කරනවා අධිවේගී අන්තර්ජාල පහසුකම් පහෙන් රහිත නව 4G පහසුකම් මොබිටෙල් සිම් ඇක්ටිවේෂන් වැනි ඔබගේ සියලුම ආකාරයේ සන්නිවේදන අවශ්‍යතා සඳහා අද දිනේ පුරාවට ඉන්න හලාවත නගර සභා සංකීර්ණයේ ඉදිරිපිට අප ඔබ වෙනුවෙන් සැදී පැහැදීනවා. මං හිතන්නේ මේක හොඳම අවස්ථාවක් කලාවත ප්‍රදේශවාසි ඔබට බොහොමත් ස්තුතියි.
8: බොහොම ස්තුතියි. විස්තර කියන්න මේ පැත්තට ආවට අපේ ඊශාන් ඇතුළු කණ්ඩායම. ඉතින් හලාවත නගරයේදී අද ඔබට හම්බ වෙන්න පුළුවන් SLT fiber connection එක ගැන වැඩි විස්තර දැනගන්න, ඊට පස්සේ තැහැකි භෝග දිනා ගන්න අවස්ථාව අද දවසේදී හලාවත නගරයේ ඉන්න කට්ටියට හම්බ වෙනවා. මේ සින්දුවට මම එකතු කරගන්නවා මේ වෙලාවේ අපිට කතා කරපු කට්ටිය. ඒ කතා කරපු කට්ටිය අතර ඉන්නවා කහදුව ඉඳිගහවිල ඉඳන් අපිට කතා කරපු අපේ ජයරත්න ගමගියයි. එයා පොඩි ඔත්තුවක් දුන්නා මට. ඉඳිගහවිල හන්දියේ තියෙනවනේ මේ බයිසිකල් හදන තැනක් අපේ ලොකු මල්ලිගේ. ලොකු මල්ලි සද්දෙටම මේ වෙලාවේ net fm දේදුණු මාවත දාගෙන සද්දෙටම අහන ගමන් තමයි බයිසිකල් හදන වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. ගොඩක් ආදරෙන් අපේ ලොකු මල්ලිවත් මතක් කරනවා. ඊට පස්සේ වල්පිට මුල්ලේ ඉඳන් අපේ උපාලි අයියා කතා කරා. ධම්මී, තුෂාර්, මිහිරංග කට්ටිය විදිහින් එකතු කරගන්නවා. ගාල් ඉඳන් නෙතුලි කතා කරා. අයියවයි අම්මවයි තාත්තවයි ආතම්මවයි එකතු කරගන්න කිව්වා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මේ සින්දුවත් අහලා අපි හැමීට ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ හම්බ වෙමු. එතකම් මේ පැත්තට ආඩ පුළුවන් කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න. 12 වෙයි හම්බ වෙමු.

0: FM Anubaha, FM Anuhatrai Tashuma Ata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by.
2: Akunu lake namahu bavana ratapuram rasa genayana. Aule sevma rasa karakana. Mather freela noodles, taste ke trust ke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය තිතයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
8: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙද කම අපේ උරුමය 40 වසරක අපි මානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රෝ.
1: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313636.

0: මහාමද තාත්ත ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාම ගියගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
1: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: FM 95 FM 94.8 FM Divine Pura
4: Velavu daval 12

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: ඇක්ටිවේට් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 076 716 7672.
3: යුත්තකෙයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නා RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: අයිබෝන් අද 2026 සැප්තැම්බර් 2 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරිය සිට මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. සිරස්තල 22 එරිහි පෙත්සම් විභාගයේ 2 දිනටත් ඇරඹේ. විපක්ෂය කලබල ඇයි ආණ්ඩුව හේතු කියයි. අතුරුගිරියේ වෙඩි තැබීමකට ආධාර අනුබලදුන් සැකකරුවෙකු අත්අඩංගුවට. තලවතුගොඩදී කෝටි 6 මහරකට අධික මුදල් සහ රත්රන් කොල්ලයක්. ඇමරිකාවේ ප්‍රහාරයට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර. ජෝර්දානිය, බහරේනය, ඉරාකේ සහ කුවේතේට මිසයිල සහ ඩ්‍රෝන වර්ෂාවක්. විසිදවනි සංශෝධනයට එරිහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙවන විට සිදුවනවා. ඒ අතුරු දවසේ උණුසුම්ම කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. රජී විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් අද 2 දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විභාග කිරීම ආරම්භ වුණා. අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකොන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග කිරීම සිදුවනවා. මෙවන විට අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම් කාර්යපාර්ශවයේ නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කිරීම සිදු කරනු ලබන බවයි නෙට් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසවයි. පෙත්සම් කාර්යපාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම අවසන් වීමෙන් පසුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර එම දේශන අවසානයේදී නීතිපතිවරයා විසින් මෙම පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පෙත්සම් විභාගය ආරම්භ වූ ඊයේ දිනේදී පෙරවරුවේ සිට රාත්‍රී 10:30 දක්වා පැය 12:30කට ආසන්න කාලයක් එම පෙත්සම් විභාගය පැවැත්වුණා. ඊයේ දින අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කර තිබූ කොළඹ නීතිඥ සංගමයේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයේ හමුවේ මෙලෙස කරුණු දැක්වුවා.
4: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව තුළ අධිකරණයේ ස්වාධීනත්වය අන්තර්ගතව තිබෙනවා. යෝජිත සංශෝධන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට බලපෑම් සිදුවෙනවා. මේ හරහා අධිකරණයේ ස්වාධීනත්වයට අහිතකර බලපෑමක් එල්ල වෙනවා. යෝජිත පනත් කෙටුම් පත තුළින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ ක්‍රියාත්මක කරනවා නම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. මොකද පාර්ලිමේන්තුවට පමණක් මේ කටයුත්ත සිදු කිරීමට අවසර ලබා දුන්නොත් ඉදිරියේදී බලයට පත්වෙන තවත් ආණ්ඩුවක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස මේ ආකාරයෙන්ම දීර්ඝ කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම විනිසුරුවරුන් ඉවත් කිරීමේ ක්‍රියාදාමයත් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ඔවුන් උත්සාහ කරන්න පුළුවන්. මේක ජනතා පරමාධිපත්‍යයට වගේම ප්‍රජාතන්ත්‍රවාදයටත් විශාල අනතුරක්. මෙවැනි බරපතල සංශෝධනයක් ජනමත විචාරණකින් තොරව පාර්ලිමේන්තුවට පමණක් සම්මත කිරීමට අවසර දීම සුදුසු නැහැ.
1: තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය රියාඩ් මිරාල් සරත් වීරසේකර මහතා අධිකරණයේ හමුවේ කරුණු දැක්වූයේ මෙලෙසයි.
5: අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන ව්‍යවස්ථාව තුළින් බුද්ධඝම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බව දක්වා තිබෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් අධිකරණයේ ස්වාධීනත්වය අඩාල වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වයේ අඩාලුව හොත් ඒ හරහා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට දැක්වෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය දුර්වල වෙනවා. ඒ හරහා ඍජුවම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීම සිදුවනවා. එම නිසා මෙම සංශෝධනය සම්මත කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් අනුමත විය යුතුයි.
1: ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් යතී විපක්ෂය ගම්වලට පැමිණ අසත්‍ය පතුරවමින් යන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
0: ඇමතිවරුන්ගේ ගෙවල් මොකද කරේ? දැන් තරහ ඇත්තේ ඒගොල්ලන්ගේ නඩු කඩිනම් කරන්න මහා අධිකරණ තුනක් දැම්මා ඇමතිවරුන්ගේ ගෙවල් තුනක. දැන් එව්වට ගිහිල්ලා නඩුත් අහන්න වෙලා. හිටපු ගේම නඩු ඇහෙනවද කොහොමද? ඈ හිටපු ගේම නඩු ඇහෙනව නේ? එහෙම තියෙන්නේ. දැන් මේගොල්ලන්ට මේ තියෙන ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕන. අපි ඒකයි මම මේ කියන්නේ. මේ බොරු කිය කිය ගමේ යන්නේ ඇයි? අපි ගෙවල් වලින් 10ක් දැන් තානාපති කාර්යාලවලට ඉල්ලලා තියෙනවා. තුනක අධිකරණ පටන් ගත්තා. ඉතුරු ටිකත් අපි දුන්නා සංචාරක ව්‍යාපාරට අදාළ ව්‍යාපෘති පටන් ගන්න ආයෝජන කැඳවලා තියෙනවා. අපි ජනතාවට පොරොන්දුච්ච වැඩ මේ කරමින් තියෙනවා. අයතා දේපල රැස් කරගන්න නීතියක් තිබුණේ නැහැ. ගෙනාව නීතිය. දැන් අය කරගනිමින් තියෙනවා. නේ? කට්ටිය දැන් හැංගෙනවා. ගේට්ටු අරින්න නැතුව එහෙම දුවනෝ නේද? එසේ අපි ජනතාවට කියපු වැඩ ටික කරමින් යනකොට අර කැලේ ඉන්න ලිගන් වැදනා වගේ විපක්ෂයේ වෙච්ච මේ සුන්බුන් කණ්ඩායම ගමට ඇවිල්ලා බොරු කියනවා. දැන් අපේ වගකීමනේ උඩට ඇවිල්ලා ඇත්ත කියන එක. අපි ආණ්ඩුවක් හැදෙට කරපු වැඩ ටික කියන්න ඕනේ. අපි මොකද්ද හොරකම් කරලා තියෙනවා? වංචා දූෂණයට සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඒවා නවත්තලා තියෙන්නේ.
1: එහිදී වැඩිදුරටත් අදහස් දක්වෝ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.
0: 22 වතාවට අපි සංශෝධනය කරන්න යන්නේ. 21 වතාවක් සංශෝධනය කරා. 20 වෙනි සංශෝධනයේ තියෙන්නේ විනිශ්චයකාරව වැඩි කර අධිකරණවල. අපි ඒකත් කරනවා මේ පහ. ඒ වෙලාවේ කරන්න තිබිච්ච වැඩක් කරේ නැහැ. අපි සාමාන්‍ය ඉන්න සුප්‍රීම කෝට් එකේ 16ක් විනිශ්චයකාරව එක 20 කරනවා. මහා අපේල් කෝට් එකේ ඉන්නවා 19ක් අපි එක 24 කරනවා. මහා අධිකරණවල ඉන්න 110ක් එක අපි 120 කරනවා. එහෙම කරලා අධිකරණ පද්ධතිය කාර්යක්ෂමව ඉස්සරහට යන මිනිස්සුන්ගේ ජනතාවගේ විශ්වාසය ප්‍රසාදය දිනාගත් අධිකරණ පද්ධතියක් යන අවශ්‍ය කරන පහසුකම් දෙනවා. ඒ නිසා දැන් මේක කරන් යනකොට මේ කෙල්ලෙන්නේ ඇයි දන්නවද? මං කිව්වේ සමහරු උසාවි යන ගමන් රැස්වීමට යනවා. එහෙමනේ තියෙන්නේ. සමහරු අපිට ඉඳගෙන රැස්වීමට එන්නේ. ඒගොල්ලන්ගේ නඩු ඇහෙනවා. වෙනදා කවදාවත් මෙහෙම නඩු ඇහුන්නේ නැහැ සමහර කාලවල. ජනාධිපතිලු උසාවි ගෙනාව කියලා අහලා තියෙනවා. ඇමතිලු හිරගෙවල් වෙනව කියලා අහලා තියෙනවා. මහා ජන මුදල් ආව භාවිතාවට. ඉතින් නඩු ඇහෙනවා. ඒගොල්ලෝ බලනවා ජනතාවට ගම් වැදිලා බොරුවක් කියලා. මේක නිකන් මහා ස්වාධීනත්වයට අධිකරණේ හානියක් කරනවා කියලා එක තැනකවත් කියන්නේ නැහැ. කොහොමද අධිකරණයට හානියක් වෙන්නේ කියලා? මොකද මේ සුප්‍රීම කෝට් එකේ විනිශ්චයකාරු අපිට පක්ෂ තීරණ දීලා තියෙනවා කියලා. ආණ්ඩුව වෙනින් පෙළින් ඉඳලා තියෙනවා. නෑ එහෙම නෑ.
1: ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊට ප්‍රතිචාර වශයෙන් බහරේනිය, ජෝදානිය සහ ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් දැවන්ත මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීමට ඉරානය පීවරගෙන තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගෙන ඇති මෙම දැඩි ආතතිකාරී තත්වය හමුවේ දෙපාර්ශ්වය අතර පසුගිය මසකට වැඩි කාලයක් තිස්සේ වාර්තා වූ ප්‍රබලතම ප්‍රහාර හුවමාරුව මේ ලෙසයි සැලකෙන්නේ. මේ අතර තමන් වෙත එල්ල වූ ඉරාන ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර සාර්ථකව මැඩ පැවැත්වූ බව කුවේට් රාජ්‍යද ප්‍රකාශ කර සිටිනවා. ඇමරිකානු මධ්‍යම බලකාය නිවේදනය කළේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් හොමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල කළ තර්ජනවලට පිළිතුරු ලෙස ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධති, රේඩාර් මධ්‍යස්ථාන, නාවික පහසුකම් සහ සන්නිවේදන යටිතල පහසුකම් විනාශ කළ බවයි. බන්දර් අබ්බාස්, ජාස්ක්, අසාලුයේ සහ කෙෂ්ම දූපත ඇතුළු ස්ථාන රසකට ඇමරිකානු ප්‍රහාර එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යාංශයේ චෝදනා කරන්නේ කුහිස්ටැග් ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවති නවාතැන් පොලකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියගොස් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඊට අමතරව බුසේස්තාත් පළාතට එල්ල වූ ප්‍රහාරවලින් තවත් පුද්ගලින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස ඇමරිකානු ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ මෙම ප්‍රබල ප්‍රතිප්‍රහාර මාලාව ආරම්භ කර ඇති අතර එමගින් මුළු මැද පෙරදිග කලාපයේම දැඩි යුදබියකින් ඇලලී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ජෝදානිය පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් හමුදා කඳුරට එල්ල කළ ප්‍රහාරවලින් RQ-4 සහ MQ-9 වර්ගයේ ඇමරිකානු ඩ්‍රෝන යාන ගබඩා කර තිබූ පරිශ්‍ර විනාශ වූ බවත් ඇමරිකානු සිබලුන් කිහිප දෙනෙකු මියගිය බවත් ඉරානිය ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ජෝදාන හමුදාව සඳහන් කරන්නේ එරටට එල්ල වූ මිසයිල 13-10ක්ම අහසේදීම විනාශ කළ බවයි. එසේම ටිටින් කඳුරට කිසිදු දැඩි හානියක් හෝ ජීවිත හානියක් සිදු නොවූ බව ඇමරිකානු බලධාරීන් පවසනවා. ඇමරිකානු හමුදා රැඳී සිටින බහරේනයේ ෂේක් ඊසා ගුවන් කඳවුරේ රේඩා පදති ඉලක්ක කර ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වූ අතර බහරේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් සිවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නිවේදනය කර තිබෙනවා. එසේම උතුරු ඉරාකයේ අර්බිල්හි පිහිටි ඇමරිකානු තාක්ෂණික ගබඩා සහ ඉන්ධන ටැංකි විනාශ කළ බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසන අතර කුවේට් රාජ්‍යයේද තමන් වෙත පැමිණි ඉරාන ඩ්‍රෝන් සහ මිසයිල සාර්ථකව මැඩ පැවැතු බව පවසා තිබෙනවා. කෙසේ වෙතත් ඉරානය විසින් ප්‍රකාශ කරන පරිදි මෙම හානි සහ ජීවිතහානි පිළිබඳ ප්‍රකාශයන් ස්වාධීන පාර්ශ්වයක් විසින් මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. තලවතුගුඩි ප්‍රදේශයේ සංචාරක නියෝජිත ආයතනයක මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලින් සිව් දෙනෙකු විසින් එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් ඇති අතර රුපියල් 6,50,00,000 මුදලක් සහ රන් භාණ්ඩ එලෙස කොල්ල කා ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඉකුත් අගෝස්තු මස 17 වනදා අතුරුගිරිය පොලිස් වසමේ මලවියා කන්දපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයකට ආධාර අනුපල දුන් සැකකරුවෙකු ගංගුරිවිල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 42ක් වන නුගේගොඩ ගංගුරිවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරු පැතියක් අදාළ සැකකරුගේ නිවසේ තිබේදී සොයාගෙන ඇති අතර මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. එම යතුරු පැදියට සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු පසුගිය ජූලි මාස 19 වන දින දෙහිවල පොලිස් වසමේ සුසාන භූමියක් තුරදී පුද්ගලයෙකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට හා ජූලි 21 වනදා ගල්කිස්ස පොලිස් වසමේ පන්නලපාර ප්‍රදේශයේ නිවසකට පැමිණ ගිනියාවයක් එල්ල කර බියගන්වා පහර දීමේ අපරාධයකට සැකකරුවන් පැමිණි යතුරු පැදිවල සවිකර තිබූ අංක තහඩු බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. අභාව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට සිදු කරනවා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඒ රාත්‍රිය අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඒ මහතාගේ වයස අවුරුදු 64ක්. ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය අද දහවල් සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි. රංගන ශිල්පියෙකු ලෙසද ජනාදරයට පත් වූ ප්‍රියංකර පෙරේරා මහතා ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි අශෝක මහලා මහත්මියගේ ස්වාමි පුරුෂයයි. ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයාද වනවා. චීනයේ සිට අනයනය කර තිබූ බහලුමක් තුල වානේ දොරවල් ලෙස හැඟින පරිදි සූක්ෂම ලෙස සඟවා මෙරටට ගෙන්ඩු දුම්වැටි තොගයක් රේගු ආදායම් අධීක්ෂණ බලකායේ ප්‍රධාන කාර්යාලයේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි තිබී රේගු බහරයට ගෙන ඇති දුම්වැටි ප්‍රමාණය 1,02,000 අධිකයි. චීනයේ නිෂ්පාදිත එම දුම්වැටි තොගේ වෙළඳ පොළ වටිනාකම රුපියල් මිලියන 30කට අධික බවයි රේගු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ බලකා ප්‍රධාන කාර්යාලයේ රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.
6: ජනතාව විශ්වාස කරන සත්‍ය
1: නෙත් නිවුස් නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: නෙත් නිවුස් රාව ප්‍රතිරාව
4: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව හිටපු බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාද මෙලෙස අදහස් පළ කළා.
7: මට නෙට් නිවුස් එක්ක කටයුතු කරන්නේ දීර්ඝ කාලයක සිට. ඇත්තටම මම හිටපු බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක, ඉතින් මාධ්‍ය ප්‍රකාශක හැටියට මට මේ නිතරම නෙට් නිවුස් සම්බන්ධ වෙනවා. මොකද මම දැකපු එකක් තමයි මේ ඕනෑම සිද්ධියක් වුණාම පළවෙනියෙන්ම කතා කරන එක තමයි නෙට් නිවුස්. මම ඒත් කල්පනා කරනවා මේ සමහර වෙලාවට මම දැනගන්න කලිනුත් නෙට් නිවුස් දැක්කනවා. ඒ වගේ ඉක්මනින් නිවුස් channel හොඳ channel එකක් තමයි නෙට් නිවුස් එක. රේඩියෝ චැනල් එක. ඉතින් ඒ වගේම මේ ෆේස්බුක් චැනල් එකත්. මම හිතන්නේ ලංකාවට මම දැකලා තියෙන හැටියට කියන්නේ හැම තැනම හැම වෙලේම අප්ඩේට් දෙන, විශේෂයෙන්ම ගවේෂණාත්මක නිවුස් දෙන, හොඳට ඇනලයිස් කරලා නිවුස් දෙන, ඒ වගේම ඉක්මනින් නිවුස් දෙන චැනල් එකක් මාධ්‍යයක් තමයි නෙට් නිවුස් කියන්නේ. ඉතින් මේ මම හැම වෙලෙම දැකලා තියෙනවා නෙට් නිවුස්. අපි සෝෂල් මීඩියා බැලුවා, රේඩියෝ ඇහුවා, මේ නෙට් නිවුස් එක හැමෝටම කලින් නිවුස් එක එනවා. ඉතින් මාධ්‍ය ආයතනයකට වැදගත්ම දේ තමන්ගේ නිවුස් එක ඉක්මනින් දෙන එක, මහජනතාව දැනුවත් කරන එක. මොකද අද රටේ මාධ්‍ය ගත්තොත් එහෙම, සෝෂල් මීඩියා ගත්තොත් එහෙම, ප්‍රින්ට් මීඩියා ගත්තොත් එහෙම, ඊළඟට රේඩියෝ චැනල් ගත්තොත් එහෙම, හැම අංශයකම වෙබ් ගත්තොත් මේ ඔක්කොම අංශ එක්ක ෆයිට් කරනවා. ඒ වගේම හොඳ රට වටේම මේගොල්ලෝ නිවුස් එන ක්‍රම තියෙනවා. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ මම දැකපු මගෙත් එක්ක වැඩ කරපු ටීම් එකක් හැටියට නිවුස් එක ඉතාම ඉස්සරහා ඉන්නවා.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
6: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
8: මම කැප්ටන් රත්නායක. කොරියු ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවලා සටන් කළා. එමගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හිතක් ඇති රටක් ගොඩනගන්න.
9: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: தேதுனு மாவத தேதுனு மாவத
10: brought to you by
11: அதுனுலக்கே நம ஹுபவன ரட புராம ரசகெனயன அவுலேசவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்டிகே ட்ரஸ்டிக
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
13: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන
14: මගේ මේඟපත හොඳටම රිදෙනවා.
13: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
14: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
12: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: ඒක දේ දුනු මාවත.

0: பிச்சோன ரெடி
1: மூட் கச்சல் கரண ஹேப்பி பில்லக ஜானி ஏக தே துனு.

வெலாவது உலகாய் வினாடு விசி துணாய் தேவனி பயட்டனவே துங்கனி பயட்டதமாய் நெத்தம் தேதுனுமாவது அப்ப அவில்ல தேன்னிதி தேதுனுமாவது துங்கனி பய வெரடுக பட்டங்கான்னு கொட்டமு தன்னிதி ஓகொல்லோ தன்னவா மே பய மட்டத்தின லொகும வகக்கீம முகக்த கீழ ஏதமாய் அனிவாரியம் மே விழா வினகுட நீ பெத்தட கோல் கரலா வாட்ஸ்அப் மெசேஜஸ் இவலா பேஸ்புக் ஃபேன் பேஜ் கே மமதால தீன போஸ்ட் கட கமெண்ட் கரலா மன் நமகியனகம் பலாகன இன்ன மகே யாளுவ கட்டிய බොසින්නවා චමින්ද එතකොට සනත් රසින්දු කුරුවිට කඹුරාවේ බින්ති නගා මාලින්ද තනුෂ ශාක්‍ය විහාර මේ ඇතුළු පවුලේ සියලුම දෙනාව යාළුවෝ සියලුම දෙනාව මම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට ඊට පස්සේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ යාළුවෝ කට්ටිය විනීතක්ක තමයි එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා කියන්නේ ඊට පස්සේ අපේ මයුමි පබසරා දෙමෙද ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා දැරණියගල එයා කියලා තිනවා එකතු කරගන්න කියලා අම්මා ස්වර්ණමාලිව තාත්තා කපිලව අයියා තරිඳුව අයියේ ඔයාවයි net fm ටීම් එකේ හැමෝමයි එකතු කරගන්න කියලාත් කියලා තිනවා ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මේ හඳ යන සින්දුවට එකතු කරගන්නවා. ඒ අතරේ මතක් කරන්න තියෙන ස්පෙෂල්ම දෙයක් තියෙනවා. ඒ තමයි මේනක සහල් ගැන පණිවිඩය. දැන් ඉතින් මේනක සහල් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අපේම රටේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්නේ. සහල් කිව්ව ගමන් අපේ ගෙදරට නැතුවම බැරි දෙයක්. ඉතින් ඒ කියන්නේ ගොඩාක් වෙලාවට කඩේට ගියාට පස්සේ කඩෙන් ගන්න බඩු ටික අතරේ වැඩිම ප්‍රමාණයක් ගන්නෙ සහල්නේ.
එහෙම සහල් අරගන්නකොට ගෙදර කෑම වේලේ වැඩි ප්‍රමාණයක තියෙන බත් ටික හොඳ බත් එකක් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම අර සුවඳ එන්න ඕනි බත් එකක් වුණාම තැම්බෙනකොට හොඳ සුවඳක් එන්න ඕනි ඊට පස්සේ ඒක අර ස්වභාවික සහල් වලින්ම හැදිලා තියෙන්න ඕනි අපේම රටේ ගොවියන්ගෙන් අරගන්න හොඳ මස් වැන්නෙන් තමයි මේනක සහල් නිෂ්පාදනය වෙන්නේ වාගාවට එන්නේ පිරිසිදු කරලා තියෙන එක හන්ද ගල් වැලි හැපෙන්නේ ප්‍රශ්න මොකුත්ම නෑ ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව ඔයාට මේනක සහල් කඩේට ගියාට පස්සේ නම බලලා අරගන්න පුළුවන් නාඩු ඊට පස්සේ නාඩු කියන්නේ මොනවාද නාඩු තියෙනවා ඊට පස්සේ සම්බ තියෙනවා කීරි සම්බ තියෙනවා සුදු කැකුළු තියෙනවා මල් නාඩු තියෙනවා මේ වගේ සහල් වර්ග රසකින් ඔයාට මේනක සහල් සන්නාමයේ අර්ථය වාගේ ගෙදරට අවශ්‍ය කරන සහල් ටික අරගන්න පුළුවන් මේනක සහල් buy and win එක දැන් වාර smart tv එකක රයිස් කුකර් එකක් බ්ලෙන්ඩර් එකක් දිනන්නත් අවස්ථාව තියෙනවා ඒක තියෙන්නේ තෑග්ග මැජික් එක තියෙන්නේ හල් බෑග් එක ඇතුලේ මේනක සහල් බෑග් එක අරගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙනවා කූපන් එක මේ කූපන් එකේ තියෙනවා නම්බර් එකක් අන්න එකට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දුන්නම ඒගොල්ලන්ගේ නියෝජිතයෙක් ඔයාව හොයාගෙන එනවා හිස්සතින් නෙවෙයි එන්නේ තෑගි උස්සගෙන එන්නේ ඒක හන්දා මේ අවස්ථාව මිස් කරගන්න එපා මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න මොකද ගෙදර හැමෝටම රසට කෑම වේලක් හදන්න හොඳ බත් එකක් හදාගන්න හොඳ සහල් එකකින් තමයි මේ ටික හදාගන්න ඕනේ මේනක සහල් අපේ උරුමය අපේ රස

මං දැන් කලින් ඔයාට මේනක සහල් ගැන මතක් කරානේ. හොඳ බත් එකක් හදාගත්තට පස්සේ බත් එකේ රස තව වැඩි කරගන්න රසට එළවලු ටිකක් ගෙදරදි හදාගන්න ඕනේ. එළවලු විතරක් නෙවෙයි මස් මාළු ඒ වගේ ඕනි දෙයක් රසට හදාගන්න නම් ඔයාට ෆ්‍රීලන් කුළුබඩු එකතු කරගන්න කියලා මං නිතරම මතක් කරානේ. ෆ්‍රීලන් ආයතනයෙන් එන නිෂ්පාදන අතරේ අලුත්ම නිෂ්පාදනය තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක දැන් පුළුවන් ඔයා ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි ආපන ශාලාවේ හදන කෑම වේල වුණත් ඉන්දියාවේ මසාලා රසයක රසවත් කරගන්න. අපි හැමෝම පොඩ්ඩක් ඒ මසාලා රහට ආසයිනේ. ඒක හින්දම කඩේට ගිහිල්ලා ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් අරගන්න. මේක පාට තුනකින් එනවා. මේ පාට තුනෙන් එන්නේ ඔයා ගහදන එළවලු ජාති වලට වෙනම පාවිච්චි කරන්න, මාළු වලට වෙනම පාවිච්චි කරන්න, ඊට පස්සේ මස් ජාති වලට වෙනම පාවිච්චි කරන්න. ග්‍රීන් කරි මසාලා පවුඩර් මේක තමයි ඔයා එළවලු වලට දාන්න ඕනේ. ඒ කියන්නේ මොනවාද කරවිල හදනවා නම් කරවිල වලට, ඊට පස්සේ එළ මොනවාද එළබටු වලට, ඊට පස්සේ අල වලට, ඒවට දාන්න ග්‍රීන් කරි මසාලා පවුඩර්. ඊට පස්සේ ඔයා මස් ජාති වලට නම් බ්ලැක් කරි මසාලා පවුඩර්. මාළු ජාති වලට ඔයා පාවිච්චි කරන්න ඕනේ රෙඩ් කරි මසාලා පවුඩර්. මාළු කියලා කියන්නේ මේ මුහුදේ ඉන්න මාළු, වැව් මාළු, ඒවට හොඳයි. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක දැන් ඔයාගේ ගෙදර හදන කෑම වේල රසවත් කරලා කෑමට එකතු වෙන කට්ටියව සර්ප්‍රයිස් කරගන්න පුළුවන්. පැලෑන්දි ස්කෝලේ ගාව ඉන්න ලහිරුගුණ රත්න මල්ලිගේ මන් නම මං කලිනුත් කිව්වා. මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීරයි අපිව බලාගෙන ඉන්නවා. ජනේ අපිත් ඉන්නවා කියලා ඇහැලියගොඩ ලාලනී අක්කා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ පවුලට පුතු පැටියෙක් එකතු වෙලා. ඒක හන්ද තමයි ටික කාලෙකින් මෙසේජ් එකක් දාන්න බැරි වෙලා තියෙන්නේ. බලන්න කොච්චර වාසනාවන්ත කාලයක්ද කියලා. දුව පංචාලේ පුතා ලක්ෂිත, චූටි දුව සෙනායා, චූටිම පුතා අභිසේත් මේ කට්ටියව එකතු කරගන්න කියලා කියනවා. සුබ දවසක් ජනේ මල්ලි කියලා අපේ අනුර ලක්ෂ්මණ අයියා ඉතාලියේ මෙසීනවල ඉඳන් මෙසේජ් එක වයිෆ් ෆ්ලොරිඩා ඇතුළු පවුලෙ සියලුම දෙනාව එකතු කරගන්නම්. හයි හයි ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බෝකොන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ යාළුවෝ කට්ටිය මෙසේජ් එකක් දාලා තිනවා. සාලිය මංගලිකා, ශිරන්ති සංජීව, මහේෂ් ලක්මුතු, මදුවන්ත සෙට් එකම එකතු කරගන්නවා. ඊළඟපස්සේ අපේ මකුල්වලෝ රංජිත් දිසානායක අයියා, හම්බන්තොට කළුදොදල් කඩේ යාළුවෝ කට්ටිය, ශානක ආනන්ද, නිලන්ත, මහීම, සසීම, රන්දිම ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. හාලියල ගල උඩ 12 කණුවේ පුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ පුල් අයියා, ප්‍රියංකර ඉලෙක්ට්‍රොනික්ස් එකේ සෙට් එක, කැටවල නිෂාන් සලුන් එකේ සෙට් එක, ඒ වගේම තමයි GM ස්ටෝර්ස් එකේ සෙට් එක, සුද්ධ හෝටල් එකේ සෙට් එක කට්ටියම එකතු කරගන්නවා. කෑගලු බත් කඩේ ඉන්න කට්ටිය අපේ චම්මි අක්කා, ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජය, මේ ඇතුළු සියලුම දෙනා කැමට ඇවිල්ලා ඉන්න සියලුම දෙනා එකතු කරගන්නවා. ඉංගිරියාවත්තේ තැලිගමයි තියෙන සංසලා ෆැෂන් එකේ යාළුවෝ කට්ටිය, රංජිත්, නිසංසලා, රන්දි, තවින්සා, යසිස්මා කට්ටියම එකතු කරගන්නවා. රුවන්වැල්ලේ කුමුදු ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ඉල්ලලා තියෙන්නේ. මං ඒ සින්දුව දුන්නා. එකතු කරගන්න කියලා තිනවා පුතාල දෙන්න තුෂාන් සහ විසල්ව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. සුබ දහවලක් ජනී අපිවත් එකතු කරගන්න කියලා අපේ තමරක්ක මෙසේජ් එකක් දාලා තිනවා. ගොඩ දවසකට පස්සේ මෙසේජ් කළේ කියලා. සුජානි චන්දිමා මරටෝ ඉඳන් අපි වහගෙන ඉන්නවා. අපේ ගාමිණී අයියා ජපාන් ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. වයිෆ් අරුණ සංජීවනි, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, අම්මා ඉන්නවා. ඒ වගේම තමයි ගොඩලින්ද ගමේ යාළුවෝ කට්ටිය, ගොඩලින්ද මලින්දු මෝටර්ස් එකේ අපේ කුමාරයියා කට්ටියම එකතු කරගන්නවා. ඒ වගේම තමයි එකතු කරගන්න ඕනි ගොඩක් ආදරෙන් අපේ අම්බලංගොඩ ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් එකේ යාළුවෝ කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ අය ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පල්ලේ ගම ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. සිතා අක්කා, සුද්ධි, ඊට පස්සේ කමාලි, ඊට පස්සේ කමලි, ඊට පස්සේ දිසා, දිසානි, වසන්ති, මේ කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. යකල ඉන්න නදී, අම්මා, ඒ වගේම තමයි දිල්කි, මේ කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. චානක කුෂන් වර්ක්ස් එකේ සෙට් එකත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා ඔත්තුවකුත් දීලා තියෙනවා. බරුදල් පොල SL ප්‍රනාන්දු අයියා එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි හායි ජනී අයියේ සුබ දවසක් වේවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ නාරම්මල ඊෂදී මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා තියෙනවා අයියා තමිරු, ඒ වගේම තමයි අම්මා ධම්මිකා, තාත්තා ගාමිණී ඇතුළු කට්ටිය. අපේ දුම්බර ලලිත්, ප්‍රියංකර අයියත් ඉන්නවා. ඒ වගේම තමයි ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ගරාගොඩ ඉඳන් සංජීව. වයිෆ් තිෂානි, ලොකු දුව සයංජනා, පොඩි දුව සංසලා, නිතහගෙන ඉන්න සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අපේ රේණුකා නෑ මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද පොඩ්ඩක් ඉන්න එක හොයාගන්න අමාරුයි. කිතුල්ගල නෙතුමි, අම්මා රේණුකා, අයියලා දෙන්න මලින්ද සහ කසුන්, අක්කා මදුෂානි, නංග නෙතුලි, අක්කාගේ පුතා කල්හර, ඒ වගේම තමයි නැන්ද චන්ද්‍රාණී, පුංචි ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. මහනුවර ආර්ය ටේලර්ස් එකේ අපේ ආදිත්‍ය මල්ලිවයි, සෝමතිලක අයියවයිත් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: ne bai.
1: FM Anupaha, FM Anuhatarai Tashumata, Ne FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: වේලාව 12 විනාඩි 40යි.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් දරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය. සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 2 හලාවත පොදු වෙළඳ සංකීර්ණයේ අසල SLT Mobitel Fiber Real Fiber Real Performance.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
5: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
8: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
10: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: වේලාව 12 විනාඩි 43යි.
11: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්?
11: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි ඡන්ද ඉල්ලුවටින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
4: වෙන කාටද වයිෆ්? ඔයාට
11: අදත් වැරද්දුවානේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි.
12: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
4: යෝන් සිහින ලෝකේ හැම යන හදන්න ඊට කලින් මතක් කරන්න ඕනේ හැමදාම ඉතින් යෝන් සිහින ලෝකේ ජීවත් වෙන නම් ලෙඩ දුක් නැතුව නිරෝගීව ඉන්න ඕනේ. එහෙම ඉතින් ඉන්න අමාරුයිනේ. කොයි වෙලේ ලෙඩක් දුකක් හැදෙයිද කියලා කියන්න බෑනේ. හැබැයි එහෙම ලෙඩක් දුකක් හැදුණු ගමන් ටක් ගාලා ලෙඩේ සුවපත් කරගන්න පුළුවන් නම් අන්න වටිනවා. ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්න හදන්නේ ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර දෙන කමල් බන්දුලා වීරපෙරම වේද මහත්තයා ගැන. එතුමාගේ ප්‍රතිකාර සාමාන්‍යයෙන් අපිට පේන්නේ හාස්කම් වගේ. ඒකට හේතුව තමයි එතුමා අර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව කෙල පැමිණි කෙනෙක්නේ. ඉතින් ඒකත් එක්ක එතුමාට ඕනිම ලෙඩකට ප්‍රතිකාර තියෙන ඕළු. ඒක හන්ද තමයි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට ලංකාව වටෙන්ම ගොඩ දිනෙක ඉන්නේ කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයාව හොයාගෙන. කැන්සර්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දියවැඩියාව වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්. ඕනිම ලෙඩකර නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා හම්බ වෙන්න. කෝල් එකක් දෙන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. හොරන සත්‍යල ගාමන්ට් එකේ කට්ටිය අහනවා අපිට වෙනස්කම්ද කියලා. නෑ නෑ වෙනස්කම් නෑ නම් කියනවා. එතන ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනි. අශෝකමිස්, රමණී, දේවි, නිලු, අනුරාධා, සේපාලි, මැනිකේ, හර්ෂා, නදී, යසන්ති, සුරංගි, ඉනෝකා ඇතුළු සත්‍යල ගාමන්ට් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. හැමදාම අන්තිමට නම් ටික කියන්නේ ඒගොල්ලෝ කළුහන්ද දහනවා. නෑ නෑ පැටියෝ. ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ අපේ චන්දන ස්ට්‍රෝස්ගේ චන්දන සහ චාන්දනී මෙසේජ් එකක් දාලා තියෙනවා. සුරංග සර්විස් එකේ කොල්ල සෙට් එකම එකතු කරගන්න කියලා යටියන්තොට ඉඳන් සෝමසිරි අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. අපේ BF ජනපදයේ ඉන්න EG අනුරයි එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපේ සයුරි නංගි ඉන්නවනේ දියතලාවේ. දියතලාවේ සයුරි නංගිගේ මල්ලිගේ අද උපන්දිනේ. සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මල්ලි කැටේට ප්‍රාර්ථනා කරන්න කියලා තමයි අපේ සයුරි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් සුබ පතනවා අපේ සයුරි නංගිගේ මල්ලිට සුබම උපන්දිනයක් වෙන්න කියලා. අනිවාර්යෙන් අපේ මැසේජ් එක කියවන්න. එහෙම කියන්නේ හොන්නස්ගිරියේ SMT අපරල් ආයතනය ඉඳන් වැඩ කරන යාළුවෝ කට්ටිය. අහගෙන ඉන්නවලු සද්දටම. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ අපේ බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් අපේ වහගෙන ඉන්න අපේ ජයන්පති අයියා එකතු කරගන්න ඕනි. ඊට පස්සේ හයි හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කෑගල් ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ කවුද මේ? සාවින්ද්‍යා. එයාගේ අම්මා වසන්ති, අයියා සමිත එකතු කරගන්න කියලා කියනවා. ඉස්කෝලේ යන්න ඉතින් ළඟයි කියලා දුකෙන් ඉන්නේ. ඊට පස්සේ යටියන්තර බෞද්ධ මන්දිරයේ කඩ ටිකක් මන්දිරය ගාව තියෙන කඩ සෙට් එකෙත් මාව අහගෙන ඉන්නවා කියලා අපේ යටියන්තොට ඉඳන් මැසේජ් එක දාන මහේෂි කියලා තියෙනවා මට පණිවිඩේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ ප්‍රියන්තයි කුවේට් ඉඳන් අපි වහගෙන ඉන්නේ. එයාගේ වයිෆ් කාන්තිවයි පවුලේ සියලුම දෙනාවයි එකතු කරගන්න කියනවා. ජායල කපුවත් ඉන්න මාලනියක්වත් සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. කෑගල්ලි රාම්මයියා ඉන්නවා. ඒ වගේම තමයි කටාන කෝන්ගස් හන්දිය අරෝස් ටේලර්ස් එකේ යාළුව කට්ටිය. ඊට පස්සේ හංවැල්ල ඉන්න ඩිලාන් නිරෝෂ්ව එකතු කරගන්න ඕනි. කඩවත පොලිසිය ගාව තුෂාර ඇලුමිනියම් එකේ ඉන්න කොල්ල සෙට් එක. ඉන්දුනිල් තමයි පණවිඩේ දීලා තියෙන කට්ටියම සද්දෙට වහගෙන ඉන්නවා කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජය එකතු කරගන්න ඕනි. රාජාංගනේ ඉඳන් අපේ වාසනා නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. සුජීව අයියා, සම්පත් අයියා, සමන්ති අක්කා, මාතිස පුතා, සනුකිදුව, සනුක පුතා, කිරියම්මා සියලුම දෙනාව එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ බොරලැස්ගමේ දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, සරච්චන්ද්‍ර අයියා මේ කට්ටියම එකතු කරගන්නම්. ඊළඟට අපේ ඉන්දික තුෂාර මැසේජ් එකක් දාලා තියෙනවා මෙදවචී අරුණ අයියාගේ වැඩපොලේ ඉඳන්. එතන ඉන්න ඉන්දික තුෂාර, ඊට පස්සේ සාරා, විනෝදනී, ඉඳුමින, ඊට පස්සේ ඉඳුස්සර, සිලුනි, සුනන්ද මේ සෙට් එකම එකතු කරගන්නා සින්දුවට. ආයි ජනේ අපිත් ඉන්නවා කියලා අම්පාරේ නාමල්ලොයේ ඉඳන් සමන් මලි මැසේජ් එකක් දාලා තියෙනවා. එයාටත් ලස්සන සින්දුවක් ඕනි කියලා කියන්නේ. අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා කෑගල්ලි නිදහස් මාවතේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්න. සඳලංකාවේ පූර්ණිමා නංගි, ඊට පස්සේ ත්‍රිකුණාමලයේ පහේ කණුවේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ පුංචි බණ්ඩා අයියායි පවුලේ සියලුම දෙනාවයි එකතු කරගන්න ඕනි. ඊළඟට නම් ගොඩාක් මට කියපු අපේ නිවුස් නියර් ඉන්න අපේ ගීතිකාව එකතු කරගන්න ඕනි. තේදලු නෙලන අතරේනේ අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ශ්‍රියාමාලා, අන්තෝනි, ඊට පස්සේ ධම්මිකා අක්කා, හිනෝකා, ගයානි, නයනා, යාළුවෙක්ගේ ගේ ගාව තමයි මේ වෙලාව ඉන්නවා කියලා කිව්වේ. දැන් නම් ගේ පහු කරගෙන ටිකක් දුර ගිහිල්ලේදී අනෝමක්කගේ ගෙදර සද්දටම මේ වෙලාවේ net fm දේදුරුමාව තහගෙන ඉන්නවා ඇහෙනවා කියලා අපේ ගීතිකා කතා කරපු වෙලාවේ කිව්වා. ලලිත අයියායි සමන් අයියායි ඒ ගෙදර ඉන්න හැමෝමයි එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත, අවිසාවේ ලිරන්ද මෝටර්ස් එකේ ලිරන්ද, හෙටිමුල්ලේ පූජනී සාරංගා ෆැෂන් එකේ යාළුවෝ කට්ටිය. ඊට පස්සේ අපිට කතා කරා උදාන කෑගල් ඉඳන් කතා කරේ අම්මවයි අත්තම්මවයි මල්ලිවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. මැසේජර්ස් කියලා ඉවරයි කියලා හිතුවට නෑ, මෙන්න තව මැසේජ් එනවා. සුබම සුබ දහවලක් වේවා ජනි අයියේ. අදත් ආව ප්‍රෝග්‍රෑම් එක අහන්න ගොඩාක් ආදරෙන්. අද නම් පරක්කු වුණා මම. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද? මේ අර හැමදාම මාව උඩින්ම තියෙන අපේ අම්පාරේ මහවේ ඉඳන් අහගෙන ඉන්න අපේ නදී නංගි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ තව මැසේජ් එකක් ආවා කියන්නකො. කෑගල්ලේ ශිරෝමියක්කා, ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට.

වෙලාව 12යි විනාඩි 52යි යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ යන්න වෙලාව එනවා කියලා අපි දැනගන්නේ ගින්දරී මැදිරියට ඇවිල්ලා තට්ටුවක් දාලා යන්න කිව්වම තමයි. ගින්දර හැන්දෑව අරගෙන ගින්දර ගෙල්ල ජානු මැදිරියට ඇවිල්ලා ඉන්නේ. ජානුට අවස්ථාව දීලා යන්න කලින් ඉතින් කට්ටිය එකතු කරගන්නේ මේ RS ෆැෂන් එකේ කට්ටිය නාතන්ටි ඉඳන් අපේ Facebook ෆෑන් පේජ් එකට මැසේජ් එකක් දාලා තිනවා ඒගොල්ලන්ව සින්දුවට එකතු කරගන්න කියලා. ඊට පස්සේ අපේ මාපලගම PLJI එකතු කරගන්න ඕනි. අලුත් සින්දුවකට අපිවත් එකතු කරගන්න ජනී කියලා මැල්ලව ගෙදර ඉඳන් සඳී මැසේජ් එකක් දාලා තිනවා. ඔහෙද දන්නේ මැල්ලව ගෙදර තියෙන්නේ නේ. කවි ටෙනි ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. නැහැ අපි එක එක දේවල් ගැළපෙන විදිහට කරනවානේ. අපේ ගින්දර හැන්දෑවේ ගින්දරී අද ගින්දර විදිහ ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකටම ගැළපෙන පාටේ. Facebook live ආවම ඉතින් මේ දේවල් බලා ගන්න. එහෙනම් ඉතින් යන්න තමයි හදන්නේ දේදුණු මාවතෙන්. යන්න කලින් මතක් කරන්න ඕනේ මේ පැත්තට කෝල් කරපු WhatsApp messenger සෙවපු හැමෝටම ස්තුති thank you කියලා. ගියෙන් නම් හෙටත් උදේ 10ට හම්බ වෙමු. මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Tashuma Ata, Net FM. Te dunu mavata, te dunu mavata.
1: Brought to you by
2: Akunu Lake Namahubavana Rakapuram Rasa Genayana Aule Sama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustika.
3: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
7: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා
8: දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
9: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න
10: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ
11: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
13: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
14: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
13: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
14: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3872.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
17: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
16: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ
18: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
16: සුබ දවල්ක් දවල් එකයි දැන්

0: අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. හම්බන්තොට මහනගර සභාවේ හිටපු නගරාධිපති රාජ් ප්‍රනාන්දු මහතා සැක සහිත ලෙස මිය ගොස් තිබෙනවා. බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ තිබී ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු ගෙල වැළලාගෙන සෙදිවි හානි කරගෙන ඇති බවටයි සැක පළ කරන්නේ. මේ යන විට මහතා 57 වන වියේ පස වුණා. 2014 වසරේදී හම්බන්තොට මහනගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගවදුනේ මහතා නගරාධිපති ධුරයට පත් වූ අතර 2018 වසරේදී ශ්‍රී ලංකා පොජන පෙරමුණේද සහය ඇතිව දෙවන වතාවටත් හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති ධුරයට පත් වුණා. ඔබ හෝ ඔබ දන්නා අයෙකු දැඩි මානසික පීඩනයකින් පසුවන්නේ නම් සහ උපකාර අවශ්‍ය වන්නේ නම් ජාතික මානසික සෞඛ්‍ය හදිසි ඇමතුම් අංකය 19.26 අංකයෙන් ක්ෂණික සහය ලබා ගත හැකි. මිලගනෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news trail කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ගින්දර හැන්දෑව.
7: Brought to you by.
8: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
13: FM 95 94.8.

ஹாய் ஹாய், தவ லேகாய் வினாடியாட்டாய் கிந்தர ஹந்தவ ஒயாகே மகேயி ஹந்த மச்சாய் மேக்க மென்ன மேக்க தமாய். එහෙනම් අද වෙනද වගේම කාල් කරන්න මෙසේජ් කරන්න මේ පැත්තේ එන්න හිමිහිට සින්දුවක් ඉල්ලගන්න. ඔන්න සතිය හරියටම මැදට අපි ආවෙලා තියෙන්නේ. මේ අලුත් මාසෙ දවස් දෙකක් ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. දන්නෙම නැතුව ඊට පස්සේ කියයි සැප්තැම්බර් මාසෙ ඉවර වුණා කියලා. හරි, ඉතින් සඳුදා ඉඳලා බදාදා වෙනකම් වැඩ කළා වැඩ කළා වැඩ කළා වැඩ කළා. දැන් චුට්ටක් විතර සතියේ පාවීගෙන එනව නේද? මන් දන්නවා. හැබැයි ඔය සතිය පා වෙන්නේ නැහැ, දවසේ පා වෙන්නේ නැහැ. මේ දවසේ අන්තිම පැය ගන්න වැඩ ටික කරගෙන යනකොට මොකද මං ඉන්නවනේ මේ පැත්තේ. එහෙනම් ඉතින් ඔයාගේ ගොසිප් ටික ඔක්කොම අරගෙන හිමීට මේ පැත්තේ එන්නකෝ. කාල එකක් දෙන්න 0112 55 33 63. කොහේ හිටියත් කොතන හිටියත් මං දන්න ඔයාම වහගෙන ඉන්නේ කියලා. එහෙම අහගෙන ඉන්න අතර වාරේ ෂේප් එකේ WhatsApp chat එක පැත්තේ ඉන්න 0112 55 33 63. වෙනද වගේම කාල් කරන්න මැසේජ් කරන්න ආදරේ කරන කටිය සින්දුවකට එකතු කරගන්නවට පුළුවන්. ඔය අතර බර්ත්ඩේ විශ් එකක් ඇනිවර්සරි විශ් එකක් එහෙම තියෙනවා නම් ඔය ඔක්කොම දේවල් ටිකත් අරගෙන එන්න ඕනේ. එතරේ යන්න පේනද FM official Facebook fan page එක පැත්තට වල් post එකට comment කරන්න කලින් තාමත් fan page එක like කරලා comment කරලා like කරලා follow කරලා නැත්නම් මුලින්ම fan page එක like කරලා follow කරලා තමයි ළමයි ඔයාලා comment කරන්න පටන් ගන්න ඕනේ. අදහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ගිහිල්ලා ඉස්සෙල්ලා බලන්න. ඒකට නම් කියන දේවල් ගොඩාක් තියෙවි. අපි බලමුකෝ කට්ටියට මොනවද වෙලා තියෙන්නේ කියලා. මං කියනම් මට මොකද උනේ කියලා. හරි, එහෙනම් ඉතින් සුපරිදු විදිහට ඔහගේ මගේ ගින්දර හැන්දෑවේ පළවෙනි පැය මෙහෙම පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොටම අද උදෙම් අපිට අහන්න හම්බුණ ආරංචිය තමයි ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට හැමෝගෙම ආදරේ දිනාගත්ත ප්‍රියංකර පෙරේරා මහත්මාගේ අභහවය. ඉතින් එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමම්ම ගින්දර හැන්දෑව අද මුලින්ම අපි අහමු. ප්‍රියංකර පෙරේරා මහත්මා ගායනා කරපු මේ ගීතය මං එයාගේ ජනෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් එකයි විනාඩි 36.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ප්‍රජ

ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. ගින්දර හැන්දෑව විජානු.

දවලෙකයි විනාඩි 31යි වෙලාව. අහනදෙන් ලෑසි කරගත් මේ සින්දුවට ඉන්න කාල් කරපු කට්ටියක් එකතු කරගන්න. ඊට පස්සේ WhatsApp messages ඔයපු කට්ටියනෝ එකතු කරගන්න. ඔය ඔක්කොම දේවල් ඇස්සේ මට මතක් කරන දේවල් ටිකකුත් තියෙනවා. කොහොමද කියන්නේ, මොනවද කියන්නේ, මොනවෙන්ද මම පටන් ගන්න ඕනි? ඔය කියන ඕන දෙකින් මම පටන් ගන්නවා. හරි, ඔයාට මේ මතක් කරන්න හදන්නේ මේ දවස්වල දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ ගැන නම් ඔයා දැනගන්න ඕනි, මොකද මේ වැඩේ මිස් කරගන්න හොඳ නෑ. මේක තමයි ඔයාට හම්බෙලා තියෙන හොඳම චාන්ස් එක. මට ඉස්සල්ලාම කියනකො ඔයාට මෙන්න මේ රෝග තියෙනවද කියලා. බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනෑම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් ආතරයිඩිස් වෙන්න පුළුවන්, සඳි රෝග වෙන්න පුළුවන්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, එහෙම නැත්නම් වයස්ගත වීම නිසා ඇතිවෙච්ච දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, මේ විදිහට යම් කිසි පැරලයිස් රෝගයක් ඒ වගේ තමයි උපතින් වෙන්න පුළුවන්, උපතින් පසෝ වෙන්න පුළුවන් පුංචි දරුවන්ට. යම් යම් ආබාධ ඇති වෙනවා. එහෙම දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක්ද කල්පවතින සුසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මේක තමයි හොඳම අවස්ථාව ඔයාට. ඒ කියන්නේ ලෝක බෞද්ධ චිකිත්සක දිනය එනවනේ සැප්තැම්බර් 8 වෙනිදා. තව පොඩි දවසයි තියෙන. ඉතින් සැප්තැම්බර් 8 වෙනිදාට යෙදිලා තියෙන මේ ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ලෝක ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛතම ස්ථානයේ ඉන්න තැන් කවුද කියලා ආදන්නවනේ. එහෙම ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි, ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය. ඉතින් මෙයාලා සැප්තැම්බර් 8, 9, 10 කියන දවස් තුනේදී සූදානම් කරලා තියෙනවා ඔයා වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් සියලුම ආයතනවල නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක්. මතකයිනි දවස් තුන 8, 9, 10 මෙන්න මේ දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සියලුම ශාඛාවල මේ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් මේ අවස්ථාව මං අර ඔයාට කිව්වා වගේ කිසිම වෙලාවක මිස් කරගන්න නම් හිතන්න එපා. 8-9 දවස් තුනේදී වෙන වැඩ එහෙම දාගෙන දින්නේ ළමයා, ඒව හරියන්නේ නැහැ. ඔයා ඒ වැඩ ටික එක්ක ඉක්මනට 8 වෙනිදා, 9 වෙනිදා, 10 වෙනිදා ඔය දවස් තුනට කලින් කරගන්න, එහෙම නැත්නම් එතනින් පස්සේ තියාගන්න. 8, 9, 10 ඔයා යන්න මොණි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථාන වලට. මොකද ඔයාට හොඳම විසඳුමක් එතනින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දවස් තුනේදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා වඩ සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඒ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ තවත් ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ පවුලේ සමාජිකයින් ඉන්නවා නම්, ඔයා දන්න කියන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම්, එයාලත් එක්ක යන්න සැප්තැම්බර් 8, 9, 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් හොරණ, කොට්ටාව සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට අනිවාර්යයෙන්ම මේ දවස් තුනේදී යන්න. යන්න කලින් දුරකථන ඇමතුමක් දීලා දිනය වේලාව වෙන් කරගෙන සහභාගී වෙන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0134 22 17 870, 0134 22 17 870, එහෙම නැත්නම් 0777 511 38, 0777 511 39 18. ඒක නම් මතක් කරලා මම යනවා ටැග් ගාලා WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ආයිට කලින් ඔයාට මතක් කරනවා ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉදිරි කිරීමට ඔයා දැන් තෝරගන්න ඕනි දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව. ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීම කරන්න. ඒ අතරේ ඔයා ඉතුරු කරන මුදලට හොඳ ආරක්ෂාවක් වගේම හොඳ ප්‍රතිලාභ රැසක් අත්විඳින්න නම් දෙවෙනි ප්‍රමුඛතම සහ දෙවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුවේ අලුත්ම ගිණුම RDB Plus RDB Youth Plus ගිණුමක් ඔයත් ආරම්භ කරන්න. මේක ගිණුමකට එහා ගිය දෙයක් ළමයි. මොකද වත්මන් තරුණ පරපුර උදෙසා මූල පුරුදු වැඩි දියුණු කරන, මූල සාක්ෂරතාවය ඇති කරන, ඒ වගේ මූල කළමනාකරණය, මූල කළමනාකරණය ඉගෙන ගන්න, අනාගත ආයෝජනයන් සඳහා මූල විනය ගොඩනංවන්න, මේ විදිහට කරුණු කාරණා ගණනාවක් මුල් කරගෙන මේ හැමදේම ගැන හිතලා තමයි RDB Youth Plus ගිණුම අලුතින් ආරම්භ කළේ. ඉතින් RDB බැංකුව කියලා කියන්නේ වසර 41ක් පුරාවට හොඳ නමක්, විශ්වාසයක් දිනාගෙන තියෙන බැංකුව. වගේම ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා. ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න, එතෙන්ට ගිහිල්ලා ඔයාට පුළුවන් RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. වගේ උසස් අධ්‍යාපනයට, වෘත්තීය පාඨමාලා සඳහා, වගේ ව්‍යවසායකත්වයේ සඳහා ණය ගන්න හැකියාව තියෙනවා. අඩු පොලිවලට,
අඩු පොලි අනුපාතයක් නැතිතේ ඔයාට ණය ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඩෙබිට් කාඩ් ඔෆර්ස්, විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පවා ඔයාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට පහසුකම් රැසක් ඔයාට හම්බ වෙනවා ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුම හරහා. ඉතින් ඒ නිසා ඔයාට යන්න 272ක් වුණෝ ශාඛා ජාලයෙන් ඔයාට ළඟම තියෙන ආඩීබී බැංකු ශාඛාවට යන්න. එතනින් ඔයාගේ ආඩීබී යූත් ප්ලස් ගිණුම ආරම්භ කරන්න. කවුද ඉන්නේ? ගුඩ් ඊවනින් චානු. අපිත් සුපුරුදු විදිහටම ගින්දර හැඳව වහන ගමන් ඉන්නේ. ලස්සන සින්දුවකට එකතු කර ගන්නවා. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අපේ සෙට් එක. හතනිද ඉඳලා ආයෙත් පාසලට. අනේ මේ මම වහන්න හොඳද? අන්තිම පැයේදී සල්දා ඉඳලා ආෆ්ටර් ස්කූල් වාතක ජොයින් වෙනවා. ඕකේ. ඉතින් ෂානු ලස්සට සිංදුවකට එකතු කරගන්න. නිරෝෂන් බණ්ඩාරස, කොස්සත සර්, ඊට පස්සේ නිකවරටිය ක්‍රස් කිරීමේ මධ්‍යස්ථාන ඉන්ද්‍රානන්ද සර්, රහන් මල්ලි, කසුන් මල්ලි, පරිපාලනාංශයේ සියලුම දෙනා ඔයා වහගෙන ඉනවා කියලා නිකවරටිය චම්පිකලා ලිපි පෙරයා මැසේජ් කළා තිනා. මේ සිංදුවට එකතු කරගන්නම්. හයි ෂානු, ඕකේ. සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල වෙනද වගේ මදත්ව වහගෙන ඉන්නේ. එකතු කරගන්න අපිව බොස් ත්‍රිෂා, නයාගේ වයිෆ් ඉෂාංකා, දසරන්, නිශාන්ත රත්නායක. මේ වෙලාව ෂොප් එකේ ඉන හැමෝම එකතු කරගෙන, අකේ ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා තියෙනවා. ඕකේ, මෙහෙම සින්දුවක් එකතු කරගන්නම්. ඊට පස්සේ හොකන්දර අපේ මල්ලිකා අක්කා මැසේජ් කරා, ඊයමට පොඩ්ඩක් කෝල් එක මිස් වුණා කියලා. කෙල්ල පොඩ්ඩක් විතර තරහ වෙලා. මන් දන්නවා ඉතින් තරහ වෙන මිනිස්සු යාළු කරගන්න අපිට ඌව මොනවාද. අයශිකා තිසර උපාලි කට්ටිය එකතු කරගන්න කිව්වා. දැන් යාළුයි නේද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: දවලකයි විනාඩි 49 ආයේ
3: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
5: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
6: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लांग में नहीं पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी में वेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ टा नित अहन्ना
7: ලේකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ගින්දර හැන්දෑවා

0: වාග කියනවා.
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළංගම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
3: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
4: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
5: කවුදනේ මේ කළුවට කළුවේ?
4: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබ කරන එක තමයි මගේ ඩියුටි එක.
5: අයියෝ අයියා මේ කරන එක ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
4: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net FM හතර වටේ ආනෝ.
5: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
6: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
7: net FM හතර වටේ හතර වටේ
8: කින්දර හැන්දෑව
9: brought to you by
10: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
12: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
1: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
16: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
15: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
16: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
17: සුබ දහවලක් දවල් දෙකයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම

0: සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත් නිවුස්.
3: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. තනමල් විල හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට ඇත් පළුගහ කන්ද රක්ෂිතය පාත්වාගෙන ගිය ගංජා හේනක් බුත්තල පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන් විසින් වටලා තිබෙනවා. ඒ යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරුකට අනුවයි. එහි තිබී සොයාගෙන ඇති ගංජා ශාකවල වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධිකයි. වැටලීම් සිදු කරන අතරතුර එම ගංජා හේන පාත්වාගෙන ගිය සැකකරුවන් පලා ගොස් තිබෙනවා. අදාළ ස්ථානයේ තිබී සොයාගත් සියලුම ගංජා ගස් ගින්තබා විනාශ කර ඇති බවයි පොලිස් විශේෂකාර බලකාය පැවසුවේ. සිද්ධි සම්බන්ධයෙන් බුත්තල පොලිස් විශේෂකාර බලකා කඳුර නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මිලගනිත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ගින්දර හැන්දෑව
7: brought to you by
8: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus. youth එකටම set වෙන banking partner RDB youth plus කිනුවා.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, leak වෙන්නෙත් නැහැ.
10: fems ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
13: FM 95 94.8.

0: Ciao, bella.
1: सुबह नवल देखा है आई ඔයාගේ මගේ දෙවනි ප්‍රේමයේ විදියට පටන් ගන්නෙ මේ පැදිත් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුව කිල ගන්න මේ පැතරෙන්නේ අතරේ නෙතෙෆෙම් ඔෆිෂල් Facebook fan page එකේ මගේ සුපුරුදු Facebook live එක දැන් ඔන්න පටන් අරගෙන තියන්නේ live එකට හිමීට අපි කටිය join වෙමු live එකට කටිය join වෙනකන් මම මේ පැත්තේ මට කෝල් කරපු කටියයි WhatsApp messages කරපු කටියයි මතක් කරන්නම් හරිද ඔවෙන් ලියන් ඊට පස්සේ හොඳම යාළුවා ඉන්ද්‍රාණි ආන්ටි එකතු කරගන්න කො ලයිබ්‍රරි එකේ යාළුවෝ සෙට් එක රමණි ආන්ටි ආවයි ඉතුරු යාළුවෝ සෙට් එකයි ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා ටයිටැනික් සලෝනිගේ තුෂාර මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා කිව්වා තුෂාරේ රහන් මාස්ටර් ඊට පස්සේ අලුත් බෝයිගේ නම මතක නැහැ පුදුමාකාර මතකයක් තමයි මට තියෙන්නේ මටත් මතක නැහැ. ඉතින් මට මතක් වෙයිද? මෙයාට මතක නැති කොට. එකට වැඩ කරන මිනිහයාට මතක නැහැ. මට ඉතින් මතක් වෙන්නේ කොහෙද? අපි ලසායියයි රසිකයි අයව එකතු කරගන්න කියලා කිව්වා. රිකිලගස්ක දන්රය කතා කරා. කිදුල්කඩේ ප්‍රේමසිරි අයියා. අම්මා ගුණවති විනුෂ ගණේෂ චාමිලානි. බිම්සර කිරණි දුවසංක. උම්මයි කකුත් ඉල්ලුවා. හොඳට ඇදලා දෙන්න කිව්වා. මට බෑ. අම්මට වැඩි කොටස හොඳද? වල් පිටුමල දිනුෂක කතා කළා. හස්බන්ඩ් ජයන්ත අනදිදුව උදල පුතා නදිත පුතා ලසන්ති නංගි එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කිව්වේ. මගන මයිච පලාය කතා කළා. මංගලික මදු කමදු රංග මදු සක පණිපිටි නිශාන්තියක කතා කළා. පුතා හිමාන් මදුර රත්න හස්බන්ඩ් මෙනුෂි නියාරා චුටි දුවත් එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කිව්වේ. අපි පටංගමු ආගේ මගේ ගින්දර හැන්දාවේ දෙවනි පැය එන්නේ ඉතින් ලයිව් එක පැත්තට මගේ ජනු.

දවල් දෙකයි විනාඩි 15යි. නාස් ටොප් එකක් ඉලාදීප කටියරෝ නම් එවිට බෑන්ඩ් එකේ නාස් ටොප් එකක් ක්ලාසික කරගෙන තියන්නේ. ඒකට යන්න කලින් මතක් කරනවා අපි මෙන්න මේ පණිවිඩේ මුලින්ම ඇක්ටිව් ප්ලස් ගැන කියන්න ඕනි. මෙන්න මේකේන රෝග තියෙනවද කියලා පොඩ්ඩක් මට කියන්න. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක්. ආතරයිටිස් වෙනත් සන්ධි රෝග මාංශපේශී වේදනා නහර ගැටක සිං ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ. වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා. අශභාගයේ පාකින්සන් සුප්සුම් නාවේ ආබාධය ඇතුළු වෙනත් පැරලයිස් රෝග. උපතින් වෙන්න පුළුවන් උපතින් පසුව වෙන්න පුළුවන් ආබාධයට ලක්වෙච්ච දරුවෙක් ඉන්නවනම්. කල්පවතින ශ්වසන ආබාධ. මෙන්න මේ වගේ රෝග තියෙනවනම් ඔයාට හරියටම හරියන දවස් කීපයක් ඔන්න ඉස්සරහට එනවා. 8, 9, 10 වෙන වැඩ දාගන්න බෑ. ඔයා දැන් දන්නවා මේ මාසේ 8, 9, 10 කියලා කියන්නේ ඇක්ටිව් ප්ලස් සියලුම ආයතනවල ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. මොකද හේතුව සැප්තැම්බර් 8 වෙනිදාට යෙදිලා තියෙනවා ලෝක බෞද්ධ චිකිත්සක දිනය. ඉතින් ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛතම ස්ථානයේ ඉන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් සැප්තැම්බර් 8, 9, 10 කියන දවස් තුන පුරාවට ඇක්ටිව් ප්ලස් සියලුම ආයතනවල ඔයා වෙනුවෙන් මේ නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව ආරම්භ කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව කිසිම විදිහකින් මගහැරගන්න එපා. ඒක ලොකුම ලොකු පාඩුවක් ඔයාට කරගන්න. ඉතින් ඒ දවස් තුනේදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක්, ඒ වගේම විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයත් දන්න කියන කෙනෙක් ඉන්නෝ නම්, පවුලේ සමාජිකයෙක් ඉන්නෝ නම්, මම අර කලින් කිව්ව ලෙඩ රෝගවලින් දුක් විඳින අන්න යාවත් එක්කගෙන සැප්තැම්බර් 8, 9, 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ඒ ශාඛාවලට අනිවාර්යයෙන්ම එන්න. එන්න කලින් කෝල් එකක් දීලා ඔය එන දිනය වෙලාව වෙන් කරගන්න. අනිවාර්යයෙන්ම කතා කරන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 034-22-17870 034-22-17870 077-5119-18 077-5119-18 ෆෙම්ස අය ගැනු ළමෙක් ළඟ දැන් තියෙන මොනි පෑඩ් එක මොකද්ද? ෆෙම්ස අය මේව පිරිමි ළමයිනුත් දැනගෙන ඉන්න ඕනි. මේවා අමුතු මැජික් දේවල් නෙමෙයි. ඒවා මැජික් කරගන්න බෑ. මොකද හැමදාම ඔහොම තනිකඩ වෙන්නේ නෑනේ. එහෙම ඕනිත් නෑ. ගෙදර අම්මා ඉන්නවා, නංගි ඉන්නවා, අක්කා ඉන්නවා. ඒගොල්ලන්ට හදිස්සියමත් පෑඩ් පැකට් එකක් ඕනෙ වෙලා ගෙදර කඩේ යවන කොල්ලට කිව්වොත් මම කියන්නේ වාට කිව්වත් කඩේට ගිහිල්ලා ගෙනල්ලා දෙන්න කියලා බෑ කියනවද? බෑ කියලා කියනවනම් ගෙදරිනුත් එළියට දාන්න ඕනි. ආ දැනගෙන ඉන්න එයාට පහසුම දේ මොකද්ද කියලා. ඒ තමයි ෆෙම්ස අය. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩක දැමාග ටිකේ ගන්න තියෙනවා. SLSIS සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අදරපත් වෙනවා ෆෙම්ස අය. අදම මිලදී ගන්න දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවන් සලකින් ෆාමසි වලින් ෆෙම්ස අය දැන් ඔයාට මිලදී ගන්න පුළුවන්. අක්කම සුගන්ධි ඔයනකම් බලාගෙන හිටිය ජානුවකි. අම්මා තාත්තා සනක බබා දෙහිඅත කන්දිය සමන්ති අක්කා සම්පතය සුජීවය බබලා දෙන්නම ජානුවකි ඔවත් එකතු කරගෙන ලස්සන සෙන්දක් අහමු. අදත් අහගෙන ඉන්නේ ජය වේවා සරචන්ද්‍රයා සයා ගලේ කඩි රයිගමින්. සරචන්ද්‍රයා අද ජය වේවා. මඩත් ලස්සන සෙන්දක් දෙන පුතා සංකල්පවයි හස්බන් අම්මිලවයි ලස්සන සෙන්දකට එකතු කරගන්නම් පරිමා දූෂා මෙහෙන සෙන්දකට එකතු කරගන්නම්. සුබ දවසක්. කොහොමද ලස්සන සින්දුවක් ඕනි? කවුද මේ ජාන්ත අයියා? හිත හොඳ ජාන්ත අයියා එකතු කරගන්න කියලා සුජීවක්ක සයිප්‍රසලින් මැසේජ් කළා දෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න දෙන්නම ගොඩක් ආදරෙන් මෙහෙන සින්දුවට. ගුඩ් ආෆ්ටර්නූන් චන්නුනංගි. කනදට ඉහළගම් බේකරි රසික අයියා ආනන්ද අයියා වැඩ කරන කට්ටිය එකතු කරගන්න. මාල්දිවසලින් සංගීත් මල්ලිමයි, පළම්පිටියේ හිරාණියක් කවයි, කැලමණ්ඩල රේණුවක් කිවයි එකතු කරගෙන ලස්සන සින්දක් දෙන. ඊට පස්සේ ටයිටැනික් සලෝනිකේ තුෂාර අයියාවත් එකතු කරගන්න කියලා දෙනවා. මාබිම කාන්ති අම්මවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියන්නේ. කට්ටියම එකතු කරගෙන හමු එහෙනම් මේ සින්දු සෙට් එකම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් දෙකයි වෙනාඩි 26 ආයේ
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 2 වනදා හලාවත පොදු වෙළඳ සංකීර්ණයේ අසල SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: බෙල්ල කොන්දේ වේදනාද ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශ පේශි වේදනාද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් Active Plus වෙතින් සැප්තැම්බර් 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම අමතන්න 0.74/22/17870 හෝ 0.77/511 Active Plus ඔබේ සුවය වෙනුවෙන්
7: මොහොතේ වතුර බොන්න පුළුවන්ද බෑනේ හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද බෑනේ ඒ උනාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා දැනෙනවද සාහිත්‍යයත් ජීවිතයක් ජීවිතයත් සාහිත්‍යයක් ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට
8: brought to you by
9: හරිදේ හරි තැනින් අරගන්න vision care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
10: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු

දවල් දෙකයි විනාඩි 30යි. ඉංග්‍රීසි ට්‍රැක් එකක් අහන්න දැන් ලෑසි කරගත්තේ. ඒකට යන්න කලින් මතක් කරන ඔයාට ඔයාගේ හොඳම ඉතිරි කිරීම වෙනුවෙන් දැන් ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව. RDB බැංකුව කියලා කියන්නේ දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. පොඩි කාලයක් නෙමෙයි වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු ශාඛා ජාලයක් තියෙනවා. මේ දැවැන්ත ශාඛා ජාලය ඔයාට ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න. RDB බැංකුව වර්තමාන තරුණ පරම්පරාවේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන තමයි මේ විදිහට අලුතින්ම RDB Youth Plus ගිණුම ආරම්භ කරන්නේ. ඉතින් මේක ගිණුමකට එහා ගිය දෙයක්. ඒකට හේතුව තමයි මූල පුරුදු වැඩි දියුණු කරන්න, මූල සාක්ෂරතාවය ඇති කරන්න, මූල කළමනාකරණයට, ඊට පස්සේ අනාගත ආයෝජනයන් සඳහා මූල විනය ගොඩනැගීමට මෙන්න මේ විදිහ කරුණු කාරණා ගණනාවක් ගැන හිතලා තමයි RDB බැංකුව වර්තමාන තරුණ පරම්පරාව වෙනුවෙන් RDB Youth Plus ගිණුම ආරම්භ කරන්නේ සහ හඳුන්වා දෙන්නේ. ඉතින් ඔයාට මේ හරහා උසස් අධ්‍යාපනයට වෘත්තීය පාඨමාලා සඳහා වගේ ව්‍යවසායකත්වය සඳහා මේ හැම දෙයකටම පහසු පොලී අනුපාත යටතේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපකරුවන් රහිතව වට ණය ගැනීමේ හැකියාව තියෙනවා සහ විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැස්සක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට අදම ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යනවාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීම කරන්න නම් RDB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලෙම ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. මේ විදිහට හැමෝගෙම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙනම 100%ක් ප්‍රතිඵල ලබා දෙන හින්දාමයි මේ තාවකාලික විසඳුම් නෙමෙයි ප්‍රතිඵල 100%යි. ඉතින් ඔයාට දියවැඩියාව ප්‍රශ්නයක් වෙලානේ තියෙන්නේ මෙච්චර කාලයක් දියවැඩියාවට අරහෙට ගියා මෙහෙට ගියා අරහෙම් මෙහෙම් බෙහෙත් ගත්තා හැබැයි ඉතින් තාමත් හරි විසඳුමක් නැහැ. මම ඔයාට කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වන සෙවනගල මධුමේහ හරණි කැප්සූල් එක අරගෙන පාවිච්චි කරන්න ඔයාට 100%ක් හරියම විසඳුම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කැස ප්‍රතික්ෂාව වුණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යමය ඖෂධය. නිතර දෙවැල් ගෙවල් දොරවල් වල ඔවා හෙන්න තියෙන ප්‍රශ්න, හෙන්න තියෙන ලෙඩ. ඉතින් ඒ හින්දා ගෙදරක ගෙනල්ලා තියාගන්න ඕන දේ තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ඒ වගේම ගෙදරක තියන්න ඕනේ අසමෝදකම් බෝතලය තමයි සෙවනගල සමෝදකම්. කෑම අප්‍රියයි නම් බඩ පිපෙනව නම් බඩ කැක්කුම නම් බඩ අජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝදකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිතිසුව, සෙවනගල හාන්දි රාජ්‍ය තෛලය, සෙවනගල ශ්‍රියා දේවී හා ඔයිල් එක, සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. ඒ පැටිලිව වලට හොඳම විසඳුම මේ විදියට එකීමකී නොකි නිෂ්පාදන ගණනාවක් තියෙනවා ළමයි. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරප්පිටුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ හැමදේම නිෂ්පාදනය වෙන්නේ. පොඩි කාලයක් නෙමෙයි වසර 40ක විශ්වාසයක් දිනාගෙන තියෙන අපේ වෙදකම අපේ උරුම එක ගොඩනැගිච්ච ආයතනයක් තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0747 31 33 40 0747 31 33 40 ට WhatsApp messages පතර යන හදන්නේ ජනබෝලේ කොණ්ඩ බොකුට් කොණ්ඩ බොකුට් කෙල්ලේ සුබ දහවලක් වේවා. ආදරණීය කතාවක් ෆිල්ම් එකේ සින්දුවක් ඉල්ලා තියෙනවා මෙන්න බලන්න. මේ මං අද නර්තනී දුන්නානේ. අපේ අම්මා ඉරෝෂා කටිෂානි මාලි රේෂාන් ශෂිකා ගොඩක වලින් ආදරේ මේ සින්දුවට එකතු කරගන්න හරිද දැනට? හයි ගිනි ගින්දර උමා දේවි දවස් ගානකින් මැසේජ් කරන්නේ ඔයාට. ඇයි කොහෙද ගිහින් හිටියේ? ආ මට කියන්න දුව දෙන්නක දිග උමකකුත් එක්ක ලස්සට සින්දු ඇස්සක් බොකුන්දර 10 කනු පාරේ මංගලී ෆැෂන් ගාමරිකේ සාලිය මංගලිකා ශ්‍රාන්ති සංචේව මහේෂ් ලක්මුතු මදුවන් තනිවන්ති දෙවින්ද ෆැෂන් ගාමරිකේ ඔක්කොම සෙට් එක එකතු කරගෙන අහමු ලස්සට සින්දු ගොඩක් උමාදරේ දෙකක් මං ආදරේ ගොඩක්. සබදහවලා ගින්දර මැණිකේ මම යටියන්තර පරිසල සේපාලි හෝටලගේ සේපාලිකා අරලි ස්ටෝස් එකේ හරේන්ද්‍ර මල්ලිවත එකතු කරගන්න කියලා තියෙනවා. සේපාලිකා කා එකතු කරගන්නන් ජය වේවා ඔයාට. උම්මකටේ අපිටත් ලස්සන සින්දුවක් දෙන කඩවත පොලිසිය ළඟ තුෂාර ඇලුමිනියම් එකේ කොල්ලොස් සෙට් එක ඉන්දනීල් මේ සින්දුව එකතු කරගන්නන්.

0: Joe, you can't play with us, man. Stop playing.
1: ಮಾತಲೇ ಹೆದುವ ಮಮಗೆ ತಟ್ಟು ලයිනුගෙ සින්දු අකවන හන දෙන්න ලාසි කරගෙන තියෙන ටග්ගාල මං එකතු කරගන්නද මේ අපේ ලයිව් එකට කමෙන්ට් කරලා තියෙන කට්ටිය මට දැන් ගොඩාක් අය මිස්සලා තියෙන්නේ ළමයි හරිද මෙතනින් පෙන්නන කට්ටිය මං කියන්නම් වැතුම් තුෂාර මහේෂි සුභාෂිනී ඊට පස්සේ අපේ ලක්මාලියක් අය ඉන්නවා ලයිව් එකේ නුවන්ගි නුවන්ගි ඉන්නවා රන්ෂා මදුෂානි දේවින්ද ඒකනායකිනෝ ඔෂද අශානින ලසන්ත කුමාර අපේ ලසා යානවල් විත්විනෝ ඉන්නවා ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ තව කවුද ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ගිල ටග්ගාල ලයිව් එකට ගොඩ වෙලා කමෙන්ට් එකක් දාලා යන්න බලන්න මාපලගමේ මාපලගම පියල්ජි අයියා මැසේජ් කළා කමෙන්ට් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා මේ හැන සින්දුවට මේකතු කරගන්න අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මම ඉන්දික දුෂාර සාර විනෝදිනී ඉන්දුමිනි සචින්තන මම මේ මැසේජ් එක කිව්වනේ ආයෙත් එවල තියනවා නේද අහගෙන හිටියේ නෑ නේද ඉන්දුමින සචින්තන ඉන්දසර සකුන්තන ඊට පස්සේ සිලෝනි මත්මා සුනන්ද අරුණ කලාවෙව මදවච්චි අරුණයාගේ වැඩපලේ සෙට් එක කටිය එකතු කරගන්නම් මෙහෙන සින්දුවට තැන්ක් යූ මම අහගෙන ඉන්නාට ගින්දරි මම ලස්සට සින්දුවකට එකතු කරගන්නකෝ කුලියා පිටිය ಬರಾಗಿದ್ರಿಂಗ್ ಜಾಂತಾಯ ಮೆಸೇಜ್ ಕೇಳತಿಯನೆ ಮೇಹನ ಸಿಂಧೂರಿ ಮೆಕತು ಕರೆಗನ ಚಾಂತಾಯ ಹಾಯ್ ಜಾನು ಕೆಲ್ಲೆ ಗಿಂದರಿ ಉಮ್ಮಕಟೆ ಚಾಂಪತಿಯಾಯ ಬುಲತ್ ಕೋಪಿಟಿ ಲೆವೆಲಿಂಗ್ ಒಂದು ಸಿಂಧೂ ಆಗದೆನ ಮಟೈಮಗೆ ಸುದ್ದು ಟೈ ಉಮ್ಮಕ ಕೋಣಿ ದೆನ್ ಕೌದು ಯ ಸುದ್ದು ದೆನ್ ನಟಮದೆನ್ನ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500 කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited වෙතින්.
2: දවල් 2 විනාඩි 44 ආයේ ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

ඔයාගේ කෝල්ලකට ඔයාගේ රික්වෙස්ටකට සෙට් වෙන හොඳම තැන ගින්දර හැන්දෑව විජානු.

දවල් දෙකයි විනාඩි 46යි. ලස්සන සින්දු ටිකක් අහන්න දෙන්න ලෑසි කරගත්තා. ෆිල්ම් සෑ ගැන මතක් කරලා, ඔයාම මතක් කරලා මේ සින්දු ටික අහන්න දෙන්නම්, හරිද? ෆිල්ම් සෑ කියන්නේ ඉතින් ගෑනු ළමයි පාවිච්චි කරන්න මොනි පෑඩ් එක. අර පීරියඩ්ස් දවස්වලට මෙච්චර දවසක් කොච්චර අපහසුයෙන් හිටියද, ඕකට හේතුව වුණේ ඔයා පාවිච්චි කරපු පෑඩ් එක. හැබැයි දැන් ඔයා පාවිච්චි කරන්නේ ෆිල්ම්ස් ඇයි නම් කිසිම විදිහකින් ඔයාට පීරියඩ්ස් දවස් අපහසු වෙන්නේ නැහැ. ඔයාගේ දේවල් මිස් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එක, සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක ෆිම්ස් ඇය ඔයාගේ ළඟ තියාගන්න. SLS ISO සාධික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතටපත් වෙනවා ෆිම්ස් ඇය. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆිම්ස් ඇය මිල දී ගන්න පුළුවන්. අපි යමු WhatsApp messages පත්‍රයට. කවුද ඉන්නේ? උම්මා එකකු තෝණී කියලා නම් පෙන්නවා මැසේජ් එකේ. ලස්සන සින්දක් දෙන්න සුදු මැණික, බදරලි උගසත, රේණුකාකා, අජිත් සුබසිංහ, ලොකු දුව මේශ්‍රී තත්සරණි, පොඩි දුව දිල්ලු මිනුවන්ස, සුබසිංහ ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න මේ පැය තුනට ගොඩාක් ආදරේ කියලා තියෙනවා. එහෙනම් ඉතින් උම්ම එකක් දෙන්න ඕනි. චාමර ස්ටෝස් එකේ මගේ චාමරයා තනුෂකා පනාපිටිය හලුතරින් සේජ් කරලා තියෙනවා වෙන්ද වගේම අවහගෙන ඉන්නා කියලා. මාත් ආදරෙයි ජානු මණිකට ආදරෙයි ගොඩම ගොඩාක්. අපිවත් ගින්දර හැඳවට එකතු කරගන්න හැලිගොඩ චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද, සනත් රසින්දු, කඹුරා විබින් තිනගා, මාලින්ද, තනුෂ ශාකේ විහාර, කොටිපිටිය නිලු සමන්ත මන්දාරා, යනුක රාමිද චුටි පුතාලත්, ලංගසල ශාරිකා, රුවන අලගේ දුව, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අපු කට්ටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. මාත් ආදරෙයි, හරිද? අපි අද ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න කටනායකින් සුනේත්‍රා කමසේජ් කියලා තියෙන මේ සින්දුට එකතු කරගන්න අකා. මාකල ගල්පත හන්දිය ප්‍රන් සමර වීරායා ඉන්දරි අදත්තාවා බලන්තට බැමිනියම් විල දම්මිකාකා ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්ම තාත හස්බන් වසන්ත දරෝමිනිදු මෙත්සර හිත හොඳ ජයන්ත අයියා තිබටුගොඩ නදීශක්කා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අනේ ඉතින් එහෙනම් එච්චරයි, ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි තවත්. කන්ද මුද්‍ර හන්දියට යන්න අරිප්පු වල සම්බල්ලක් ඉඳි අප කන්න. ඊට පස්සේ මතක් කළ ඉංගුරු දාපු ප්ලේන් ටිකකුත් බොන්න. ජනනගේ අහම් වැඩ කරන අපේ වැඩ හරි ඉක්මනට කරනවා නියමයි. එහෙනම් එච්චරයි. නිහල් නෙල්සන් මහත්මයාගේ සින්දුවක් ඉල්ලා තියෙනවා. දැන් අහන දෙන්න ලෑස්ති කරගත්තු පුන්සිරි සොයිස මහත්මයාගේ සින්දු ටිකක්. රුවන් කුමාර අයියා රන්වන් බිම්මල් ඉදිකස් කැටිය බද්දේ.

0: ආරෝග්‍ය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
1: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: මුදලාලි
5: අනෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජේ දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු වෙනවා
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0447-3132-540
9: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लांग में नहीं पा රසන බැරිවෙයි හිත්තක උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට නෙත් අහන්න අහන්න
10: ගින්දර හැන්දෑව
11: brought to you by
12: Youth again no age future ekata plus point ekak RDB Youth Plus Youth ekama set wenna banking partner RDB Youth Plus ginuma
13: sumudu matu pite nisa endan innat pahasui leak wennet na
9: fems ayeka oyata oyawa mage arinne na
14: oyata sugar nam sevanagala madumeha harini capsule arganna 40 wasaraka abimanaya sevanagala ayurveda 0747-3132-540
15: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
18: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
19: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
20: සුබ සඳව කවස තුනයි දැන්.

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුමා ඇත්නියෝ.
4: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. කොළඹ සහයාවට ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 8 සිට ලබන සිකුරාදා රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයක් ජල සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. අඹතලයේ ජල පවිත්‍රාගාරයේ සිදු කිරීම නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදු සිදු කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. යනුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල් දෙමුල්ල, මෝදර, කොරලවැල්ල, එගොඩවියන සහ කටුකුරුම්දයන් ප්‍රදේශවලට මෙලෙස ජල සැපීම අත්හිටවීම නියමිතයි. මීට අමතරව සෙත්සිරිපාය, හිබුටාන, උඩුමුල්ලපාර, මාලිගාගොඩැල්ල, බැංකුහන්දිය පාර, WA සිල්වා මාවත, හැවුලොක් පාර, කල්යාණි පාර, කොළඹ 6, රෝහල් වටරෝම් පාර, ජයන්ති මාවත් සහ ශාන්ති මාවතයන් ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව ඍජුවම් බලපාන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා. ජල සැපීම අත්හිටුවීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අදාළ කාල සීමාව තුළ ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, අවශ්‍ය තරම් ජලය කලින් රැස්කර තබා ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මිලඟනෙත් නිවුස් පසරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: FM 95, 94.8.

අරනේ කොමරිය ඉන්නවා බලන්න නම් වෙන්න දැන් අහගෙන තමයි ඉන්න වෙන්නේ හරිද හරි හොන්න අපි දෙන්නගේ අන්තිම පැති තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මේ පැතිත් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් කියලා ගන්න මේ පැතට එන්න ගින්දර ජාන සුද බෝලේ ආදරේ වාට ලස්සට සින්දුවක් දෙන්න උමකුගු තෝනි සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් ආචියන් තොට කොයි තිමට කතා කරන්න දෙන්න මෙන්න මේ සින්දුව කියනවා ගින්දර ජානු මැනික සුබ දහවලක් දෙන්න කොහනේ සින්දුවක් මේ දෙන්න යන්නේ සින්දුව එකතු කරගන්න මේ හැර සින්දුවටම මාවත් එකතු කරගන්න හයි මැනික කොහොමද ඔයාට මඩල් ලස්සන සින්දුවක් දෙන්න මගේ සුදු පුතා රංගන දුෂාන් කුමාර ඉසුරු පුතා ඒ වගේම මම දමයන්ති විජේසිංහ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු ඔයාවත් එකතු කරගන්නවා මැනික කියලා තියෙනවා හැනදෙන් රෙඩි කරගත්ත මේ හැන සින්දුවට එකතු කරගන්නම්

0: Netefem Kinderhändeva Vichanu.
1: හවසතුනයි විනාඩි 14යි. මොනාද කියන්න තියන්නේ ඉතින්? කියන්න જાති ගොඩාක් තියෙනවා. අපිම සෑගෙන මතක් කරන්නම්. සාධාරණ මිලකට SLS ISO සහතික සහිතව සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාගේ අතට දැන් පත් වෙනවා ෆෙම්ස් අය. මේක ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක්. ඔය දේවල් තමයි පෑඩ් එකක් ගන්නකොට අපි බලන්නත් ඕනි. හැබැයි ඉතින් ඔයාම කල්පනා කරලා බලන්න මාකට් එකේ ওই තියෙන පෑඩ් වලින් ඔය කියන දේවල් ටික සිද්ධ වෙනවද? නැහැනේ. පාවිච්චි කරන්න ගත්තාම තමයි කොච්චර බයිකින් ඉන්න ඕනද කියලා හිතෙන්නේ. එන්නත් අපහසුයි. ඒකනේ ඔයා දන්නෙම නැතු ඔයාගේ දේවල් ඔච්චර අතෑරගෙන තියෙන්නේ. ඉතින් මං ඔයාට කියනවා ෆෙම්ස් අය ඔයාගේ ළඟ තියාගන්න. ෆෙම්ස් අය ඔයාගේ ළඟ තියෙනවා නම් කිසිම විදිහකින් ඔයාට ඔයාගේ දේවල් මිස් වෙන්නේ නැහැ. ඔයා අසවෙන් කරපු දේවල් ඔයා අතෑරගන්නේ නැහැ. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එක, SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට දැන් ඔයාගේ අතට පත් වෙනවා ෆෙම්ස් අය. දුවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙල් සැලකින් ෆාමසි වලින් ෆෙම්ස් අය දැන් ඔයාට මිල දී ගන්න පුළුවන්. ඊට පස්සේ NSB පාට පදහම්කම් චිත්‍ර තරඟය ගැන මතක් කරන්න ඕනි. මේක ලෝක ළමා දිනය වෙනුවෙන් තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආරම්භ කළා තියෙන්නේ, සංවිධානය කරන්නේ. ඉතින් ඔයාගේ පුංචි අපලට පුංචි කාලේ ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න NSB පාට පදහම්කම් චිත්‍ර තරඟයට සහභාගී කරවන්න. ලංකාව පුරාම ඉන්න රජයේ පාසල්වල සහ පෞද්ගලික පාසල්වල දරුවන්ට ඔන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආරාධනා කරනවා මේ අවුරුද්දේ මේ NSB පාට පදහම්කම් චිත්‍ර තරඟය සහභාගී වෙන්න කියලා. පුංචිතරියෙන් ලොකු හීන කියන මාතෘකාවට තමයි ඔන්න මේ අවුරුද්දේ ඔයා චිත්‍ර අඳින්න ඕනේ, වගේ නිර්මාණය කරන්න ඕනි. කාණ්ඩ හතරක් යටතේ මේ වැඩේ සිද්ධ වෙනවා. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි, දෙවෙනි කාණ්ඩය 4-5 ශ්‍රේණි, තුන්වෙනි කාණ්ඩය 7-9 ශ්‍රේණි, හතරවෙනි කාණ්ඩය 10-11-12-13 ශ්‍රේණි. ඉතින් මේ විදිහට තමයි කාණ්ඩ හතර වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට ඔයාගේ නිර්මාණය තේමාව ඇසුරින් හරිම නිර්මාණශීලී විදිහට, වඩාත්ම නිර්මාණශීලී සහ අර්ථවත් සිතුවමක් විදිහට නිර්මාණය කරන්න පුළුවන්. පැස්ටල්, දියසායම් හරි තෙල්සායම් හරි මේ ඕනම මාධ්‍යයක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මේ මං කිව්ව කණ්ඩායම් හතර තියෙනවනේ. ඒ කණ්ඩායම් හතරෙන් හැම කණ්ඩායමකින්ම හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන තමයි චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 1 සහ 2. ඉතින් NSB ප්‍රධාන කාර්යාලයේ මේ චිත්‍ර ප්‍රදර්ශනය 1-2 ඔක්තෝබර් මාසේ පැවැත්වෙනවා. ඒ වගේම එතනින් තෝරගන්න ජයග්‍රාහකීන්ට වටිනා මුදල් තෑගි හම්බ වෙනවා. ඒ වගේම අවසන් තරගයට, අවසන් වටියට සුදුසුකම් ලැබෙන තරගකරුවන්ටත් සැනසිලි ත්‍යාග සහ සාතික පත්‍ර හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔයාටත් ජයග්‍රාහකෙක් වෙන්න පුළුවන් හොඳම නිර්මාණය කරලා. ඉතින් මේ සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා ඔක්තෝබර් මාසේ 3. එතකොට මේ වැඩ ටික ඔක්කොම සිද්ධ කරන්න කලින් ඔයා ඔයාගේ නිර්මාණය කරලා බාර දෙන්න ඕනි. සැප්තැම්බර් 10 කලින්, මේ මාසේ 10 කලින් ඔයා ඔයාගේ නිර්මාණය කරලා බාර දෙන්න ඕනි. ඉතින් වැඩිදුර තොරතුරු සහ එදුම් පත්‍රය ලබා ගන්න පුළුවන් වට www.nsb.lk වෙබ්සයිට් එක හරහා. එහෙම නැත්නම් ඔයාට ළඟම තියෙන NSB ශාඛාවට යන්න, ඔයාට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්, ඇප්ලිකේෂන් එක ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. හරි, ඒ ගැන මතක් කරගෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි. ආයුර්වේද ඖෂධ ගැන කිව්ව ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන මේ නිෂ්පාදන ඔයත් ඔයාගේ ළඟ තියාගන්න. දියවැඩියාව තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න. 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කාලයක් තිස්සේ අරහෙට මෙහෙට දුවදුව ඔය දියවැඩියාවට හරීම විසඳුමක් හෙව්වනේ. ඒත් කෝ ප්‍රතිඵල නැහැනේ. එහෙනම් සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න. 100%ක් ප්‍රතිඵල. ප්‍රතික්ෂාව කැස්ස උනංගපත වේදනාව හැම වෙලාවකම කියනවනේ ඔව්වා. හැම වෙලාවකම හෙනවා ඔව්වා. එහෙම තමයි කියන්නේ. ගෙදරක සෙවනගල මදුකා කැස්සට පැණිය බෝතලයක් තියෙන්න ඕනේ. පැටිලිව බය වෙලා ඉන්නේ. පැටිලිව වලට බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න. ඒ වගේම ගෙදරක තියෙන්න ඕනි අසමෝදකම් තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. 100%ක් ස්වභාවිකයි. සෙවනගල ජීව ශක්ති රසායනිය, සෙවනගල ශ්‍රියා දේවිහ ඔයිල් එක, සෙවනගල ජීව බලාම්ල පිත්තසෝය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ විදිහට එකීම කිනෝ නිෂ්පාදන ගණනාවක් කමල් බඳුළු වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අදම කතා කරන්න 047 31 37 540 ගුඩ් ඊවනිං චූටි මණිකා. චුරිමණිකේ ඔයාගේ කටහඬින් කියන වචන කනට මී පැණිවක් කරනවා වගේලු. අනේ අනේ මං ආදරෙයි. හරිද ඔය කියලා තියෙන ඔක්කොම දේවල් ටිකට මං ආදරෙයි. හොරණින් සමාධි, මගේ අම්මවයි තාත්තවයි, මගේ සුදු මහත්තයවයි, සුදු මහත්තයා පැතුම්, රවිදු අයවයි, බවන්ත අයවයි, පිනිදු මල්ලිවයි, ඊට පස්සේ චෙනුල් බබාවයි, සසඳුලා බබාවයි, ශනාය බබාවයි, තමාලි අක්කවයි, අශ්විනිවයි, හංසිකාවයි, ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න අක්කියෝ මට උම්ම එකකුත් ඕනි. කිව්ව දේවල් වලට කොහොමද ඉතින් උම්ම එකක් නොදී. ජානු අක්කේ අද මගේ අක්කලා ආයෙදෙන ට්වීන්ස්ලා, එයාලගේ බර්ත්ඩේ. පුතා හිමේෂ් එෂාන්, දුව හිමාශී එෂානි, එයාට සුබ පතන්න. අක්කගේ බර්ත්ඩේ කරේ අක්කගේ බබාල දෙන්නගේ බර්ත්ඩේ කියන ට්වීන්ස්ලා. පුතාගේ නම හිමේෂ් එෂාන්, ඊට පස්සේ දුව හිමාශා එෂානි. දෙන්නටම සුබ පතන්න කියලා තිනවා මම චූටි අම්මා මාලා, බාප්පා සරත් සරත් මල්ලි, ඒ වගේම සීයා හැමෝම සුබ පතනවා කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. හිමේෂ් හිමාශි, හිමාශිනි හිමාශා. වයස කීයද කියලා නම් කියලා නැහැ. මේ පැටව දෙන්නට මේවා තේරෙනවද දන්නෙත් නැහැ. කොමුණත් හැපි බර්ත්ඩේ දෙන්නටම ආදරේ. හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 3 විනාඩි 24යි.
3: පෘථුවියෙන් ළඟහරට රේල් පාරක්. ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 2 හලාවත පොදු වෙළඳ සංකීර්ණයේ අසල SLT Mobitel Fiber. Real Fiber, Real Performance.
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18 කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
10: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
11: brought to you by
12: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
13: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු.

Tonight, na divisi atai. Velawa tikatikatikatikat yana lang velathi ene. Me paye thau podium pori velawa akmati nitro velathi ene. WhatsApp messages patri giamu nang. Thau goda khati no madhakkaran na. Kom kian nang chutta kitna. Harida at mulima madhakkaran na mamme na me gana mukhada. RDB Youth Plus kino madhi vene pramukatama raja sangvardhana banku ne RDB banku kiyala kiyanne. Iting divene pramukatama saha davantama raja sangvardhana banku en. ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉදිරි කිරීම කරන්න අලුතින් ආරම්භ කරා RDB Youth Plus ගිනුම. වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගත් වාගේ මුදලට හොඳ ආරක්ෂාවක් සහ වාගේ මුදලට හොඳ ප්‍රතිලාභ ලබා දෙන දිවෙනේ ප්‍රමුඛතම සහ දවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ පොඩි කාලයක් නෙමෙයි වසර 41ක් කියන්නේ. ඒ වගේම තමයි 272ක් පුරා විහිදුණු ශාඛා 272ක් පුරා විහිදුණු විශාල දවන්ත ශාඛා ජාලයක් තියෙනවා. ඒ වගේම මිලියන 6කට අධික ගනුදෙනු කාර්ය ප්‍රචාවක් ඉන්නවා. ඉතින් ඔන්න RDB බැංකුව වර්තමාන තරුණ පරම්පරාව අනාගතය ගැනත් හිතලා RDB Youth Plus ගිණුමක් දැන් ආරම්භ කරලා තියෙන්නේ. ඔයාටත් ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න ගිහින් ආරම්භ කරන RDB Youth Plus ගිණුමක්. මේක ගිණුමකට එහා ගිය දෙයක්. ඔයාගේ උසස් අධ්‍යාපනයට වෘත්තීය පාඨමාලා සඳහා ඒ වගේම ආලුතින් බිස්නස් එකක් එම් පටන් ගන්න ඉන්න ඕන නම් ඔයාගේ ව්‍යවසායකත්වයේ සඳහා පහසු පොලී අනුපාත යටතේ ඔයාට ණය ගැනීමේ පහසුකම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අප රහිත ණය ගන්න පුළුවන්. අපකරුවන් රහිතව ඔයාට ණය ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් හම්බෙනවා. මේ විදිහට පහසුකම් රැසක් අත් විඳින්න පුළුවන්. ඒ නිසා යන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න, වගේ මූල්‍ය පුරුදු වැඩි දියුණු කරන්න, මූල්‍ය සාක්ෂරතාවය ඇති කරන්න, මූල්‍ය විනය ගොඩනගන්න, වගේ අනාගත ආයෝජනයන් සඳහා දැන් ගැළපෙන ආයෝජනය තමයි RDB Youth Plus ගිණුම කියලා කියන්නේ. ඒ ගැන මතක් කරාට පස්සේ කියන්න ඕනි ඔයාට Active Plus. Active Plus කියලා කියන්නේ ඉතින් ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානය. ඔයාටත් තියෙනවද බෙල්ල කොන්ද වේදනාවතුළු මොනියම් හරි ස්නායු රෝගයක් ආතරයිටිස් සන්ධි රෝග මාංශ පේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩානුතුරු නිසා ඇතිවෙච්ච ආබාධ වයස්ගත වීම හින්දා ඇති වෙලා තියෙන දුර්වලතා අංශභාගයේ පාකින්සම් සුසුනාවේ ආබාධ පැරලයිස් රෝග උපතින් හරි උපතින් පසු හරි ආබාධයට ලක්වෙච්ච දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක්ද එහෙනම් දෙයියෝ ඔයා අනිවාර්යෙන්ම 8-9-10 දවස් 3 වෙන් කරලා තියාගන්න ඇක්ටිව් ප්ලස් එකට යන්න. මොකද ලෝක බෞද්ධ චිකිත්සක දිනය එනවනේ සැප්තැම්බර් 8 වෙනිදා. ඉතින් ඊට සමගාමීව ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛතම ස්ථානයේ ඉන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සැප්තැම්බර් 8-9-10 කියන දවස් 3 ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පවත්වනවා. ඉතින් ඔයා යන්න කොට්ටාවේ තියෙනවා, බණ්ඩාරගම තියෙනවා, ඒ වගේම හොරණ තියෙනවා ඇක්ටිව් ප්ලස් ශාඛා. මේ ඕන තැනකට යන්න 8-9-10 දවස් 3 ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් වාට ලබා දෙනවා විතරක් නෙමෙයි. දවස් 3 පුරාවට 8-9-10 කියන දවස් 3 පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් ඔවෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයත් ඔයාගේ පවුලේ සමාජිකයෙක් ඉන්නව වෙන්න පුළුවන්, දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, ඒ කවුරු වුණත් කමන්නේ, ඔයාට වෙන්න පුළුවන්. අනිවාර්යෙන් යන්න සැප්තැම්බර් 8-9-10 කියන දවස් 3 හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ඇක්ටිව් ප්ලස් ශාඛාවලට. මේ ඕන තැනකින් මේ වැඩේ ඔයාට මේ සිද්ධ වෙන වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. දුරකථන ඇමතුමක් දෙන්න. යන්න කලින් දිනය වේලාව වෙන් කරගන්න. 0134-22-17-870 0134-22-17-870 077-5119-18 077-5119-18 ජානු වගේ කියවිල නම් මරු. මට හිතෙනවා අනේ මේ රුවන් අයියා thank you හොඳේ. Good afternoon Janu. දැන් ඉදර හඳම හරගමන් ඉන්නේ කඩු ගන්නව දඹගල ලාලයියා. Wife Kanti, සුදුදු ශංශී, නැලිගල සඳරුම් කලායතනේ, Miss Nilu ඇතුළු දරුවෝ හැමෝමත් සර්වත් එකතු කරගන්න කියලා තියෙනවා. Janu සුදමණික අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගමු. India April වාදුව නිශාන්ත. අනුත්තරා මදුෂානි පෙරදෙනි විශ්වවිද්‍යාලය අද 22 උපන්දිනය කියලා තියෙනවා. හා 4 තියෙන්නේ 22 උපන්දිනය. තව දවස් තියෙනවා. අපි 4 විශ් කරමු හොඳද? කල්තියාම මං විශ් කරවත් අගෙනානේ. මතක් කරලා 4 වෙනිදාට මට මැසේජ් එකක් දාන්න ඕනේ. හරිද?
ඊට පස්සේ මඩපත් ලක්ෂ්මන් තමරා නිෂා නිශේතන චේතන පුංචි පුතා තේජ අවෝඩ් එක භාග්‍ය අවිෂ්ක සෙරුව විල කෙඩිකේ සමර සිංහ කොටි ජීවන්තයත් මැසේජ් කළා තියෙනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා මේ සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ චන්ද ගෝල් ක්‍රියේෂන් ගම් පහ චන්ද යා මේ සින්දුවට එකතු කරගන්නම්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතින් මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් e-mobility වෙත.
2: තුනයි විනාඩි 42යි.
3: අම්මේ රඹුටන්
4: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
3: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: Youth again no age future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma.
8: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
9: ඔයා ගත්තෙත් Fortune Oil ද?
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
9: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් Fortune Oil ම තමයි.
10: ඕල් තෙල් විතරක් කේ? Corn Oil, Sunflower Oil.
9: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑ.
11: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
13: SMS එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්.
14: දිරියෙන් දිනන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය, දිවයින පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
15: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
16: චන්ද්‍රයන් පෙරේ එමිලිපිටිය ලයිට් පරීක්ෂණය කරන්න ගිහින් කරහම මගේ වැය 3ක් ලොක් ෆස්ටේ මම නිදන හත්යන් ගැන මට කීප දෙනෙක් කියලා තිබුණා. එහෙනම් මම ගියා. එහෙනම් මම දවස් 14 හතරට 17ක් ගත්තා. ඊට පස්සේ මම එකෝ එක කරා. ආයි දැන් මෙහෙම දීලා ඉවර වෙලා. ඉතංගල ඩොක්ටර් ගෝයාට මොකක් කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේක මාත්‍යාට පිංසිත් දෙනවා.
15: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
17: අරංගි කොහෙද අවසරේ යන්නේ මේ පද්දපද්ද?
18: ඊයෝ කවුදානේ මේ කලුවට කලුවේ?
17: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
18: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
17: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net FM 4 වටේ ආනෝ.
18: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
19: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
20: net FM 4 වටේ 4 වටේ
21: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි එක අහන්න net FM ගින්දර හැන්දෑව.
2: හවස 3:46යි මගේ මැනික් අප්සරාවි යන්න හදන්නේ. ඇනා යන්න යන්න තව ටිකක් වෙලාව තියෙනවා. සුදු මැනික ජානු මැනික මගේ උම්මා කැටේ ඔයා හොඳින්ද? සුද්ධි හොඳින් ඉන්නවා. සුදු නෝනා ආදරේ ගොඩක් බුකුදුරණිවත් හිටි දෙවිද ප්‍රශ්නකේ දීප්ති අක්කා ඉනෝස අනුෂා ලලිත අක්කා මනෙලක්කා මන්දිරංගී නදීෂ මිස් චන්ද්‍රිකා අක්කා ක්‍රිෂාන්ත දහයකන උමංගලි ෆැෂනිකේ මගේ යාළුවෝ සෙට් එක සුදු බෝල පැංචි ලොකු උම්ම එකක් දෙන්න සුද්ධියේ ඔයාට තුම්මා මගේ ජානු ඔබවත් සින්දුවකට එකතු කරගන්න කෝ. කඩුගනාවි කුමාරියක්ක මැසේජ් කළ තින මේ සින්දුවට එකතු කරගන්න. සෙවන්දි මැසේජ් කළ තින යටි අන්තටින් පොඩිදුව ජනුදි ලොකුදුව යොහනි හස්බන් අනුර මේ වෙලාවේ නෙත්තන හැමෝමත් එකතු කරගන්න ලස්සට සින්දුවක් අහමු. ඊට පස්සේ ට්‍රින්කු පහේ කනුව පුංචි බඩය ගුණසීලී රන්දිකා මදුෂා සසෙන්යා සුපුන් දිලංක ජනුනන්ගේ අපිවත් සින්දුවකට එකතු කරගම්ම යටි අන්තුරු පීපල්ස් බැංකික ළඟ ත්‍රිවිල් පාකිකේ කොල්ලෝ සෙටක කසුන් දිනේත් බබා ලසයියා එකතු කරගම්ම ටයිටනික් සලෝනේ කේතු ශාරවත් එකතු කරගන්න ඕනි උත්තරන්න හරියන්න ඕනි ජානුට කියලා තියෙනවා උත්තරන්න හරියන්න ඕනි ජය වෙන්න සුබ වෙන්න ඕනි ලසයියා ඔයාටයි ඔයගේ කොල්ල සෙට් එකටයි සිදුව සලෝනා ප්ලස් සින්දුවකට එකතු කරගන්න ලක්මාල් නිල්මිනි ලීනා මෙහෙන සින්දුවට එකතු කරගන්න ඉදිරියෙන් පස්සේ ඉංග්‍රීය ටෙලිගම සෙන්සලා ෆැෂන් එකේ රංජිත් සෙන්සලා රන්දීත වින්සයියා සිස්මා මේ සින්දුවට එකතු කරගන්න හයි ජනුවක් කිය අපි හැමදාම නෙතහනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න මම හේෂලී ඇඹිලි පිටියෙන් අම්මවයි තාතවයි අයවයි අකවයි මලිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මට හොඳ සින්දුවක් ඕනි කියලා තිනවා මේ හැන සින්දුවටම එකතු කරගන්න ඊට පස්සේ ලහිරු ගුණ ගුණරත්න පැලඳ පාස ලස්සනින් මැසේජ් කියලා තිනවා සින්දුවකට එකතු කරගන්න කියලා එකතු කරගන්නම් මේ හැන සින්දුවටම ඊට පස්සේ හයි ජානු මං කලවානි පුෂ්පාකා හස්බන්ඩ් ප්‍රියන්තයි දුවලා දෙන්නයි ඔයාවයි නැත්තහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු

0: Kinder händer var.
1: Hi, Bobby.
2: Hi.
1: You wanna go for?
2: How sit na yun na di panas de kai wala English track ka gahan de la mama yan na dani. එහෙනම් ඉතින් යන්න කලින් මෙන්න මේ කටියත් ඉක්මනට කියන්නම්. සුබ දහවලක් කිව්වට දැන් සුබ සැන්ද වගින්දර මැණිකාට කොහොමද මං හොඳින්. අකි අදත් සද්දටම වහගෙන ඉන්නේ පිළියන්දර කහබල හේලිත ෆැෂන් එකේ සමති මානල් කුමාර් අනුපම ප්‍රියදර්ශනි රූපා ජේෂණිය ජන්ති නිශාන්ති සුනේත්‍රා දෙවුමි නිලුකා අකි ආදරේ උම සුදු මැණික අපේ මානලකට උමකක් දෙන්නකෝ ආදරේ පණ ජය වේවා. ඊට පස්සේ අපි බුලත් කහ පිටියෙන් අපි වදලස්සන සින්දුවකට එකතු කරගන්න ආදරණීය ජානුවා වැඩසටහන් ලස්සනට කරගෙන යනවා. රූපා ඉල්ලා තියෙන සින්දුව හෙට මං කොමාරි අනිවාර්යෙන් අරගෙන එනවා. හරිද? දැන් ටයිම් එක නැහැ එකතු කරගන්න කියලා තියෙනවා. ගෑත්‍රි විජේරත්න, මෙත්තුලි විජේරත්න, සුදර්ශනි එවගේම නිශ්ශංක විජේරත්න උමකක් දෙන්න, අන්තිම උමක දෙන්නම්. හරිද? සුබ දහවලක් වේවා ජානු නංගී. මේ දවල් ලැබපු මැසේජ් එක අපි තින සුපුරුදු විදිහටම රශ්මික මෝටර්ස් බෙලිග සඳු යහලිය ගොඩ සමීර කුෂන් වර්ක්ස් එකේ සමීර අයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා තමයි කියන්නේ. අහන්න දෙන්න එහෙනම්. ඉතින් රෙඩි කරගත්ත මේ ඇහෙන සින්දුවත් ඔයාට අහන්න දීලා එහෙනම් කොල්ලෝ අපි ගියා හම්බ වෙමු හෙට දවල් එකට. මං ඔයාගේ ජනු.

0: Well, Bobby, we're just getting started.
1: Oh, I love you, Ken.
2: Hello?
3: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. ගින්දර හැන්දෑව

0: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න, පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
0: බෙල්ලි කොන්දේ වේදනාද, ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශපේශි වේදනාද, ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග

0: නමයයි 27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: Meltdol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ. අම්මා මෙයා වෙනදිත්වා.

ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0547 31 33 540.

0: ಸರ ಹಂದೇವಾ
1: ಬ್ರಾಟ್ ಟು ಯು ಬೈ
2: ಯೂತ್ එක ಇನ್ ಓಯಾಗೆ ಫ್ಯೂಚರ್ ಗೆ ಪ್ಲಸ್ ಪಾಯಿಂಟ್ එකක් ಆರ್ಡಿಬಿ ಯೂತ್ ಪ್ಲಸ್ ಯೂತ್ එක ನಮ ಸೆಟ್ ಇನ್ ಅ ಬ್ಯಾಂಕಿಂಗ್ ಪಾರ್ಟ್ನರ್ ಆರ್ಡಿಬಿ ಯೂತ್ ಪ್ಲಸ್ ಕಿನುಮಾ
3: ಸುಮುದು ಮತ್ತು ಪಿಟ ನಿಸಾ ಅಂದಂಗ ಇನ್ನತ್ ಪಹಸುಯಿ ಲೀಕ್ ವೆನ್ನೆತ್ ನೆ
4: ಫೆಮ್ಸ್ ಐಕ್ ಓಯಾಟ ಓಯಾವ ಮಗೆ ಅರೆನ್ನೆ ನೆ
5: ಓಯಾಟ ಶುಗರ್ ನಮ್ ಸೆವನಗಳ ಮಧುಮೇಹ ಹರ್ನಿ ಕ್ಯಾಪ್ಸೂಲ್ ಅರ್ಗನ್ನ 40 ವಸರಕ ಅಭಿಮಾನ್ಯ ಸೆವನಗಳ ಆಯುರ್ವೇದ 0747 31 3340
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
9: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
8: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
10: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
11: සුබසන්දාවක් හවස 4යි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත්වන අලුත්

0: News. Janathava Vishwasa Karana Satya. Breaking News.
1: දැන් ලැබුණු විශේෂ පුවතක් මෙවර පහසුවෙනිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපලනිකුත් කර තිබෙනවා විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ DOENETS.LK වෙබ්අඩවියට පිවිස දැන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි මෙවර පහසුවෙනිය ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය 9 වෙනිදා දිවෙන පුරා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්වුණා ඊට අයදුම් කරුවන් 294089 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත් මෙවර පහසුවෙනිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපලනිකුත් කර තිබෙනවා විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ DOENTES.LK වෙබ්අඩවියට පිවිස දැන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි මෙවර පහසුවෙනිය ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය 9 වෙනිදා දිවෙන පුරා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවති අතර ඊට අයදුම් කරුවන් 294089 දෙනෙකු පෙනී සිටියා මිලගනිත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news to tell ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
0: net news the truth people trust ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
0: FM 95 FM 94.8 Net FM
3: දිනන ලොකුම සුපිරි තෑගිදන එකමලොත් රයිය එල්බී මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: හිරු පායනුවමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
5: මරු බන්

සුබසන්නේවක් හවස 4යි විනාඩි 9යි වෙලාව. අපි හතර වටේ වැඩ පටන් අරගෙන තියෙන බදාදා දවසේ අතිශය කාර්යබහුල දවසක් නේද? සතියේ මැද නිසා ඔයාලට සෑහෙන වැඩ කොට ගහලා ඇති. ගෙදර වැඩත් එහෙමයි, ඔෆිස් එකේ වැඩ කරන ගමන් නම් ඉන්නේ. ඔෆිස් එකේ වැඩත් එහෙම තමයි නේ. පොඩ බදාදා දවස කියලා කියන්නේ වැඩ වැඩි වෙන දවසක් නිසා ඔයාලට මහන්සිය ස්ට්‍රෙස් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා නම් හවසරේ පොඩ්ඩක් chill වෙන්න mood එක fix කරගන්න ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන සින්දුවක් අහන්න chance එක තියෙනවා. කතා කරන්න 2:55:33:63 පහුගිය දවස් ටිකේ වගේම හතර වටේ අහගෙන ඉන්න ඔයාට අද chance එක තියෙනවා මාත් එක්ක ටිකක් වැඩිපුර වෙලා කතා කරලා ආදරය කරන කට්ටියව සින්දුවකට එකතු කරගෙන ආසම සින්දුවක් ඉල්ල ගන්නත් පුළුවන්. දැන් ගෙදර ඉන්න කට්ටිය නම් මේ වෙලාවේ පොඩ ගෙවල් දොරවල් අස්පස් කරලා දාලා ඊට පස්සේ දවල්ට කෑම කාලා හවසට තේ එකක් එහෙම බීලා තමාව අහගෙන ඉන්නවා ඇතිරි නේද වැඩිපුර. ඒ නිසා ඉන්න ගමක් කෝල් එකක් අරගෙන අපිට කතා කරන්න chance එක තියෙනවා. හැබැයි ඉතින් අතිශය කාර්යබහුල බදාදා දවසේ වා ඔෆිස් එකේ වැඩ කරන ගමන් නම් ඉන්නේ. ඔයාලට කෝල් කරන්න අමාරුයි නේ බබා. ආඩ පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන් 0711 95 95 95 නම්බර් එක තියෙනවා. ආඩ පුළුවන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. සාමාන්‍යයෙන් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියලා කියන්නේ මම ටිකක් වැඩිපුර කාර්යබහුල වෙන දවස්. මොකද සිකුරාදා වෙන FM DJ Night face to face attack show එක අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. මොකද මේ සිකුරාදාව සෑහෙන ස්පෙෂල් සිකුරාදාවක්. අපි දැන් පහුගිය කාල සීමාව පුරාවටම දිස්ත්‍රික් ආවරණය කරමින් තරඟකරුවන්ට අවස්ථාව ලබා දීලා පළවෙනි තරඟ වටේ අවසන් සිකුරාදාව අපි මේ සිකුරාදාවේ අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්ක දෙක අතර. ඒ නිසා මේ වෙනකොට ඒ වෙනුවෙන් සියලු කටයුතු අපි ලෑස්ති කරන ගමන් ඉන්නේ. ඔයත් ලෑස්ති වෙලා ඉන්න සිකුරාදාට වැඩේ බලන්න. ඒත් එක්කම ජයග්‍රහණය කරපු කට්ටිය එකතු කරගෙන අපි දෙවන වටේ ආරම්භ කරන්නත් ළඟදීම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ ගැන ඔයාලට විස්තර ඉස්සරහට කියන්නම්. හරි. FM official Facebook page එක පැත්තට ආවිල්ලා ඉන්න. මොකද අපි wall post එක මුලින්ම මම දාලා තියෙන්නේ. ඒකට අනිවාර්යෙන් comment එකක් තියන්න. තව විනාඩි 5කින් 10කින් විතර මම Facebook live එකකුත් එනවා. තේන්ස live එකට ආවට පස්සේ කොහොමත් අපි දෙන්නට chat එකක් දාගෙන ඉන්න පුළුවන් නේ. ඔයා comment කරනවා, මම මතක් කරනවා. ඉතින් තේන්ස අනිවාර්යෙන් ඔයා ගෙදර හිටියත්, ඊට පස්සේ ඔෆිස් එකේ හිටියත්, බස් එකේ යන එන ගමන් හිටියත්, කඩේට වෙලා හිටියත්, ඊට පස්සේ කොහේ කොහොම හිටියත් ඔයා අනිවාර්යෙන් FM official Facebook page එක පැත්තට ඇවිල්ලා comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි දෙන්නට වැඩ පටන් ගන්න තියෙන්නේ හවස 4 ඉඳලා 6 වෙනකන්. ඔයාගේ මගේ බෝරින් නැති විනින් drive එක 4 වටේ. හවස 6 වෙනකන් සද්දරම් මාව හගෙන. මගේ ළඟින් ඉන්න. දන්නවනේ මම DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 4 විනාඩි 22යි දැන්.
3: SMS එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්.
4: දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
5: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: නොතරියේ පෙරලි කරන NLB Mega Power. දෙවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රටය. දිනන ලොකුම Super Tag දෙන එකම නොතරිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
7: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 2 වනදා හලාවත පොදු වෙළඳ සංකීර්ණයේ අසල SLT Mobitel Fiber Real Fiber Real Performance.
8: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
9: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
10: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
11: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
12: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
13: ඉතනම අපි පාස් මතව. කින් දුර ජාන මුෂ්කිල් හො. ඔච්චරක් ලඟ වෙන්න එපා. I am the Russian Berry Way. උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net අහන්නා.

හවස 4:00 විනාඩි 28යි වෙලාව. අපි 4 වටේ හගෙන ඉන්න ගමන් Facebook live එකට ආවා. සෑහෙන්න කට්ටියක් අද Facebook live එකේ ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ කට්ටිය මම මුලින්ම මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සා අපි මේ වෙලාවෙ net එකේ ඉන්නවා කියලා තියෙනවා. දැඩිගමුවේ නිරෝෂායි වගේම මధుර ප්‍රබෝධ මම ආවත් ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා. මහේෂී සුභාෂිනී හයි කොහොමද අද ලස්සනයි කියලා තියෙනවා. ඒ කියන්නේ වෙනදට කැතයි දනේ. හරිද? ආවත් එකතු කර ගන්නම්. ඊට පස්සේ අප්සරා හේවගම අද සෑහෙන කට්ටිය ලස්සන වෙලා කියලා කියනවානේ. අම්මෝ නිකන් මොකද්ද කියන්නේ ඇගිර හදවත නිකන් අර ගලවල අරගෙන සීතල වතුර එක දැම්මා වගේ එකක් දැනෙනවා එහෙම කියද්දි. Thank you. ඊට පස්සේ අශි අධිකාරී මාවත් සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා. Okay බබා මං අනිවාර්යෙන් ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ලක්මාලි රජිත රන්දිමාල් හයි අසයි කියලා තියෙනවා. හයි කොහමද? ලයිව් එක ගැම්මට ෂෙයා කරලා කමෙන්ට් කරන සෙට් එකම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. හරි ලාස්ටි කරගෙන තියෙන සින්දුවට යන්න කලින් ලයිව් එකේ බලාගෙන ඉන්න ඔයාටයි මාව අහගෙන ඉන්න ඔයාටයි මතක් කරන්න හදන්නේ වසර ගණනාවක් පුරාවට මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට වගේම සුබ සාධනයට වගේම ජීවිත සොයිබල ගන්වන්න දැවැන්ත දායකත්වයක් ලබා දෙන ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ලොතරැයි කලාවේ දැවැන්ත පෙරළියක් සිදු කරපු රුපියල් කෝටි 47ක, ඒ කියන්නේ රුපියල් කෝටි 23ක ලංකාවේ මෙතෙක් දැවැන්තම සුපිරි තෑගි දෙකක්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයිය තමයි NLB මෙගා පව ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ඔන්න NLB මෙගා පව ලොතරැයිය යලිත් වතාවක් මේ වාර්තාව නැවත නැවත අලුත් කරමින් ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ගක් සහ ඔයාලට ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මුදල් හිණේ වගේම ඔයාලට වාහනයක් ගන්නවා කියන අයිඩියා එකත් ඔළුවේ තිබ්බනම් දැන් ඔයාලට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාලට මෙගා පව ලොතරැයියක් අරගන්න එක විතරමයි. ඉතින් ඒ නිසා මුදල් සීනේ වගේ මෝටර් රථ සීනේ සබෑ කරගන්න ඔයා ගන්න ඕන එකම ලොතරැයිය තමයි NLB මෙගා පව ලොතරැයිය කියලා කියන්නේ. වැලට යන ගමන් වුණත්, ගිහිල්ලා යන ගමන් වුණත්, ටවුන් එකට යනකොට වුණත් ඔයා ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත් ගිහිල්ලා අරගන්න ඕන ලොතරැයිය මොකද්ද? මෙගා පව ලොතරැයිය තමයි. ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ NSB පාට පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන. සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාට හැකියාව තියෙනවා NLB පාට පාට හපන්කම් NSB පාට පාට හපන්කම් චිත්‍ර තරඟය සඳහා ඔයාගේ නිර්මාණය ඉදිරිපත් කරන්න. එතකොට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔයාට අපි මාතෘකාවක් දීලා තියෙනවා. මාතෘකාව තමයි පුංචි තිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ තමයි ඔයාගේ නිර්මාණය අපිට එවන්න ඕන. ඔයාට කාණ්ඩ 4ක් යටතේ තරඟයට ඉදිරිපත් වෙන අවස්ථාව තියෙනවා. 1, 2, 3 ශ්‍රේණි 1 කාණ්ඩේ, වගේම දෙවන කාණ්ඩය වෙනුවෙන් 4, 5, 6 ශ්‍රේණි, තුන්වන කාණ්ඩය 7, 8, 9 ශ්‍රේණි, වගේම හතරවෙනි කාණ්ඩය සඳහා 10, 11, 12, 13 ශ්‍රේණි වලට අවස්ථාව තියෙනවා. පැස්ටල් වෙන්න පුළුවන්, දියසායම් වෙන්න පුළුවන්, තෙල් සායම් වෙන්න පුළුවන්, ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා ඔයාට චිත්‍රය නිර්මාණය කරන්න පුළුවන්. වටිනා කියන මුදල් තෑගි ජයග්‍රහණය කරන්න පුළුවන්. පළවෙනි, දෙවෙනි, තෙවෙනි ස්ථාන ලබා ගන්න ජයග්‍රාහකයන්ට, ඒ වගේම නිර්මාණ 15ක්, ඒ කියන්නේ එක කාණ්ඩයකින් නිර්මාණ 15 බැගින් තෝරාගෙන ඔක්තෝබර් මාසේ පළවෙනිදා දෙවෙනිදා ලෝක ළමා දිනයේ වෙනුවෙන් NSB ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයේ සඳහා මේ නිර්මාණ ඉදිරිපත් කරන්නත් මේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවා. ඔය වැඩි විස්තර දැනගන්න ළඟම තියෙන NSB ශාඛාවට යන්න, එහෙම නැත්නම් www.nsb.lk වෙබ්සයිට් එකට ගියත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ධනුෂා සඳරුවන් තිලිනි මදුෂාණි අරුණි සමරවීර හයි මේ වෙලාවේ මාත් ලයිව් එක ෂෙයා කරලා බලාගෙන ඉන්නවා කියලා තියෙන උදාරයි. අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ Siri Kumare ආවත් එකතු කරගන්නම්. Thank you. ජය වේවා. මේ සෙට් එකම එකතු කරගෙන මම නටන්න පුළුවන් සින්දු ටිකක් දෙන්න හදන්නේ මෙතනින් එහාට. කාඩ් කරන්න තියෙන්නේ රේඩියෝ එකේ සද්දේ පොඩ්ඩක් තව වැඩි කරලා, බස් එකේ හැම මාව අහගෙන නම් යන්නේ පොඩ්ඩක් සද්දේ වැඩි කරලා ගැම්මට මාව අහගෙන යන්න තමයි තියෙන්නේ. හවස 6ට කලින් මේ පැතර මැසේජ් එකක් දාන්න, දැන් ලයිව් එකට එන්න.

0: මිදුලු ඇහෙන නැතෆම් හතර වටේ.
1: ලයිව් එකේ ඉන්න සෙට් එක නටන්න පුළුවන් සින්දු ටිකක් දෙන්න කිව්වනේ. මං ඒ කාලේ වැඩිපුරම කට්ටිය ආසාවෙන් අහපු නටන්න පුළුවන් නියම සින්දු ටිකක් ක්ලාස් එකකින් තියෙනවාට අහන්න දෙන්න ඉන්දික රණතුංග. ඊට පස්සේ තිරිණි මදුෂානි මං වාවත් එකතු කරගන්න නිමල් කුමාර thank you ජය වේවා. ඒ වගේම මහේෂී thank you comment කරාට. වාතාම ලයිව් එක පැත්තට ආවෙ නැත්තම් tag ගාලා ඉන්නා.

0: හවස 4යි විනාඩි 45යි දැන්.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට. දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
2: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 smart drive smart savings. BYD 112 125 125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 112 118 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt.mobitel.lk වෙත පිවිසෙන්න.
5: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
6: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
7: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: වීතරාගී මුනිගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
10: නෙත් FM බුදුගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පානි පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: දිනන ලොකුම සුපිරි තෑගිදන එකමලොතරයිය එල්බී එකකා පව ඔබත් අදම මිලදීකන්න.
3: හිරු පායනෝමෙන් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදීග.

අවසා 4යි විනාඩි 46යි වෙලාව. මම Facebook live එකේ තාම ඉන්නේ. මොකද මට යන්න හිතෙන්නේ අද සෑහෙන කට්ටියක් live එකට ඇවිල්ලා ඉන්නවා. හරිද? සාමාන්‍යයෙන් live එක බලාගෙන ඉන්න කට්ටියටයි ඊට පස්සේ radio එකේ මාව අහගෙන ඉන්න කට්ටියටයි දෙගොල්ලොන්ටම වැදගත් කියන කතාවක් කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දවස පටන් ගන්න කොහොමද කියලා මම ඔයගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා උත්තර දෙන්නේ කොහොමද? ඔයා කියන්නේපා දැන් ඇඳින් නැගිටලා කියලා. හරිද? එහෙම නෙමෙයිනේ. දැන් සාමාන්‍යයෙන් අපි දවස පටන් ගන්නකොටම අපිට දැනෙන දේවල්. ඒ කියන්නේ ඇඳින් නැගිටින්න කලින් ඉඳලාම අපිට කොච්චර දේවල් දැනෙනවද නේද? සාමාන්‍යයෙන් අපේ ගෙදර නම් උදේ නැගිටිනකොටම මට දැනෙනවා පළවෙනිම දේ. අපේ අම්මා බත් එක උයනකොට අර බත ඉදෙද්දී එන සුවඳ. ඔබලා ගෙදරත් එහෙම වෙන්නේ නැති නේද? මං කියන්නේ ඒ සුවඳත් එක්ක පොඩ්ඩක් දවසම හරි අමුතු ප්‍රබෝධයක් දැනෙනවා නේද? දැන් කියද්දි තවට පොඩ්ඩක් මතක් වෙනවා නේද? මතක් උයද්දි බත ඉදෙනකොට සුවඳ එන්න ඕන. සුවඳ එන්න නම් ඒ හාල් එක හොඳ හාල් එකක් වෙන්න ඕන නේද? දවස පටන් ගන්න උදේ කෑම වේලට ආ මේසෙට වාඩි වුණාට පස්සේ හරිද? හොඳ ගෘහණියක් විදිහට ගෙදර ආයට හොඳම දේවල් ගුණාත්මක දේවල් දෙන්න ඕවා සෑහෙන්න කටයුතු කරනවානේ අපේ අම්මලාගේ ආච්චිලාගේ කාලේ ඉඳලම. මේ වෙනකම් මෙහෙම තමයි. සාමාන්‍යයෙන් ගෙදර කෑම මේසේ පාලනය සියල්ල අරගෙන තියෙන අපේ ගෘහණියන්. ඉතින් එතකොට ගෘහණියක් විදියට ඔබ බලාපොරොත්තු වෙනවා ගෙදර හැමෝටම ගුණදායක දේවල් දෙන්න. එතකොට උදේ බත් ටික කෑම මේසෙට යවුවට පස්සේ හස්බන්ඩ්ට වැඩට ගෙනියන්න බත් එක බැඳලා දුන්නාට පස්සේ බබාලට ඉස්කෝලේ ගෙනියන්න බත් එක බැඳලා දුන්නාට පස්සේ ඔයාට ආයි ඒක ගැන හිතේ කහටක් තියෙන්න බෑ නේද? හොඳ බත් ටිකක් කෑවට පස්සේ දවස පටන් ගන්න හරි ලේසි. අනිත් එක තමයි කෑම මේසේ බත් එක දෙනකොටම බෙරි වෙලා ඊට පස්සේ බත් එක නිකන් අමුයි වගේ ගතියක් දැනෙන්න ගත්තොත් එහෙම දවසම ඉවරයිනේ උදේ පාන්දරම නේද? අනේ නිසා තමයි මම ඔයාලට මේ කියන්න හදන්නේ. අපි කෑම හදනකොට හොඳ හාල් එකක් තෝරගන්න එක හොඳට හිතලා බලලා කරන්න ඕන දෙයක්. එතකොට දැන් ලංකාවේ ඉන්න අපේ ගෘහණියන් අපේ අම්මලා ආච්චිලා ඊට පස්සේ ගෙදරට බඩු ගේන කට්ටිය ගොඩාක් වෙලාවට විශ්වාස කරනවා හිරු සහල් අරන් ආව කියලා කියන්නේ ගෙදර බත ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා. හරි, මොකද හිරු සහල් කියලා කියන්නේ ඒ තරම්ම විශ්වාස කරන්න පුළුවන් සහල් සන්නාමයක්. මොකද ගුණාත්මක භාවය අඛණ්ඩව වෙළඳපොලේ දා ඉඳලා මේ වෙනකම් පවත්වාගෙන ආපු සන්නාමයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. හිරු සහල් ගැන අපි මෙච්චර විශ්වාසෙන් කතා කරන්නේ හේතු කිහිපයක් තියෙනවා. මොකද හිරු සහල් කියලා කියන්නේ නිකම්ම ඔයාගේ කෑම මේසට එන හාල් එකක් නෙවෙයි. මේක ඇවිල්ලා ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ කෑම මේසේට වෙනකන් සෑම පියවරක්ම විශ්වාසයේ වගකීම සහ ගුණාත්මක භාවය පරිස්සම් වෙන විදිහට හැම පියවරක්ම බොහොම අපූර්වවට ගලාගෙන ඇවිල්ලා තමයි ඔයාගේ කෑම මේසේට බත් එක විදිහට හිරු සහල් එන්නේ. ඉතින් එතකොට ඔයාට ඉහළ ගුණාත්මක භාවයකින් හොඳ සහල් ලබා දෙන්න ඊට පස්සේ ගොවියාගේ කෙතේ ඉඳලා ඔයාගේ කෑම මේසේ දක්වාම වගකීම අරගෙන පවුලේ හැමෝටම රසට බත් වේලක් කන්න අවස්ථාව අරගෙන එන එකම සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. විශේෂයෙන්ම පිරිසිදු ධාන්‍ය වර්ගය වගේම රසයේ ස්ථාවර භාවය වගේම ගුණාත්මක බව පාලනය කියන මේ සියලු කාරණා එක්ක හිරු සහල් පිළිබඳව අපේ ගෘහණියන්ට සෑහෙන ලොකු විශ්වාසයක් තියෙනවානේ. දැන් එතකොට උදේ කෑම වේල වගේම තමයි දවල් කෑම වේල රෑ කෑම වේලට හිරු සහල් තියෙනවා කියලා කියන්නේ බත ගැන ආයෝට බය වෙන්න දෙයක් නැහැ. සමහර වෙලාවට උදේට හස්බන්ඩ් බත් එක බැඳලා දුන්නට පස්සේ හවස 3-4 වෙනව සමහර වෙලාවට බත් එක කනකොට නේද? එතකොට හිරු සහල් වලින් නම් ඔයාගේ බත් එක හදලා තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. හාල් එක පිළුණු වෙන්නේ නැහැ. ඊට පස්සේ බත් එක නරක් වෙන්නේ නැහැ. සවුතු වෙන්නේ නැහැ. ඔයාට උදේ අරන් ආව වගේම රසර බත් ටික කන්න පුළුවන්. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. ගෙදර සාමාන්‍යයෙන් මාසෙකට යන හාල් වියදම තියෙනවනේ. හිරු සහල් අරගත්තට පස්සේ මේක සෑහෙන්න පාලනය වෙනවා. ඒකට හේතුව තමයි උදේ බත් ටිකක් වැඩිපුර උයන්න. එතකොට බය නැතුව ආට හවස් වෙනකම් තියාගන්න පුළුවන්. හරිද? ටිකක් දවල් වෙලා ගෙදර උයනවා නම් ඒ බත් ටික රැටත් කන්න පුළුවන්. මොකද හිරු සහල් වල ප්‍රමිතියත් එක්ක ගුණාත්මක භාවයත් එක්ක බය 7-8 යනකම් බත් එක නරක් වෙන්නේ නැහැ. ඒ විශ්වාසය ඔයාට බය නැතුව අපිට දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් ගෙදර අය දැන් එක එක ගෙවල් වල එක එක සහල් වර්ගනේ ගන්න. එතකොට හිරු සහල් කියලා ගත්තාම ඔයාට නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් මේ දවස්වල වැඩිපුරම කට්ටිය ඉල්ලනවා අර කැඩුණු නාඩු හාල් එක. මේක ඇවිල්ලා මමත් ආසයි. මොකද සම්බෝලයක් හදාගත්ත, පරිප්පු චුට්ටක් හදාගත්ත, නැත්නම් කරෝල ටිකක් තෙල් දාගත්තා නම් බත් කන්න පුළුවන් බඩ පිරෙන්න. හිරු සහල් එක්කෙන කැඩුණු නාඩු හාල් එක එහෙම සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට පස්සේ කැඩුණු කිරි සම්බයික මේක ඇවිල්ලා මාර රසයි. ඉතින් ඒ නිසා නියම නාඩු රසය, නියම කිරි සම්බ රසය, නියම සම්බ රසය, ඊට පස්සේ නියම කැකුළු සහල් ගන්න ඕනේ නම් ඔයාට රසයේ කිසිම වෙනසක් නැතුව නියම රසයත් එක්ක බතක රසය අත්විඳින්න ඕනේ නම් ඔයා ගන්න ඕනේ අනිවාර්යෙන් හිරු සහල්ම තමයි. ඒ නිසා සාමාන්‍යයෙන් ඔයා ගෙදර හවස යන ගමන්
හිතාගෙන ඉන්නවා නම් ගෙදරට හාල් ටිකක් දැන් මේ මාසෙ මුලනේ වා හිතාගෙන ඉන්නවා නම් හාල් ටිකක් කරයි යන්න ඕන කියලා. ආයිතින් අනම්මනන් නෙමෙයි වා කෙලින්ම ගිහිල්ලා ලංකාවේ ඕනම කඩේකින් ඉල්ලන්න පුළුවන් හිරු සහල් දෙන්න කියලා. මොකද පාරිභෝගිකයන්ට වගේම තමයි වෙළඳ මහතුන්ටත් සෑහෙන ලොකු විශ්වාසයක් හිරු සහල් ගැන තියෙනවා. අන්න ඒ නිසාම ලංකාවේ ඕන කඩේකට ගියොත් ඔයාට හිරු සහල් මිලදී ගන්න හැකියාව තියෙනවා. හිරු සහල් හිරු පායනෝ මෙන් විශ්වාසයි. ඒ ගැනත් මතක් කරලා අපි යන්න හදන ලස්සන සින්දුවකට හවස 4:51 සින්දුවක් අහලා මේ පැත්තරෙමු. Facebook live එකේ සෑහෙන කට්ටියක් මේ වෙද්දිත් බලාගෙන ඉන්නවා. Thank you. මෙතනින් එහාට ඔයාලට තියෙන්නේ මට comment කරන්න, message කරන්න, මතක් කරන්න.

0: හතර අතින් සින්දු ඇහෙන net fm හතර වටේ
1: ආයි

0: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
0: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
4: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: බෙල්ල කොන්දේ වේදනාද ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශපේශි වේදනාද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තන්න 0142217870 හෝ 0775511398 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
3: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
5: සුබසන්නවක් හවස 5:02 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්.

0: වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මෙරට අධිකරණ කටයුතු පොළොල් කොට කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජය විසින් අනුරුක ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කැටුම් පත් ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. අදාළ පනත් කැටුම් පත් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයේ පැවති අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව සඳහන් කළා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අනුරුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පත්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ විභාග කිරීම ආරම්භ වුණා. අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ බිනිසුරු මඩුලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සව සහාය ඉතිහෙට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
4: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: මරු බං!

පුඩි පාගල පොඩි පොඩි නංගිල කනේක හම්මේ හවසට බං.

හවස පහයි විනාඩි 10යි වෙලාව. අපි හතරවට අහගෙන ඉන්න ගමන් දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. හවස වැඩ ඇරලා ගෙදර යන වෙලාව. අද අතිශය කාර්යබහුල දවසක් වෙලා තිබුණ නිසා ටිකක් වැඩිපුර මහන්සි ඇතිනේ. මං කියන්නේ ගෙදර ගිය ගමන් පොඩි වොෂ් එකක් දාලා පස්සේ ඒකක් එහෙම බීලා සුට්ටක් ඇඳට වෙලා හේතුවක් දාගෙන මාව අහගෙන ඉන්න. පොඩ්ඩක් එතකොට අර දවසෙම තියෙන මහන්සිය නැති වෙලා යනවනේ. කොහොමත් වැඩ ඇරලා ගෙදර ගියාට පස්සේ පොඩ්ඩක් අර ගේ කිට්ටුනහම අර තියෙන මහන්සිය නැත්තරම නැති වෙලා යනවනේ. තමන්ගේ තැනට ආව කියලා පොඩි ෆීලින් එකක් දැනෙනවනේ. හරි, අන්නේ නිසාම තමයි ඉතින් තමන්ගේ ගෙදර ආව වගේ ෆීලින් එකක් දැනෙනවනේ. මට WhatsApp මැසේජ් එකක් දැම්මහම අන්නේ නිසා WhatsApp එකේ මැසේජ් කරපු සෙට් එක මතක් කරන්න තමයි හදන්නේ. සුබ සන්ධ්‍යාවක් වේවා. මම ලක්ෂ්මන් මේ වෙලාවේ පවුල කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න දෙන්නකෝ කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ආව එකතු කරගන්නම්. ඊට පස්සේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කුරුණෑගල ඉඳුල්ගොඩින් තරංගා දිසානායක මැසේජ් කරලා තියෙනවා. අයියේ ඉස්කෝලේ පටන් ගත්තාම නම් ලයිව් එකට එන්න වෙන්නේ නැහැ. ක්ලාස් තියෙනවනේ. ක්ලාස් හතරට කලින් ඉවර කරන්න කියලා කියන්නකෝ අපේ සර්ලාට කියලා. සයිරි මැසේජ් එකක් දාලා තියෙනවා. දෙයනේ මං ඉතින් කියන්න. අහයිද දන්නේ හැබැයිනේ. ශිෂ්‍යත් ප්‍රතිපලාව නේද? ගෙවල් වල ශිෂ්‍යත් කරපු ඩියුටි දුවල පුතාලා ඉන්නවනะ. සුබපැතුම්. හරිද? රත්නපුරේ නුදාරි ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. අම්මවයි තාත්තවයි මල්ලිවයි සොෂලි මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහමද සා අපිත් මේ වෙලාවේ සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මොනටෙන් සුජානි මැසේජ් කරලා තියෙනවා. Thank you සුජානි. මං හිතන්නේ Facebook live එකට සෑහෙන්න වෙලාවක් මම දීපු හන්දද කොහොද WhatsApp එකේ ගැට්ටිය පොඩ්ඩක් මැසේජ් දාලා අඩු එන්සට අගාලා දැන් මෙතනින් එහාට මැසේජ් කරන්න. මොකද හවස පහේ ඉඳලා 6 වෙනකන් WhatsApp එකේ මැසේජ් කරනවා. ආට තමයි මම වැඩිපුර chance එක දෙන්නේ. මම බෝල් පෝස්ට් එකකුත් දාලා තියෙනවා. ඊයේ වගේම ගිහිල්ලා එකට කමෙන්ට් එකක් තියන්න ඕනේ. හරිද? පූර්ණිමා සෙව්වන් දී සඳ ලංකාවෙන් මේ වෙලාවෙලා අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Okay. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. Thank you. අපි මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන හවස 6 වෙනකන් ඔයගේ මගේ බොරින් නැති විනින් drive එක හතර වටේ වැරඩික පටන් ගන්න හදන්නේ. මැසේජ් එකක් දාලා කෝල් එකක් අරගෙන Facebook wall post එකට comment එකක් දාලා ආ මංගාවට ඇවිල්ලා ඉන්න ඕනා.

0: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: එන්න එන්න
2: ෂා,
1: පාරට මේනවා කෑමවල සුවඳ.
2: රසත් එහෙම තමයි.
1: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
2: මොකක්දනේ ඔයාගේ රහස?
1: මම හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්නේ.
2: ඉතින් මොකද්ද වෙනස?
1: ක්වොලිටි එකම තමයි.
2: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝචුන් ඔයිල්නේ.
1: ඇත්තම තමයි.
3: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
4: NSB පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්.
9: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
10: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

හවස පහයි විනාඩි 24යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ WhatsApp එකේ ගැටියක් මතක් කරන්න හදන්නේ. හයි කොහමද සා? අපි මේ වෙලාවේ සද්දරම අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ශවිත්මා මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම උඩුකුඹුර පැත්තට ගියාම උමේෂිකා මාව අහගෙන ඉන්නවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සා සුපුරුදු විදියට. අපිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ලලිත් පෙරේරා මැසේජ් කළා තිනවා. Thank you ලලිත්. ඔබත් ගොඩාක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. මැසේජ් එකක් දාලා තියන්න මතක් කරන්නම්.

හතරවටේ හගිරින වෙලාව හවස 5:29යි. මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන අසන සින්දු ටිකක් මේ පැයදී තහගෙන ඉන්න ගමන් WhatsApp එකේ મેસેජ් කරපු සෙට් එක මතක් කරන්නත් ඕන. ගොඩාක් කට්ටිය වගේ අහලා තිබ්බා සාද මේ කෝල් කරන්න අපි බලාගෙන ඉන්නවා. ඔය අපිට කෝල් කරන්න chance එක දෙන්නේ නැද්ද කියලා. මෙතනින් එහාට chance එක තියෙන්නේ 0112553363 කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට. තේන්සට අගල කෝල් එකක් ගන්න පුළුවන්. මං චුට්ටක් වෙලා බලාගෙන හිටියේ. දැන් වැඩ කරලා ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා ගල්ලා පොඩ්ඩක් ඔයා කතා කරද්දී අපිට ටිකක් වැඩිපුර වෙලා කතා කරන්න පුළුවන් නේ. ඒ නිසා 0112553363 කෝල් එකක් ගන්න මං අනිවාර්යෙන් ඔයාව මතක් කරන්නම්. හරි. හයි කොහොමද අසා අපිත් මේ වෙලාවේ හතරවටේ අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා යකල මුල්ලේ නිලු මැසේජ් කරලා තිනවා සුබසන්ධ්‍යාවක් වේවා අයියේ අපිට දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා අනුර පුස්සල්ලාවෙන් මැසේජ් කරලා තිනවා ඒ වගේම කලවණෙන් පුෂ්පා thank you ජය වේවා මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ඒ වගේම අසායියේ අපිට දෙන්නකෝ ලස්සන සින්දුවක් මේ වෙලාවේ අපිත් ආව තමයි අහගෙන ඉන්නේ හවස්වරුවේ සද්දෙරම හතරවටේ අහගෙන ඉන්න නිසා ඊළඟ සින්දුවට මාවත් එකතු කරගන්න කියලා හංසිකා මැසේජ් කරලා තිනවා thank you හංසිකා මං හංසිකාවත් එකතු කරගෙන සින්දුවට යන්න කලින් මතක් කරන්න හදන්නේ අවුරුදු ගණනාවක් පුරාවටම මහා ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ඒ අයගේ ජීවිතේ ඉහළට සුවතබන ගමන්ම රටේ සංවර්ධනයටත් සුපසාධනයටත් වගේම හැමෝගේම ජීවිත සවිබල ගන්වන්නේ එදා ඉඳලා අද වෙනකන් දායකත්වයක් ලබා දීපු ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාගේ ජීවිතේ ශක්තිමත් කරද්දී රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක්. ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ජාතික ලොතරැයි මණ්ඩලයෙන් එන ලොතරැයිය තමයි NLB මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. NLB මෙගා පවර් ලොතරැයිය අරගත්තට පස්සේ දැන් ඔන්න යලි තොතාවක් මේ වාර්තාවන් නැවත අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට ඔයාලට සුපිරි මෝටර රථයක් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න, ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්න මුදල් සීනේ වගේම ඔයාගේ සුපිරි මෝටර රථයක සීනේ සැබෑ කරගන්නත් ඔයාලට දැන් යන්නේ රුපියල් 40ක් විතරමයි. ඒ නිසා මං කියනවාට ඔය දැන් වැඩෑරලා ගෙදර යන ගමන් නම් ඉන්නේ ළඟම තියෙන ලොතරැයි කූඩුව ළඟට ගිහිල්ලා ලොතරැයි විකුණන මහත්මයෙක් ඉන්නවා නම් ගිහිල්ලා මෙගා පවර් ලොතරැයියක් අරගන්න. මොකද රුපියල් 40කින් ඔයාලට සුපිරි තෑග්ග තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. ඊට පස්සේ NSB එකතු වෙලා ඔන්න මෙදාපාර අපේ පුංචි දුවදරුවන් වෙනුවෙන් පැවැත්වෙන NSB පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. පුංචි ඉතිරියෙන් ඔයාට ලොකු හීන හැබෑ කරගන්න පුළුවන් නේද? එතකොට ඔයාට චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් වෙන බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි ඔයාට ලබා දෙන මාතෘකාව තමයි පුංචි ඉතිරියෙන් ලොකු හීන. තේන්ස NSB පාට හපන්කම් චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් වෙන බලාපොරොත්තුවෙන් ඉන්න ලංකාවේ රජයේ සහ පෞද්ගලික අංශයේ පාසල් දුවදරුවන්ට දැන් ඔන්න අවස්ථාව තියෙනවා. පැස්ටල් දියසායම් ඊට පස්සේ තෙල් සායම් ඇතුළු ඔයාට කැමති ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා ඔයාගේ නිර්මාණය තරඟය සඳහා ඉදිරිපත් කරන්න. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණිය, ඒ වගේම දෙවන කාණ්ඩය 4-5-6 ශ්‍රේණිය, ඒ වගේම තුන්වන කාණ්ඩය 7-8-9 ශ්‍රේණි සහ හතරවෙනි කාණ්ඩය 10-11-12-13 ශ්‍රේණි සඳහා විවෘත වෙනවා. ඉතින් ඒ නිසාම පළමු ස්ථානය ලබා ගන්න ජයග්‍රහකයාට රුපියල් 50,000ක් දක්වා, ඒ වගේම දෙවන ස්ථානය වෙනුවෙන් රුපියල් 35,000ක්, ඒ වගේම තෙවන ස්ථානය ලබා ගන්න ජයග්‍රහකයාට රුපියල් 25,000 මුදල් තෑග පිරිනැමෙන අතර එම ජයග්‍රහකයන් සතු NSB පුංචි හපන් ඊට පස්සේ හපන් තැපැල් හපන් හෝ නියෝගියුමක් පවතිනවා නම් තරඟ කොන්දේසි වලට යටත්ව තමන්ගේ ගිනුමේ 2026-09:30 වෙනිදාට පවත්නා ශේෂය, ඒ කියන්නේ මුදල් තෑගේ විදියට හම්බ වෙනවා. තේන්ස අවසන් වටේට සුදුසුකම් ලබන සියලුම තරඟකරුවන්ට සැනසිලි තෑගි සහ සාධික පත්‍ර ලබා දෙන්නත් ඔන්න ජාතික තිරගිරිමේ බැංකුව සූදානම් වෙලා ඉන්නවා. ඊට අමතරව ලෝක ළමාදිනය මුල් කරගනිමින් ඔක්තෝබර් මාසේ 1 වෙනිදා 2 වෙනිදා NSB ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයේ සඳහා මේ එක් එක් කාණ්ඩයෙන් හොඳම නිර්මාණ 15ක් තෝරගන්නවා. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාට ළඟම තියෙන NSB බැංකුවට ගියොත් එහෙම. ඒ වගේම තමයි www.nsb.lk වෙබ්සයිට් එකට විසිට් කරාත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 5:30

0: හිරු පායනුවමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
1: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112 117 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: ඉන්නවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුලේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
1: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: සුගේන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

හවස පහයි විනාඩි 49යි වෙලාව. ගෙදර ගෘහණීය විදිහට ගෙදර අයට, ඒ කියන්නේ හස්බන්ඩ්ට, ඊට පස්සේ දුව දරුවන්ට, අම්මා තාත්තට කන්න දෙන කෑම පිළිබඳව වගකීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයාගේ අතේනේ. ඒ කාලේ ඉඳලා අපේ අම්මලා අපිට කෑම ටික හදනකොට සාමාන්‍යයෙන් ගෙදර යන හැම දෙයක් පිළිබඳව ඒගොල්ලෝ බැලුවේ ගුණාත්මක දේවල් වලින් දරුවන්ට කන්න බොන්න දෙන්න. එතකොට රසට කෑම හදන්න ගුණාත්මක භාවය පිළිබඳව සෑහෙන සැලකිලිමත් වෙන ගෘහණියක් විදිහට ගෙදරට ගෙන හාල් එක ගැන වා අනිවාර්යෙන් සෑහෙන්න හිතන්න ඕන නේද? අන්න ඒ නිසාම තමයි ඔයා ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම විශ්වාසයෙන් යුතුව හිරු සහල් මිලදී ගන්නෙ. ඩෙල්මේජ් සන්නාමයේ අර්ථය එන හිරු සහල් කියලා කිව්වහම ඔයාට තියෙන්නේ සහල් අතරේ අංකයකේ විශ්වාසයක්. මොකද ඔයා දන්නවා හිරු සහල් කියලා කියන්නේ ගුණාත්මක භාවයේ උපරිමයි. ඒ වගේම තමයි රසයේ ස්ථාවර භාවය පිළිබඳව ඔයාට ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද හිරු සහල් වල එදා ඉඳලා මේ වෙනකම්ම තියෙන්නේ විශ්වාස කරන්න පුළුවන් එකම රසයක්. අන්න ඒ නිසාම තමයි ගුණාත්මක භාවය සහ ගෙදර අයට කන්න බොන්න දෙන මේ දේවල් පිළිබඳව සෑහෙන්න අවබෝධයෙන් කටයුතු කරන ගෘහණියක් විදියට ඔයා කඩේට ගියාට පස්සේ හාල් ගන්නකොට හිරු සහල් කියලා නම කියලාම ඉල්ලන්නේ අන්න ඒ විශ්වාසය නිසාම තමයි. එතකොට හිරු සහල් කියන විශ්වාසයත් එක්ක ගොඩනැගුණු ගුණාත්මක භාවය සහ හිරු සහල් මිලදී ගන්න තියෙන ප්‍රධානම කාරණාතරේ විශේෂයෙන් කතා කරන්න ඕනේ කාරණාවන් කිහිපයක් තියෙනවනේ. මම මේක පිළිබඳව ඔයාට මතක් කරන්නේ ඔයා මේ ගැන අවබෝධයක් තියාගෙන ඉන්න එක සෑහෙන වටින නිසා. හිරු සහල් කියලා කියන්නේ ගොවියාගේ කුඹුරේ ඉඳලා අපේ කෑම මේසය වෙනකල්ම හැම පියවරක් පිළිබඳවම අවධානයෙන්, අවබෝධයෙන් සහ පාරිභෝගිකයට උපරිම දේවල් ලබා දෙන්න කටයුතු කරන සන්නාමයක්. ඉතින් ඒ නිසාම තමයි හිරු සහල් වල ෆාම් ටු ටේබල් සංකල්පය පිළිබඳව වැඩි අවධානයක් දීලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි දැන් එක එක ගෙවල් වල හාල් ගත්තාම දැන් එක එක කට්ටිය කැමති එක එක හාල් වර්ග තියෙනවනේ. අද ඔයාලට හිතුනොත් නාඩු හාල් වලින් බත් ටිකක් කෝයලා කන්න, ඊට පස්සේ කීරි සම්බා, සම්බා කැකුළු සහල්, ඊට පස්සේ අර දැන් මේ දවස්වල කැඩුණු හාල් එකට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවනේ. ඒ නිසා ඔයාලට මේ කැමති ඕනෑම වර්ගයක සහල් හිරු සහල් හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ලංකාවේ ඕනම කඩේකට ගිහිල්ලා ඔයා මේ කැමති හාල් එකක් කියලා ඉල්ලුවම හිරු සහල් යටතේ ඔයාලට මිලදී ගන්න පුළුවන්කම හැකියාව දැන් තියෙනවා. අනිත් කාරණාව තමයි දැන් සාමාන්‍යයෙන් ගෙදර ආච්චි සීයාගේ ඉඳලා ගෙදර ඉන්න පොඩිම බබා වෙනකන් රසට සුවඳට නේද ගුණාත්මක භාවයේ තියෙන බත් ටිකක් කන්න ආසයිනේ. අන්න ඒ නිසාම තමයි ගෘහණියෝ විශ්වාසෙන් ගිහිල්ලා හිරු සහල්ම අරගෙන යන්නේ. මොකද ඒ අය හැමෝටම ගැළපෙන විදිහට රසයේ ගුණේ මේ සියල්ලම තියෙන්නේ හිරු සහල් වල කියන එක ගෙදර ඉන්න ගෘහණිය විශ්වාස කරනවා නේද? වෙළඳපොලේ විකල්ප කොච්චර තිබ්බත් විශ්වාසයෙන් තොරගන්න පුළුවන් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. අපි පවුලේ අය සාමාන්‍යයෙන් හොඳම දෙන්නේ දෙන්න හදන්නේ තේන් සාම තමයි. මං කියන්නේ හාල් වලට විතරක් අමුතු දෙයක් නෙමෙයිනේ. හාල් වලිනුත් අපි හොඳම සහල් වලින් බත් ටිකක් හදලා දෙන එක තමයි අපේ වගකීම. අන්න ඒ නිසා රසයේ විතරක් නෙමෙයි පිළිබඳව තියෙන ගුණාත්මක විශ්වාසයත් එක්ක තමයි හිරු සහල් පිළිබඳව මෙච්චර හැමෝම කතා කරන්නේ සහ වෙළඳපොලේ සෑහෙන්න ලොකු ඉල්ලුමක් තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් උදේ කෑම වේලකින් දවස පටන් ගන්නකොට බෙරි වෙච්ච, එහෙම නැත්නම් අමුවට තියෙන බත් ටිකක් කාලා දවසම මූඩ් ඩවුල් කරගන්නවට වඩා ඔයා හරි ආසයිනේ නේද හස්බන්ඩ් අද නම් කෑම ටික රසයි කියලා කියද්දි නේද? අන්න ඒ නිසාම තමයි හිරු සහල් වලින් ඔයා බත් ටිකක් වේලා උදේට මේසෙට තියන්නකෝ. ඒ සුවඳත් එක දවසම ගෙදර හැමෝම මාර ක්‍රියාශීලීව දවස ආරම්භ කරනවා. අනිත් කාරණාව තමයි හිරු සහල් කියලා කියන්නේ ඉතින් උදේ ඉවුවට පස්සේ හවස් වෙනකම් බය නැතුව තියාගන්න පුළුවන්. රයිස් කුකර් එකේ දාලා රයිස් කුකර් එක ඔන් කරලා තියන්න ඕනේ නැහැ. ඔෆ් කරලා තිබ්බත් හිරු සහල් වල කිසිම වෙනසක් නැතුව පැය 7ක් 8ක් 9ක් තියාගෙන පරිභෝජනයට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනට නරක් වෙන්නේ නැහැ, පිළුණු වෙන්නේ නැහැ. තේන්සා සමහර වෙලාවට පිළුණු වෙලාම බත් කොච්චර අයින් කරනවදනේ. හැබැයි ඉතින් හිරු සහල් ගන්න ගෙවල් වල සෑහෙන අර පිරිමැස්මක් තියෙනවා. මාසෙට හාල් වලට යන වියදම සෑහෙන අඩුයි. අන්න ඒ නිසා ඔයාට අවශ්‍ය කරන ඕනෑම වර්ගයක සහල් මිලදී ගන්නවා නම් ඔයා වෙළඳපොලට ගිහිල්ලා නම කියලා මිල්ලන්න මුදලාලි මට හිරු සහල් දෙන්න කියලා. හිරු සහල් හිරු පායනවා මෙන් විශ්වාසයි. ඒ ගැනත් මතක් කරලා හවස 5යි විනාඩි 53ක් වෙනකොට මම යන්න කියලා හදන්නේ. අපි ආයතනයට හම්බ වෙනවා. තේන්සයතකම් පරිස්සමින් ඉන්න. ඊළඟ ජය වේවා. මම DJ අසා. Good night.

0: ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලනිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ලංගම පොත්හලින් දැන් ලබා ගන්න 0.70013336.
2: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරි මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
3: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol Paracetamol විශේෂයකි.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන Travel Net පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0776 716 7672.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම සමරවික්‍රමම අරගෙන ඉන්නේ. මගේ මේ කකුලේ අමාරුව අවුරුදු 30ක් විතර වයි කාලයක් තිබුණා. බෙහෙත් කරා හැම තැනකින්ම. මම මේක අතෑරලා මගේ වේදනාව උගලගෙන ඉන්නේ මේ නෙට් එකේ මේකම බෙද මහත්තයා විස්තරේ දෙන අනිත් පැත්තේ මන්ට අග්ගාල නම්බරය අරගෙන ඒකට කතා කරලා ගිහින් බෙහෙත් කරලා කරනකොටදී මම වාර දෙකක් වගේ ගියා. ඇත්තටම හොඳටම හොඳයි දැන්. මේ විද්‍යුත් මහත්තයෙන් ගොඩාක් ප්‍රසිද්ධ වෙනවා මේ
5: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ශීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
7: LB රන් අය තමයි මගේ හයිය.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ශීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
2: කවදත් අලුත් කාගෙත් net

0: වේලාව සවස 6:30යි.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.
3: මොනවද තාත්තේ ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
4: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
5: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්ම

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 862 363 0776 716 7672.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝවන් අද 2026 සැප්තැම්බර් 2 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මෙදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණයේ සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන් ජයසේකර.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල 22 ගැන පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව කතානායකට 22 ගැන ආණ්ඩුවේ ස්ථාවරය නීතිපති අධිකරණයට දන්වයි. මව්පියන්ගේ හිතේ ගිනි නිවමින් පහේ දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි. සිසුන් 56,000ක් කඩයිම් ලකුණෙන් ඉහළ. පේයි ටැක්ස් වැඩි ජනපති ලේකම්ම පිළිගනි. එල්නිනෝ නිසා රැකියා අවදානමට ලක් වූ පිරිස් වෙත සහන සැලසීමට විශේ෷ වැඩපිළිවෙලක්.
3: Net News, the truth people trust.
4: අද තීරණාත්මක විභාග දෙකක් ගැන තීන්දුව ප්‍රකාශ වුණා. එකක් ශිෂ්‍යත්ව විභාගය, අනෙක 22 වන පෙත්සම් විභාගය. මේ පිළිබඳ සියලු තොරතුරු සමග දවසේ සත්‍ය අනාවරණය මෙතැන් සිට.
3: Net News, ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: මෙවර 5 වැනි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කළා. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දේවිභාග කොමසාරි ජෙනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය විසින් දිස්ත්‍රික් කඩේම් ලකුණු පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.
6: මෙම විභාගයේ දිස්ත්‍රික් කඩේම් ලකුණ සිංහල මාධ්‍යෙන් 139කුත් දෙමළ මාධ්‍යෙන් 135කුත් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්වල ලකුණු සිංහල මාධ්‍ය සඳහා 139ක්, ඒ වගේම දෙමළ මාධ්‍ය සඳහා 135ක් ලෙස තමයි කඩේම් ලකුණු වාර්තා වෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා ලකුණු සිංහල මාධ්‍යෙන් 135කුත් දෙමළ මාධ්‍යෙන් කඩේම් ලකුණු 133ක් වෙනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහාත් කඩේම් ලකුණු 135ක් සිංහල මාධ්‍යෙන් දෙමළ මාධ්‍යෙන් 133ක් වෙනවා. බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යෙන් කඩේම් ලකුණු 134ක්. ඒ වගේම අම්පාර, ශ්‍රීකුණාමලය, නුවරඑළිය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ලකුණු 133ක් කඩේම් ලකුණු සිංහල මාධ්‍යෙන් වෙනවා. යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යෙන් අයදුම්කරුවන් නැහැ. දෙමළ මාධ්‍යෙන් අයදුම්කරුවන් සඳහා කඩේම් ලකුණු 133ක් ලෙස තමයි වාර්තා වෙන්නේ.
5: විභාග කොමසාර ජෙනරාල් වරිය පැවසුවේ 5 වැනි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩේම් ලකුණෙන් ඉහළ බවයි.
6: දිස්ත්‍රික් කඩේම් ලකුණු ඉක්මෝ සිසුන් සංඛ්‍යාව මෙවර 56,000ක් වෙනවා. ඒ ප්�‍රතිශතයක් විදියට ගත්තොත් 19.32%. 2025 වර්ෂයේ මෙම විභාගයේ කඩේම් ලකුණු ඉක්මෝ ප්‍රතිශතය 17.11% වෙනවා. ඒ අනුව මෙවර කඩේම් ලකුණු ඉක්මෝ ප්‍රතිශතයේ යම් වැඩිවීමක් තිබෙනවා. 2.21% වැඩිවීමක් වාර්තා වෙනවා.
5: මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය නම්බන්දා දිවෙනපුරා පිහිටි මධ්‍යස්ථාන 2723කදී පැවැත්වුණා. ඊට අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. එම විභාගයේ උත්තරපත් රැගීම් කටයුතු පසුගිය 20 වනදා ආරම්භ වුණා. ඒ දිවෙනපුරා මධ්‍යස්ථාන 48කදී. ඇගේම් මණ්ඩල 380ක් යටතේ පරීක්ෂකවරුන් 6,000කට අධික පිරිසක් විභාග ඇගේම් කටයුතු සඳහා එක්ව සිටියා. අද නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ලබාගත හැකි ලකුණු සංඛ්‍යාව කුමක් වුවද දරුවන් ආදරයෙන් පිළිගන්නා ලෙස අධ්‍යාපන විද්වතුන් මව්පියන්ගෙන් ඉල්ලා සිටිනපා. මෙවැනි තරඟකාරී විභාගයකට පෙනී සිටීමම දරුවන්ගේ ජයග්‍රහණයක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ. net news kalavim simakadi, praveena shishata deshaka, sarat ananda mahatad, apilibanda dahas palakala.
7: ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ අතරම තීරීම් විභාගයක්. ඉතින් තීරීම් විභාගයක් ඇතුලේ දින ණය වගේම පරදින ණයත් ඉන්නවා. අපි මේ තත්වය පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. දිනන දරුවන්ට ආදරය දක්වනවා වගේම පරදින දරුවන්ටත් ඒ හා සමානව ආදරය දක්වන්න ඕනේ අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ. ඒ මොනොත් තමයි ඒ දරුවන්ගේ ජීවිතය ඇත්තටම සාර්ථක වෙන්නේ. මොකද ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම තීරණය කරන විභාගයක්වත් ජීවිතයේ සම්පූර්ණයෙන්ම තීරණය කරන විභාගයක්වත් නෙවෙයි. මේ විභාගයෙන් ලකුණු ගන්න දරුවන්ට පාසලක් ලැබෙනවා. ඒ වගේම ආර්ථික අපහසුතා තියෙන දරුවන් දෙමව්පියන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලැබෙනවා. හැබැයි මේ අවස්ථාවේ ජයග්‍රහණය නොලැබුණත් ඒ දරුවන්ට ජීවිතයේ ලොකු ගමනක් යන්න අවස්ථාව තියෙනවා. එනිසා ඔබේ දරුවා ගත්ත ලකුණ මොකක් වුණත් ඒ දරුවට ආදරයෙන් කතා කරන්න, ඒ දරුවා ආදරයෙන් වැළඳ ගන්න, ආදරයෙන් සිප ගන්න, ඔබේ ආදරේ ඒ විදිහටම ලබා දෙන්න. දරුවන්ගේ හිත් චුට්ටක්වත් රිදවන්න එපා.
5: සරත් ආනන්ද මහතා සමග සිදු කළ මෙම සම්පූර්ණ සංවාදය net news අපගේ YouTube නාලිකාවේ සහ Facebook පිටුවේ ඇතුළත්. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයේ අවසන් කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්ස කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද නිවේදනය කළා. අදාළ පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් මෙම ගොනු කර තිබූ පෙත්සම් එම පනත් කැටුම් පතට සහාය පළ කරමින් ගොනු කර තිබූ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මටුලක් විසින් මෙම නියෝගය නිකුත් කළා. මෙම පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට දින පස්වරු 3ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මටුල මෙහිදී පාර්ශ්වකරුවන්ට නියම කළා. මේ අතර මෙරට අධිකරණ කටයුතු පොළුල් කොට කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජය විසින් ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයේ සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කැටුම්පත් ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ප්‍රකාශ කළා. අදාළ පනත් කැටුම්පත් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයේ පැවති අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව සඳහන් කළා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කැටුම් පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විභාග වුණා. ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල හමුවේ පෙත්සම් කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම අවසන් වීමෙන් පසුව අතරමැදි පෙත්සම් කරුවෙක්ගේ නීතිඥවරුන් කරුණු දැක්වීම සිදු කළා. එම සියලු දේශන අවසානයේ පනත් කැටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ නීතිපතිවරයා විසින් සිය දේශනය ඉදිරිපත් කළා. ඊයේ පස්වරුවේ ආරම්භ වූ මේ පෙත්සම් විභාගය ඊයේ රාත්‍රී 10:30 දක්වා පැය 12කට ආසන්න කාලයක් පැවැත්වීමද විශේෂත්වයක්. 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රණයේ නිලන්ති කොට්ටහච්චි මහත්මිය.
8: මාස 3-3ට වැටෙනකම් බලාගෙන ඉඳපු දේශපාලන පක්ෂ තිබ්බා. නායකයෝ හිටියා. මාස 3න් වැටේ, 6න් වැටේ, අවුරුද්දෙන් වැටේ. වැටෙන තැනට වැඩක් කරා. බන්ධනාගාරයටත් අත තියලා බැලුවා වටන්න පුළුවන්ද කියලා. නෑ, එහෙම වටන්න බෑ. හේතුව අපි හැම තැනක්ම සංවිධානය වෙලා ඉවරයි. අපි අදටත් ආණ්ඩුවක් විදිහට කල්පනා කරන දේ තමයි මැතිවරණයට පෙර සිටම අදත් විශ්වාස කරන එක තමයි බලය ලබාගත් මොහොතේදීත් අපිට කොච්චර මාධ්‍ය බලය තිබ්බත් රාජ්‍ය බලය තිබ්බත් මුදල් බලය තිබ්බත් අපි විශ්වාස කරන එකම බලය තමයි සංවිධානය.
5: සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද අදහස් පළ කළා.
9: අපි අහන්න කැමති එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ රටේ නඩු තියනවා. මහානායක ස්වාමින් වහන්සේලාට නඩු තියනවා හිර යන්න බෑ. දැන් මේගොල්ලෝ උත්සාහ කරන්නේ ඉතා පැහැදිලිවම රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා ආපහු මැතිවරණ නොතියා මේ ඒකාධිපති ගමනකට යන්නේ. මේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව රවට්ටලා ආණ්ඩුව අරගෙන අද නීත්‍යානුකූලව එදා 88-89 යුගයේදී කරන්න බැරි වෙච්ච දේ කරන්න උත්සාහ කරනවා.
5: මේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා.
10: ජනාධිපති ක්‍රමය ඇතුළු සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න කියලා තමයි අද පවතින රජයේ බලය ඉල්ලුවේ. ඒ ලැබිච්ච ජනතා පරමාධිපත්‍යයට පයින් ගහලා අද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක කොටසක් පමණක් ගෙනෙන්න හදන මේ ව්‍යායම ජනතා මතයට විරුද්ධයි කියන කාරණය අපි ප්‍රකාශ කරන්න ඕනේ.
5: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාද අදහස් පළ කළා.
11: ඒ ව්‍යවස්ථාවේ සංශෝධන ක්‍රියාවලිය අපි බාර දීලා තියෙනවා. සාවි කටයුතු සඳහා අදාළ කටයුතු සඳහා සාවිය හරහා ලැබෙන තීන්දුව සියල්ලම ඒකාබද්ධ කරගනිමින් රටට අවශ්‍ය ලෙස මේ දෙක සංශෝධනය සම්මත කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා රටේ මහජනතාව කිසිසේත්ම මේ පුජ්‍යලික අභිමතාර්ථයන් පදනම් කරගෙන ගොඩනගෙන පටු තර්කවල රටේ මහජනතාව නැ ඕන් ඉන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය පිළිබඳව.
5: උපයන විට අයකරන බද්ද මගින් ජනතාව දෙඩ්ලෙස පීඩාවට පත්ව ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ උපයන විට අයකරන බද්ද ඉහළ අගයක පවතින බවයි. මේ අතර වෙනත් දියුණු රටවල පවතින මට්ටමට මෙරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද පැවතිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසුවා.
12: අපේ ඉස්සරහට එනෝ IMF World Bank එක ඇවිල්ලා අපිට බලපෑම් කරන්න යනවා. IMF එක ඇවිල්ලා ඒගොල්ලෝ පිටින් ගනලා දාන මේක මෙහෙමයි වෙන්න ඕනේ. නමුත් මම දකින විදිහට දේවල් සිද්ධ වෙන්න ඕන අපි එහෙම නැත්නම් මේ නිලධාරීන් අපි එකතු වෙලා කරන සැලැස්මවල වලින් කියලා. ජාත්‍යන්තර තලයේ සිදුවෙන දේවල් පිළිබඳව අවබෝධයක් අවශ්‍යයි. අන්නේ අවබෝධය සමග අපි කිසියම් වෙනස් වීමකුත් කළ යුතුයි. කිසියම් නව්‍යකරණයකට ආයතනයේ ගිනියන්න අලුත් තැනක තියන්නෝ ජාත්‍යන්තරයේ අනිත් රටවල් වල දෙපාර්තමේන්තුව තියෙන තැනට අපි යන්න ඕන. එහෙම ගියේ නැති වුණාම තමයි අපිට මේ IMF වැනි ආයතන වලින් බලපෑම ඇති වෙන්නේ. අපි වෙනස් වුනේ නැත්නම් පිට මිනිස්සු ඇවිල්ලා අපි වෙනස් කරන්න යනවා. අපි අන්නේ ඒකයි තේරුම් ගන්න ඕන. ඇත්තම කියනවා නම් රේගුවත් එක ගත්තම රේගුවේ ඩිජිටලයිසේෂන් එකත් එක්ක ගත්තම කිසියම් විදියක පසුබෑමක් IRD එකේ තියෙනවා. ගොඩක් දුරටම බලපෑමට ලක් කරලා තියෙන පහළ මධ්‍යම බන්දි අපි මේ pay tax එක බොහොම වැඩි අවංකව
5: දේශීය ආදම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වන මහා සම්මුලට එක්වීමෙන් ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළා. එල්නිනෝ දේශපාලනික බලපෑම හමුවේ රැකියා අහිමිවීමේ අවදානමට ලක්ව පිළිසඳහා සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට රජයේ පියවරගෙන් තිබෙනවා. දේශගුණික බලපෑම්වලට මුහුණ දීම සඳහා පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ නිලධාරී කමිටුව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්බික පටමැති මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 30වකදා ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එල්නෝ තත්වයේ හේතුවෙන් එළවලු සහ පළතුරු වගාකරුවන්ට සිදුවිය හැකි හානිය අවම කිරීමට මෙන්ම ඉදිරියේදී රට තුළ එළවලු හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි පියවර පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. මෙවැනි විට දිස්ත්‍රික් 6ක ජනතාව එළිනෙව බලපෑමට ලක්ව ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතු සඳහා අවශ්‍ය අඛණ්ඩ ජල සැපයීම තහවුරු කිරීමේ වැඩපිළිවෙළක්ද එහි ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර තිබෙනවා. ඉදිරි මහකන්‍යා ආරම්භ කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සැප්තැම්බර් 4 වනදා පැවැත්වීමටත් අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ලබන සැප්තැම්බර් 14 වනදා නැවත රැස්වීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා. ඉදිරියේදී ඇතිවිය හැකි එලිනෝ කාලගුණික තත්වයේ බලපෑම්වලට මුහුණ දීම සඳහා මෙරට ව්‍යාපාරික ආයතන සූදානම් කිරීමේ විශේෂ සංවාදයක් හෙට පැවැත්වෙනවා. මෙම සංවාදය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ ආයතනය විසින්. එලිනෝ තත්වයට සූදානම් වීමට ශ්‍රී ලංකාවේ පරිසරික ඔරොත්තු දීමේ හැකියාව සහ දේශෝනික සූදානම්ම ශක්තිමත් කිරීම යන්න මෙහි තේමාවයි. මෙම සංවාදයේ පැවැත්වීමට නියමිත වෙත්තේ මෙට්ලන්ඩ් ක්‍රසන්සි පිහිටි ද ග්‍රෑන්ඩ් මෙට්ලන්ඩ් හෝටලේදී. පසර 3:30ට ආරම්භ වනවා. සංවාදයේ ප්‍රධාන දේශනය සිදු කරන්නේ කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ප්‍රේමලාල් මහතා විසින්. ඊට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශ නියෝජිතයින්, කලගුණ විද්‍යා සහ කෘෂිකාර්මික ශාස්ත්‍රවල විශේෂඥයින් මෙන්ම පාරිසරික ශාස්ත්‍රයේ ප්‍රධානීන්ද මෙම සංවාදයට එක්වීමට නියමිතයි. මෙසදහා පවතින්නේ සීමිත ආසන සංඛ්‍යාවක් බැවින් ආයතනික නියෝජිතයින්ට කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි සංවිධායකින් දැනුම් දෙන්නේ. 0.72 23 876 0.76 90.44 126 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකි. මෙහි නිල රේඩියෝ මාධ්‍ය සහකරු නෙත් FM රේඩියෝ වයි.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: net news nimava net news milanga pradhana pravruti prakashaya heta udasana 6:45 ta mohatin mohata wenas wana alutma torotoru sandaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna netahot net news tutel ke apage web adawiyata pivisenna
13: net news rava pratirava ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව හිටපු බන්ධනාගාර කොමසාරි සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාද මෙලෙස අදහස් පළ කළා
14: මට මම net news එක කටයුතු කරන්නේ දීර්ඝ කාලයක සිට ඇත්තටම මම හිටපු බන්ධනාගාර කොමසාරි සහ මාධ්‍ය ප්‍රකාශක ඉතින් මාධ්‍ය ප්‍රකාශක හැටියට මට මේ නිතරම net news සම්බන්ධ වෙනවා මොකද මම දැකපු එකක් තමයි මේ ඕනෑම සිද්ධියක් වුණාම පළවෙනියෙන්ම කතා කරන එක තමයි net news මම ඒක කල්පනා කරනවා මේ සමහර වෙලාවට මම දැනගන්න කලිනුත් net news දැක්කනවා ඒ වගේ ඉක්මනින් news channel හොඳ channel එකක් තමයි net news එක රේඩියෝ චැනල් එක. ඉතින් ඒ වගේම මේ Facebook channel එකත් මම හිතන්නේ ලංකාවට මම දැකලා තියෙන හැටියට කියන්නේ හැම තැනම හැම වෙලේම අප්ඩේට් දෙන විශේෂයෙන්ම ගවේෂණාත්මක නිවුස් දෙන හොඳට ඇනලයිස් කරලා නිවුස් දෙන ඒ වගේම ඉක්මනින් නිවුස් දෙන channel එකක් මාධ්‍යයක් තමයි net news කියන්නේ. ඉතින් මේ මම හැම වෙලෙම දැකලා තියෙනවා net news අපි social media බැලුවා රේඩියෝ ඇහුවා මේ net news එක හැමෝටම කලින් නිවුස් එක එනවා. ඉතින් මාධ්‍ය ආයතනයකට වැදගත්ම දේ තමන්ගේ නිවුස් එක ඉක්මනින් දෙන එක මහ ජනතාව දැනුවත් කරන එක. මොකද අද රටේ මාධ්‍ය ගත්තොත් එහෙම සෝෂල් මීඩියා ගත්තොත් එහෙම print media ගත්තොත් එහෙම ඊළඟට රේඩියෝ channel ගත්තොත් එහෙම හැම අංශයකම web ගත්තොත් මේ ඔක්කොම අංශ එක fight කරනවා. ඒ වගේම හොඳ රට වටේම මේගොල්ලෝ නිවුස් එන ක්‍රම තියෙනවා. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ මම දැකපු මගෙත් එක්ක වැඩ කරපු team එකක් හැටියට නිවුස් එක ඉතාම ඉස්සරහා ඉන්නවා.
13: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
0: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න රසත් වැඩි සාක්කුවටත් වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
13: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
5: මම කැප්ටන් රත්නායක කොරියා ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවා ගැන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවලා සටන් කළා එමක රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි මම හෙට ඉඳලා විශ්‍රාම යනවා මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හිතක් ඇති රටක් ගොඩනගන්න.
15: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
13: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
15: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 Smart Drive Smart Savings බිද්වයි කයි කයි දෙකයි 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
13: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
16: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 01212200
17: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳ පොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
18: යහතුන වඩන අපේ රස විජේ.
17: වෙළඳපොළෙන් කුළු බඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
0: පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියාත් විඳින්න. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
18: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
19: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
18: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
20: ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200.
21: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.

කොහොම අමතක කරන්න මිහිරිම දේවල්. හිත නැලවූ සැනසූ සුයාමයන් කොහොම අමතක කරන්නද? ඒක නිසා මිල්ටන් පෙරේරා, ප්‍රියංකර පෙරේරා, මේ සුන්දර ආත්මීය හඬවල් මේ වචන අස්සෙන් අපේ ආත්මය අපිට නොතේරෙන්න අපේ මතක වෙත ගෙනියන්න පුළුවන් වුණා. ඉතින් සුන්දර ප්‍රියංකර පෙරේරා කලාකරුවාණෙනි, සුභ ගමන් ඔබේ හඬට, මැවූ රසයට අපි ණයයි.

ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා. ඉතින් මං අද ඔබෙන් අහන්නේ කඳුළු පිහිදාන්න ආව කෙනාම කඳුළු දුන්නද කියලා. ජීවිතේ අනාථ වෙලා දුකින් පිරීලා ඕනේ නෑ කියලා හිතන යුගයක අපිට කෙනෙක් හමු වෙනවා. කඳුළු පිහිදාලා ලතවුල් නිවලා මුළු ජීවිතේම සංසුන් කරනවා. අපේ මුළු පරිසරයම ඒ ප්‍රේමයෙන් නොද්දල් වෙනවා. ඒ ආත්මීය කලාපය ඔහු හෝ ඇය නැත්තුවම ඉන්න බෑ කියලා හරියට සක්සුදක් විදිහට දරාගත්ත තැනක ඔහු හෝ ඇය නික්ම යන තීරණය කළත් කඳුළු දුන්න කෙනාම නෑ නෑ සිනා දුන්නු කෙනාම කඳුළු දුන්න වෙනවා. ඒ ගැන විත් කියලා යන්න 0715 95 95 95.

0: Mandaram re hata e vinadi pahalavai.
1: Velava oba veta gena enne.
2: Amme rambutan gini ganan deela kessa hada ganna da hadanne.
3: Ehema ganan neha. Anika keels eke hama elawulu palaturakma fresh.
2: Oone nan meka kalinda nan hitiya nan athana metana rasthiya ad wenne ne.
4: Keels naum bavai aduma velai.
5: Rasatun hataka paramparika ape rasaya meenaka sahal bayan win within smart tv rice cooker blender dinaganna sahal kavare coupon yati tyage obata himive meenaka sahal ape urume ape rasa
6: obe visrama wetupata labena ihalama naya mudala den dfcc garu saru within rupiyal laksha 120k dakwa uparima naya mudalak samaga wasara 15k dakwa sthavara sahanadayi poli anupathayak yata thiyala baganna kondisi adalave dfcc bankuwa obe vardhanayata
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0247 21 33 540
7: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක් ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන් ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකක් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න
5: මොහොතේ වතුර බොන්න පුළුවන්ද බෑනේ හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද බෑනේ ඒ උනාට ගිරි හිස ඉදවර සොයමින් ලත වෙනවා දැනෙනවද දැනෙනවද සාහිත්‍යයත් ජීවිතයක් ජීවිතයත් සාහිත්‍යයක් ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට
8: brought to you by
9: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහ සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
10: මන්දාරම් රැ
11: මන්දාරම් රැ

ආදරණීය තරංගා, සුබමන් දරම් රැයක්. කඳුළු පිහිදාන්න බි කියලා ඇවිත් නොනවතී වැටෙන්න ඇස්වලට කඳුළු දුන්න දවස් මටත් තිබුණා. සමහර අපේ ජීවිතයට එන්නේ බලෙන්. ඊට පස්සේ යාලා අපිට නැතුවම බැරි වෙද්දි මොකුත් නොවන ගානට අතහැරලා දාලා යනවා. වැරදි තැන නැවතුණාද, නැවතුණ තැන වැරදුනාද කියලා අදටත් මට තේරුම් ගන්න බැහැ. ජීවිතේ කිරුළ පළඳින්න හිතාගෙන ලං වුණාට කිරුළ කෙසේ වෙතත් දවස ගානෙම කඳුළු වැටුනේ හරි බරට. අපි හුඟක් දේවල් තේරුම් ගන්නේ ගොඩක් දේවල් සිද්ධුනට පස්සේ. ළඟ ඉන්නත් බැරි වුණා, දාලා යන්නත් බැරි වුණා. සියල්ලක්ම දැනි දැනිත් රිදි රිදිත් හැඟීම් හංගගෙන හිටියා. අන්තිමට කඳුළු පිහිදාන්න ආපු කෙනාට සමුදීලා ආපහු හැරිලා අම්මා ළඟට ආවා.

කඳුළු පිසින්නාපු කෙනාම කඳුළු දුන්නද? ඒ ප්‍රශ්නේ අදටත් මගේ හිතට උත්තරයක් නැති තුවාලයක්. මම අඬපු දවසක මගේ කඳුළු පිසදැම්මේ ඔයා. බය වෙන්න එපා මං ඉන්නවා කියලා. මගේ ඉදිරි පුංචි පුංචි බලාපොරොත්තු දුන්නේ ඔයා. ඒ නිසා මං හිතුවා ඔයා මගේ ජීවිතේට ආවේ මගේ කඳුළු අවසන් කරන්න කියලා. මම හිතුවා මට නැතිවුණු සැනසීම ඔයාලගේ හම්බෙයි කියලා. මම හිතුවා මේ වතාවේ නම් මගේ හිතට රිදෙන්නේ නෑ කියලා. ඒත් අන්තිමේදී මගේ ඇස්වල කඳුළු පිස දැම්මෙත් ඔයා. ඒ ඇස්වලට අලුත් කඳුළු ගෙනාවෙත් ඔයා. කොච්චර අමුතුද? වේදනාවෙන් මාව බේරගන්න මගේ ළඟට ආපු කෙනාම අන්තිමේදී මගේ වේදනාවේ හේතුව වෙලා. ඔයා ගිය දවසේ මට තේරුණා සමහර මිනිස්සු අපේ ජීවිතේටින් අපිව සුව කරන්න නෙවෙයි, අපිට ආදරය කරන්න පුළුවන් කොච්චර ගැඹුරටද කියලා අපිටම පෙන්වලා දීලා යන්න. අදටත් කඳුළු එනකොට මට මතක් වෙන්නේ ඔයා. ඒකත් අමුතුයි. කඳුළු පිසපු අත අද මගේ ළඟ නැහැ. ඒත් ඒ අතේ උණුසුම තවමත් මගේ මතකයේ තියෙනවා. ඉතින් මම ඔයාට දොස් කියන්නේ නැහැ. ඔයා මාව අතහැරලා ගියාට වෛර කරන්නේ නැහැ. මොකද එදා මගේ කඳුළු පිහපු ඔයාගේ පුංචි කරුණාවයි මට අමතක කරන්න බැරි එතක දෙයක්. අද මට හිතා ගන්න බෑ කඳුළු පිසින්න තරම් මට ආදරය කරපු ඔයා කඳුළු දෙන තරම් මාව අසරණ කරේ කොහොමද කියලා. සමහරට ආදරය කියන්නේ හැමදාමත් අපිව සතුටින් තියන්න උත්සාහ කරන දෙයක් නෙවෙයි. සමහර ආදරයන් කඳුළු වෙලා එනවා, හදවත බිඳිලා යනවා. ඒත් අපේ ජීවිතේ අමතක කරන්න බැරි ලස්සන මතක වෙලා සදා කාලිකව නතර වෙනවා. එකයි අත්ත මිලාන් මාලකා.

නිර්නාමික ප්‍රශ්නයක්. ආදරණීය තරංග අක්කා, ඔය හැමෝගෙම ආදර මතක වචන කරලා හරි ලස්සනට කියනවා. ඒත් ඔයාටත් ඇතිනේ ආදර මතක. පුළුවන් නම් ලස්සනට වචන කරලා කියනවාද කියලා ඇය මගෙන් අහනවා. හුඟක් අය ආදරේ වචන කරනවා නංගි. එකම දේ, ආදරේ ලස්සනම දේවල් නිර්නාමිකයි. ඒ වගේම ඒවට වචන නැහැ. ඒ තමයි නිහඬම කවියේ කතාව.

මගේ නම සෙව්වන්දි මමිනේ අටියන්තට. මට මගේ ජීවිතේ මගේ ජීවිතේම මගේ මහත්තයයි මගේ දරුවෝ දෙන්න. ඔය තුන් දෙනා මගේ පණ. ඒ තරම් ආදරේ. සෙව්වන්දි වාසනාවන් ඉති. සුබ පැතුම්. ආදරණීය තරංග. සඳට හැකි වූයේ නම් මිදෙන්න. තරුවට හැකි වූයේ සඳ අතහැර යන්න. තාමත් මගේ බලයි මි පෙර පුරුද්දට. යලි සිහියට නැගේ. ඔබ මා අතහැර ආදුර. නිර්නාමිකයි.

0: මන්දරම් රෑ 7යි විනාඩි 33යි.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112132502 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: බෙල්ලේ කොන්ද වේදනාද, ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශී වේදනාද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක්. අදම මතන්න 0-34-22-17-877 හෝ 0-77-511-39-18 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
6: Net FM ධර්ම දක්ෂිනා.
7: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
8: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
9: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
10: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
5: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව.
6: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම
5: දක්ෂිනා. හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
0: සහතිකම ඇත්ත තරංග කඳුළු පිහදන්න අප කෙනාම කඳුළු දුන්න. ඒ නිසා හැම මතකෙකින්ම ඈතට යන්න හිත හදාගන්න තීරණය කළා. තනිකම හුරුයි මට දැන්. ආදරේ ඕනේ නැති නිසා නෙමේ, ආදරේ රිද්දන නිසා. හුරු වෙච්ච තනිකමට ආදරේ කරනවා. නිර්නාමිකයි.

ආදරණීය තරංග, එදා කඳුළු පිසුවේ අද අලුත් කඳුළු වලට පාර පෙන්වන්න කියලා දන්නවනะ. මේ ඇඟිලි තුඩු වලට ඇස් පිහාටක්වත් අල්ලන්න දෙන්න. මැලේසියාවේ නදී එහෙම කියනවා. සැබෑ ආදරේ කියන්නේ හදවත ඇතුලේ නිහඬව දැල් වෙන කවදාවත්ම නිවියන්නේ නැති ආලෝකයක් වගේ දෙයක්. මට ආදරේ පෙන්නේ ඒ වගේයි. මනෝජිනිල් මිනිහම කියනවා. ගොම්මන් කලුවර මා පැලතුලට එන්න නොකියාමයි. කුප්පි ලාම්පුවට තෙල් පුරවලා පද්දුක ළමයා ආන්තමට පේන්නේ. යනේ නායත්. ඔය කාට අතුරින් විදුලිය ගන්න. ඔබේ රන්මාලේ මාතෘ දුන්නේ. මේක බැංකුවේ ඔයාම තියලා සල්ලි අරන් විදුලිය ගන්න කිව්වේ. අද වගේම දවසක. ජීවිත ජීවත් කළේ බලාපොරොත්තු පොදි බැඳගෙන. රත්තරන් මම කොහොමද මේක ලියන්නේ? ඒත් ඔයා වෙනුවෙන් ලියන්නම්. ඩෙංගු මාරයා ඔයා මගෙන් සදහට මරන් ගියෙත් අද වගේ දවසක. ආදරණීය තරංග, අද මගේ උපන්දිනේ. සිහි කරන්න බැරි වුණත් කඳුළුත් එක්කම සටහනක් තියෙනවා. එයා වෙනුවෙන් තාමත් ආදරෙන්, සුනිල් ප්‍රේමතිලක කහවත්තෙන් මුලින්ම ඔබට සුබ උපන්දිනයක්. ප්‍රාර්ථනාව, සුබ පැතුමක් විදියට හිතර ගන්න බැරි වුණත් කෙටි කාලයක් හරි ඔබ ලෝකෙ ලස්සනම ආදරය වින්දා සතුටට හේතුවක්.

අඳුළු පිහිදැම්ම නෙවෙයි තරංග, ආදරේ කියන වචන ඇතුළේ තියෙන්නෙම කඳුළු විතරයි. මාත්‍රාවට වඩා අබැහි වෙන්න නම් හොඳ නෑ. මාතලින් වාසනා.

0: මන්තරම් රැහතයි විනාඩි 48යි.
1: මුහුදෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන ලොල්වුන් සමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
5: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
6: ඊයෝ කවුදානේ මේ? කලුවට කලුවේ?
5: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
6: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
5: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ යනවා.
6: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
7: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
8: net fm හතර වටේ හතර වටේ.
0: කඳුළු පිහින්න නෙවෙයි කවදාවත් ඇහැට කඳුළු දෙන්නේ නෑ කියලා ලස්සන සුරංගනා කතා කියලා තමයි ආවේ. හැබැයි ඉතින් එයා යන්න ගියේ කඳුලක් නැති මගේ ඇහැට උපරිම කඳුළු දීලා. හැබැයි තරංග මං අඬන්නේ මොකද එතකොට එයා මගේ කඳුළු මුතු කැට වගේ දැකලා සතුටු වෙන නිසා. එයාට ඕනේ මගේ කඳුළු මිසක් හිනාව නෙවෙයිනේ. මං කඳුළු වෙනුවට ලස්සන්ට හිනා වෙනවා. මොකද මට ඕනේ මට දෙන්න හිතපු කඳුළු තමයි මට හිනා වෙන හයියක් උනේ කියලා හිතන්න. ඒ නිසා මං කඳුළු වලට ආදරය කරන්න පටන් ගත්තා. හරිම අපූරුයි. එහෙම කරන්න පුළුවන් නම් මම කැමතියි ඒ භාෂාව ඉගෙනගෙන ඔලිය ආයකට බෝ කරන්න. කෙනෙක් අපිට කඳුළු දෙනකොට ඒ කඳුළු අපේ ආත්මීය මහපාරේ මුතුවලට එලන්න මුතුපලසක් කරගන්න. එහෙම පුළුවන් නම් මේ ලෝකේ ඉන්න වාසනාවන්තම හිත හයියම කෙනා ඔයා. ඒ නිසා මං ආදරේ ඔබට.

ඔයා දන්නවාද මටුවාගේ හදවත ඇතුළ විනිවිද බලන්න පුළුවන්. ඔයාගේ හදවත හරිම වර්ණවත්. ආදරේ පාටයි ඔය.

ඔයා ඉන්නේ දෙවියන් ළඟ. මංකිය මගේ හිත ඇතුලේ දෙවියන් තියලා තියෙන තැනට චුට්ටක් ළඟින් මං ඔයාව තියාගත්තා. අනේ කොච්චර ලස්සනද ඔයා.

අපි ආදරය කරන කෙනා අපිටත් ඇත්තටම ආදරය කරනවා නම් කොච්චර ලස්සනයිද. එත්තේ බලාපොරොත්තුන ප්‍රේමය ලැබෙන්නේ නැත්තේ ඇයි තරංග? තුෂාරි, අපිට අවලස්සනයි කියලා පේන ඒකම තමයි සබදාම අපේ ශක්තිය පරීක්ෂා කරන ලස්සනම හැඟීම. අපිට ආදරය නොකරන කෙනෙක්ට අපි ආදරය කරනවා නම් මේ ලෝක ශක්තිමත් මෙහෙත තියෙන්න ඕනේ අපි ළඟ. දුක් වෙන්න එපා.

කුරුල්ල පියාඹලවිත් ඕනම් දිරපුවත් එක වහනවා. ඒ අත්ත විශ්වාස කරලා නෙවෙයි, තමන්ගේ පියාපත් විශ්වාස කරලා. තමන් ගැන විශ්වාස කරන්න ආදරේ තියෙන විශ්වාසය මත මම හේරත්.

ආදරණීය තරංග සුබමන් දාරම්රයක්. කඳුළු පිහදාන්න ආපු කෙනාම කඳුළු දුන්නද? මගේ ඇස්වල තිබුණ කඳුළු පිහදාලා හිනාවක් දෙන්න ආපු ඔයත්. අන්තිමේදී මගේ හිනාව අරගෙන කඳුළු විතරක් දීලා ගියේ ඇයි? මගේ හිතේ තිබුණ හිස්තැන් ඔයාගේ වචන වලින් පිරෙවුවා. මගේ තනිකමට ඔයාගේ සෙනෙහස හෙවණක් කළා. ඒ නිසා මං ගොඩාක් බැඳෙන්නේ නැති. ඔය නැති හිස්තැන කලින් තිබුණටත් වැඩිය දවසින් දවස විශාල වෙනවා. මට හිතා ගන්න බෑ සිද්ධ වෙච්ච හැමදේම ආපස්සට හරවන්න. ඒත් සමහර හමුවීම් ජීවිතයට එන සදාකාලික වෙන්නේ නෙවෙයි. අපේ හිතට ආදරය කියන්නේ මොකද්ද කියලා දීලා වෙන්වීමේ වේදනාව දරා ගන්න කියලා දෙන්නත් එක්ක අපේ හිතේ ශක්තිය බලන්න ලෙරංගන බදුල්ලෙන්න.

මේ ආදරේ ඇති වෙන්නේ කොහොමද? එක ගෑනු ළමෙක් නිසා මම උමතුවටපත් වුණා. ස්පියා ගත්තත් ඇස්සරියත්. එයාම මගේ හීන අසපා වුණා. සුරංගනාවියෙක්ද කියලා මං කල්පනා කළා. ඒත් ඒ තරමටම ලස්සනකුත් මත් දන්නේ. ඒත් ඒ තරමටම ලස්සන කටහඬකුත් මන් දන්නේ. अरे यार ये प्यार कैसा होता है मित्र मट किए ना मैं आदर अति वे कहो मैं देखिए अल्लाह।

0: මන්දරම් රාත්‍රිය ලිවියන්ට කලින් කියන්න හිතට සනසිල්ලක් දෙන්නාව කෙනාම කඳුළු අරන් ආවද කියලා. ඉන්ද්‍ර හත්සේ කොළ හය අනු පහයි අනු පහය අනු පහ මන්දරම්ර අටයි විනාඩි දහා හතයි.
1: අම්මේ රඹුටන්
2: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
1: එහෙම ගණන් නැහැ. අනික කීල්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
5: විජය
6: ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
7: ඉස්සස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නේ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 තන්න.
8: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
9: ඔයාගේ මෝඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
10: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
11: ගින්දර හැන්දෑව විජානු

with Taranga. Mandaram re, mandaram re. Aat maine va sanahala ne Taranga ka. Subha mandaram ratriya. Obsidian kalu party kin vahi giyapu. Andaru davas samathaka vena taramati pastel paata vasante. Magnolia mal paitha ko thagena. මන්තරලේ තිබූ එ නියුනු ලයිලකාත්මය විශ්වීය ආශිර්වාදයක් වගේ නොකිය කොහොමද? කොපුල් මත ඇඳී ඇහි දිය ඉරි. ඒ රෝස් පාට පැතිවලින් මැකුව අපූර්ව දන්නේ ඒ මායක් හරි ආත්මයම විතරක් නා. තවත් එකමක කඳුළු කැටයක්වත් කඩා වැටෙන්නට ඉඩක් දෙයිද දෙයනේ? නොයින්දු කහපාට කූරක් අරගෙන පිකාසෝ චිත්‍රයක් තරම් හැඩ කරන්න ගත් ඒ උත්සාහය මංගරුණකට වෙන කවුරු නම් දැනගන්නද? ඇත්ත දහසක් දරුව අතර නිහඬව දිලිසෙන නිල් පාට ඇස් ඇති ඒ ග්‍රීක ආත්මය අපි ලඟින්ම රැඳෙන වෙලාවට බර්ගනි වෙල්වට් තත්පර ඇතුලේ දිලිසෙන්න ගන්න ආක්ටික් බ්ලූ සිහින මංජසාවක් වගේ. ඉතින් මම විශ්වාස කරන්න මේ නිල්ලස් තවත් එක් කොපුලක් මට උරුම නොකර ඉඳි කියලාමයි. නෝරාදී නොයල් නොහොත් නැතුව අනතර ඉතින් මම විශ්වාස කරන්නෙම එනිල් ඇස් තවත් තෙත් කොපුලක් මට උරුම නොකර ඉඳී කියලාමයි.

මේ හැම කඳුළු බිඳුවකටම වග කියන්න ඕනේ එයා. එක ආත්මීය වේදනාවක්. කවදාවත් ආයෙ දකින්න වෙන්නේ නැති රූපයක් ගැන කලකිරීමක් දුකක් විතරයි ඉතිරි වුනේ. ඒ නිසා මම ලස්සනට ජීවත් වෙන්න හිතුවා.

මං ලස්සනට ජීවත් වෙනවා. ඔයා කඳුළු පුරුපු ඇස්වලින් ආය හිනා වෙන්න උත්සාහ කරනවා. ඔයා ගැන හිතේ තියෙන කලකිරීමට පවා සමාව දෙන්න තීරණය කරනවා. නිර්නාමිකයි.

ජීවිතේ හොඳම හරි අවුල් වෙලා යද්දි තමන් හිසර තමන් අතත් නැති වෙද්දි මිනිස්සු පාරේ hina වෙවි විරිත් අද්දි ඔයාට සපක්ත මෙහෙම ජීවත් වෙන එක

0: පුරා
1: සමහර දේවල් අපිට ඇත්තටම අයිතිය තියෙන්නේ ඒ දිහා බලන් ඉන්න විතරයි. ලබා ගන්න ගියොත් බලන්න තියෙන අයිතියක් නැති වෙන්න පුළුවන්. මගේ සුදු මං ඒ නිසා ඉතුරින් ඉඳන් ආදරය කරන්නේ. Dark love. සමහර දේවල් ඇතින් ඉඳන් බලන් ඉන්න විතරයි අපිට අයිතිය තියෙන්නේ. මොකද කිව්වොත් ලබා ගන්න උත්සාහ කළොත් බලන්න තියෙන අයිතියක් නැති වෙන්න ඉඩ තියෙනවා.

0: rẻ, quán ta rắm rẻ.
1: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713333036.
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම්
4: සුරය Net FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
5: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
6: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
7: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
8: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
3: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
4: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම
3: දක්ෂිනා. හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
0: මන්දාරම් රෑ විත් තරංගා.
9: අදත් කිසි වෙනසක් නැතුව මගේ හැරුණ ඉඩ ඇහිරුන් ඔයාගේ එකම එක ඇලර්ට් එකක් දුරකතන දිවේ තියෙනවා. පුරුදු විදියටම රතු පාට හදවතක් එක්කම ඔබේ නම් සුරකිලා තියෙනවා. වෙනස් කරන්න ඕනි කියලා දහසක් වාරයට හිතුන හිත්කොනකින්න පෙම්මති මතක රොත්තකින් කඩුලු බඳිනා තාම. ඔයා නම් මේ බව දන්නා. අලුත් පොතේ එක චරිතකට මගේ නම මගේ විස්තර දුන්නේ ඇයි? ඇයි අදරත් මාව ඔයාගේ කතාව තියාගත්තේ? ඇස් දුරතක රඳවා හිත අතරමං කරා. මගේ ගැන නෑ, අපේ ගැන. ඔයා කියන රූපයක් හඬක් උඟ වෙලාවකට මූණ පොතේ දන්නවා මම මට නෙවෙයි වගේ ඉන්නවා. පරණ පෙමට තැනක් නෑ දැන්. දුරකතන නාමාවලියෙන් මං ඔබේ නමත් අංකයත් මකනවා. මට නෙවෙයි වගේ ඉන්නවා. ජනනී භවන්තිකා

అన్న కాలే ఇందామ మట ఉడు మునేమ కందులు గెదర పాసల అంతిమట కందులు నొదేవి కేల హితపు ఆదరే జీవితే అతహరిన్న ఎక్కమ బలాపొరొత్తు దేగక్ విదురై తియన్నే తాతై దరువ దెన్న మే హేతు దిగెం ఏతును దవసట మం ఏతట మేయనో ఎదాట మం హెమదామత్ కియనా వగే కియన్న తియన్నే మం దెపార కంబెన కెనెక్ నెవే నిర్నామికై మిత్రుయ మాట ఎక్క దయా కియన్న అవసరద మాట ఇతనవా జీవత్ వెన్న హేతు దెకక్ తియన ఎకమ కొయితరం లాసనద కియ తాతే కుయి దరువ దెన్నే కుయి జీవత్ వెన్న ఏ హేతు దెక హేతు అక్ కరగెన తియనవన ఒయా హరి వాసనావంత కెన గంగ్దాలక హీతలమ హీతల హందావక ఒయాత్ ఎక్క దొడమలు వెన్న తియనవన ඒත් මට එහෙම හීනයක් වද්දකින් නැයිතයක් නැහැ. මමයි ඔයාවට ඈතටම යන්න කියලා කිව්වේ. ඔයා බෑ කියද්දිත් මම තල්ලු කරලා වෙනම ලෝකෙකට යවුවා. එයා හරි වාසනාවන්තයි. ඔයාගේම වෙන්න. මාත් හරිම වාසනාවන්තයි එයාගේම වෙන්න. මම කවම කවදාවත් ඒ පුංචි පුංචි කුරුළු කූඩේ තුන්නන කෙනෙක් වෙන්න හිනෙකවත් හිතුවේ නැහැ. ඔයාගේ ලස්සන ආදර කතා විරහම රහපේලිය වෙන්න. මම ඒක කියවන්න බලාගෙන ඉන්නවා. තරහ ඉන්න වේ සත්‍යමයි. හැතරම වෙලා ඉන්න හිත හදාගත්තේ එකමයි. ඔව් මට පුළුවන් බැනික. අතහැරීම තමයි ආදරය. මං ආදරෙනුයි අතහැරියේ. නිර්නාමිකයා. තරු කඩා වැටෙන සඳ බැබලෙන ලස්සන රාත්‍රියක. පුණ්‍යම පුංචි දෙයටත් කඳුළු ඉස්සර කරගන්න. මගේ ඇස් දෙකට කඳුළු බින්දුවක්වත් දෙන්න කැමති නෑ යා. පුණි හේතුකට හරි මං එක කතා නොකළ මගේ ඇස් කෙවෙන වෙල කඳුළු පිරෙනකොට වෙනදටත් වැඩි ආදරේ පුරෝගෙන සනසනවා මගේ ආදරවන්තයා. ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ දරු පැටවුන්ගේ අප්පච්චි. අනේ මං එයාට ආදරේ තර. ඇයි නොකිව්වේ ඉතින් ඔය නම? අපි ආසයි දැනගන්න ඒ නම. බමන්දරම් රැක් තරංග දන්නාද? හිමිනො වෙන බව දැන දැන ආදරය කරන එක තරම් වේදනාවක්. ඔය හිනව ඔය ඇස් දකින්නේ නැතුව දවසක් ගෙවෙනවා කියන්නේ. කමක් නැහැ. ඔය ඇරිවා සතුටින් ඉන්නව නේ ඇති. ඔය පරිස්සමට ඉන්නවා දකින්න එක මට ඇති. මට නැති වෙන ඔය වසන්තයේ සතුට ඔය විඳිනව නේ ඇති. අවසාන මොහොතට කලින් ජීවිතයක වතාවක් මගේ ළඟ ඉන්න පුළුවන් නම් ඒක මට ඇතිම ඇති. ඔය දිගැස් වලින් ඉස්සර වගේ ආදරේ මන් දිහා බලනවා නම් ජීවත් වෙන්න හේතු හොයන මට ඒක හොඳටම ඇති.

आदरणीय तरंग जीविते मोन्न तरंग कदलु तिबुनत अंदुरे वटेद्दीम अपे निवसे आदरे दोरे गलनवा ये मंदारम रात्रि निसा केलावा केला तियनवा නිර්නාමිකයි හැබැයි තරං ගහලිය කොඩි ස්තුති මන්දාරම් රාත්‍රියට පුළුවන්න හැන්දෑවට වගේ ගෙදරට ආදරය ගෙනත් දෙන්න ඊට වැඩිය සතුටක් වින්දා අපිට

මට ඕනේ කාගේහරි හිතක මෙන්න මේ වගේ ආදරයක් වෙන්න. මම නැති දවසකත් මට ආදරය කරපු කෙනෙක් මේ ලෝකෙ හිටියා කියන හැඟීම දෙන්න. සිංගප්පූරුවෙන් සමිතා.

මතකය නොබට හිරි හරයක් නොවේනම් තව කුමකටද දුක්ගී කල්පනාව. සුබ මන්දාරම් රැක් තරංගා. හොයාගේ හැන් කඳුලක් වැටුනොත් මම ජීවිත කාලෙම දුක් වෙනවා. එහෙම කිව්වේ එයා දැහැම මොහොතක මාව වඩවනවා තරංග. හැබැයි එක දෙයකට මම එයාට සුති කරනවා. මොකද දන්නවද? ආදරය මනුෂ්‍යත්වය ගැන තිබුණු පුංචි විශ්වාසයත් එයා මට නැති කළා. මං දැන් ජීවත් වෙන්නේ මගේ තනිකම එක දරණිය ගැලේ චමරි. ඒ විශ්වාසය නැති කරගන්න එපා හිතවති. කවදාරි දවසක ඔයාට ඔයා මට කියයි ආදරය සහ මනුෂ්‍යත්වය කියලා දෙයක් මේ ආසයට තියෙනවා කියලා. ආයෙත් ඔයා කියයි.

මගේ ආදරණීය සකුරා මල මං අඩහරි ආදරේ ඒ තොය මගේ නෙවේ මේ ආදරේ මිරිගුවක් අය මගේ නෙවේ ඒත් මගේ සකුරා මල ආදරේ කරන්න ඒකට තහනමක් නෙවේ රත්නපුරේ නිරේෂා එකමත් එක දවසක ඉස්සර වගේ දැක්කම හිනා වෙලා කතා කරන් ආගෙන බලයන් මට ඇති ඉරණාමිකයි

නියකීගිය සමහර කටහඬවල් තියෙනවා ජීවිතේ පුරාම අපි හැනවට කැමති. කොච්චර නපුරුණත් පොඩ්ඩක්වත් තරහ හිතෙන්නේ නැති. ඒකට තමයි ආදරය සහ මෛත්‍රිය කියලා කියන්නේ. වරද්ද ගන්න එපා, වරදින්නේ නැහැ හැම ප්‍රේමනීය මිනිස්සුන්ට. තරංගා.

0: ප්‍රඥා සිද්ධාලේප.
1: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන් තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳ මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට.
2: brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන් තෙරුවන් සරණයි. නෙතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෝ උතුම්ම දානය ධර්ම දානය නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0777 75 214 0777 75 214 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන්. අපි සූදානම් උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.

තුන් ලෝකයම උතුම් ධර්මයේ අනුහසින් සනසා වදාළ බුදුහිමියනේ අදත් මට අවසරයි. ලෝකය පුරා වැඩ ඉන්න ලෝකයේ විවිධ ස්ථානවල විවිධ රටවල් වල වැඩ ඉන්න අපේ හාමුදුරුවනේ, ඒ වගේම ලංකාවේ වැඩ ඉන්න අපේ හාමුදුරුවනේ, පොඩි හාමුදුරුවනේ, මෙහෙණින් වහන්ස අවසරයි. අදත් ධර්මය ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී පින්වතුනි, ඈත ගම්බල අපි වහන පින්වතුනි, ඒ වගේම වෙළඳ සැල්වල ආයතනවල මගතොටේ කාර්යාලයේ රෑ වැඩමුරේ රෑ මොනවා හරි වැඩක් කරන ගමන්, රෙදි මහන ගමන්, රස කැවිලි හදන ගමන්, පොඩි ව්‍යාපාරයක් කරන්න ඒකට අවශ්‍ය කටයුතු මේ රෑත් කරන ගමන්, නෙත් ගුවන් විදුලිය සුසර කරගෙන මොන වැඩේ තිබ්බත් අදත් අපි වහගෙන ඉන්න, සමහර ප්‍රදේශවල ගෙන්ගෙට අපි වහගෙන ඉන්න, එහා පැත්තේ ගෙදරත් ඇහෙනවා, මෙහා පැත්තේ ගෙදරත් ඇහෙනවා, ගෙන්ගෙට අපි වහගෙන ඉන්න ආබාධිත රණවිරුවෝ, මේ ආදිවාසීන් නොයෙකුත් අය අපි වහගෙන ඉන්නවා පින්වතුනි. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා ජංගම දුරකථනෙන් මේ වෙලාවේ සජීවීව අපිව බලාගෙන ඉන්න පින්වතුනි. ඒ වගේම පසුව මේ සජීවී විකාශයෙන් පසුව නැවත නැවත ගිහිල්ලා අපිව බලන පින්වතුනි නේත්‍රාලෝක YouTube නාලිකාව තුලින්. අද මම කල්පනා කළා ටිකක් මේ ධර්මය ගැනම ටිකක් කල්පනා කරන්න ඕන, කතා කරන්න ඕන. ඔය ඇත්තෝ එක දිගට බණ අහනවානේ නේද? අපි ධර්මය ගැනම ටිකක් අද කතා කරන්න ඕන කියලා කල්පනා කළා. පින්වතුනි, අද වර්තමානයේ හැම දිනාම ඇලුම් කරන වැඩි දෙනෙක් අහන දේශනාව තමයි බදාදා ධර්ම දක්ෂිනාව කියලා කියන්නේ. මොකද අපි සෑම සතියකම විවිධ මාතෘකා ඔබේ හදවතට සමීප කරලා තමයි දේශනා කරන්නේ. ඔබට ජීවිතය දැනෙන්න ඇරලා තමයි අපි බණ දේශනාව පැවැත්වුවේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා, කායේන සංඋතා දීරා අතෝ වාචාය සංඋතා මනසා සංඋතා දීරා තේචේ සුපරි සංඋතා. කයින් වචනයෙන් මනසින් සංවර වූ නුවණැත්තෝ ඒකාන්තයෙන්ම අන සුපරි සංඋතා කියන්නේ පින්වත්නි, ඒකාන්තයෙන්ම මනාව සංවර වූ වෙච්චය වෙනවා කියලා කියනවා. මොන බලන්න දේශනාව, කයින් සංවරයි නම්, වචනයෙන් සංවරයි නම්, මනසින් සංවරයි නම්, ඒකාන්තයෙන්ම සංවර වෙච්ච අය බවට පත් වෙනවා ඒ පුද්ගලයෝ. දැන් ඉතින් ඔය ඉන්න අය හැමදෙනාම බලන්න ඕන, කයින් සංවරයිද, වචනයෙන් සංවරයිද, මනසින් සංවරයිද නේද අපේ හාමුදුරුවනේ පිනතුනි? ඈ, සමහර අය කයින් සංවර වුණාම වචනයෙන් නෑ. දැන් ඔය ඉන්නේ සමහර අය නේද, කට පියන් ඉන්නකම් හොඳයි, කට ඇරපු ගමන් ඉවරයි, කෝලහල මේ කෑ ගහ ගන්නවා. ඈ, සමහර තැන්නම් ඉතින් තියෙනවා පිනදි, කතා නොකර බේරෙන්න බෑනේ, කටවාගෙන හිටියෝ ඔය තැන් ඒ තැන් ටිකට ඒ වෙදකම් කියනවානේ පිනවාදී, ඒ තැනට ඒ වෙදකම කියනවා වගේ සමහර අවස්ථා තියෙනවා. ඉතින් අපේ සමාජයේ හැටියට ගොඩනැගිලා තියෙන මේ කට වහගෙනම ඉඳලත් බෑ, සමහර තැන්වල චුට්ටක් කතා කරන්න වෙනවා. එහෙම නැත්තම් හිතනවා අර පෙනේ නොකරන නයා වාගේ කියලා. එහෙම හිතනවා මිනිස්සු. තමන්ගේ ගුණධර්ම හදාගන්න එක තමන්ගේ වැඩක්. හැබැයි ඉතින් සමාජෙත් එතන ඉන්නේ, ওই මනුස්සයාට මොනවා කිව්වත් කරපියාගෙන යනවා කියලා, අර තැරෙන යකඩේ තලනවා වගේ උඩ පැන පැන කුළු ගෙඩි පාරවල් ගහනයි ඉන්නවා. ඒතර චුට්ටක් පෙනේ කරලා මේ කරන්න, තමන්ටත් කටක් තියෙන බව අඟවන්න ඕන, තමන්ටත් කටා කරන්න පුළුවන් කියලා. නැත්තම් අර උඩ පැන පැන යකුළු පාරවල් ගහන්න ගන්නවා, තැලෙන යකඩෙම තලනවා වගේ. හොඳ කරත් එහෙමනේ පින්වත්, හොඳ කරත් එහෙමයි. නරක කරන මනුස්සයාට පින්වත්නි කර්මානුරූප කර්ම සකස් වීම තියෙනවා. හැබැයි අපිට මේ පේන සමාජේ නරක කිය නරක කරන කෙනාට කවුරුවත් අකුල් හෙලන්නේ බාධා කරන්න, එයා නරක කරගෙන යන. හොඳ කරන කෙනා ඈ අපි කියමුකෝ බල්ලෙකුට කන්න ටිකක් දෙන මනුස්සයෙක් කියන බල්ලොන්ට කන්න දෙන්න එපා, බල්ලෝ බෝ වෙනවා කියලා. ඈ හොඳ කරන කෙනා, ඈ හොඳ කරන කෙනාගේ හොඳ දෙයට අපි කියමු පාරක් සුද්ධ කරනවනේ. ඈ ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඔයා ඔක සුද්ධ කරන නිසානේ නංගි ඔය කුණු ගෙනත් දාන්නේ, ඔයා සුද්ධ කරන්න එපා. එතකොට කුණු දාන්න නැතුව ඉඳි. අන්න ඒ වගේ ධර්මතාව.
කුණු දාන මිනිහට ප්‍රතිකර්මයක් නෙමෙයි. පාර සුද්ධ කරන මිනිහට මොකක් හරි අංචියක් අදින්ට බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා බලා මතක තියාගන්න පින්වත්නි, කය සංවර වීම, වචනය සංවර වීම, මනස. සමහර අය මනස සංවරයි වාගේ පේන දැන්. සමහර අය බණ කතා කරන්න ගියාම පින්වත්නි, එයාල තරම් බණ නැහෙනි. සමහර අය ඈ මහා බණකාරයෝ බැලුවාම නිකන් මේ සමහර අය බණ දන්න තරම බැලුවාම පින්වත්නි මේ බුදුහාමුදුරුවොත් එයාලගෙන් බණ ඉගෙන ගත්තා වාගේ. එහෙම එකක් තියෙන පින්වත්නි. අනේ මේ ධර්මයේ නැමැති සාගරේ අපි නොදන්නා දේවල්, අපි ස්පර්ශ නොකරපු තැන් කොච්චර තියෙනවද ඉගෙන නොගත් තැන්. සාගරය වාගේ මේ ධර්මය අනන්තයි. මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත් අපි, අපේ අම්මලා, අපේ ඥාති, අපේ ගුරුවරු අවබෝධ කරගත්ත නෙමෙයි භාග්‍යතුන් වහන්සේ. නිවන් දකින්න අවස්ථා තියෙද්දී මගහැර ඒවා අතපසු කර කර සත්වයා සසර දුකින් නෙතර කරන් මන් ලෝතුරා බුදුම වෙමි කියලා ආපු ගමන පින්වාද සාරා සංකේකල්ප ලක්ෂය. සමහර අය ඉන්නව පින්වාද නිකන් හරියට නිකන් ධර්මය දන්නවා වගේ පෙන්වන්න ගන්න. නමුත් වෛරයෙන් ඉන්නේ, කෝපයෙන් ඉන්නේ, ක්‍රෝධයෙන් ඉන්නේ. සමහර අය ගාව ධර්මය දන්නවා කියලා හෙන මහා පණ්ඩිතකම තියෙනවා පින්වාද. ධර්මය දන්නවා කියලා පණ්ඩිතකම, පණ්ඩිතකම වැඩි වුණාමත් පණ්ඩිත කම වැඩිකමට යන්න නිවනක් නැහැනේ පින්වත්. එහෙම නිවන් නැහැ. සමහර අය නිකන් මේ මහා පණ්ඩිතකම් නිකන් පෙන්නනවා පින්වත් නිකන්. නමුත් ලතෙත් බවක්, කරුණාවක්, දයාවක්, මෛත්‍රියක්, ඒ තැනට උණු වෙන ගතියක් එහෙම නැහැ. අපට බල්ලෙකුට කන්න ටිකක් දෙන්නේ. මිනිස්සුෙකුට කන්න ටිකක් දෙන්නේ. සමහර අය ඉන්නවානේ දානේ නැතුව, දීම නැතුව, පරිත්‍යාගය නැතුව එයාල එක පාටම පින්වාදි දානය සීලය එහෙම ඕනේ නෑනේ. එහෙනම් පින්වාදි දානං සීලංච ඕනේ නෑනේ. ඈ එයාලා යන්න බලාපොරොත්තු වෙන්නේ පින්වාදි කොම මූලට දානය කිව්වා. එයාලා යන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්වත් නෑ, එක පාටම භාවනා, එක පාටම විදර්ශනා. ඒ විදර්ශනාවට ගිහිල්ලා එහෙම යන්න බලාපොරොත්තුව තියෙන්නේ. එහෙම චරිතත් ඉන්නවා පින්වාදි. මේ ධර්මයේ ගැන කියනකොට නොයෙකුත් චරිත, නොයෙකුත් ආකාරය, නොයෙකුත්. එතකොට බලන්න ඔයත් කය සංවර කරලාද, වචනය සංවර කරලාද, මනස සංවර කරලාද, මේ ටික මූලික වශයෙන් සකස් වෙනකොට එයාගේ චිත්ත වේගයන් අවශ්‍යතෙන්ට සකස් වෙලා තියෙන්නේ. සිතවිලි අවශ්‍යතෙන්ට සකස් වෙලා තියෙන්නේ. සිත් අවශ්‍යතෙන්ට සකස් වෙලා තියෙන්නේ පින්වත්. ධර්මය කියලා කියන්නේ පින්වත්නි වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ධර්මය වෙනස් කරොත් එහෙම වෙන්නේ නිවන වැහෙන එක. දන්නවද ඔයත්? දැන් මේ ශ්‍රවණය කරන්නේ ධර්මදේශනාවක්නේ. එතකොට ධර්මය වෙනස් කිරීමකට ලක් කළොත් පින්වත්නි, ධර්මය වෙනස් වෙනවා කියලා කියන්නේම එතන නිවන වැහෙනවා. ඒකේ භයානකම දේ තමයි පුතා, තමන්ට නිවන වැහෙනවා විතරක් නෙමෙයි අනුන්ටත් නිවන වැහෙන්න ගන්නවා. අන්න ඒකයි ප්‍රතිඵලය. තව කාලෙකට ඒ ධර්මය පවතිනාතුරයි, කියන්නේ අපාමඩ බුද්ධාන්තරයක් කියමුකෝ. ඒ බුදුන්ගේ ධර්මය පවතින කාලය කියමුකෝ අපි. තව වසර 3-4000ක් ඒ ධර්මය පවතින කාලය කියමුකෝ. ඒ කාලෙටම පින්වත්නි තව බොහෝ අයගේ නිවන වහනවා. ධර්මය වෙනස් කරොත් එහෙම. තමන්ගෙත් නිවන වහ ගන්නවා. ඈ එතකොට පින්වත්නි අඩු කරලා දේශනා කරන්නත් බෑ, වැඩි කරලා දේශනා කරන්නත් බෑ. මොන ධර්මයේ ස්වභාවය බලන්න. ධර්මය පින්වතුනි අඩුවෙන් කියලා මේ කෑල්ල අඩු කරලා කියනවා කියලා එහෙම එකකුත් නැහැ. මේ කෑල්ල වැඩියෙන් කියනවා කියලා එකකුත් නැහැ. කාශ්‍යප බුද්ධ ශාසනයේ පින්වත්නි භික්ෂුවක් හිටියා. දැන් අද උනත් ඉන්නවා ස්වාමීන් වහන්සේලා ඉන්නවා, විවිධ පුද්ගලයෝ ඉන්නවා. දැන් ඔය ඉන්නේ සමහර හාමුදුරුවෝ මුඩ පැවිද්ද කියලා කියනවා, වයසට ගිහිලා මහලු පැවිද්ද ලබලා ගිහි ආකල්පමයි තියෙන්නේ පින්වත්නි. ඉතින් ඒ පැවිදි කරන ගුරුවරු දැනගන්න ඕන මේ ශිෂ්‍යෝ හික්මවන්. දැන් ගොඩාක් මේ පැවිදි වෙන අයටත් තියෙන්නේ පිනවාද මේ ගොඩක් අයට බණ කියන්න, ප්‍රසිද්ධ මාධ්‍යවල බණ කියන්න. දැන් මේ පැවිදි වෙන අයත් පැවිදි කරන ගුරුවරුයි ඊළඟට මේ පැවිදි වෙන අයටයි ශික්ෂණයක් ඒ අය හදාගන්න. ඒ අය එන්නේ පැවිදි වෙන්නේ මේ සසර දුකින් එතර වෙන්න ඕන ඒ වගේ ඒවා කියාගෙන. ආවම ඕන ප්‍රසිද්ධ වෙන්න, ප්‍රසිද්ධ බණ කියන්න,
ප්‍රසිද්ධ කවිබණ කියන කෙනෙක් වෙන්න. ඒ එහෙම ස්වාමීන් වහන්සලා මේක ඉන්නවා ධර්ම කතිකයෝ වෙනවා. ඒක හරි. නමුත් මං කියන්නේ සමහර මේ කණ්ඩායමකට තියෙන රෝගයක් පින්වත්. එයාලා මොනවා හරි කරලා ප්‍රසිද්ධ වෙන්න බලනවා. එක්කෝ සිවුර නැතුව දුවනවා ලංකාව වටේ. එක්කෝ බුදු වෙලයි කියනවා. එක්කෝ මේ ධර්මයක් විකෘති කරගන්නවා මොකක් හරි. ඈ එයාලා වෙන එකක් කියන්න ගන්නවා. කාලා බීලා ජොලියෙන් ඉන්න මේ අනිත්‍ය කියලා එකක් නැහැ. එක බුදුහාමුදුරන්ගේ අම්මා තාත්තගේ ඥාන ගැන හොයන්න යනවා. උත්පත්තිය ගැන හොයන්න යනවා. එක්කෝ මේ දරුවා ඉපදුණු දවසේම දාලා ගිය එක වැරදි කියන්න යනවා. නෙළුම් මල් පිපිච්ච එක ගැන හොයන්න යනවා. ඈ නේරංජනාගෙන් ඉකුඩ වෙච්ච එක ගැන හොයන්න යනවා. ඔන්න ඔයගේ මොනවා හරි ඒවට වෙන මෝඩ එකක් ගෙනල්ලා මෝඩ තර්කයක් ගෙනල්ලා සමහරට ඒ જાතියේම අවරගණට බාලෙට හිතාගෙන ඉන්න තව කණ්ඩායමකුත් එකතු කරගෙන මේක ප්‍රවර්ධනය කරගෙන ඒකට පිරිසක් හදාගෙන පින්වත් මේ සනික සහනයක් ලබාගෙන తాවකාලික කෙටි වින්දනයක් ඇතුව මහා හානියක් කරනවා පින්වත් අර තියෙන එක භාග්‍යතුන් වහන්සේගේ දේශනාව එක්ක ඒකට කෑලි එකතු කරනවා එක්ක අඩු කරනවා එක්ක ඒක වෙනස් කරනවා එහෙම කරන්න අපි කාටවත් ඒකේ අයිතියක් නැහැ මොකද වෙනද භාග්‍යතුන් වහන්සේ තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ අපි අවබෝධ කරගෙන නැහැ උන්වහන්සේ දේශනා කරපු දේ එලෙස දේශනා කරනවා මිසක අඩු වැඩි කරන්න අපිට අයිතියක් නැහැ වෙනස් කරන්න අයිතියක් නැහැ අපේ හිතළු එකතු කරන්න අයිතියක් නැහැ පින්වාදී ධර්මයේ නාමයේ ඉතින් අද දැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා සමහර කාන්තාව බණ කියනවා හාමුදුරු බිම වාඩිලා අහගෙන ඉන්නවා ඈ හාමු සායනහසලා ගිලා සිවුරු පෙරෝගෙන බිම වාඩිලා අහගෙන ඉන්නවා කාන්තාව බණ කියනවා ඉතින් රෝග සුව කරනවා එක එක දේවල් පැන නැගි එනවා ඉතින් බුද්ධ කාලේ තනන්ත දේවල් තිබුණා පින්වත් ඉතින් සමහර වෙලාවට අර කඳපණුව වාගේ කඳෙන් උපදින කඳපණුව වාගේ මේක ඇතුළෙම සිව්පසේ ලැබලා මේක ඇතුළෙම ප්‍රත්‍යපහසුකම් ටික ලැබලා මේක ඇතුළෙම උපද්දවලා ඈ මේක ඇතුළෙම පින්වත්නි ඇවිල්ලා මේකම කාලා දානවා ඉතින් මේ බණහගෙන ඉන්න ස්වාමීන් වහන්සේලයි මෙහෙණින් වහන්සේලයි ඊළඟට දායක ඇත්තෝ ඉසල මං දායකයන්ට මෙහිම කියන්නම්කෝ ඔබ මේ ආර්ය ශාසනයේ පින්වත් හැසිරුණා නම් කල්යාණ වූ මුල මැද අග කල්යාණ වූ මේ ආර්ය ශාසනයේ හැසිරුණා නම් ඔය ඇත්තෝ පින්වත් තව කෙනෙකුට මේ ආර්ය ශාසනයේ ඒ උතුම් ඵලයන් නෙලා ගන්න නිර්වාණ සුවයට ළඟා වෙන්න හිත හදා ගන්න සැනසෙන්න මේ ආර්ය ශාසනය සුරක්ෂිත කරන්න දායක ඇත්තෝ මේක විනාශ කරන්න ලෙඩ හොඳ කරන්න යන්න මේකෙන් එක එක දේවල් හාස්කම් පාන්න යන්න නෙමෙයි මේ ආර්ය ශාසනය තියෙන්නේ පින්වත්නි ඔය ඇත්තන්ට මේ කල්යාණ වූ ශාසනය තියෙන්නේ පින්වත්නි මේ බුද්ධ දර්ශනය තියෙන්නේ දහම තියෙන්නේ පින්වත්නි ඔය ඇත්තන්ගේ දුක තේරුම් ගන්න දුක නැති කිරීමේ මඟ තේරුම් ගන්න ඊළඟට දුක නැති කරලා පින්වත්නි නිවන කරා යන්න අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න ඔය ඇත්තන්ට තියෙන වෙන ඒවට නෙමෙයි වෙන ප්‍රාතිහාර්ය දේශනා ප්‍රාතිහාර්ය පපා ඉන්න නෙමෙයි ඒ ප්‍රාතිහාර්ය උන්වහන්සේලා මහරහතුන් වහන්සේලා සහ මේ භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රාතිහාර්ය පෑවා ඔය ඇත්තෝ මේ අවබෝධ කරගත්තු දෙයක් වාගේ ප්‍රාතිහාර්ය පාන්න මේක වෙනස් කරන්න මේකේ පද පෙරලි වෙනස් කරන්න වචන වෙනස් කරන්න අර්ථකථනයන් මේක වෙනස් කරන්න එක එක දැන් පහුගිය කාලේ එක එක ආවණේ රැලි අර්ථකථන වෙනස් කරන්න මේවා කරන්න නෙමෙයි පිනවත් මේක තියෙන්නේ මොකද මේක මේ බාප්පොච්චිගෙන් ලැබුණු උරුමයක් අම්මගෙන් ලැබිච්ච එකක් තාත්තගෙන් ලැබුණු එකක් ආච්චිලගේ પરම්පරාවෙන් ආපු එකක් ඈ එහෙම නිකන් සින්දුවක් වාගේ එකක් නම් මොනුබුරාට පුළුවන් ඒකේ පදයක් වෙනස් කරලා වචනයක් වෙනස් කරලා ඒකට අලුත් පදයක් ලියන්න එකතු කරන් තනුව වෙනස් කරන රීමික්ස් කරන් වේග රිද්ම කරන් ස්ලෝ කරන්න ඕම පුළුවන් හැබැයි මේ ධර්මය කියන එක ඊට වඩා එහා ගියපු ලෞතුරා තැනක තියෙන දෙයක් ලෞතුරා සුවයක් සලසන දෙයක්. එතකොට මේක මතක තියාගන්න ඕනේ කෙනෙකුට ධර්මයේ ගවේෂණය කළා කියන්න සාකච්ඡා කරන්න පුළුවන් ඒක හරි. හැබැයි පුතා මතක තියාගන්න නිර්මල ත්‍රිපිටකය තියෙනවා. ඒ බාහනක પરම්පරාවල් ආරක්ෂා කරගෙන අපි දැන් සමහරට ඕකටත් කියනවනේ. ඒ බාහනක પરම්පරාව රැකගෙන එනකොට කෑලි හැලුණාය කියනවා. කෑලි එකතු වුණාය කියනවා. ඒ වගේ තර්ක විතර්ක ගොඩනගනවා. ඉතින් ඒ නිසා අපි සාකච්ඡා කරමු දැන් බලන්න පින්වත්නි කාශ්‍යප බුද්ධ ශාසනයේ භික්ෂුවක් හිටියා ඒ භික්ෂුව පින්වත්නි පොහොය ගෙට ගියා පොහොය කර්ම කරන්න පොහොය කර්ම කියලා
දෙක තුනක් නෑ මේ පෝයට ගිහිල්ලා එක පෝය කර්මයක් ලබන පෝයට එක කර්මයක් ඒක එහෙම එකක් නෑ විනයනේ පින්වත්නි විනය තුන හතරක් නෑ විනයවත් ඈ විනය තුන හතරක් නෑ එක විනයයි තියෙන්නේ විනය දේශනාව එකයි එතකොට පින්වත්නි පෝය කරන්න ගිහිල්ලා එතනින් නැගිටලා ආවා හැමදාම ඕකමද කියන්නේ කියලා මෙයා මේ පින්වත්නි ධර්මයට පිටුපෑමක් කළා ත්‍රිපිටකධාරී භික්ෂුවක් මෙයා. මෙයා ත්‍රිපිටකධාරී. විනයධාරී නෙමෙයි ත්‍රිපිටකධාරී. ධර්මයට පිටුපෑමක් කළා. මෙයා විශ්වාස කළා නිකන් මේක වෙනස් වෙන්න ඕන වගේ එකක්. අභියෝගයක් කළා ධර්මයට. මෙයා පෝය සීමාවට ගිහිල්ලා පෝය ගයක් ඇතුලේ පෝය සීමාවක් ඇතුලේ කියන්නේ පිනවත් සංඝයා වැඩ ඉන්න මහරහතන් වහන්සේලා වැඩ ඉන්න උතුම් සිල්වත් භික්ෂූන් වැඩ ඉන්න සිල් පිරිසිදු කර ගන්න භික්ෂූන් වැඩ ඉන්න ඇවැද්දෙසා ගන්න භික්ෂූන් වැඩ ඉන්න හරිම පින්වත්නි මහා බලයක් පිහිටපු තැනක් තමයි මේ පෝය සීමාවක් ඇතුළේ කියන්නේ පෝය සීමාවක් කියලා කියන්නේ. එතකොට මේ පෝය සීමාව ඇතුළට ගිහිල්ලා පින්වත්නි පොහොය කරන්න විනය කර්ම ඇවැද්දෙසන්න පෝය කරන්න මේ වැඩම කරලා මේ භික්ෂුවකව හැමදාම ඕකමද කියන්නේ. ඉතින් විනයක් නීති රීති පද්ධතියක් කියලා කියන්නේ පිනවත්නි ඒක වෙනස් වෙන එකක් නෙමෙයි. අද එකක් හෙට එකක් එහෙම වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙන දැන් ඔය සමහර ඇත්ත කාලීන කියලාත් හදාගෙන ඉන්නවනේ. ඈ කාලීන කියලා එකක් නැහැ. භාග්‍යතුන් වහන්සේත් එදා එවකට රජවරුන්ට වෙච්ච දේවල්, සිටුවරුන්ට වෙච්ච දේවල්, ඈ ගෝපල්ලන්ට වෙච්ච දේවල්, මහා සිටුවරුන්ගේ හිටපු ගවයන් මුල් කරගෙන, කෙත්වතු මුල් කරගෙන කෙතක් උඩින් වඩිනකොට ඒ කෙත මුල් කරගෙන උන්වහන්සේ වැඩම කරනකොට හොරු ගෙනලා දාපු රත්රන් පොදියක් දැකලා ඒ මුල් කරගෙන ඔය නොයෙකුත් ආකාරයෙන් පින්වත්නි උන්වහන්සේත් ඒ සමාජයේ තිබුණු දේවල් දැකලා ඒ දේවල් අලලා විවිධ සූත්‍ර දේශනා විග්‍රහ කිරීම අතීත දේශනාවන් ඇතුළත්ව උන්වහන්සේ දේශනාවන් කරලා තියෙනවා. ඒ අවබෝධය අනුව උන්වහන්සේ අවබෝධ කරගන්න. ඉතින් ඒක අකාලිකයි. කාලයක් කියලා නැහැ. හැම කාලෙටම සුදුසුයි. තව කොයි තරම් අවුරුදු 100 ගාණක් ගිහිල්ලා අපි හඳේ පදිංචියට ගියත් බුද්ධ දේශනාව ඒ කාලෙටත් වළංගුයි. මේක ඒ කාලෙට කියලා එකක් හදලා නැහැ. ඒ කාලෙට මේ කාලෙට එකක් හදන්න ඕනේ කියලා එකක් නැහැ. මේක සෑම කාලෙකටම සුදුසුයි. විග්‍රහ කරගන්න පුළුවන්. අද සිදුවෙන සිදුවීමත් එක්ක විග්‍රහ කරන්න පුළුවන් දේශනාවන් ඕනෑ තරම් මේ දේශනාව ඇතුලේ තියෙනවා. එතකොට අපි නිකන් මෙතන තව චූට්ටක් සාකච්ඡා කරමු. ධර්මය ශ්‍රවණය කරන්නේ කවුමද? ධර්මය. ධර්මය තමන්ගේ ජීවිතය කරගෙන ශ්‍රවණය කරන්න. ධර්මය තමන්ගේ ජීවිතය කරගෙන විශ්වාස කරන්න. මොකද ධර්මයෙන් පමණයි පින්වත්නි ගැළවිල්ලක් තියෙන්නේ. එහෙම නැතු අධර්මයෙන් ගැළවිල්ලක් නැහැ. දැන් ධර්මය කියලා කියනකොට ජීවත් වීමේ ධර්මානුකූල බව, ධර්මිෂ්ඨ බව. දැන් සමහර ඇත්තෝ ජීවිතේම පවුකම් කරගෙන ඒ කියන්නේ ජීවිතේම පවු කරන කෙනෙක් ජීවිතේ අගදී පින්වත්නි අර තඹදැරියා වගේ තඹදා ටික වගේ මිනී මරලා අන්තිම මොහොතේ හරි ධර්මානුකූල වෙන එක හොඳයි. හැබැයි එයා ඒ වැරදි කරන කාලේ, ශක්තිය තියෙන කාලේ, දෑත දෙපයි හයිය තියෙන කාලේ වැරද්ද තේරුම් ගත්තනම් කොයිතරම් අගතියක් සමාජයට නොවි තියෙන්න තිබ්බද? ජීවිත කීයක් බේරෙන්න තිබ්බද? සත්ව පුද්ගල ජීවිතවලට මහා මෛත්‍රී සිසිල ලැබෙන්න තිබුණා, රැකවරණේ ලැබෙන්න තිබ්බා. එතකොට බලන්න එතන වරද හැදෙන්න තිබුණු තැන් පවු කරගෙන ඇවිල්ලා අතපය වාරු නැති වෙනකොට නිවැරදි වීමත් හොඳයි. හැබැයි ඊට වඩා වැදගත් පින්වත්නි, ඔය ඇත්තන්ගේ නේවුණු මහා විපත් අතපය හයිය තියෙන කාලේ තේරුම් ගත්තා නම් ඔය ඇත්තනුත් පින්වත්නි සසරෙන් යම්කිසි සැනසීමක් ලබනවා. තව ගොඩක් සත්ව පුද්ගල ජීවිත, මානව ජීවිතවලට සිසිලක් සැලසෙනවා. ඔක මතක තියාගන්න. තව ගොඩාක් ජීවිතවලට නිවන් කරා යන්න තිබුණා. මාර්ගඵල අවබෝධ කරගන්න තිබුණා. දුක අවබෝධ කරගන්න තිබුණා. සත්‍ය වටහා ගන්න තිබුණා. ඔය ඇත්ත නිසා තව කොච්චර අයට නිවන වැහෙන්නේ නැද්ද? ඔය ඇත්ත හිතලා බලන්න. අද නෙමේ සංසාරේ. කී දෙනෙකුට මම නිසා නිවන වැහුණාද? නිවන දුරස් වුණාද? සමාට කාමෙන්, රාගෙන් ඔය ඇත්ත තව කෙනෙක් වෙලා ගන්නකොට, ගැට ගහ ගන්නකොට ඔය ඇත්ත හිතනවා කාමෙන් රාගෙන් සන්තර්පණය වෙනවා කියලා. පුතේ හැබැයි මතක තියාගන්න, ඔය ඇත්ත නිසා කාමයේ රාගේ නොඉල්ලන කෙනෙකුට, එහෙම නැත්නම් තව කෙනෙකුගේ කාමයේ රාගේ උද්දීපනය කරලා
නැති දෙයක් ඇති කරලා රාගයෙන් ගැට ගහලා කාමයෙන් ගැට ගහලා තණ්හාවෙන් ගැට ගහලා ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කෝපයෙන් විවිධ වූ වැරදි තුලින් විවිධ වූ සිල් බිඳීම් තුලින් විවිධ ශික්ෂා බඩයන් ඡේදනය කිරීම තුලින් ඒවට උපකාර කිරීමෙන් සහ ඒ ආකාරයට කටයුතු කිරීමෙන් ඔයත් කී දෙනෙකු නිවන වාලයක්ද? එතකොට බලන්න පිටුනදී ආපස්සට හැරිලා කී දෙනෙකුගේ සසර මඟ අවුරලැද්ද ඔයත්? කී දෙනෙකුගේ සසර නිර්යගාමී කරන්න දායක වෙලා ඇද්ද? අපායගාමී කරන්න දායක වෙලා ඇද්ද? සසරේ ගැළවිල්ලක් නැතුව බුද්ධාන්තර ගණනාවන් කල්ප ගණන් බුද්ධාන්තර ගණනාවන් නිරයන් වල නිරාදුක් විඳින්න ඔයත සලස්සල ඇද්ද කල්පනා කරලා බලන්න. පින්වත්නි, දැන් මේ භික්ෂුන් වහන්සේ ත්‍රිපිටක ධාරී භික්ෂුව විනයට අගෞරව කළා. ධර්මය ත්‍රිපිටකය තමයි මෙයා අධ්‍යයනය කළේ, ගවේෂණය කළේ. මෙයා ත්‍රිපිටක ධාරී විනයට පින්වත්නි අගෞරව කළා. විනයට අගෞරව කළා මැරිලා ගියා යාගේ ජීවිතය ගත කරලා. මොකද විනය කියලා පින්වත්නි දෙකක් නැහැ. එකයි එකයි තියෙන්නේ විනය. විනය දේශනාව එකයි. ඉතින් එතකොට අද එක විනයක් හෙට එක විනයක් දේශනා කරන්න විදියක් නැහැ. මෙයා විනයට අගෞරව කළා. මේ භික්ෂුව මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා මෙයා අවීචියේ ඉපදුනා. ඔන්න බලන්න ධර්මයට අගෞරව කළා. දැන් අද ඕන තරම් ඉන්නවා ධර්මයට අගෞරව කරන අය. දැන් දෙවිවරු ගත්තත් පින්වාදී දෙවිවරු කියන්නේ සම්මියත් දෘෂ්ටික පිරිසක්නේ. දෙවිවරු සක්‍ර බ්‍රහ්මාදී ඇත්තෝ අපි ධර්මයේ කියන්නේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේගෙන් බණහල අදත් ධර්මය අහන්නට පැමිණෙන ප්‍රශ්න විසඳන්නට පැමිණෙන සෝවාන් ආදී මාර්ගඵල ලබාපු දෙවිවරු පිළිබඳව. දැන් ඔයත් බලන්නකො පින්වත්නි මේ දේවත්වයට දිව්‍යමය බවට කොයිතරම් අපහාස කරනවද? සෝවාන් වෙච්ච ඇත්තෝනේ එතකොට මාර්ගඵලලාභී දෙවිවරුනේ. එතරේ දෙවිවරුන්ට බලන කොයිතරම් අපහාස කරනවද? දැන් අද සමහර ඔය නිර්මාණ හදනවා මම දැකලා තියෙනවා. ඇත්ත උපාසකම්මලා අතර ඉන්නව පින්වත්නි සීලයක් නැති දුස්සීල උපාසකවරු. ඇත්ත. හැබැයි අපි නිර්මාණයක් හදනවා පින්වත්නි. ඒ උපාසකයාගේ තියෙන ඒ දුර්ගුණය එක්ක හාස්‍යයට ලක් කළා, හිනාවට ලක් කරලා, විහිළුවට භාජනය කළා. එතකොට භාජනය වෙන්නේ අර පුද්ගලයා නෙමෙයි පින්වත්. මේ සිල් රකින්න අය කියන අය නැත්තම් සීලය නැත්තම් මේ සිල් ගන්න ඔක්කොමලා මෙහෙමයි කියන එකක් තමයි හාස්‍යයට ලක් වෙන්නේ, උපහාසයට ලක් වෙන්නේ, හිනාවට භාජනය වෙන්නේ, කොමඩියක් බවට පත් වෙන්නේ, විහිළුවක් බවට පත් වෙන්නේ. සමහරට ස්වාමින් වහන්සේලාගේ චරිතත් දැන් ස්වාමින් වහන්සේලාගේ වැරදි තියෙන්න පුළුවන්. හැබැයි පින්නත් මේ ආර්ය ශාසනයේ වැරදි තියෙන විදියක් නැහැ. මේ ආර්ය ශාසනයේ වර්ධින විදියට ගොඩනගලා නැහැ. එතකොට අපි සිවුරක් දාලා නාට්‍යයක් ගීතයක් එහෙම නැත්නම් විහිළුවක් කොමඩියක් නිර්මාණය කරනකොට පින්වත්නි ඒ විහිළුවට කොමඩියට මේක යොදා ගන්නකොට ඒ විහිළුවට භාජනය කරේ මේ ආර්ය ශාසනය. කොමඩියකට භාජනය කරේ මේ ආර්ය ශාසනය. අපි කියන්නේ නැහැනේ මේ අසවල් මේ විහිළු වැඩසටහනට අපි යොදාගන්නේ අසවල් ගම් ප්‍රදේශයක හිටියා. අපි නිකන් උදාහරණ නමක් අරගමු. නන්දරතන නැමැති භික්ෂුවක් හිටියා. ඒ දුස්සීල භික්ෂුව තමයි මේ කොමඩි දර්ශනයට අපි යොදාගන්නේ. ඒ භික්ෂුවගේ ජීවිත කතාවයි මේ සමස්ත ආර්ය ශාසනය නොවේ කියලා කියන්නේ නැහැ. එතකොට භික්ෂුවක් අපි යොදාගෙන ඒ භික්ෂුව තුලින් කොමඩි එකක් විහිළුවක් හදලා, يعني භික්ෂු චරිතයක් නිර්මාණය කරලා සිවුරක් වැනි රෙදි කඩක් උපයෝගී කරගෙන වටාපතක් අරගෙන ධර්ම දේශනා කිරීම සම්බන්ධව, ධර්ම සාකච්ඡා කිරීම සම්බන්ධව, දානීය සම්බන්ධව අලලා දහණය කියලා කියන්නේ පිනති ලෝකේ කොයිතරම් මේ ශාන්තියක් ගෙන දෙන දෙයක්ද දීම දානං සීලංචනයන්. එතකොට සැනසෙන උතුමෝ සියල්ලෝම දන් දුන්න අයයි. දානීය යනු ලොකු පාරමිතාවකි. දීම දිය යුතුමයි. දීම නිසා මේ ලෝකේ අරගෙන බැලුවත් පින්නදි බලන්නකො කොයිතරම් දේවල් දෙනවද? ඒ දීමෙන් ලබන්නන්ට කොයිතරම් සැනසීමක්ද? දෙන්නන්ටත් කොච්චර සැනසීමක්ද? මේ ලෝකේ දානීය කියලා එකක් නැති වුණා නම් එහෙම. Taman සතුදී අන්නයන්ට දෙන දෙයක්.
ඇස්සිස් මස්වල ලේවල ඉඳලා වකුගඩු අක්මාවල ඉඳලා ගේ දොර වතුපිටිවල ඉඳලා මේ දෙන සංකල්පේ ලෝකෙන් නැති වෙලා ගියෝ. වකුගඩු දෙන්නේ නැහැ, ලේ දෙන්නේ, අක්මා දෙන්නේ, ශාරීරික කොටස් දෙන්නේ, ඇට මිදුළු දෙන්නේ, ඇස් දෙන්නේ නැහැ, තව තව දේවල් දෙන්නේ නැහැ, වස්තු දෙන්නේ නැහැ. එහෙම දෙනවයි කියලා එකක් නැති වුණා නම් මේක දාහණයේ නැමැති උතුම් චේතනාව, පරිත්‍යාගයේ නැමැති එකක් ලෝකේ නැති වුණා නම් ඔයතු හිතන්න පිනවද, එකක් සසර කොහොම වෙයිද, එකක් මේ දීම නැමැති සංකල්පය තුළ, දානේ නැමැති සංකල්පය තුළ ලෝකයට කොයිතරම් සාන්තියක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඊළඟට රැස් කරන්නන්ට කොයිතරම් ධර්මතාවයක් අවබෝධ කරවන්නට මේ දහන් දීම නැමැති පරිත්‍යාගය දානය නැමැති පාරමිතාව හේතු වෙනවද? අනිත්‍ය වටහා ගන්න, රැස් කරන දේ නැති වෙනවයි කියලා අවබෝධ කරගන්න, ගබඩා පිරෙව්වට නැති වෙනවයි කියන එක අවබෝධ කරගන්න, විනාශ වෙනවා සහ දාල යන්න වෙනවයි කියන ධර්මතාවය අවබෝධ කරගන්න, රැස් කරන්නාන්ට හිස් කරලා සැනසෙන්න පුළුවන් මාවත ප්‍රයත්න කල්පනා කරන්න. එතකොට පින්නදී මේවා හැල්ලුවට ලක් කරනවා. ආද තියෙනවා කේක විවිධ නාට්‍ය නිර්මාණ, ගීත නිර්මාණ, సౌందర్య විවිධ නිර්මාණ, ඒවායේ ಉಪಯೋಗේ හැල්ලුවට සමහර තාරුණ්‍ය අපි දකිනවා විශ්වවිද්‍යාලවලින් සිවුර අරගෙන. ඉතින් පින්වත්නි, ඕන දෙයක් එක සෙල්ලම් කරන්නට, ගිනි පෙලෙල්ල එක සෙල්ලම් කරන්නට එපා. නයා එක වැඩි සෙල්ලම් දාන්න එපා දෂ්ට කරන. ගිනි පෙලෙල්ල එක සෙල්ලම් කරන්නට එපා, වැරදි දෙනින් අහුනොත් පුච්චල යන්නේ අත. රස්නේ හරි වදිනවා. එනිසා අම්මා තාත්තා ගුරුවරයා හාමුදුරුවෝ, අද මේ සමාජයේ ධර්මය කොච්චර ඈත් වෙලාද කියලා කියන්නේ, කෙලෙහි ගුණ කොච්චර ඈත් වෙලාද කියන්නේ. දැන් ගුරුවරයා කියන චරිතය පින්වත්නි කොයි තරම්නම් ලෝකේ මේ ගෝලියෝ හදපු, ශිෂ්‍යෝ හදපු මේ සියලුම සමස්තය, බණහගෙන ඉන්න ඔය ඇත්තෝ, බණ කියන අපි, මේ සියලු දෙනා ගුරුවරුන්ගේ වික්‍රමයන්. ඒ වික්‍රමය ගුරුවරුණු කරන්න අපි කවුරුවත් නැහැ. ඔබ ඔතනත් නැහැ, මම මෙතනත් නැහැ. මේ ලෝකේ ඉන්න ආචාර්ය, මහාචාර්ය, ප්‍රාචාර්ය, ලෝකේ දිනපු, අඳට ගියපු, ඉරට ගියපු මේ ඕකීසි කෙනෙක් නැහැ. ලෝකේ ගුරුවරයා නොවන්, සබුද්ධියෙන් වටහාගෙන පින්වත්නි අවබෝධ කරපු කවුරුවත් නැහෙනි. ඒත් ගුරුවරු දැන් භාග්‍යතුන් වහන්සේ බව ගුරුවරු හොයාගෙන ගියානි. තමන් වහන්සේ එතකොට අහනවා, දැන් අන්න ඒක තමයි කියන්නේ පින්වත්. සමහර අය අහනවා එතකොට ඔය තරම් මේ සසරේ පෙරුම් පුරාගෙන ආපු කෙනා ඇයි ගුරුවරු ළඟට ගියේ? ඒ ඔය ඇත්තෝ අපි වාගේ නම් එහෙම මේ ඔලුකමක් එනවානේ පින්වතිනේ. ඔ මම සාරසංක කල්පලක්ෂයක් පෙරුම් පුරන් ආව, ආයි මං කාටද යටත් වෙන්නේ, මොකද මම යටත් වෙන්නේ? එහෙම නිකන් මේ පොඩි උපාධියක් අරගත්තු අපි ගඟ එහෙම තියෙනවානේ පින්වත්නි, ටිකක් මේ අං ආපු ගතියක් අපිට එහෙම තියෙනවානේ, අන්තට්ටු දාගත්තු සමහර ගති තියෙනවානේ. උපාධියක් මේ පොතේ තියෙන එක පාඩම් කරගෙන ගිහිල්ලා ලියලා ඒ විභාගේ පාස් කරලා අවබෝධ කරා නෙමෙයි, ඒක මතක ශක්තියේ තියන් ගිහිල්ලා ලියලා ඒක පාස් කරගත්තාම අපිට අං එනවානේ, අන්තට්ටු වෙනවානේ පින්වත්නි. ඉතින් අපි වාගේ ඔය ඇත්තෝ අපි වාගේ ගියානම්, ඔය සමහර වාගේ අය ගියානම් හිතන්න පුළුවන් මම සාරසං කියලා කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන ආවේ මේ බුදුවරු මේ ගුරුවරු ළඟට යන්න. මේ ගුරුවරු නෑ, එතනත් ගවේෂණය කළා. තව දෙයක් තියෙනවද කාගේ ළඟද තියෙන්නේ? වෙනස් දෙයක් තියෙනවද එයාලා ළඟ තියෙනවද මේකට මාර්ගයක්? ඒකත් ගවේෂණය කළා. කෙනෙකුත් ඔබතුමා වහන්සේ ළඟ නෙමෙයි, මෙන්න මේ අසවල් ගුරුවරයා ළඟ තියෙනවා මේ ක්‍රමය කියලා. ඒකත් ගවේෂණය කරලා බැලුවා. තමන් හොයන දේ මේ අය ගාව නැහැ. ඒක තමන්ම අවබෝධ කරන්න ඕන. තමන්ම නිරීක්ෂණය කරන්න, තමන්ම ගවේෂණය කරන්න. ඊළඟට බැලුවා තමන් ගුරුතනතුරේ කවුද තියාගන්න ඕන? ධර්මය, තමන් අවබෝධ කරපු ධර්මයේ ගුරුතනතුරේ තියාගන්න. භික්ෂුන් වහන්සේලාට දේශනා කර ධර්මයේ ගුරුතනතුරේ තියාගන්න. ඉතින් එතකොට බලන්න පින්වත්නි, ඔයත් බලන්න කොයි තරම් නම් පින්වත්නි මේ ධර්මය විකෘති කිරීම, ඊළඟට වැරදි අර්ථකථනයන් සැපයීම, ඊළඟට සමහර බඩ වඩා ගන්නා ක්‍රමවේද තුල යෑම තුල මේ දේශනාව ඔයත්තන්ට කරන්න පින්වත්නි. නිර්මල ධර්මය තියෙනවා, ආර්ය ශාසනය තියෙනවා, ඒ ඔස්සේ යන්න. මම අර දේශනා කර කර හිටියේ පින්වත්නි, සමහරලාට මේ ධර්මයට, ශාසනයට, සමහර බුදුහාමුදුරුවන්ට පවා නිග්‍රහ වෙන විදියට
මේ තරම් දෙයක් අවබෝධ කරගත් විද්‍යාව හමුවේ සත්‍ය වෙන. ඉතින් ඇත්තටම මේ ධර්මය දිහා බලනකොට පින්වත්නි පුහුදු මනසින් ඔයත්තන්ට බලනකොට කොයි තරම් ප්‍රණීතද සුඛද ශාන්තද නිර්මලද කියලා ඔයත්තන්ට තේරෙනවා මේ සත්‍ය නේද මේ ලෝකය කියලා. එහෙවු ධර්මය, එහෙවු ආර්ය ශාසනය, එහෙවු සිවුර පුද්ගලයෝ තුල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි මේ කහ සිවුර මේ අරහත් දජය පින්වත්නි එතකොට මේ ශාසනය වැරදි නෑ. ශාසනය වැරදි වෙන්න ගොඩනගලා නෑ. පුද්ගලයෝ තුල අඩුපාඩුකම් එක එක පූ පරමාර්ථ පටු පරමාර්ථ පටු අදහස් වලින් සසුන් ගත වූවන්ගේ අදහස් ආකල්ප ඒව තියෙන්න පුළුවන්. හැබැයි මේ ශාසනය විහිළුවට ලක් කරනවා නම් යමෙක් ධර්මය විහිළුවට ලක් කරනවා නම් යමෙක් භාග්‍යවතුන් වහන්සේ විහිළුවට ලක් කරනවා නම් නිර්මාණයක් කරනවා නම් ඔයතු කල්පනා කරලා බලන්න ඒ පුද්ගලයා කරගන්නේ කේතරම්නම් අගතියක්ද තමන්ටත් ඒ වගේම සමාජයටත්. එය බලලා රස විඳින, එය බලලා හිනා වෙන අය සංසාරේ කොච්චර ලතෝනා දීලා නිරයන් වල අඬනවා ඇද්ද? ඈ ඒවා දැකලා සතුටු වෙන අය, හිනා වෙන අය සසරේ නිරයන් වල කතරම්නම් පින්වත්නි කඳුළු හලනවා ඇද්ද? බුද්ධාන්තර ගණන් ගැලවිල්ලක් නැතුව. දැන් මේ භික්ෂුව පින්වත්නි ගිහිල්ලා අවීචියේ ඉපදුනා. මැරිලා ගිහිල්ලා. අපේ බුදුහාමුදුරන්ගේ දවසේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ තිරිසං අපායේ උපන්න. තිරිසං අපායට ආවා. තිරිසං අපායට ආවේ මාළුවෙක් වෙලා පින්වත්නි. මාළුවෙක් වුණා. මේ මාළුවාගේ නම තමයි කපිල කියලා මාළුවා. භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කරේ ওই මාළුවාගේ නම කපිල කියලා. හරි ලස්සනයි, රන්වන් පාටයි. පින්වත්නි මේ යසෝජ කියන දීවර නායකයා ඉස්සර ඔය ගෑල් කරත්ත කරුව වගේම තමයි මුහුද යන්නත් රුවල් නැව් හදාගෙන, ඔරු හදාගෙන, මහා නැව් සති ගණන් බඩු මුට්ටු අරගෙන යනවා. ඊළඟට දීවරයෝ ඉඳලා තියෙනවා, දීවර කර්මාන්තේ යනවා. ඉතින් සමහර ධර්මතාතේ දීවරයන්ට අවබෝධ වෙලා තියෙනවා. සමහර විශ්වාසත් එක්ක අද වගේ තාක්ෂණික දේවල් නැ, සංඥා ක්‍රම නැ, දුරකතන රැහැන් නැ. ඉතින් එතකොට මේ ඉර හඳත් එක්ක හුළඟත් එක්ක ගනුදෙනු කරගෙන ස්වභාව ධර්මයත් එක්ක බැඳුණු ගමනක් තමයි යාලත් යන්නේ. 500ක් දීවරයෝ හිටියා. 500ක් දීවරයන් එක්ක අම්මා පුතා මෙයා යනවා මේ තමන්ගේ රස්සාවේ. රස්සාවේ යනවා කියලානේ කියන්නේ. පන්නේට යනවා කියලා කියන ඕවට නම් තියෙනවානේ. ඉතින් මේ දීවරයන්ගේ වචන තියෙනවානේ. ඉතින් මෙයා ගියාට පස්සේ පින්වත්නි මෙයා ගේ දැලකට, මේ පිරිසගේ දැලකට දැලක් දැම්මට පස්සේ ඒ දැලකට අහුවෙනවා රන්වන් පාට මාළුවෙක්. මේ පිරිස මේ මාළුව සුවිශේෂී නායකයාට පෙන්නනවා. නායකයාත් මේ මාළුව දැකලා භාජනයකට දාලා වතුර දාලා මෙයා නැවේ දාගෙන මේ රත්තරම් පාට මාළුවේ විශේෂ මාළුවෙක් මේ මාළුව අරගෙන ගෙනල්ලා රජතුමා ළඟට අරන් ගියා. අර සංකල්පයක් තියෙන එක දැනුත් එහෙමයි, ඉස්සරත් එහෙමයි. විශේෂ වස්තුවක් නිදානයක් පහළ වුණොත්, විශේෂ වස්තුවක් ලැබුණොත් ඒ වස්තුව අයිතිය තියෙන්නේ රටේ රජතුමාට, රාජ්‍යයට තමයි අයිති. තමන්ගේ ඉඩමේ තියවිලා හම්බුණත් පින්වත්නි ඒක රාජ්‍යයට අයිති. විශේෂ නිදානයක් පහළ වුණොත් ඒ වගේ දෙයක් විශේෂීසු විශේෂී දෙයක් නම් ඒක අදට වඩා ඉස්සර තිබුණා. ඒක රාජ්‍ය සතුයි පින්වත්නි. මිනිස්සු තමන්කයි ඒක රජයට රාජ්‍ය භාණ්ඩාගාරයට ගිහිල්ලා බාර දෙනවා. රජතුමා තමයි ඒ සම්බන්ධව තීරණයක් ගන්න. ඉතින් එතකොට මේ විශේෂ මාළුව ගැන රජතුමා ළඟට ගිහිල්ලා කිව්වා පින්වත්නි. ගෙනාව රජතුමා බැලුවා. භාජනයක දාලා වතුර දාලා අරගෙන ආවා. මේ මස්සයා. ඕන බලන්න පින සසර හැටි. භාග්‍යතුන් වහන්සේ ළඟට මේ මාළුව අරගෙන ගියා. අරගෙන ගියා භාග්‍යතුන් වහන්සේ පින්වත්නි තමන්ගේ බුද්ධානුභාවයෙන් බුද්ධ ශක්තිය දීලා මේ මාළුවට කතා කරන්න අවස්ථාව උදා කළා. මේ කපිල කියන මස්සයාට කතා කරන්න අවස්ථාව උදා කළා. කපිල කියන මස්සයාගෙන් අහනවා කොහේ ඉඳලාද ආවේ? නුඹ කොහේ ඉඳලාද ආවේ කියලා ඇහුවා. කියනකොටම ස්වාමීනි අවීචියේ ඉඳලා කිව්වා පින්වත්නි මුළු නුවරම ගඳ ගහන්න ගත්තයි කියනවා. මුළු විහාරෙම ගඳ ගහන්න ගත්තා. පුදුමාකාර ගඳක්, කටේ ගඳක්. කට අරිනකොට පින්වත්නි ජේත වනේම ගඳ ගහලා ගියා. මුළු පැත්තම ගඳ ගැව්වා. අච්චර ශාරීරියේ ලස්සනයි ගඳයි.
දැන් ඔය අපේ අතරේ තියෙන ඔය ඇත්තන්ගේ අතරේ තියෙන අනේ පින්වත් සමහර අය නේද නාන්නේ නැහැ ඒවත් පින්වත් නේ ඉතින් සසරෙන් ගේන්න ඕන සමහර ශක්තියෙන් තමයි සංසාරේ පිරිසිදුව ඉඳලා නැහැ පිරිසිදුකම ප්‍රගුණ කරලා නැහැ එක්කෝ වස්ත්‍රාදිය දන් දීලා නැහැ පින්වත් පිරිසිදුකම ලැබලා නැහැ නාවන්න බෑ දත් මද්දවන්න බෑ මූණක් හෝදවන්න බෑ යන්තම් වතුර ඩිංගක් මූණේ ගානවා විතරයි දද කුෂ්ඨ හොරි වන විවිධ රෝගත් එක්ක මනුස්ස ජීවිත ඔහෙ ගත කරනවා විතරයි කනවා බොනවා විතරයි දැන් ගෙවල් ඇතුලේ ගත්තත් එකිනෙකාට අප්‍රියයි ඒ මොකද ප්‍රියශීලී නෑ මේ කුණු කය පිරිසිදුව තියාගන්නේ අප්‍රියයි ගඳ ගහනවා ප්‍රියකම් ප්‍රියමනාපකමක් නෑ මනස වුණත් නිරවුල් වෙන්නේ පින්වත්නි නාලා කියලා පිරිසිදුව ඉන්නකොට තමයි බණක් භාවනාවක් කරන් පොතක් පතක් බලන් දැන් මගේ ගතියක් තියෙනවා පින්වත්නි මට ඉසරැවුල් වෙවිලා නම් පොතක් පතක් බලන්න බෑ අධ්‍යයනය කරන්න බෑ දැන් ඔයත් අන්ට මේ බණ කියන්නේ මම පොත්පත් බලන්න ඕනනේ ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න ඕන මං හැමදාම මේ පොත්පත් බලනවා නම් පින්වත්නි ඉසරැවුල් කපලා දත් මැදලා පැම් පහසු වෙලා ඒ කියන්නේ නාලා ඇවිල්ලා තමයි මම ඒ පොත් බලන මේසි වාඩි වෙන්නේ හැමදාම මං එහෙමයි පොත් බලනවා නම් මට පොත් බලන්න බෑ ඉස පොඩ්ඩක් හරි වැවිලා තියෙනවා නම් කොණ්ඩේ රැවුල චුට්ටක් හරි තියෙනවා නම් වැවිලා මට පොත් බලන්න බෑ ඔළුවට යන්නේ නෑ බලන දේ එතකොට මං හැමදාම මේ ධර්මය අධ්‍යයනය කරන්න පොත්පත් අධ්‍යයනය කරන්න වාඩි වෙන ඉස්සෙල්ලම කරන දමන තමයි ඉස රැවුල් බාලා දත් මැදලා නාලා පැම්පහසු වෙලා පිරිසිදු සිවුරක් පෙරවගෙන පිවිතුරු විවර වූ මනසකින් ඇවිල්ලා වාඩි වෙන එක. එතකොට තමයි පොත්පත් බලනකොට මේ ඔය ඇත්තන්ට කියන කරුණු ඔළුවට ධාරණය වෙනවා. අවබෝධ වෙනවා. ඒ තියෙන දේවල් තර්කානුබූල බව මනසට ගොඩ නැගෙනවා. නැත්නම් මේ ටේප් එකක් දැම්ම වගේ කොහොමද මේම කියන්නේ? ඈ මේව එකතු වෙන්නේ පැ ඔළුව ඇතුළට. හැම සතියකම ඔය ඇත්තන්ට අලුත් දෙයක් කියනවා. ඒ සතිය කිව්ව එක නෙමෙයි මේ සතිය. එතකොට මම මේ පාඩම් කරන දරුවන්ට උනත් කියන්නේ. මේ ධර්මය ගැනත් කියන ගමන් දැන් සමහර අයට මතක නැහැ පාඩම් නැහැ කියනවානේ නීදි මතේ නිදා ගන්න ඇඳ උඩ. ඈ මේ මේ සමහර බඩගගා දනගගා දිග ඇදිලා ඉඳන් කබර ගොයි තල ගොයි වාගේ පාඩම් කරන්නේ නැහැ පුතා. දැන් මේ ආගෙන ඉන්න පුතාලා පාඩම් කරනවා නම් පුතා තමන් පිරිසිදු වෙන ශරීරය මේ කුණු කය පිරිසිදු වෙලා පිරිසිදු ඇඳුමක් ඇඳලා කොණ්ඩේ පීරනවා නම් පීරලා පුතාලා අපි කොණ්ඩේ කැපුවට පුතාලා කොණ්ඩේ කපන්නේ නැහනේ නේද ඈ කොණ්ඩේ පීරලා ගැට ගහගෙන තෙල් ටිකක් ගාගෙන ඔළුව මනස නිරවුල්ව තියාගෙන ඈ දත නිකට මැදලා ඈ කට ඕදලා වාඩි වෙලා පිරිසිදුව පොත පෙරලා ගන්න ඔළුවේ ඔක්කොම විවිධ විකාර තියාගෙන ජංගම දුරකතන අරව මේවා තියාගෙන විකාර තියාගෙන වාඩි වෙන්න එපා එතකොට ගිරව කියන වගේ කටින් කියනවා මේක ඔළුවට යන්නේ නේ ඈ අන්නේ වගේ පිරිසිදු ගතකින් වාඩි වෙන්න එතකොට හිතත් පිරිසිදු කරගන්න හිත පිරිසිදු කරගන්න ගත පිරිසිදු වීමේ වැදගත්කමක් තියෙනවා විකාර නැහැ එතකොට එතකොට පාඩම් මතක හිටිනවා දැන් මෙයා කට ඇරියා කට ඇරියම ජේතවනේම ගඳ ගන්න ගත්තා පින්නවා ජේතවනේම ගඳ ගන්න ගත්තා දැන් අහනවා කපිලගෙන් කොහේ ඉඳලා දාවේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අවීචියේ ඉඳලා කිව්වා ඈ ඊට පස්සේ පින්වත්නි දැන් භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ ආපු දිහා කොහෙද කියලා දැක්කා හැබැයි දැන් බුද්ධානුභාවය දීලා මොහුට කතා කරන්න අවස්ථාව සලසලා තමන් වහන්සේ කියනවට වඩා මේ මස්සය අවීචියේ ඉඳලා ආවයි කියනවට වඩා මේ මස්සය අවීචියේ ඉඳලා එන්න හේතුව ධර්මයට අපහාස කිරීම ධර්මයේ අභියෝගයට ලක් කිරීම ධර්මයට නිඳා කිරීම මේ වගේ හේතු ගැන දේශනා කරන්නට භාග්‍යතුන් වහන්සේ මේ පිරිසට අවශ්‍ය වුණා. කපිල දැන් කොහෙද යන්නේ කියලා ඇහුවා. මේ කපිල කියන මස්සයාගෙන් ඇහුවා කපිල දැන් නුඹ කොහෙද යන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ආයේ යන්නේ අවීචියට කියලා කිව්වා. ඈ තමන් අර හිටපු භාජනේම පින්වත්නි දාලා හිටපු භාජනේම ඔළුව ගහගෙන ගහගෙන මැරිලා ගිහිල්ලා අවීචියටම ගියා කියලා කියනවා. මේ භික්ෂුව ධර්මයට නිග්‍රහ කළා. ඊට පස්සේ පින්වත්නි ඒ වුණාට මෙයා සීලය ආරක්ෂා කළා. සීලයට හානි කරගත්තේ නැහැ.
ධර්මයට නිග්‍රහ කළා, සීලය හානි කරගත්තේ නැහැ, පිරිසිදු සිල් රැකගෙන ආවා. ඒ නිසා රන්වන් පාට ඇඟක් ලැබුණා. එහෙනම් දැන් ඔයත්තන්ට ඔයත්තන්ගේ ගතිය සකස් වෙන්න, උත්පත්තිය සකස් වෙන්න, එහෙම නැත්නම් ඔය පසිඳුරන් ලබන්ට නේද හේතු වෙන දෙයක් තමයි ප්‍රධාන වශයෙන් පින්වත්නි ඔයත්තන්ගේ මේ සීලය කියලා කියන්නේ. සිල් පිරිසිදු බව කියලා කියන්නේ සීලය කියලා. පිරිසිදු සිල් රැකගෙන ඒම කියලා කියන්නේ ඔයත්තන්ට පින්වත්නි. ඔය දැන් බොහෝම රූපස්ත්‍රියෙන් අනුන දරුවෝ මේ බණ අහගෙන ඇති. බලන්න විවිධ පළාත්වල පොඩි දරුවෝ, පොඩි දූලා, පුතාලා, රන්වන් පාට ශරීර, කේශ කලාපයේ පාදාන්තය දක්වා, සමහරට මුහුණු හඳ වාගේ හරීම ප්‍රසන්නයි. ඒ වගේ රූපයක් දැන් අම්මා බැලුවාන් පස්සේ ගොරක කෑල්ලක් වගේ කාලුයි, තාත්තා ගොරක කෑල්ලක් වගේ කාලුයි, ආච්චි ඊටත් කාලුයි, ඈ ගෙදර අයියලක් කළත් කැතයි. ඔය අතරේ ඉන්නවා එක්කෙනෙක් පින්වත්නි, දුවෙක් හරි පුතෙක් හරි හරීම ලස්සනයි. ඒ ලස්සන කියන්නේ මොකද? තව කෙනෙක් ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙන කාන්දමක් වාගේ, කැත හිතක් නෙමෙයි. ඈ එයාව ආශ්‍රය කරන්න කැමති, කතා කරන්න කැමති, එයාගේ වචන ප්‍රියශීලී, ඈ තෙපුල් ප්‍රියශීලී, ඉනාව ලස්සනයි. එතකොට මොකද වෙන්නේ? අනිත් මිනිස්සු ඇදිලා එනවා, කාන්දමකට ඇදිලා එනවා වගේ, පළගැටියෝ ගිනිමැලේට ඇදිලා යනවා වගේ ඇදිලා යනවා. තමන්ගේ පැත්තට වාසනාව ගලාගෙන නෑ. ආශ්‍රය කරන අය ආයතන ප්‍රධානියෙක් වේවා, ගුරුවරයෙක් වේවා, පන්තියට ගියා මෙතන ගුරුවරයා වේවා, අනේ මේ දරුවා හරි හොඳයි, බලන්නකො ප්‍රසන්න හිනාව, ලස්සන හිනාව, ඈ අවංක හිනාව, අව්‍යාජ හිනාව, මෙයාගේ මූණ බලන්නකො ලස්සන, මෙයා පෙර පින් ඇති දරුවෙක් කියලා එයාට ඒ ආකර්ෂණය ලැබෙන්න ගන්නවා, ඒ ආදරය ලැබෙන්න ගන්නවා. කැත හිතක් නෙමෙයි, නරක හිතක් නෙමෙයි, හැමෝම ආදරය කරන්න ගන්නවා. දැන් බලන්න ඔයත්තන්ගේ ගෙවල් වල එහෙම චරිත නැද්ද කියලා. සමහර අය රූපෙන් ලස්සනත් නැහැ, රූපේ කාලුයි, يعني වර්ණ තියෙනවනේ, කාල වර්ණ, ශ්වේත වර්ණ, එහෙම රූපේ ලස්සනකුත් නැහැ. හැබැයි ඒ තියෙන රූපෙත් තියෙනවා පොඩි ඡායා මාත්‍රයක තියෙනවා මායාව. අර අපි කියන සුදු ලස්සන රෝස පාට මූණුවත් නෙමෙයි, ඒ වුණාට ඒ කාල වර්ණ මූණෙත් තියෙනවා පින්වත්නි ආකර්ෂණීය බවක්, පින්වන්ත බවක්. එයාටත් ආකර්ෂණය වෙනවා මිනිස්සු, තේජසක් තියෙනවා යාගේ. අන බලන්න සීලය, සීලය ආරක්ෂා කිරීම නිසා ලැබෙන දේවල්, පිරිසිදු සිල් නිසා, සසරේ පිරිසිදු සිල් රැකපු නිසා. ඔය දෝනිලා පුතාලා මතක තියාගන්න ඕන. සමහර අම්මලා ඉන්නවා බලන්නකෝ, සමහර කාන්තාව ඉන්නවා පිනවදී, එක දරුවෙක් ලැබුණාම ළමයි 20ක් 25ක් ලැබිච්ච ආච්චි කෙනෙක් වගේ, මහල්ලක් වගේ, පාර යන පන නැහැ. ඈ සමහර අම්මලා ඉන්නවා පිනවදී, දරුවෝ 3-4 දෙනා වදලත් ඉන්නවා. අර කියන්නේ ගම්වල නේද? තව දීගක යන්න පුළුවන් කියනවා. රූපේ අඩුවක් නැහැ කියනවා. අපි එහෙමනේ කියන්නේ ගම්වල නේද? තව කසාදයක් කරගන්න පුළුවන්. රූපේ අඩුවක් නැහැ කියනවා. රූපේ අඩුවක් නැහැ කියනවා. ඒවා ඒවත් ලබලා තියෙන දේවල්. ඒවා ලබන්න ඕන. ඒවා ලබන්න ඕන. සීලය නිසා ඔන රූපය ලැබුවා. ලස්සන රූපයක් ලැබුවා පෙනවා. ලස්සන රූපයක් සීලය තව දේවල් වලට හේතු වෙනවා. අපි ටිකක් කතා කරමු වෙලාවේ හැටියට. එතකොට පින්වත් සීලය හානි වුණේ නැහැ, පිරිසිදු සිල් රැකගෙන ආවා. ඒ නිසා රන්වන් පාට ඇඟක් ලැබුණා. කටින් පින්වත් අර ධර්මයට නිග්‍රහ කරපු නිසා, විනයට නිග්‍රහ කරපු නිසා අන කට ගඳ ගැහුවා පින්වත්. ඈ මේ ජේතවනේම පින්වත් ගඳ ගහන්න ගත්තා කියලා කියනවා. කට ඇරියට පස්සේ ඉතින් මේ අද කොයිතරම් පින්වත් මේවා අහනකොට ඔයත්තන්ට හිතෙන්නේ නැද්ද? අද මිත්‍යා දෘෂ්ටිකය කොයි තරම් ඉන්නවද කියලා. මිත්‍යා දෘෂ්ටියෙන් අනුගමනය කරන අය මොන තරම් ඉන්නවද? එතකොට ඒ අයට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා බලන්න විවේචන කරන ධර්මයේ විවේචනය කරනවා. ධර්මයට කරුණු එකතු කරනවා. ඕක නෙවෙයි කියලා කියනවා බුද්ධ ධර්මය. එහෙම සමහර වෙලාවට කියනවා. ඉතින් ඒ වගේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගැන නෙමෙයි, මේ ධර්මයත් එක්ක ධර්මයට අභියෝග කරනවා. ඔය ධර්මය නෙමෙයි, මෙන්න මෙහෙමයි ධර්මය කියලා කියනවා. ඒ වගේ පිනත් විස්තර මේ විවිධ විදියට මේකේ විකෘතිතාවයන් ඇති කරනවා පිනත්. ඉතින් එතකොට බලන්න අභියෝගයට ලක් කරනවා පිනත්, එකතු කරනවා, වෙනස් කරනවා. එහෙම කරන්න කාටවත් බෑ අම්මා. එහෙම කරන්න කාටවත් අයිතියක් නෑ පුතේ.
යමක් උගන්වනවා නම් ඒක උගන්වන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ තමයි. ඒක කරන්න ශ්‍රාවකයාට අයිතියක් නැහැ පින්වත්නි. යම් දෙයක් දන්නව නම් දන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. දන්නේ නැති කෙනා තමයි ශ්‍රාවකයා. ඔන්න ඔය ඇතු හිතන්න ඕන විදිය පින්වත්නි. යමක් දන්නව නම් දන්න කෙනා තමයි ශාස්ත්‍රුන් වහන්සේ. අපි දන්නේ නැහැ. උන්වහන්සේ තමයි දන්නේ. උන්වහන්සේ තමයි අවබෝධ කළේ. අපි අවබෝධ කළා නැහැ. ඉතින් එතකොට යමක් දන්නව නම් දන්නේ ශාස්ත්‍රුන් වහන්සේ, ශ්‍රාවකයා දන්නේ නැහැ කියලා අපි දැනගන්නවා. භාග්‍යතුන් වහන්සේ දන්නා සේක මම නොදනිමි කියලා හිතනවා. භාග්‍යතුන් වහන්සේ දන්නා සේක මම නොදනිමි. මෙන්න මේ කෙනා තමයි තිසරණ සරණ ගන්න. එතකොට දැන් ඔය ඇතොත් තෙරුවන් සරණ ගියා, තෙරුවන් සරණ ගියා කියනවානේ. තෙරුවන් සරණ ගියා කියන කෙනා ළඟ මෙන්න මේ පද හතර තියෙන්න ඕන කියන හතර පදේ. මොකද්ද? යමක් දන්නේ ශාස්ත්‍රුන් වහන්සේ, ශ්‍රාවකයා නොදන්නේ පද දෙකයි. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. මෙන්න මේ කෙනා පින්වත්නි, මෙන්න මේ පද හතර දැනගන්න කෙනා භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. යමක් දන්නේ ශාස්ත්‍රුන් වහන්සේ, ශ්‍රාවකයා දන්නේ නැත. ඔන්න ඔය පුද්ගලයා තමයි තිසරණ සරණ ගන්නෙ. හාත්පස සාසනයේ අවබෝධය කියලා කියනවා මේකට. එතකොට අන්නේ කෙනා තමයි පින්වත්නි මේ සාසනයේ සරණ ගන්න තැනැත්තා, සාසනයේ ඉදිරියට යන කෙනා. මේ තේරුම ජීවිතයට එකතු කර ගන්න ඕන. බුද්ධ දේශනාව වැරදි කියලා හිතන අය ඉන්න ලෝකෙ පින්වත්නි, ඒ අයට කවදාවත් මේ ආර්ය සාසනේ, ඒ ආර්ය සාසනේ සම්බන්ධතාවයේ ගොඩනගින්නේ. එහෙම නැත්නම් ශ්‍රද්ධාව ගොඩනගින්නේ. ඊළඟට පින්වත්නි, යම්කිසි කෙනෙක් දේශනාවට අභියෝග කරනවා නම්, අභියෝගාත්මකව හිතනවා නම්, ඒ වගේ අය ඉදත් හිටියා, අදත් ඉන්නවා පින්වත්නි. ඉතින් මෙයාලගාව ශ්‍රද්ධාව නැති බව හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට ධර්මයේ වැරදියට අවබෝධ කරගන්නවා, වැරදි තැන්වලින් අල්ලගන්නවා, වැරදියට විග්‍රහ කරනවා. ඔය කීටාගිරි සූත්‍රයේම පෙන්වා දෙන්නේ එදා පින්වත්නි මේ වගේ හිතන අය අදත් ඉන්න බව ඔය ඇත්තෝ දන්නවා. ඊළඟට එදත් හිටු බව තේරුම් ගන්න පුළුවන් දේශනාවක් තමයි කීටාගිරි සූත්‍ර දේශනාව. ඒක පේනවා පින්වත්නි. මේ වගේ හිතන ධර්ම විකෘතියක් තියෙන අය එදත් හිටියා කියලා අපිට හොඳටම අවබෝධ කරගන්න පුළුවන්. මේ සූත්‍රයේ දේශනා කළේ පින්වත්නි අස්සජ්ජහා පුනබ්බසුඛ කියලා. දෙන්නේ කර්මණු කරගෙන, භික්ෂුන් වහන්සේලා දෙන්නේ කර්මණු කරගෙන මුල් කරගෙන තමයි මේ දේශනාව දේශනා කරන්නේ. අස්සජී පුනබ්බසුඛයි. එතකොට මේ දෙන්නාට කියන්නේ ඝනාචාරීන් කියලා. ඝනාචාර්යවරු කියලා කියන්නේ පින්වත්නි ගොඩාක් ශිෂ්‍යෝ තියාගෙන, එහෙමත් ඉන්නවනේ ශිෂ්‍යෝ ගොඩක් වැඩි වෙනකොට, එතකොට තමන්ගේ ළඟට මාධ්‍ය එනවා වැඩි වෙනකොට, තමන් ළඟට ගොඩක් දායක වෙනවා වැඩි වෙනකොට, තමනුන් නිකන් කෑල්ලක් එකතු කරලා කියන්න ඕන වගේ, ධර්මයේ ටිකක් වෙනස් කරලා කියන්න ඕන වගේ එකක්, අලුත් දර්ශනයක් කියන්න ඕන වගේ එකක්, තමන්ට උඩ එන්න ප්‍රසිද්ධ වෙන්න තමන් වෙන එකක් කියන්න ඕන වගේ එකක් හිතෙන අය ඉන්නවා. එහෙම ගිහි පැවිදි දෙපාර්ශ්වෙම ඉන්නවා. හාමුදුරුවරුත් ඉන්නවා. මොකක් හරි එකක් කිව්වන් පස්සේ ඒක පාරේ දුවනවා. ලෙඩ හොඳ කරන තැනක් තියෙනවායි කිව්වොත් හාමුදුරුවරුත් ඉන්නවා. එතන ගිහිල්ලා ඔන්න හාමුදුරුවෝ හිටගෙන ඉන්නවා. ඉතින් දැන් හාමුදුරුවන්ටමනේ අවබෝධ වෙන්න ඕන පින්වත් ඇත්ත වශයෙන්ම මේ අපේ හාමුදුරුවනේ මතක තියාගෙන ලෙඩ වෙනවා, ජරා ජීර්ණ වෙනවා, මැරෙනවා. ඕක හාමුදුරුවන්ටම අවබෝධ වෙන්න එපා. ඉතින් සුවපත් වෙන එකත් හොඳයි, බෙහෙත් ගන්න එකත් හොඳයි. සමහර කර්මජයන් පිළිබඳව, කර්මජ තත්වයන් පිළිබඳව අවබෝධයක් හාමුදුරුවන්ට දායකයොන්ට තියෙන්න ඕන. ශ්‍රද්ධාවන්තයි කියන්නේ ඒකනේ. ශ්‍රද්ධාවන්ත දායකයොන්ට තියෙන්න ඕන. ඉතින් කොහේ යාර ලෙඩ හොඳ කරන තැනක පෝලිමක ගිහිල්ලා ඉන්නවා වැඳගෙන. ධර්මතාවය, කර්මතාවය තේරුම් ගන්න පුළුවන් අය, ලෙඩ වෙන්න පුළුවන් ලෙඩවල් තියෙනවා, කර්මජ තියෙනවා, රෝගී තියෙනවා කියලා හැමදේම දැන දැනත් ගිහිල්ලා කොහේ හරි ඉන්නවා සමාට සිවුරක් දාගෙන, සාසනයට නිග්‍රහ කරමින් වැඳ වැටිගෙන කොහේ හරි ඉන්නවා. අන්න ඒ වගේ දේවල්. ඉතින් ඕවා තේරුම් ගන්න ඕන පින්වත්නි. එතකොට මේ දෙන්නා ඝනාචාරි, ගොඩක් ශිෂ්‍යෝ ඉන්නවා, ගුරුවරු දෙන්නේ. බුදුන් දේශනා කළා පින්වත්නි තුන් වේලෙන් එක වේලක් අතෑරීමෙන් ආනිසංස පහක් ලැබෙනවායි කියලා. වටිනාකම් පහක් ලැබෙනවා කියලා බුදුහාඳුරු දේශනා කරා.
මේක මේ හැම දෙනාටම ගිහි පැවිදි හැම දෙනාටම ගිහි මේ පැවිදි ඇත්තන්ට විතරක් නෙමෙයි ගිහි පැවිදි හැම දෙනාටම හොඳයි පින්වත්නි. පන්සිල් වලින් ඉහළ සිල් රකින්න අයට විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේක සිල් පදයක් විදියට. ඒ කියන්නේ පන්සිල් රකින්න අයටත් හොඳයි පන්සිල් වලින් ඉහළ සිල් රකින්න අයට. ඒතකොට ඒ අතරේ අය අහුවෙනවනේ නේද? උපසම්පදා සීලය දක්වා යන අයට භාග්‍යතුන් වහන්සේ සීලයක් විදියට දේශනා කළා. ඒතකොට පන්සිල් අයත් අයිති ඒ අතරේ අයත් තත් මේක හොඳයි. ඒ අතරේ අය කොහොමත් අයිති පංචශීලය ආරක්ෂා කරන අයටත් හොඳයි පින්වත්නි. ආනිසංස පහක් ලැබෙනවා කියලා එක වේලක් අතාර. ඉතින් මේ භික්ෂුන් අස්සජි පුනබ්බසුක කියන දෙන්න ළඟට ගිහිල්ලා මේ භික්ෂුන් ළඟට ගිහිල්ලා අනිකුත් භික්ෂුන් කිව්වා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මෙන්න මෙහෙම කියලා. මේ දේශනාව ගැන කිව්වා තුන් වේලෙන් එක වේලක් අත්හරින්න කියලා කිව්වා. අත්හැරීම නිසා ආනිසංස පහක් ලැබෙනවායි කියලා දේශනා කරා භාග්‍යතුන් වහන්සේ කියලා දැන් ඔන්න ගිහිල්ලා කිව්වා. එහෙම කිව්වට පස්සේ කියනවා පේනවාද අරාය කියනවා මහණනි දැන් අරාය ආමන්ත්‍රණය කරනවා මහණනි ඔය කියන ආනිසංස පහ අපිට ලැබිලා තියෙන තුන් වේලම වළඳලා තුන් වේලම ලැබලා තමයි අත්හැරීමෙන් නෙමෙයි ඈ අපි දන්නේ අත්හැරීමෙන් ලැබෙනවා කියලා ඒක අපි දන්නේ නැහැ මේක අපි දන්නේ මේ තුන් වේලම වළඳලා ලබාපු දෙයක් ගැන නිසා ඒ නිසා දන්න දේ කරමු කිව්වා නොදන්න එක නොකරමු කිව්වා ඔන්න දැන් අභියෝගයට ලක් කළා එහෙම අයත් ඉන්නවනේ පින දැන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අභියෝගයට ලක් කළා එක වේලක් අත් අරින්න ඕන නැහැ කිව්වා අපි මේ ඔක්කොම මේ වේල් ටික ගමු කිව්වා එතකොට ඔන්න කීටාගිරි සූත්‍රයේ දේශනා කරේ ඔන්න ඔය කාරණාව මුල් කරගෙන පිනවා එතකොට යම් කිසි කෙනෙක් මේ බුද්ධ වචනය පිළිගන්නේ නැද්ද මේක වෙනස් කරනවද අභිභවා යනවද ඒක භයානකයි ඈ ඊළඟට පින්වත්නි ඒක අපිට ඒ දේවල් කරන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අභියෝගයට ලක් කරනවා නම් ඒ දේවල් අපිට කරන්න බෑ එහෙමයි කියලා එහෙම හිතනවා නම් පින්වත්නි අර අනිත් අයගේ වහල්ලු වගේ වෙලා වෙන කෙනෙක්ගේ මතේ වහල්ලු බවට පත් වෙලා බුද්ධ මතය භාග්‍යතුන් වහන්සේගේ අවබෝධාත්මක දේශනාව අතහැරලා දානවා නම් එහෙම කරන්න බෑ සරියුත් හාමුදුරන්ටවත් එහෙම කරන්න බෑ මුගලන් හාමුදුරන්ටවත් ඊළඟට බුද්ධ දේශනාව වෙනස් කරන්න සරියුත් මුගලන් දෙදෙනා වහන්සේටවත් සරියුත් හාමුදුර මුගලන් හාමුදුර කවම් පිනද කොයි තරම් බලයක් ශක්තියක් තිබුණු දෙන්නේද අවබෝධයක් තිබුණු දෙන්නේද ඈ ඉතින් එතකොට පින්වත්නි භාග්‍යතුන් වහන්සේට විතරයි දෙවණි උනේ හැබැයි පින්වත්නි මතක තියාගන්න සරියුත් මුගලන් දෙදෙනා වහන්සේටවත් මේ ශාසනය වෙනස් කිරීම කරන්න දේශනාව වෙනස් කිරීම කරන්න ඊළඟට එකතු කිරීම කරන්න අවසරයක් නැහැ එහෙම කරනවා නම් බුදු භාග්‍යතුන් වහන්සේම විතරයි ඊළඟට අනිත් එක තමයි පින්වත්නි ඔය බුදුහාමුදුරන්ට වැරදි දේශනා කරන ක්‍රමයකුත් නැහෙනි දැන් සමහර කෙනෙකුට දැන් අපිට නම් සමහරට අමතක වෙන්න පුළුවන් ගාතාවක් අමතක වෙන්න පුළුවන් කොටසක් අමතක වෙලා අපි අන්තිමට කියන්න පුළුවන් අනේ පින්වතුනි අපිට මේ කොටස අමතක වුණා ඔන්න දැන් මම ඒක ආයි දේශනා කරන්නම් දැන් භාග්‍යතුන් වහන්සේ වැරදිලා දේශනා කරලා මම කලින් අවතාවේ මේ පාරිලෙය මේ ස්ථානයේදී දේශනා කර දේශනාව මේ අසවල් වනයේදී කර දේශනාව වැරදුනාය මං ඒක ආයි නිවැරදි කරනවා කියලා එහෙම දේශනාවක් භාග්‍යතුන් වහන්සේගේ නැහැ පින්වත්නි. දැන් ඔයත් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට දැනගන්න ඕන දේවල් මේ. ආ එහෙම හදලා දේශනා කිරීමක් ආයි වැරදිච්ච හැදීමක් නැහැ භාග්‍යතුන් වහන්සේ දේශනා කළොත් දේශනා කළා ඒක එච්චරයි. මීරහඳ පවතිනාතුරා බුද්ධාඥාව පවතිනාතුරා ඒ දේශනාව එච්චරම තමයි පින්වත්නි. ආයි පින්වත්නි මේ එහෙම වෙනස් කර කර හදන සිරිතක් නැහැ. ඔන්න එතකොට බලන්න පින්වත්නි කල්පනා කරලා බලන්න. එතකොට පින්වත්නි මාර්ගඵල ලබාගෙන තමන්ගේ අවබෝධය මේ තමන්ම අවබෝධ කරගෙන දේශනා කරපු දේශනාව අපිට මාර්ගඵල ලබා ගැනීම සඳහා අපි ඔන්න ඔය විදිහට අධ්‍යයනය කර ගන්න ඕන, ඉවසන්ට ඕන, දරා ගන්න ඕන පින්වත්නි. එතකොට ශ්‍රාවකයන් නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ශ්‍රාවකය මොනවද දන්නේ? ශ්‍රාවකය අවබෝධ කරගෙන තියෙනවද? ධර්මාවබෝධය කළේ බුදුහාමුදුරුවෝ.

කෑලි එකතු කරන්න කියන බව තමයි ඔයත් මතක තියාගන්න. එතකොට අපි ගාව මොනවද තියෙන්නේ පිනත්? ඈ අපි ගාව මොනවද තියෙන්නේ? එතකොට අපි ගාව තියෙන්නේ තණ්හාව අතහැර ගන්න ඕන. ඈ නිවන කියලා කියන්නේ පින්වත්නි සියලු තණ්හාව අතහරින එක, ප්‍රගුණ කරන එක, ඒ සඳහා ඒ මාර්ගයේ ගමන් කරන එක උත්සාහය කියලා කියන්නේ පින්වත්නි. ඈ ලොකුම තණ්හාව තමයි කය පිළිබඳව තියෙන තණ්හාව. අපිට තියෙන ලොකුම තණ්හාව කය පිළිබඳ. අනිත් ඒවා අතාරින වතු පිටි දේපල වස්තුව සල්ලි භාගේ අතාරිනවා. අනුන්ගේ කයට ආදරේ, තමන්ගේ කයට ආදරේ. ඔය කය පිළිබඳව තියෙන වස්තු තණ්හාව වගේම තමයි පින්වත්නි කාය තණ්හාව කියලා කියන එක අතාරින්න ඕන. ඒක පුරුදු කරන්නට ඕනේ. ඒ පිළිබඳ දේශනාවක් තමයි ඔතන දේශනා කරන්නේ පින්වත්නි. වේල් තුනෙන් එක වේලක් අතාරින්න කියලා කියන්නේ ශරීරයේ පවා විනාශ වෙන බව තේරුම් ගන්න එක, වටහා ගන්න එක. ඉතින් ඔන්න ඔය විදියට පින්වත්නි. එතකොට පින්වත්නි ඔන්න ඔය ධර්මතාවයන් ඔයතු ජීවිතේ තේරුම් ගන්න. ධර්මය ශ්‍රවණය කරනකොට නිවැරදිව නිර්මල ධර්මය ශ්‍රවණය කරන්න පින්වත්නි. එහෙම ශ්‍රවණය කරනකොට ඊළඟට ඔයතු එහෙම වීරිය හදා ගන්නකොට පදං වීරිය කියලා කියනවා. ඔයත්තන් තුල ඇති වෙනවා පින්වත්නි ශරීරය ගැලවී ගියත්, කැඩී ගියත්, මේ මාංශ සිඳී ගියත්, අස්ථි ගැලවී ගියත්, සම ගැලවී ගියත්, ඔය ඇත්තෝ ලබාගත් උතුම් ඵලයක්, ප්‍රාර්ථනා කරන උතුම් ඵලයක් නොලබා මිස නොනැගිටිමි කියන අවබෝධය අදිස්ථානීය තුල ඔය ඇත්තෝ ගමන් කරන්න පටන් ගන්නවා පින්වත්නි. ඒ නිසා ඔය ඇත්තෝ අද මෙන්න මේ කාරණා ටික තේරුම් අරගන්න. මොන ධර්මයක් ශ්‍රවණය කරත් ඔය ඇත්තෝ ඒ වීරිය ඇති කර ගැනීම සඳහා, උත්සාහය ඇති කර ගැනීම සඳහා හාත්පස පින්වත්නි, හාත්පස මේ ශාසනය බැස ගන්න, ශ්‍රද්ධාව ඇති කර ගන්න පින්වත්නි. අන්න ඒ කාරණා ටික ඔයත් අද දේශනාවේ හොඳින් මතක තබා ගන්න. එසේ මතක තබා ගනිමින් අද අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සරණ වේවා, දෙවියන්ගේ පිහිට වේවා, නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. හැබැයි ශ්‍රද්ධාවන්තයෝ බවට පත් වෙන්න මේ ආර්ය ශාසනයේ ශක්තිය, ධෛර්ය, වාසනා උදා වේවා. කවදාවත් ධර්මයට අපහාස කළ ওই පොඩි ළමයි අපහාසයට ගන්න එපා. සමහරට හාමුදුරු බණ කියන විදිය අපහාසයට ගන්නවා. හාමුදුරු බණ කියන විදිය අනුකරණය කළ හිනා වෙනවා. මේ හාමුදුරු මේමයි බණ කියන්නේ, අර හාමුදුරු හරමයි බණ කියන්නේ. ඇද කරලා, ඇද කුද කරලා ගිහිලා නිරයවල් වල ඉපදිලා ධර්මයට ඇද කරලා, ධර්මය නාමයෙන් නම් යමක් දේශනා කරන්නේ, ධර්මය නමින් නම් ඒ අපහාසය කරන්නේ, ඒ හාමුදුරුව කරත්, ඔයත් කරත්, කවුරු කරත් ඒ කර්මය සකස් වෙනවා පින්වත්නි. ඒ නිසා ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා. දේශනාවත් එක්ක, බුද්ධ දේශනාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. සාරා සංඝ කල්පලක්ෂයක් පින්වත්නි, මේක නිකන් ජප වෙච්ච එකක් වාගේ මහා බලයක්. ඒ ගැන කියන්න මටවත් ශක්තියක් නැහැ පින්වත්නි. අපිට කොහෙත්ම ශක්තියක් නැහැ. මේ දේශනාව පින්වත්නි, මේ ධර්මය අවබෝධ කර ගැනීම සාරා සංඝ කල්පලක්ෂයක් මේ ආපු ගමනමයි පුතා. ඒක අපිට හිතන්නවත් බෑ, හීනකින්වත් හිතන්න බෑ. වැලි කැටයක් තරම්වත් අපිට හිතන්න අපි ඒ අවබෝධය ඇති කරලා නැහැ. සරිත් ආදුරු තැන්ට අපි ඇවිල්ලා නැහැ. මුගලන් ආදුරු තැන්ට අපි ඇවිල්ලා නැහැ. ඒ නිසා අපිට හිතන්නවත් බෑ අල්ප මාත්‍රයක්වත්. ඒ නිසා ධර්මයේ විහිළුවට ගන්න එපා. එහෙනම් හැම දිනාටම ධර්ම අවබෝධය වේවා, නිවන් සුව ලැබේවා. ඉතින් අදත් අපි ප්‍රාර්ථනා කරනවා, ආරාධනා කරනවා ඔය හැම දිනාටම, විශේෂයෙන්ම එසේ සෙත් ප්‍රාර්ථනා කරන ගමන් ආරාධනා කරනවා හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අප විහාරස්ථානයේ ඒ සංවර්ධන කටයුතු වලට දායක වෙන්න ඔබට සිත් පහළ වේවා. ඊටාම පිං සිතින් ආරාධනා කරනවා. ඉතින් අපිට කතා කරන්න 071-2053 071-2053 අපිට කතා කරන්න. තව වැඩ කටයුතු කීපයක් අපි මේ දවස්වල කරගෙන යනවා. අපේ කුඩා විහාරස්ථානයේ දානශාලාවේ කටයුතු අපි කරගෙන යනවා. ඒව අවසන් අධීරවල වලට ඇවිල්ලා තියෙන ඉතින් අවශ්‍යතාවයන් ගොඩක් තියෙනවා. ඊළඟට ආවාස කුටි වලත් කටයුතු අපි කරගෙන යනවා. ඉතින් ඒවයි අවශ්‍ය කටයුතු, දොර ජනෙල් ආදී කටයුතු අපි කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා අපිට උදව් කරන්න මේ විහාරස්ථානයේ ගොඩනගා ගැනීම කටයුතු වලට. 071-2053 අපිට කතා කරන්න කියන පින්වන්ත ආරාධනාවත් කරමින් මේ විදියට අපි ප්‍රාර්ථනා කරනවා.

0: ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත ලබන සතියේ ඔබව සොයා වඩිනතුරු හැමට තෙරුවන් සරණ වේවා.
1: සාදු සාදු සාදු. නෙතෆම් ධර්ම දක්ෂිනා උතුම් වූ ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපිවට මතක් කරනවා නෙතෆම් රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනය කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ ඔබ සංවිධානය කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවිනේ චිරප්‍රකටම ධර්මදේශකයන්න් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවල සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධානය කරන්නට ඔබ කැමති නම් 077-41-51-272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 077-41-51-272 අංකයට. එමනම් ඒ අතරේ අපි මතක් කරනවා උතුම් වූ දඹදිව වන්දනාව සඳහා උතුම් වූ බුද්ධ දේශය වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන් ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා වාරයන් පිළිබඳ විමසීම් කරන්නට ඔබ කතා කරන්න 01162-863-076-716-3872 කියන අංකවලට. ධර්මය සුරේ ඔබේ ජීවිතය ගත කරන්න දිගින් දිගටම නෙතෆම් රේඩියෝ සමග රැඳෙන්නට කියලා අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.

Net FM Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

Pihekang papasang antang antagunang udaryang karisang

තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින්

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Spirit Mandapil. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

Net FM. Spirit Vanderbilt. පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මුහුර්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය, දම්සක් පැවතුම් සුතුර, යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.